0: වාසනාවන්ත දවසක් සුන්දර උදෑසනක්. වෙලාව දසන 5යි විනාඩි 35යි. අද ජූලි මාසයේ 5 වෙනිදා ඉරිදා දවස. සතියක යහපත් වෙන්නයි අපේ ප්‍රාර්ථනය.
1: FM 93.5 FM 93.7 ලකන රේඩියෝ ITN.

0: सत सरसिम आराधना आराधना
1: लखांड रेडियो ITN
2: වෙලාව 10:05 විනාඩි 30

0: 93.5 FM 93.7 Lakhana Radio ITN.
1: විලාව උදැසන පහයි විනාඩි 55යි.

වාසනාවන්ත සුන්දර දවසක් සුන්දරු දැසනක් අද ජූලි මාසයේ 5 වෙනිදා ඉරිදා දවස සතියක පත්තරවල ප්‍රධාන සිරස්තල කියන්න සූදානම් වන්නේ ඉරිදා ලංකාදීපයේ ප්‍රධාන සිරස්තලයේ වාර්තා කරනවා පාතාලයේ සමග හාදගම් පැවැත් වූ පොලිසියේ 1000ක් නිරපලා පාතාලයෙන් පඩිගන්න පොලිසියේ 200ක් බුද්ධිංශ විමර්ශන ආරම්භයි කියලා තමයි අද ප්‍රධාන සිරස්තලයේ ලංකාදීප වාර්තා කරන්නේ සමාජ මාධ්‍ය අධික භාවිතයෙන් ළමයින්ට ලෙඩ ගොඩක් ලෝක සෞඛ්‍ය සංවිධානය කියයි. මොඩියුල අවුල් ලියන්න වෙනම ඒකක දෙකක් ජාතික අධ්‍යාපන ආයතනයේ පිහිටුවයි. ඇමති බංගලාදේශයකට ආයෝජන කැඳවයි. ඉලුමිනාද ප්‍රධාන සිරස්තලයේ හැටියට වාර්තා කරනවා සලේ පිල්ලියහන් ගැන කරුණා අම්මාන් කට අරි යෝෂිතගේ සහතික විභාග දෙපාර්තමේන්තුවට යවා නැහැ කරන්න ඕන දේ මම කරන්නම් කරන්නාගොඩ ඉහළ නිලධාරීන්ට කියලා අඩුමිලට වී ගත්තොත් වැඩ වරදී නීති සංශෝධනයේට කඩිනම් පියවර බස් ගාස්තු ඉලැංගවීම කාණ්ඩ 4ක් යටතේ ප්‍රථම වරට රුපියල් 5000 ඉක්මවන බස් ගාස්තුවක් එයි.

රේගුව කප් ගහයි ආදායම් ඉලක්ක ඉක්මවා යයි. අති විශේෂ ගැසට් එකකින් දියර ආහාරවල සීනි මට්ටම් පහළට. සෞඛ්‍ය සේවාවට අලුතින් 2652ක්. හරක් කටාගේ කෝටි 12ක අල්ල සිද්ධිය චරිත් රකිත 17 දක්වා යලිත් විමාන්. චීන සයිබර් අපරාධකරුවන් ගැන විමර්ශන වලින් සංවිධානාත්මක අපරාධකරුවන් සහ ආගමන විගමන සම්බන්ධයක් හෙළිවෙලා. ලංකාවේ ප්‍රථම වරට ජාතික තරුණ පරිදේශන සමුළුවක්. යෝෂිතගේ කුමන්ත්‍රණ පෙත්සම අභ්‍යාචනාධිකරණය ප්‍රතික්ෂේප කරයි. දිවයින ඉරිදා සංග්‍රහය අද ප්‍රධාන සිරස්තලයේ වාර්තා කරනවා. මැයි ඩොලර් මිලියන 49ක රට හාල් කයි. මුල් මාස 5ට ඩොලර් මිලියන 90ක සහල් ගෙනත්. භණ්ඩාගාර නියෝජ්‍ය ලේකම් නමින් දිට්වාට මිලියන 5656ක් රීබිල්ඩින් ශ්‍රී ලංකා ගිණුමක් නැහැ. වැඩි කළ බස් ගාස්තු හෙට සිට ක්‍රියාත්මකයි. අඩු ලන්සුවෙන් වී මණ්ඩලයට බරට පාඩුලු. ශ්‍රී ලංකන් පාඩු පැටව ගහයි. සෑම පොලිස් කොට්ටාසයකටම සුනක ඒකකයක්. එල්නිනෝ ළඟ ඉනෝ. එන්නත මගහැරීමෙන් ගැබ්ගල පිළිකා ඉහළට. ශංග්‍රිලා ඉදමට ඩොලර් ලක්ෂ 50ක් මහින්දට එරේව අල්ලස් පැමිණිලි. බලන්න සූදානම් වන්නේ මව්බිම කොහොමද ප්‍රධාන සිරස්තලේ වාර්තා කරන්න කියලා. විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ ව්‍යවස්ථා සංශෝධනයක් ළඟදීම ජනාධිපති අනුකුමාර දිසානායකගේ ඡායාරූපයක් සහිතවයි අද මව්බිම මුල් පිටුව ප්‍රධාන සිරස්තලේ වාර්තා කරන්නේ. ඩෙංගු මදුරුවා වේලාව වෙනස් කරයි. මිලියන 212ක පෙළපොත් මුද්‍රණ වංචාව ගෑවුණු අය අතුරුදන්. විපක්ෂයේ සියලු වෘත්තීය සමිති එක වහලක් යටට. වෙලාව උදෑසන 6:06 ඔබ ලක්කන්ඩ සමග.

0: විලාහු දේශන 6යි විනාඩි 12යි.
1: ලොතරැයියේ පෙරලි කරන NLB මෙගා පවර්. දෙවන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර් රෝපියක්. දිනන ලොකුම සුපිරි තෑග්ග දෙන එකම ලොතරැයිය NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න.
2: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියම් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියම් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
3: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.
4: වෙනදයක් වෙච්ච දෙයක් කියලා බලාගෙන හිටියම කපුටු අපේ ඔළුවේ කූඩු හදලා බිත්තරක් දානවා. මේ සිදුවන හැමදේම දේශපාලනිකයි. ඉතින් මේ සමාජය ගැන වෙන දේවල් ගැන ඔබටත් අදහසක් ඇති. අපි ගැනම කතා කරමු. සර්ච් ලයිට්
5: ඉරිදා උදේ 8ට වෙනසක කැමති ඔබේ අදහසට අපේ දුරකතන විවෘතයි 0703 935 937. සර්ච් ලයිට් සමාජ කමිෂනය.

අද ලංකාදීප වාර්තාකර ප්‍රධාන සිරස්තලයේ සවිස්තරාත්මක විස්තර සටහන් වෙනවා. පාතාල සහ මද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගෙන් වැටුම් ගඩා බවට තොරතුරු ලැබී ඇති පොලිස් නිලධාරීන් 200කට ආසන්න පිරිසක් සම්බන්ධයෙන් රජයේ බුද්ධිංශ විමර්ශන ආරම්භ කළ තියෙනවා. මෙරට පාතාලය හා බැඳුණු ක්‍රියාකාරීන් 2000කට ආසන්න පිරිසක් සිටින බව රජයේ බුද්ධිංශ ආරංචි මාර්ග සඳහන් කළා කියලා තමයි වාර්තා කරන්නේ. දැන් මේ තොරතුරු ඇතුළු පිටුලත් දීර්ඝ ලෙස සවිස්තරාත්මකව සඳහන් වෙනවා. පාතාලකරුවන්, මද්දව ජාවාරම්කරුවන් සහ හොරබඩු ජාවාරම්කරුවන් සමග සමන්තාපයතු බව කියන මේ පොලිස් නිලධාරීන් 1000කට ආසන්න පිරිසක් මෑත භාගයේදී සේවයෙන් නිරපූ බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල ඉරිදා ලංකාදීපයට සඳහන් කළා කියලා තමයි වාර්තා කරන්නේ. පාතාලකරුවන් සහ මද්දව්‍ය ජාවාරම්කරුවන් සමග සම්බන්ධතාවයතු නිලධාරීන් 6 දිනකු සම්බන්ධ වැඩිදුර විමර්ශන සිදු කිරීමට පොලිස් විමර්ශන අංශයට අදාළ තොරතුරු ඉකුත් සතිය තුළ යොමු කළ බවද ඔහු සඳහන් කළා තියෙනවා. ඉතින් පාතාලයේ සහ විවිධ ජාවාරම්කරුවන් සමග සම්බන්ධ වී කටයුතු කරන පොලිස් නිලධාරීන් ගැන සෙවීමට බුද්ධිංශ යොදවා ඇතයි මේ අමාත්‍යවරයා සඳහන් කරනවා. මෙලෙස ලැබුණු බුද්ධි තොරතුරු මත කල්පිටිය ඇතුළු ඇතැම් පොලිසියවල සියලු නිලධාරීන් පසුගිය දිනවල මාරු කළ බවත් සඳහන් කරනවා. මොඩියුල සහ ගුරු අත්පොත් නිසි ප්‍රමිතියට සකස් කිරීම සහ ඒවායේ අන්තර්ගතයේ වගකීම නිශ්චිතව පැවරීමේ අරමුණෙන් ජාතික අධ්‍යාපන ආයතනයේ විශේෂ අංශ දෙකක් පසුගියදා අලුතින් පිටවුණු ලැබිය කියලා තමයි ලංකාදීප මුල් පිටුව තොරතුරු වාර්තා කරන්නේ. ඇමති බංගලා 16කට ආයෝජන කැඳවයි කොළඹ නගරයේ දැවැන්ත ඇමති බංගලා 25න් 16ක් සඳහා ඉදිරි සතියේදී විවෘත ආයෝජන යෝජනා කැඳවීමට තීරණය කර ඇතැයි මුදල් අමාත්‍යාංශයේ උසස් නිලධාරියෙක් ඉරිදා ලංකාදීපයට සඳහන් කළා කියලා වාර්තා කරනවා.

ගෙදර ආහාර නිෂ්පාදනවල අඩංගු විය යුතු සීනි මට්ටම සංශෝධනය කරමින් සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස විසින් නිකුත් කර ඇති අතිවිශේෂ ගැසට් පත්‍රයට අනුව සීනි අන්තර්ගතය මත පදනම්ව ගෙදර ආහාර නිෂ්පාදන ලේබල් කිරීම සඳහා සංශෝධිත අවශ්‍යතා හඳුන්වා දී ඇති අතර යාවත් කාලින කරන ලද කාර්යසටහනකට අනුකූලව නිෂ්පාදන ඇසුරුම්වල වර්ණ කේතනය කළ ලාංඡන ප්‍රදර්ශනය කිරීමද අනිවාර්ය කරලා තියෙනවා.

0: අද මෞබිම වාර්තා කරන විදිහට ඩෙංගු මදුරුවා මේ වෙලාව වෙනස් කරයි කියලා තමයි තොරතුරු වාර්තා කරන්නේ. දැන් ඩෙංගු මදුරුවා දෂ්ට කරන වේලාව පිළිබඳව මීට පෙර සඳහන් කළේ ඉර පායන වේලාව සහ ඉර බැස යන වේලාවන්වලදී සක්‍රීය වෙනවා කියලා. නමුත් ඩෙංගු මදුරුවා සක්‍රීය වෙන වේලාව වෙනස් කරලා තියෙනවා. ඉතින් පරිශ්‍රණ වලින් හෙළි වෙලා තියෙන්නේ දැසන 6 ඉඳලා 11 දක්වා මේ කාලය තුලදී මේ මදුරුවා දෂ්ට කිරීම සිදු කරන බව තමයි හොයාගෙන තියෙන්නේ. දැන් මුල් කාලේදී කිව්වේ ඉර උදා වෙන කොටත් ඉර වැස යන විටත් තමයි දෂ්ට කරනවා කියලා. නමුත් උදේ 6 ඉඳලා 11 දක්වා සක්‍රීය කාලය විදිහට හඳුනාගෙන තියෙනවා. ඉතින් දැන් මේ වැඩිම ප්‍රමාණයක් ඩෙංගු මදුරුවන් බෝ වීමේ කීටයන් හමුවන්නේ පාසල් පරිසර තුල කියලා තමයි තොරතුරු වාර්තා වෙන්නේ. තවමත් පාසල් පරිසරවල මදුරු කීටයන් බහුලව හමු වීමේ හේතුවෙන් විශේෂයෙන්ම පාසල් දරුවන් මේ හේතුවෙන් මේ දැඩි අවධානමකට ලක් වෙලා තියෙනවා. මොකද උදෑසන 6 ඉඳන් 11 දක්වා කාලය තුලදී පාසල් තුල මදුරු කීටයන් බෝ වීම හේතු කරගෙන මදුරුන් දෂ්ට කිරීම දරුවන්ට වැඩි වශයෙන් සිදු වෙනවායි කියන එක තමයි විශ්වාස කරන්නේ. දැන් මේ 100ට ගණකුවොත් 152ක්ම හඳුනාගෙන තියෙන්නේ පාසල්වල පාසල් පරිසරවල තමයි මේ විදිහට. දැන් 152ක් කියන්නේ ඉහළ ප්‍රතිශතයක් පාසල් දරුවන් අවධානමක තියෙනවා කියන කාරණාවත් එක්ක තොරතුරු වාර්තා කරනවා. දැන් මේ පිළිබඳව ලක්හඬ ප්‍රවෘත්තිංශයත් සොයා බැලුවා. දැන් මේ මාසේ පළමු දින තුන ඇතුළත, ඒ කියන්නේ දවස් තුනක් ඇතුළත ඩෙංගු රෝගීන් 3422 දෙනෙක් වාර්තා වෙලා තියෙනවා. වසරේ මේ දක්වා ඩෙංගු රෝගීන් ගණන 58,810ක් හරියටම කිව්වොත් දැන් ඒ දක්වා ඉහළ ගිහිලා තියෙනවා. ඉතින් මේ වසරේ සිදුවිලා තියෙන මරණ සංඛ්‍යාව 39ක්. ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය සම්බන්ධීකරණයෙන් විශේෂ ඩෙංගු මර්ධන වැඩසටහනක් අද සිට ක්‍රියාත්මක වෙනවා. ඊට සමස්ත රාජ්‍ය යාන්ත්‍රණය සම්බන්ධව බව තමයි අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහත්තයා සඳහන් කළේ. මෙන්න මේ වගේ කතාවක් කිව්වේ.
1: දවස් තුනේ ඩෙංගු මර්ධන වැඩසටහන විශේෂයෙන් පරිසර පිරිසුකේ වැඩසටහන් වලට මුල් රාජ්‍ය ආන්ත්‍රණයම ආරක්ෂක අංශ පොලිසිය ඒ වගේම අනෙක් රාජ්‍ය ආයතන ප්‍රජාව සහභාගී කරගෙන වැඩසටහන දියත් කරමින් පවතිනවා. ජනාධිපති ලේකම් කාර්යාලයේදී ඒ පිළිබඳ පසුබිම් ප්‍රමුඛ පැවැත්වුණා. සෞඛ්‍ය අමාත්‍යාංශයේ අදාළ කළධාරීන් එක්ක යලිත් අපි මේ පිළිබඳව සාකච්ඡා කරනවා. සාකච්ඡා කරන්න වෙන මොකොත් නෙමෙයි, දැන් සිදුවන කටයුතු වල කොහෙද අඩුපාඩුකම් තිබෙන්නේ කියන එක ඒ සම්බන්ධයෙන් පසුබිම් ප්‍රමුඛ කරමින් ඒ කටයුතු වේගවත් කිරීමට. මොකද මේකට තියෙන ස්ථිරසාර විශ්තුම් පත් වෙන්නේම යලි කියන්නේ ජනතාවගේ සහය සහිතව තමන්ගේ පරිශ්‍රයන් පිරිසිදු කර ගැනීමම තමයි. එතකොට අපිට මේ ඩෙංගු බෝ වෙන එක වළක්ව ගන්න පුළුවන් කමක් තියෙනවා. එතකොට ඇතුළත් රෝගීන් ප්‍රමාණය අනුව යම් ප්‍රමාණයකට පාලනය වෙනවා. ඒ නිසා උණ තිබෙන රෝගීන්ට අපි දැනුම් දීලා තිබෙනවා නිසි පරිදි රෝහල් ගත වෙන්නට. ඒ කටයුතු කරගෙන තමයි මේ අපි මේ තත්ත්වයට මුහුණ දෙන්නේ.
2: FM 93.5 FM 93.7 ලකන රේඩියෝ ITN The channel that shaped generations. From the stories you grew up with. Movies that resonate. Musicals that ignite the soul. Documentaries that open your eyes. All in one place. All on your terms. A legendary name returns. Redefining entertainment and reshaping the Sri Lankan entertainment landscape. This is not just streaming. This is the future of Sri Lankan entertainment. ITN Max.

වාසනාවන්ත වෙලාවක් වෙන්න පුළුවන්. වෙලාව 10:06 විනාඩි 32ක් වෙනකොට ඊයේ රාත්‍රිය බලන්න නොහැකි වුණු මහජන සම්පත, බුවිසෙත, එවැගේම මෙගා පව, ධන නිධානය, හඳහන, අද සම්පත, ජයලොතරැය්‍ය, එවැගේම සුබ දවසක් ලොතරැය්‍ය අතට ගන්න ඊයේ රාත්‍රිය බලන්න නොහැකි වුණා නම් ප්‍රතිඵලය කියන්න සූදානම් වෙන්නේ. මුලින්ම මහජන සම්පත 6238 වන වාරයේදී W අක්ෂරයේ ජයග්‍රාහී අක්ෂරය බවට පත් වුණා. අංක බිංදුව 6-3-7-4-4 ජයග්‍රාහී වාසනාවන්ත අංක ලෙස හඳුනාගත්තේ. මහජන සම්පත 6238 වන වාරයේදී W අක්ෂරයේ අංක බිංදුව අංක 6 අංක 3 අංක 7 අංක 4 අංක 4 වාසනාවන්ත අංක ලෙස හඳුනාගත්තා. ගොවිසෙත 4480 වන වාරයේදී F අක්ෂරයේ අංක 5 අංක 19 අංක 22 සහ අංක 66 වාසනාවන්ත අංක ලෙස හඳුනාගත්තේ. ගොවිසෙත 4480 වන වාරයේ F අක්ෂරයේ ජයග්‍රහණය කළේ අංක 5 අංක 19 අංක 22 සහ අංක 66 වාසනාවන්ත අංක වුණේ. මෙගාපවල උතරයි 2586 වන වාරයේදී E අක්ෂරයේ ජයග්‍රහණය කළා. අංක 19 සුපිරි අංකයේ බවට පත් වුණේ අංක 5 අංක 56 අංක 71 සහ අංක 79 යි වාසනාවන්ත අංක ලෙස හඳුනාගත්තේ. 2586 වන වාරයේ මෙගාපවල උතරයි E අක්ෂරයේ ජයග්‍රහණය කළා. අංක 19 සුපිරි අංකයේ බවට පත් වුණේ අංක 5 අංක 56 අංක 71 සහ අංක 79 යි වාසනාවන්ත අංක සටහනේ සටහන් වුණේ. මීළඟට කියන්න සූදානම් වන්නේ ධන නිධානය. 2268 වන වාරයේ L අක්ෂරයේ ජයග්‍රහණය කළා. අංක 15 අංක 50 අංක 60 අංක 74 වාසනාවන්ත අංක ලෙස හඳුනාගත්තේ. ධන නිධානයේ 2268 වන වාරයේදී L අක්ෂරයේ අංක 15 අංක 50 අංක 60 අංක 74 ඔබට වාසනාව උදා කළේ. හඳහන 1547 වන වාරයේදී කන්‍යා ලග්නයේ ජයග්‍රහී ලග්නේ බවට පත් වුණේ අංක 26 අංක 47 අංක 48 සහ අංක 55 වාසනාවන්ත අංක ලෙස හඳුනාගත්තා. හඳහන 1547 වන වාරයේ කන්‍යා ලග්නයේ ජයග්‍රහී ලග්නේ බවට පත් වුණේ අංක 26 අංක 47 අංක 48 සහ අංක 55 වාසනාව උදා කළේ. අද සම්පත 813 වන වාරයේදී අංක 44 අංක 744 අංක 3744 W අක්ෂරයේ රටාව හැටියට සටහන් වුණේ. 813 වන වාරයේ අද සම්පත අංක 44 අංක 744 අංක 3744 W අක්ෂරයයි ජයග්‍රහී වාසනාවන්ත අංක සටහනේ සටහන් වුණේ. ජයලොතරැය්‍ය 506 වන වාරයේදී කියලා බලන්න. O අක්ෂරයේ අංක 2158 506 වන වාරයේ ජයලොතරැය්‍ය O අක්ෂරයේ අංක 2158 ජයග්‍රහී වාසනාවන්ත සුබ දවසක් ලොතරැය්‍ය අතර ගන්න. 354 වන වාරේ නම් ධනු ලග්නයේ ජයග්‍රහණය කළේ අංක 19-22 අංක 54 ජයග්‍රහී වාසනාවන්ත අංක වෙද්දී ප්‍රවර්ධන අංකය වුණා අංක 60-69. 354 වන සුබ දවසක් ලොතරැය්‍ය ධනු ලග්නයේ ජයග්‍රහී ලග්නේ බවට පත් වුණා. අංක 19-22 54 ජයග්‍රහී වාසනාවන්ත අංක සටහනේ සටහන් වෙද්දී අංක 60-69 ප්‍රවර්ධන අංකය වුණා. සුබ දවසක් ලොතරැය්‍ය ජයලොතරැය්‍ය අද සම්පත අඳහන ධන නිධානය මෙගාපව ගොවිසෙත මහජන සම්පත ලොතරැයි ඊයේ රාත්‍රිය බලන්න නොහැකිවුණු සියලු දෙනා මේ වන විට බලලා වාසනාවන්තයන් බවට පත්වලා ඇති කියලා විශ්වාස කරන වෙලාව 6:36.

ලක් හඬ රේඩියෝ ITN රටට වග කියන රේඩියෝව ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 13996 අමතන්න

0: පෙරේද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලිට්‍රෝ සහ ලාෆ් ගෑස් මිල පහත දාලා තියෙනවා. ගෑස් මිල අඩු කිරීම සම්බන්ධයෙන් පාරිභෝගික ජනතාව මොන වගේ අදහස් දැක්වුවේ?
1: ඔතන ලොකු මිලකින් අඩු කරලා තියෙනවා, ලොකුම දෙයක්. ප්ලෑන්ටිය කිරිටේ එක කැම්බි මාර්ගය හැමදේම අඩු වෙයි කියලා බලාපොරොත්තු වෙනවා. ජනතාවට නියමම තහනම් කළා වෙන්නේ ඒක තමයි.
2: ඒවන ඉතින් කඩකාරින්ගේ වගේ විශ්වාස ගන්න බෑ අපිට. ගෙදර පාලනයට ග්‍රෑස් එක අඩු වෙච්ච එක හොඳයි.
3: ගෑස් මිලේ ගොඩාක් හොඳයි අඩු වෙච්ච එක.
4: ඉතින් ඇත්තටම සතුටුයි. ඒගොල්ලෝ දරන්න පුළුවන් දේවල් ඒ අවස්ථාවේදී දරාගෙන අපිට සහනයක් දීලා අපිත් ඒ වෙලාවට කන්වට් වෙන්න ඕනේ රජයට උදව්වක් වශයෙන්. මොකද හේතුව ලෝක ආර්ථිකයත් එක්ක ගැටෙනකොට අපි ඒ බව දැනුවත් වෙලා ඉන්නවා. ලෝක ආර්ථිකයේ වෙනස්කම් වලදී අපිත් රජයට සහයෝගයක් දක්වනවා. රජයත් ලෝක ආර්ථිකයේ වාසි වෙනකොට ජනතාවට සහයෝගයක් දක්වනවා.
5: බංගලොත්තරට බාර දුන්නාම ගොඩනගා ගන්න හරි අමාරුයි. ටික ටික ටික එන්න ඕනේ. නැවෙවිල්ල යන්නේ නැහැ දැන් හැරිලා. මසල්ලි නැහැ කියලා දැන් එහෙම වෙන්නේ නැහැ.
0: ගෑස් මිල අඩුවීමත් සමග බත්, ඒ වගේම රයිස් සහ කුත්තු මිල රුපියල් 15කින් අඩු කිරීමට සමස්ත ලංකා ආපන ශාලා සහ අවන්හල් හිමියන්ගේ සංගමයේ තීරණය කළා තියෙනවා. ඒ වගේම කිරිතේ, ප්ලේන්ටිස් සහ කෙටි ආහාර මිලද රුපියල් 5කින් අඩු කරන බව තමයි සංගමයේ සභාපති හර්ෂණ රුක්ෂාන් මහත්තයා සඳහන් කළේ. ඔහු මෙහෙම කිව්වා.
6: අද වශයෙන් අපි අමුද්‍රව්‍ය මිල වැඩි වෙද්දි පහුගිය වපවානුවේ ආහාර මිල වැඩි කරා. නමුත් දැන් අමුද්‍රව්‍ය මිල අඩු වෙද්දී කියන්නේ ගෑස් මිල අඩු වුණා. කහපාට සහ නිල්පාට කියන ගෑස් වර්ගෙම මිල අඩු වුණා. ඉතින් ඒක හන්දේ අපි ආහාර මිල අඩු කරන්න යෝජනා කරලා තියෙනවා. මොකද අපිට සහනයක් ලැබිදී ඒ සහනය අපි ආදරණීය පාරිභෝගික ජනතාවට ලබා දිය යුතුයි. එහෙම කියද්දි මේ ආහාර මිල අඩු වෙන්නේ මෙහෙමයි. ප්ලේන් ටී එක රුපියල් 5කින්, චිරිතේ එක රුපියල් 5කින්, ෂෝටිස් වර්ග කෙටි ආහාර වර්ග රුපියල් 5කින්, රයිස් ඇන්ඩ් බත් පැකට් එක රුපියල් 15කින්, ෆ්‍රයිඩ් රයිස් රුපියල් 15කින්, පොත්තුරට රුපියල් 15කින්, පරාට රුපියල් 5කින් සහ බිත්තර රොටි රුපියල් 5කින් මිලදී අඩු කරනවා. ඒ වගේම අපි යෝජනා කරනවා පාරිභෝගික සේවා අධිකාරියට මේ ආහාර සඳහා සුවිශේෂිත වූ පාලන මිලක් ගේන්න දෙන්න.

0: සෞඛ්‍ය සේවාවට අලුතින් 2652ක් සෞඛ්‍ය සේවාව තවදුරටත් ශක්තිමත් කිරීමට සෞඛ්‍ය කාර්ය සහායක රාජ්‍ය සෞඛ්‍ය කළමනාකරණ සහකාර ශ්‍රේෂ්ඨ මදුන්වර්ධන සහායක සහ සුළු සේවා පාලක යන ක්ෂේත්‍රවල සෞඛ්‍ය වෘත්තිකයන් 2652කට ඉදිරි මාසය තුළ පත්වීම ප්‍රදානය කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය සැලසුම් කළා තියෙනවා. මේ වැඩපිළිවෙළ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ උපදෙස් අනුව ක්‍රියාත්මක වන මානව සම්පත් සංවර්ධන වැඩසටහනක් එක් කොටසක් කියලා තමයි සිළුමින වාර්තා කරන්නේ. මේ පිළිබඳව ලක්කන්ද ප්‍රවෘත්ති අංශයත් සොයා බැලුවා. සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ විනය වගකීම සහ වෘත්ති ආචාර ධර්ම සම්බන්ධයෙන් අමාත්‍යාංශ කිසිදු අවස්ථාවක ලිහිල් ප්‍රතිපත්තියක් අනුගමනය නොකරන බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහත්තයා සඳහන් කළා. දැන් එතුමා මේ වගේ කතාවක් කියන්න හේතුනේ ඇයිද? ඒ සෞඛ්‍ය කාර්ය සහායකින් 627 දිනකට පත්වීම් ලිපි ප්‍රදානය කිරීමේ අවස්ථාවට එක් වීම තමයි ඒ කිව්වේ. මොන වගේ කතාවක්ද කිව්වේ? අහමු.
1: රාජ්‍ය සේවයට ඔහේ පුරවනවා වෙනුවට අවශ්‍යතාවයේ පරිදි රාජ්‍ය සේවයට බඳවා ගැනීම සඳහා යම් ක්‍රමවේදයක් සකස් කළා. ඒ අනුව මේ වන විට 160,000ක් පමණ පිරිසක් රාජ්‍ය සේවයට අලුත් එකතු කරගෙන තිබෙනවා. පැරණි කාලයේ තිබුණේ සෞඛ්‍ය සහායකයන් පාසල් මුරකරුවන් CTV එකට CGR එකට බඳවා ගැනීමේදී තනි දේශපාලන පත්වේ. ඇමතිගෙන් තමයි ලයිස්තු වෙන්නේ. ඒ ඇමතිල දිස්ත්‍රික්කයේ උදව් ගන්න පුළුවන් මන්ත්‍රීවරුන්ගෙනුත් කීප දෙනෙක් තෝරගන්නවා. ඒ සඳහා මෙසේ තීන්දු කරේ රෝහල් පද්ධතියේ පවතින පුරප්පාඩු ප්‍රමාණය දිහා බලලා. ඒ දිස්ත්‍රික්කවලින් තමයි බඳවා ගන්න. අපි මේක විවෘතව පුවත්පත් දැන්වීම දාලා කරමු කියලා. ඒ අනුව දෙසැම්බර් මාසේ 8 වෙනිදා පුවත්පත් දැන්වීමට හරියටම ඇවිල්ලා තිනවා 91,473. කිසි කෙනෙකුට අසාධාරණයක් කළා නැහැ. කිසිම ලයිස්තුවකට නෙමෙයි අරගෙන තියෙන්නේ. මේකේ තාම පිරිසිදු තෝරා ගැනීම.
2: රටට වග කියන්නේ

සියලු අධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම කාලය දීර්ඝ කර ගැනීමට අදාළ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ ඉදිරි සති දෙක තුළ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිත බව රජයේ ජ්‍යෙෂ්ඨයෙක් ඉරිදා මව්බිමට ප්‍රකාශ කළා කියලා තමයි වාර්තා කරන්නේ. විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ ව්‍යවස්ථා සංශෝධනයක් ළඟදීම කියලා අද ප්‍රධාන සිරස්තල හැටියට මව්බිම තොරතුරු වාර්තා කරනවා. එහිදී සඳහන් වෙනවා අත්දැකීම් සහිත විනිසුරුවරුන් අධිකරණ පද්ධතිය තුළ තවදුරටත් රඳවා ගැනීමේ අරමුණින් මෙම සංශෝධන ඉදිරිපත් කිරීමට රජයේ පියවරගෙන ඇති බවත් මීට පෙර අතුව උපරමාධිකරණ විනිසුරුවරුන්ගේ ප්‍රමාණය වැඩි කර ගැනීමට කටයුතු කළ නමුත් ඊට අදාළ අත්දැකීම් සහිත විනිසුරුවරුන්ගේ වැඩි වීමක් සිදුව නැති බවත් පෙන්වා දීලා තියෙනවා. ඉතින් මේ හේතුවෙන් විනිසුරුවරුන්ගේ කාලය රජය විසින් දීර්ඝ කර ගැනීමට නියමිත බවත් මේ වැඩිදුරටත් වාර්තා වෙනවා කියලා තමයි මව්බිම වාර්තා කරන්නේ.

విపక్షీ సీలు దేశపాలన పక్షవల్ట సంబంధ వృత్తీయ సమితి ఎగుతు కరగని మీన్ జాతిక వృత్తీయ సమితి మధ్యస్థానయ ආරම්භ කිරීමට කටයුතු කරනවා දැන් සැලසුම් කළ තියෙනවා කියලා තමයි ඒකබද්ධ වෘත්තීය සමිති සම්මේලනයේ සදාන් කරන්නේ නව වැඩසටහන සාර්ථක කර ගැනීමට දේශපාලන පක්ෂ සමග පවත්වන සාකච්ඡා අවසන් අදියරට පැමිණ ඇතැයි පවසන එම සම්මේලනයේ එක්සත් ජාතික පක්ෂයේ සමග ජනබලවේගයේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සර්ව ජනබලයේ පක්ෂයේ ඇතුළු විපක්ෂයේ දේශපාලන පක්ෂ නියෝජනය කරන ප්‍රධාන වෘත්තීය සමිති 50ක් දැනට එක්ව සිටින බව කියා සිටිනවා. දැන් මේක වාර්තා කරන්නේ මව්බිම.

ලංකාවේ ප්‍රථම වරට ජාතික තරුණ පරිශන සමුළුවක් පැවැත්වීමට තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශය සූදානම් වෙනවා. මේ සමුළුවේදී සමාජීය පීඩනයන්, රැකියා සුරක්ෂිතභාවය, සෞඛ්‍ය සනීපාරක්ෂාව, පරිසර වෙනස්කම් හා දේශගුණික අභියෝග, තරුණ සහභාගීත්වය, මද්‍රව්‍ය භාවිතය හා ඒ බලපෑම අවම කිරීම ඇතුළු කරුණු රැසක් මූලික කරගත් පර්යේෂණ ඉදිරිපත් කිරීමට සැලසුම් කරලා තියෙනවා. ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව පසුගිය මාසයේ ආදායම් ඉලක්ක අභිබහුමින් රුපියල් බිලියන 225ක ආදායමක් උපයලා තියෙනවා. ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව 2026 වසරේ ජූනි මාස ඉලක්කගත ආදායම වුණේ රුපියල් බිලියන 184.8ක්, ඒ වුණාට මිලියන රුපියල් බිලියන 225ක ආදායමක් හොයලා තියෙනවා.

සමගි ජනබලවේගේ හොරණ හිටපු සංවිධායක චරිත් අබේසිංහ හිටපු අධිකරණ ඇමති විජේදාස රාජපක්ෂගේ පුත් රකිත රාජපක්ෂ සහ ශ්‍රී ලංකා ගුවන්තුරුපළ සහ ගුවන් සේවා සමාගමේ හිටපු විධායක අධ්‍යක්ෂ අරුණශ්‍රී වරුණ වරුෂ හැන්නදිගේ ලබන ජූලි 17 වෙනිදා දක්වා යලි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළා තියෙනවා. නදුන් චින්තකේවත් හරක්කට අනවති සංවිධානාත්මක අපරාධ කණ්ඩායමේ සාමාජිකයා ත්‍රස්තවාදී වැළැක්වීමේ පනතයටදී පනවා ඇති රඳවා ගැනීමේ නියෝගවලින් නිදහස් කර වෙනත් බන්ධනාගාරයකට යොමු කිරීම සහ අපරාධ පරීක්ෂණ නිලධාරීන්ට අල්ලස් දී ඔහුව සාමාන්‍ය සිරකරුවෙකු ලෙස රඳවා තබා ගැනීමට සැකකරුවන් මුදලෙන් රුපියල් මිලියන 500ක් ඉල්ලා ඇති බවට චෝදනා එල්ල විලා තියෙනවා කියලා තමයි තොරතුරු වාර්තා කරන්නේ. සිළුමිණයි මේ මුල් පිටුවේ තොරතුරු අරගෙන එන්නේ. කෙහෙල්බද්දර පද්මේ ඇතුළු සංවිධානාත්මක අපරාධ සැකකරුවන් සමග සමීප සම්බන්ධතා පැවැත්වූ බවට සැක ආගමන විභාග දෙපාර්තමේන්තුවේ ඊළ නිලධාරීන් කීප දෙනෙක් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කළා තියෙනවා.

0: ලෝක ප්‍රවෘත්ති පිළිබඳව සොයා බලද්දී පහුගිය සතිය පුරාම යුරෝපය පමණක් නෙවෙයි දැන් ලෝකෙම උණුසුම් කළ පුවත බවට පත් වුණේ බ්‍රිතාන්‍ය අගමැති කියර් ස්ටාම තනතුරෙන් ඉල්ලාසීම මේ පුවත දැනගත බොහෝ දිනෙකට විශේෂයෙන්ම බ්‍රිතාන්‍ය දේශපාලන ගැන ආසන්න කාලයේ වැඩි අවධානය නොසිටි පාර්ශ්වයන්ට මතුණු ප්‍රධානතම ප්‍රශ්නය ස්ටාමගේ මේ තීරණයට බලපෑ ඇත්තම හේතුව කුමක්ද කියලා දැන් ඒට පිළිතුරු ලෙස බ්‍රිතාන්‍යයේ එක්තරා පුවත්පතක සටහනක් තබා තිබුණා. දැන් ඔහුට තවදුරටත් ඔහුගේ කණ්ඩායම එක්කම පොරබදන්න බැරි තැනකට ඇවිත් තිබුණා කියලා තමයි සඳහන් වුණේ. මේ ප්‍රකාශය මේ එක දැන් අගමැති ස්ථාමගේ ඉරණමේ සංක්ෂිප්ත කතාව ලෙස සැලකුවාට කිසිදු වරදක් නැහැ කියලත් තොරතුරු වාර්තා වුණා. ඉතින් ගෝලීය දේශපාලනය ගැන ඇති උනන්දුව නිසා මෙන්ම යුරෝපීය පුරා හමා යන දේශපාලන සුලි කුණාටුව පිළිබඳ උදාහරණයක් ලෙසයි ස්ථාම සම්බන්ධ සිදුවීම් දාමය ඉතාමත් වැදගත් සහ තීරණාත්මක වෙන්නේ. වෙලාව උදෑසන 6යි විනාඩි 56යි.
1: ස්පෝර්ට්ස් රවුන්ඩ් අප්.
0: ක්‍රීඩාව පිළිබඳව දිවයින වාර්තා කරන දුෂ්කර ළමා කාලයක් පසු කර පාපන්දු ජයගත් ලියොනල් මෙස්සි පිළිබඳව ලියොනල් මෙස්සි කියලා කියන්නේ මේ දුෂ්කර ළමා කාලයක් පව කළා ලෝක පාපන්දු ඉතිහාසයේ ශ්‍රේෂ්ඨතම ක්‍රීඩකයෙකු බවට පත් වුණු කෙනෙක්. අර්ජන්ටිනාවේ කුඩා දරුවෙකු ලෙස ආරම්භ වුණු ඔහු ඔහුගේ ගමන බාසිලෝනාවේ පුරාවෘත්තයත් ඒ වගේම මේ බාසිලෝනාගේ පුරාවෘත්තයත් ලෝක පාපන්දු කුසලාන සූර්යෙක් ලෙස අදත් ඉදිරියට ගමන සිදු කරමින් සිටිනවා කියලා තමයි තොරතුරු වාර්තා කරන්නේ. ඔහුගේ නම ඉදිරියේ ඇති පාපන්දු වාර්තා බොහොමයක් පිළිබඳව ඡායාරූප සහිතව සටහන් කරලා තියෙනවා. කුසලානේ අහිමි බලාපොරොත්තුව හිමි යලි උපන් තරංගාවලියක් විදිහට තමයි කාන්තා කණ්ඩායම ඡායාරූපයක් සහිතව දිවයින වාර්තා කරලා තියෙන්නේ. ලෝක කුසලානේ සිහිනයේ අතේ දුරින් තිබේදී ඒ ගිලී යාම සෑම ක්‍රීඩකයෙකුට මෙන්ම රසිකයෙකුටදම වේදනාකාරී අත්දැකීමක්. ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමටද එම අත්දැකීම මෙවර අත්විඳින්නට සිදු වුණා. එංගලන්තයේ පැවතුණු පඳුවර 20යි 20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ ස්කොට්ලන්තයට එරෙහිව ජයග්‍රහණයෙන් තරගාවලිය නිමා කළත් අර්ධ අවසන් වටයට යන මාවත ප්‍රසාද ලකුණු සටහනේ වූ සියුම් පරතරයකින් අවසන් වුණා. ඒත් මේ ලෝක කුසලානය ශ්‍රී ලංකාව පරාජය සටහනක් නොව බලාපොරොත්තුවක් යළි උපන් තරගාවලියක් වුණා කියලා තමයි තොරතුරු සටහන් කරන්නේ ඡායාරූප සහිතව.

0: கார்ட்டூன்ஸ்
1: වෙලාවු දැසන 6යි විනාඩි 57යි අපි අංජලගි ටෝක් කාටුනේ සිළුමින අරගෙන එනවා හොරුන් දූෂිතයන් ජාතිවාදීන් එකට එකතු වෙන්න කියලා දයාසිරි කියනවා අමුතුවෙන් කියන්න දෙයක් නැහැ අද ජූලි මාසෙ පස්වෙනිදා ඉරිදා දවසේ සතියගේ පත්තරවල විස්තර නිමා කරන්න වෙලාව හරි ඔබත් එක්ක එකතු වුණු මම නලින් විරාජ් වාසනාවන්ත සුන්දර දවසක් ඔයාට ආදරෙයි

0: FM 93.5, FM 93.7, La Conda Radio ITN.
1: ඉතිනි කොහොමද වාසනාවන්ත දවසක් වාසනාවන්ත දේශනක් උදේ 7:02 වෙලාව. මදුශංක මේ අද ඉරිදා දවස. ඒ කියන්නේ සතියන්තේ අපි විශේෂයෙන් මේ අපි කියනෝනේ ලස්සන කතාවක් උදේ පාන්දරම. ඒ ලස්සන කතාව කියන්න කලින් ඔයාගේ ජීවිතේ ලස්සන කරන්න මේ වෙලාවේ අපිට උදේ මහාන තියෙන ප්‍රවෘත්තිය තමයි ඩෙංගු වලින් බස් නැහිර කප් ගසයි. ඩෙංගු අධ්‍යා දානම් කතා කලාප රට පුරාම මොන වගේ කතා තමයි අහන්න තියෙන්නේ. ඉතින් උදේම මේ කතාව ගැන කියන්න හිතුණා. මදුරුවෙකුට යටන වෙන්න ජීවිතේ නේද, පුංචි මදුරුවෙකුට ජීවිතේ බිලි දෙන්න ජීවිතේ දන් දෙන්න වාට ඕනේ නැනේ. ඒ නිසා මේ වැඩේ මේ ඔයාගේ ජීවිතේ ලස්සන කරගන්න කතාවක් කරන්න උදේ පාන්දර ඒක හරව ගන්න වත්ත පිටියට බහින්න යෝජනා කරන්න තමයි අපි උදේම අද තෝරගත්තේ.
2: ජීවිතේ ලස්සන කරගන්න අපි ඕන තරම් කතන්දර කිව්වා. ජීවිතේ ඇත්තටම ලස්සන නම් ඒ ලස්සන ජීවිතේ විඳින්න එපේ. ඒක විඳින්න නම් අපේ මේ ශරීර කෝඩු ඇතුලේ හුස්ම ටිකක් තියෙනවා. අපි කියන්නේ පණ තියෙන්න ඕනේ. ඒ පණ තියාගන්න නම් අපි මේ ඩෙංගු මදුරට අපේ ජීවිතේ බිලි නොදී අපි බොහොම පරිස්සමින් ජීවත් වෙන්න ඕන. ඔබ විතරක් නෙවෙයි, ඔබේ සමීපතම ඉන්න ඔබේ ඥාතීන්, දරුවෝ ටික, බිරිඳ, ස්වාමිපුරුෂයා, අම්මා තාත්තා, මේ හැමෝම. ඉතින් හැමෝම පරිස්සම් කරගන්න නම් ඔබට කරන්න තියෙන්නේ පුංචි දෙයක් විතරයි. මේ වෙලාවේ අද ඉරිදා දවස හැමෝම ගෙදර ඉන්න වෙලාව, දරුවෝ ටික වැඩිහිටියෝ හැමෝම එකතු කරගෙන වත්ත පිටිය ටිකක් සුද්ධ පවිත්‍ර කරන්න. ඩෙංගු මදුරුව බෝ වීමට වතුර එකතු වෙන්න පුළුවන්, යෝගට් කෝප්පෙ වෙන්න පුළුවන්, එහෙම නැත්නම් පොල් කටුවක් ඕනම වතුර රැඳිලා තියෙන ස්ථානයක් පිරිසුදු කරලා ඒ ස්ථාන ඉතාම පිරිසිදු පවත්වාගෙන යන්න. අනිත් පැත්තෙන් අහල පහල නේද මිනිස්සු තැන තැන පොලිතීන් ප්ලාස්ටික් වගේ දේවල් දාලා වතුර එකතු වෙන තැන් තියෙනවා නම් අනේ ඒ කෑල්ල පාරේනේ අපිට අදාළ නැහෙනි කියලා ඉන්න එපා. ඩෙංගු මදුරුවට ඔය පාර බණිනවා කියන එක මහ ලොකු දෙයක් නෙවෙයි. හරි, තමන් අවට පරිසරය පිරිසුදු කළ ඩෙංගු මාරයාගෙන් අපේ ජීවිත බේරාගමු.

0: තමයි උදේම කියන්න තියෙන.
1: ඔව් ඒක මතක තියාගෙන අද වත්ත පිටිය පොඩ්ඩක් සුද්ධ කරන්න වාගේ වෙලාව යොදාගන්න. ඉරිද කියලා ගෙදරට වෙලා නිකන් ඉන්න එපා. නේද? එතකොට පුළුවන් වාගේ ජීවිතය වෙනුවෙන් ඔබේ ආදරණීයන්ගේ ජීවිතය වෙනුවෙන් ලොකු යුතුයකමක් ඉටු කරන්න.
0: දැන් මෙන්න මෙහෙම කතාවක් අද උදේ පාන්දරම දැක්ක. ඒක ටිකක් මට දැනෙච්ච එකක්. උදේම ওই තලවතු කොට කල ලයිට් එකේ ත්‍රිවිල් එකක් නතර කරලා තිබුණා. මම ඒකේ ෆොටෝ එකක් කරන් ආවරණෙල්. ආසදේවල් ලාබුණා නම් හීන එච්චරාතල් නෑ මිත්‍රයා කියලා තමයි ඒක හල්ති. මේක නම් ත්‍රිවිල් සංස්කෘතිය ඇතුලේ අමුතු වචනයක් වුණාට මේක ටිකක් ගැඹුරින් හිතලා බලපුවාම තියෙනවා අපි තේරුම් ගන්න ඕන මහා ගැඹුරක් ඒක ඇතුලේ. ආසදේවල් ලාබුණා නම් හීන එච්චර ආතල් නෑ මිත්‍රයා. ඒ කියන්නේ අපි වටිනා දේවල් වලට තමයි උත්සාහ කරන්න ඕනේ. එතකොට තමයි ඒකේ වාව්වයක් තියෙන්නේ. හරි. නිකන් සිල්ලරට ගන්න පුළුවන් දේවල් හීන කරගත්තොත් එහෙම. නිකන් හැමෝටම ගන්න පුළුවන්. හැමෝටම ගන්න බැරි, හැමෝටම ළඟා කරගන්න බැරි ජයග්‍රහණ ඔබේ ජීවිතයට එකතු කරගන්නවා කියන එක තමයි ජීවිතේ දිනනවා කියලා කියන්නේ. ඒ නිසා දකින්න හීන ටිකක් සැරට දකින්න. නේ?
1: ලොකුට දකින්න.
0: අන්නේ හීනේ කොහොම හරි හැබෑ කරගන්න උත්සාහ කරන්න. ඔබට බැරි නෑ.

අසල්පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි ලොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත. ශ්‍රී ලංකාව තුල දිනකට සිදුවන රියන්තුරු සංඛ්‍යාව දළ වශයෙන් 150ක්. මේ අනුතුරු හේතුවෙන් දිනකට සිදුවන මරණ සංඛ්‍යාව දළ වශයෙන් 5ක් 6ක් අතර වේ. රජය මේ වෙනුවෙන් වසරකට වැය කරන මුදල රුපියල් බිලියන 500ක්. එය දළ දේශීය නිෂ්පාදනයේ 3%. රුපියල් බිලියන 500ක් වැය කළත් නැති වූ ජීවිතවලට නැවත පණ දිය නොහැක. ප්‍රවේශමෙන් රිය පදවන්නේ

0: ඩෙංගු මතුරු වගේ ඊළඟ ගොදුර වෙන්න එපා. වතුරුවන් මර්ධනීට අදම ක්‍රියාත්මක වන්න. ඔබ අවට පරිසරය තුළ වතුරුවන් බෝවී හැකිත නැති බව තහවුරු කරගන්න. ඔබේ කෝටිපති සිහිනය අද සැබෑවෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ. කාටත් කලින් පත්තර විස්තර සමග අලුත්ම තොරතුරු දැනගන්න. උණුසුම් වන දේශපාලනය, විදෙස් ක්‍රීඩා, තොරතුරු සවිස්තරව
1: ලක්හඬ මොනින්ද ඉස්සලු
2: සම අනුග්‍රහය
3: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පත සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
4: වෙන දෙයක් වෙච්ච දෙයක් කියලා බලාගෙන හිටියම කපුටු අපේ ඔළුවේ කූඩු හදලා බිත්තරක් දානවා. මේ සිදුවන හැමදේම දේශපාලනිකයි. ඉතින් මේ සමාජය ගැන, වෙන දේවල් ගැන ඔබටත් අදහසක් ඇති. අපි ගැනම කතා කරමු. සර්ච් ලයිට්
5: ඉරිදා උදේ 8ට වෙනසට කැමති ඔබේ අදහසට අපේ දුරකථන විවෘතයි 0703 935 937
6: සර්ච් ලයිට් සමාජ කමිෂනය.

0: උදේ 7 විනාඩි 26යි වෙලාව අපි ඉක්මනටම ප්‍රශ්නයක් අහන්න තෝනේ අතරතුරේ මේ වැස්ස වැටෙනවා වැස්සත් එක්ක වතුර එකතු වෙනවා වතුර එකතු වුණාම ඩෙන්ගු මදුරු ගීටියෝ බෝ වෙනවා අන්තිමට ඩෙන්ගු අසංගතය සමාජය ඇතුලේ ව්‍යාප්ත වෙනවා මේ වැඩේ ගැන අපි වැස්ස වැටෙන්න පටන් ගද්දිම අපේ කැම්පේන් එක පටන් ගත්තම ජනතාව දැනුවත් කරන්න හැබැයි ඉතින් අපි බය වුණේ නැහැ හැබැයි දැන් ඩෙන්ගු ඇවිල්ලා අන්තිම දරුණු තත්ත්වයට පත් වෙලා නේද අනේ අපිට දැන් කන්ට්‍රෝල් කරගන්න බැරි තරම් මේක දරුණු ව්‍යසනයක් බවට පත් වෙලා ඉතින් දැනටත් ඔබට තමයි මේ වගකීම ඉටු කරන්න පුළුවන් මොකද ජනාධිපතිතුමාටවත් රජයේ සෞඛ්‍ය අමාත්‍යවරයාටවත් කාටවත් ඇවිල්ලා ඔබේ වත්ත සුද්ධ කරන්න බෑනේ වේගවත් සුද්ධ පවිත්‍ර කරන වැඩේ ඔබ රැකී රක්ෂා කරන ස්ථානයේ ඔබේ පාසල පිරිසුදු කරන වැඩේ ඔබ කරගන්න ඕනේ. ඉතින් ඒ සඳහා උපරිම දායකත්වය ලබා දීම තමයි මේ වෙලාවේ කරන්න ඕනේ. මම මේ කතාව කියන්න හේතුව මේ ලකන්ඩ අපි වහන මිත්‍රෙක් කියලා තියෙනවා අපි අර උදේම ඩෙන්ගු ගැන කියපු නිසා. ඩෙන්ගු මර්ධනය කරන්න තියෙන හොඳම විසඳුම මම කියන්නම්. අල්ලපු ගෙදර ඩෙන්ගු මදුරුව බෝ වෙන්න දැන් හොයලා දුන්නොත් රුපියල් 5000ක් දෙනවා කියලා ආණ්ඩුවෙන් පොඩි මැසේජ් එකක් දෙන්න ඕනලු. සතියෙන් ඩෙන්ගු අපිට මර්ධනය කරන්න පුළුවන් කියලා තමයි කියන්නේ. කොහොම හරි ගමක් නැහැ අපි ඩෙන්ගු මදුරුවට තමයි බය වෙන්න ඕනේ. හරි. හුඟක් වෙලාවට අපි දැක්කේ PHI මහත්තයට බය වෙනවා. මොකද නඩුවක් වැටේ ඊට පස්සේ අනවශ්‍ය ප්‍රශ්නයක් ඇති වෙයි. හැබැයි නඩුවක් නම් කොහොම හරි දවස ගානේ උසාවි ගිහිල්ලා හරි විසඳ ගන්න පුළුවන්. හැබැයි ඩෙන්ගු මදුරුව අපේ ජීවිතේ පිළිගත්තොත් ආය ඒ කෙනාට ආපහු අපි අතරට එන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා වෛද්‍ය උපදෙස් හරියට පිළිපදින්න අපි ඩෙන්ගු සම්බන්ධයෙන් කතා කළානේ. ડોક્ટર එක්කන් ඇවිල්ලා. එතකොට ડોક્ટર කියපු කරපු දේවල් අපි රෝගය බෝ වුණාට පස්සේ කොහොමද සුවපත් වෙනකන් කටයුතු කරන්න ඕනේ මේ ආදී කරුණු කාරණා ගණනාවක් අපි ඔබව දැනුවත් කරලා තියෙන්නේ. ඒ නිසා අද හැබැයි අනිවාර්යෙන් මම වෙනුවෙන් හරි මම කියලා කියන්නේ ඔබට පොරොන්දු වෙන මම වෙනුවෙන් මගේ ජීවිතේට මං ආදරේ නිසා අද අපේ පරිශ්‍රයේ ඉන්න ඩෙන්ගු මදුරුව ටික විනාශ කරලා දානවා. ඒකට අපි පොඩි ශ්‍රමදානයක් දානවා. මං උපරිම මහන්සිලා මේ වැඩේ කරනවා කියන දන්නට ඔළුව හදාගෙන වැඩේ පටන් ගමු. කෙනෙක්ට හිතෙන්න පුළුවන් රණිල විමුද්‍රංග නිකන් ඔයේ කටමැද දොඩවනවා ඒගොල්ලන්ට තියෙන කියන්න විතරයි කියලා නේ. අපි කරලා තමයි කියන්නේ.
1: අපි ආයතනෙත් අපි මේ වැඩසටහන කරා. අපි මේක දැන් නිතිපතා ගන්න සතියේ වරක් කරන්න සූදානම් වෙලා ඉන්නවා. ඒ වගේම ඔබත් කරන්න.
0: අපි ඉක්මනටම ප්‍රශ්න අහලෙමු. ප්‍රශ්නේ මොකක්ද රණිල අදහන්නේ?
1: මොනවාද ප්‍රශ්න අහන්න කලින් අපි ලොතරැයි ප්‍රතිඵල බලමු. හරි. ඊරවසේ දිනුම් මැදපු ජාතික ලොතරැයි මණ්ඩලයේ ලොතරැයි බල ප්‍රතිඵල සුබ දවසක් ලොතරැයි ධනු ලග්නේ වාසනාවන්ත අංක 19 22 සහ 54 ධනු ලග්නේ 19 22 54 විශේෂ අංකයේ 6.69 NLB ජයලොතරැයි ඉංග්‍රීසි අක්ෂරය ඕ වාසනාවන්ත අංක 2158 0-2158 NLB ජයලොතරැයි අද සම්බන්ධ ලොතරැයි අංක රටාව 4-4-7-4-4-3-7-4-4-W 4-4-7-4-4-3-7-4-4-W අඳහනේ කන්‍යා ලග්නේ වාසනාවන්ත අංක 26-47-48-55 කන්‍යා ලග්නේ 26-47-48-55 ධන නිදානේ එල් ඉංග්‍රීසි අක්ෂරයේ වාසනාවන්ත අංක 15-50-60-74 එල් ඉංග්‍රීසි අක්ෂරයේ 15-50-60-74 මේකපව ලොතරැයි ඊ ඉංග්‍රීසි අක්ෂරයේ ප්‍රසාදාංකයේ අංක 19 වාසනාවන්ත අංක 5-56-71-79 ඊ ඉංග්‍රීසි අක්ෂරයේ ප්‍රසාදාංකයේ අංක 19 වාසනාවන්ත අංක 5-56-71-79 ගොවිසෙත ලොතරැයි එෆ් ඉංග්‍රීසි අක්ෂරයේ වාසනාවන්ත අංක 5-19-22-66 එෆ් ඉංග්‍රීසි අක්ෂරයේ වාසනාවන්ත අංක 5-19-22-66 මහජන සම්පත ලොතරැයි W ඉංග්‍රීසි අක්ෂරයේ වාසනාවන්ත අංක 0-6-3-7-4-4 W 0-6-3-7-4-4 මේ තමයි ජාතික ලොතරැයි මණ්ඩලයේ ඊයේ දිනුම් මැදින්ලද ලොතරැයි වල ප්‍රතිඵල.
0: උදේ 7 විනාඩි 30යි. එමනම් අපි පුංචි විරාමයක් අරගෙන ප්‍රශ්න අහන්නම්. මෙලේ කාරණේ විතරක් දැනට ඔළුවේ තියාගන්නකෝ. උත්තරේ එවන්න ඕනේ. ඔබේ නමගම සටහන් කරලා හිස්තැනක් තියන්න. ඊට පස්සේ අදාළ පිළිතුර සටහන් කරලා 0.7 0.3 93.5 93.4 0.7 0.3 93.5 93.4 තමයි මැසේජ් එක දෙන්න ඕනේ. ඉතින් දැම්මම නමගම ටයිප් කරලා තියාගන්න. මේ ගීතයෙන් පස්සේ අපි ඔබට කියන්නම් අද දවසේ ප්‍රශ්නේ මොකක්ද කියලා.

0: இது லக்கடை.
1: அது தவசி பிரச்சனையா கேனோ கேல கியூ நிசா අපි ඉක්මනට මත කරගන්න කොහොමද උත්තරේ වන්න ඕනේ කියලා ඔබේ නමගම සටහන් කරන ඊට පස්සේ හිස් තැනක් තියලා අදාළ පිළිතුරු සටහන් කළා 0.7 0.3 93.5 93.7 කියන අපේ නම්බරයකට තමයි මැසේජ් එකක් දෙන්න ඕනේ. මට මතක් වෙනවා මේ අර සැල්ලිහිණි සංදේශයේ අදසන කවියක් තියෙනවා. ආරම්භයේදීම අපි ඉගෙන ගත්ත කවියක්. සරද සුලකල කුරු මීරු තෙපොලෙන් රඳන රජකුල රහස මෙතිනිය සීනින්ගේ සැලලිහිණි සඳ.
2: හරි.
1: ඉතින් මේක තියෙනනේ පරිසර වර්ණනා තියෙනවා, එතකොට සත්ව වර්ණනා තියෙනවානේ, සැලයා වර්ණනා කරන මෙහෙම හරි ලස්සනයි සංදේශ කාව්‍යයක් කියලා කියන්නේ. යම්කිසි පණිවිඩයක් යම්කිසි දූතෙක් අතේ යම්කිසි ග්‍රාහකෙක් වෙත යැවීමේ ක්‍රියාවලිය. මේක නිකන් මේ අපිට හිතෙන්න පුළුවන් අර මේ පරිවියගේ කකුලේ ලියුමක් ලියලා යවන්න නේද? ඉස්සර රජ කාලේ මේක තිබුණා. ඉතින් ඒක මේ ඉතාම සාහිත්‍ය රසයෙන් යුක්ත නිර්මාණයක් විදිහට තමයි එලි දක්කලා තියෙන්නේ. යන ගමන් මඟ විස්තර කරනවා.
2: ඔව්, ඒ ප්‍රදේශය.
1: ඉතින් එහෙම එකක්. ඒ නිසා සංදේශ කවියක් හම්බුනොත් හොඳට කියවන්න. ඒකේ සමහරලාට අපිට භාෂාව ටිකක් තේරුම් ගන්න අමාරු නම් නේද? තේරුම සහිත තියෙනවා බලන්න, හරි ලස්සනයි. හිතාගන්න බැරි තරම් මේ වටිනා.
2: දැන් ඇත්තටම මේ වපින් ඈත් වෙලා තියෙන්නේ. අපේ තරුණ පරපුර අනාගතයේ ඉන්න දරු පරපුරට මේක ගැන එච්චර ලොකු අවබෝධයක් නැහැ. අර සමහර වෙලාවට එක එක විෂයන් සහ මේ තරඟකාරී සමාජයත් එක. දැන් අපි අපේ ඉතිහාසය ගැන කතා කරනකොට මනුසංක දරුවන්ට උගන්වන එක එක රාජධානිවල විවිධ දේ කෘෂිකර්මාන්තයේ විශේෂ වුණා. ඒ වගේ සාහිත්‍යයට ප්‍රබෝධයක් ඇති කරපු යුගයේ විදිහට අපි කෝට්ටේ යුගයේ තමයි ගණන් ගන්නේ. අපි අහන්නේ මේ සංදේශ කාව්‍ය සම්බන්ධයෙන් ප්‍රශ්නයක්. දැන් ওই සංදේශ කාව්‍ය කියන්නේ අපේ රටේ සාහිත්‍යයට අනන්‍ය වූ ලක්ෂණයක්. ඒ කියන්නේ මේක ඔයා වෙන රටවල අහලා නැහනේ නේද? පැස්බරේ කකුලේ යනද පැස්බරේ කරේ සංදේශයක් කියවනවා කියන මේක අපි
1: ගිනිබිබෙන මකරෙක්
2: කියන්නේ කියවා කියලා නෑ. සහ මේ සාහිත්‍ය නිර්මාණය අපේ රටටම අනන්‍ය වූ සංස්කෘතියක්. එතකොට සංදේශකාවේ ගණනාවක් ලියවිලා තියෙනවා. ඒ හැම එකකම සමහර විට දූතයා සත්වෙක් නේ, විවිධ දේවල් පාදක කරගෙන සංදේශකාවේ නිර්මාණ වෙලා තිනවා. සරල ප්‍රශ්නයක්, ගිරා සංදේශයේ මම මොන යුගයේද කියලා කියන්නේ. ඔබ ඉස්සරහට දැන් මදුශංක විස්තරය කියයි. මදුශංක ඉතින් ඉතිහාසය ගැන ප්‍රවීණය. එතකොට මේ ගිරා සංදේශයේ රචනා කරපු කතුවරයා කවුද කියලා අපි අහන්නේ. ඉක්මනටම අපිට පිළිතුර එවන්න. මේ ගැන තව ගොඩාක් විස්තර තියෙනවා. ඉතින් අපි ඒව කතා කරමු ඉස්සරහට.
1: ගිරා සංදේශයේ කවුද රචනා කරන්නේ කියලා තමයි අපි අහන්නේ. අදාළ පිළිතුර හොයාගෙන ඔබේ නමයිගමයි සටහන් කළා 0.7 0.3 93.5 93.4 WhatsApp කරන්න. එතකොට රනිල්, මේ සංදේශ කාව්‍ය කියලා කියන්නේ වෙනම අපේ ආනන්‍යතාවක්, සාහිත්‍ය ප්‍රබෝධමත් යුගයක් තමයි කෝට්ටේ යුගය. අපි මේ හැම කාරණයක්ම ගැන ඔබට කිව්වා. ඉක්මනටම උත්තරේ හොයලා කියන්න, කවුද ගිරා සංදේශය රචනා කරේ කියලා. උදේ 7:37 වෙලාව අපි විරාමයක් කරගෙන යලි කතා කරනවා.

0: ਰਿਹਾ ਕਿ ਲੱਖਾਂ ਦਾ
1: දැන් අපි ප්‍රශ්නයක් ඇහුවනේ. දැන් ඕකේ සමහර අය විවිධ උත්තර තියෙනවා. හොඳේ ඔබ දැන් ඒ කතුවරය සමහර විට කවුද කියන එක මේ ඔබ තීරණය කරන්න. මොකද්ද
2: ඔබ තීරණය කළා හරියන්නේ නැහැ කවුද මේක කළේ කියලා. දැන්
1: හරියට කියන්න ඕනේ.
2: හරි හරි උත්තරයක් අපිට අවශ්‍යයි. ස්ථීර උත්තරයක් අවශ්‍යයි. අපි අහන්නේ කවුද ගිරා සංදේශයේ රචනා කළේ. උත්තරේ දන්නවා නම් 07 03 93 5 93 7 කියන නම්බරයකට තමයි මෙසේජ් කරන්න ඕනේ. ඔබේ නමගම එක මේ සංදේශයේ පැත්තකින් තියෙන මට මතක් වුණා මේ මෑතකදී ලියවෙච්ච සංදේශ කවියක් තිබුණා. සංදේශාහිත්‍ය අපි කෝට්ටේ යුගයෙන් පස්සේ දැක්කේ නෑනේ. හැබැයි මේක දූතය කියලා හරි ලස්සන කවි පන්තියක් රචනා වුණා. ඒකෙදි දූතය බවට පත් වෙන්නේ මේගයක් වෙහි වලාකුලක්. කවිපොත් කියවන සංස්කෘතියක් ඉස්සර තිබුණ දැන් තියෙනවද කියන මන් දන්නේ නැහැ. හැබැයි තාමත් කවිපොත් ලියවෙනවනේ. ඉතින් ඒ කවිපොත් එහෙම කියවන්නේ වගේ තියෙනවා. නිකන් ජීවිතේ අපි වෙනස් විදිහට හිතන්න පුරුදු කරන මහා අමුතු හයියක්. මොකද්ද අමුතු ජවයක් තියෙනවා ඒකේ. අර කතාවටත් කියන්නේ කවියක් එහෙම කියවලා ඉන්න මිනිසුන්ට ප්‍රශ්න නැහැ. ඒ ප්‍රශ්න වල විසඳුම් කවිය ඇතුලේ නේද? පොත්පත් ඇතුලේ ජීවිතේ අපිට හම්බෙලා තියෙන එක.
1: කවිය සාහිත්‍ය ප්‍රශ්න වලට විසඳුම් කියලා විශ්වාස කරන වැඩිහිටි පරපුරක් කොහොමත් අපි වහගෙන ඉන්නව මතුශංක. ඒ කියන්නේ ඒ ප්‍රවීණයෝ ටික එහෙම නැත්නම් ඒ පරිණත මිනිස්සු ටික අපි වහගෙන ඉන්නව. මේක අපි වහගෙන ඉන්න පුංචි දුවල පුතාලට එහෙම නැත්නම් තරුණ පිරිසට. කියන්නේ කවිය සමහර වෙලාවට මෙන්න මේ අපේ යුගයෙන් ඉවරයි. එහෙම නැත්නම් අපේ යුගයෙන් පස්සේ අපි විශ්වාස කරන්නේ නැහැ. එහෙම නැත්නම් කවිය කියන්නේ හුදු සාහිත්‍යංගයක් විතරයි කියලා හිතන අයට අපි කියන්නේ කවිය ලොකු හපංකම්, එහෙම නැත්නම් ලොකු විප්ලව, එහෙමත් නැත්නම් කවිය ලොකු හාස්කම් කළා තියෙනවා. සාහිත්‍යයේ නිකම්ම නිකං මේ සාහිත්‍ය අංගයක් විතරක් නෙවෙයි කවිය කියන්නේ කියන එක තේරුම් ගන්න. ඉතින් මේ මෙහෙම කිව්වා කියලා හරියන්නේ නැහැ. ඔබ ඒක කියවලා බලන්න ඕනේ. ඒක ඇතුලේ අර්ථ හොයාගෙන යන්න ඕනේ. කෙටි කළා ලොකු අදහස් කියන්න පුළුවන් පද හතරකින්, එහෙම නැත්නම් නිසදෙසකින් එක වැකියකින් කොච්චර දේවල් කියන්න පුළුවන්ද කියලා ඔබ අධ්‍යයනය කළා බලන්න. එතකොට තේරෙයි කවිය කියන්නේ මහා සාහිත්‍ය අංගයක් කියන එක.
2: සාමාන්‍යයෙන් අපි මේ ඉන්ටර්වියුස් වලට එනවනේ අපිට තියෙනවා මේ වෘත්තියක් ලබා ගන්න, එහෙම නැත්නම් රැකියාවක් ලබා ගන්න ඉන්ටර්වියු එකක්. අපි කියන්නේ ඉන්ටර්වියු යනවා කියලා. හරි. ඒ ඉන්ටර්වියු යනකොට අපි පොඩ්ඩක් කොහොමද යන්න ඕනේ කියලා පොඩ්ඩක් හොයලා බලන්න හිතුණා. විශේෂයෙන්ම ඔබේ පර්සනලිටි එක පේන්න ඕනේ, ඔබේ පෞරුෂය පේන විදිහට තමයි ඔබ ඇතුල් වෙන්න ඕනේ මේ සම්මුඛ පරීක්ෂණයකට සහභාගී වෙනකොට. නේද? ඔබට තියෙන හොඳම පිරිසිදු ඇඳුම, හරි ලස්සන පිළිවෙලට අයන් කරලා එහෙම අඳින්න ඕනේ. සවත්තු දෙකක් දාලා ඔබ ඒ වෘත්තියට ගැලපෙන කෙනෙක් වෙන්න, ඔබ තුල හික්මීමක් තියෙන බව පේන විදිහට, ඔබේ පර්සනලිටි එක ලෝකෙට දැනෙන විදිහට, දකින විදිහට අඳින්න පළඳින්න ඕනේ. අනිත් එක තමයි ඒ ඉන්ටර්වියු එකට ඔබ ඇතුල් වෙන තැන ඉඳලා ඔබ හරි අවධානයෙන් ඉන්න ඕනේ. මොකද දැන් අර ස්මාර්ට් කන්ඩිෂන්ස් ටිකක් මේ ලෝකේ බලන්නේ හරනේ. මෙයා මොනාද කරන්නේ, මෙයාගේ කොහොමද හැසිරීම, බිම වැඩිලා තියෙන මොන හරි දෙයක් තිබුණොත් ඒක අහුලලා සාක්කුවේ දාගෙන අරන් යන ජාතිය මිනිහෙක්ද, හරි මේ ආදී සියල්ල සමහර වෙලාවට CCTV පද්ධතියක් ඔස්සේ ඔබව පොඩ්ඩක් බලනවා නේ. අනිත් සේවකයින් එක කොහොමද ඉන්නේ, ටිකක් අපිරිසිදු කෙනෙක් ඉතින් ඩාවුත් කොහොමද සලකන්නේ, ඒ අය මුණ ගැහෙනකොට කොහොමද ඔබ ඔබේ හැසිරීම, මේ වගේ දේවල් ලෝකේ දැන් ඉන්ටර්වලදී සමුග පරීක්ෂණ වලදී බලන්න පටන් අරගෙන තියෙනවා. විශේෂම කාරණේ තමයි අපි දැන් ඔය ප්‍රසන්ටේෂන් එකක් කරන්න යනවා නිතෙන්ට. ඒ ගිය ගමන් අපෙන් අහනවා මේ කලින් ජොබ් එකක් කළාද, ඔව් කළා, මේ ආයතනයේ වැඩ කළේ, දැන් අපි වාව ගත්තොත් ඔයාලට කවද දෙන්න පුළුවන්. අපිට මේ රස්සාවට තියෙන උවමනාව නිසා, අර රස්සාවට තියෙන උවමනාව නිසා අපි ඉක්මනටම කියනවා හෙට ඉඳන් එන්න. හරි, දැනට රැකියාවක් කරනවද? ඔව්. ඒකට හෙට ඉඳන් එන්නම් ප්‍රශ්නයක් නැහැ වගේ ඒවා අපි කියනවනේ. එතකොට අපි කියන කාරණේ තමයි මේ, ඒක අපි හිතනවා ඒ ආයතනයට අපි ලබා දෙන ලොකු තහවුරු කිරීමක්.
1: ඔව්.
2: හරි, හැබැයි මේ ඉන්ටර්වියු බෝඩ් එක තීරණය කරනවා මේ මිනිස්සු අපේ කම්පැනි එකට වැඩද ගත්තට පස්සෙත්. හරි, වෙන රැකියාවක් එයාට හම්බුනොත්, ඊට වඩා හොඳ ඔෆර් එකක් හම්බුනොත් අපිව දාලා ගහලා යන්නේ මේ විදිහටමයි කියන එක. හරි, ඒ නිසා අවශ්‍ය කාලය ඔබ ඉල්ල ගන්න ඕනේ. මම මේ ආයතනයෙන් ඉවත් වෙන්න ඕනේ, ඒ ආයතනයෙන් ඉවත් වීම සඳහා මට මෙන්න මෙච්චර කාලයක් ගත වෙනවා, මම ඒ ටික හරියට අවසන් කරලා තමයි මේ රැකියාවට එන්නේ. එතක මට පොඩි කාලයක් අවශ්‍යයි කියන එක කියන්න ඕන. අනිත් එක තමයි අපි දැකලා දෙනවා ප්‍රසන්ටේෂන් එකේදී රණි අපි ගොඩාක් කාලවලට කියනවා කලින් හිටපු කම්පැනියට බණිනවා. හරි. කලින් හිටපු කම්පැනියට එහෙම නැත්නම් ඒකේ තියෙන ප්‍රොඩක්ට්ස් වල අඩුපාඩු කියනවා. ඇයි ආවේ නැත්? ඇයි ආවේ? මේ ඉන්ටර්වයුව එකට මොකද ආවේ? මොකද ඔයාට එන්න හේතුව? අපෝ හේ බොස් හරියන්නේ නැහැ. හරි. එයා නිතර බණිනවා. එයා එක හරි අමාරුයි. හරි. ඒ කම්පැනි එක වැඩන්නේ. ඒක ලොස් වෙන්න යන කම්පැනි එකක්. හරි. ඉතින් ඔහොම දේවල් ගොඩාක් අපි අතින් කියවෙනවනේ. හරි. අපි සමහරලාට හිතන තරගකාරී ආයතනයකටම නම් අපි යන්නේ. දැන් අපි මිහින් ඉවත්ලා තවත් මාධ්‍ය ආයතනයකට යනවා නම් අපි ගොඩක් කලාවට හිතනවා මේ කලින් හිරපු ආයතනයට බැන්නම මේ තරගකාරී ආයතනේ හරි
1: සතුටුයි. හරි.
2: හැබැයි ඒකෙන් වෙන්නේ ඔබට ඔබ හිමි කරගෙන තියෙන ලකුණු කීපයක් අහිමි වෙන එක කියන එක අමතක කරන්න එපා. ඉතින් ජීවිතේ පුංචි පුංචි දේවල් අපි ඔබත් එක්ක බෙදාගන්නේ සමහර වෙලාවට මේ වැරදි අඩුපාඩු ඔබ අතින් හෙට දවසේ සිද්ධ වෙන්න පුළුවන් කියන නේද? ඒ හැඟීම අපිට තියෙන නිසා අපි විරාමයක් අරගෙන කතා කරමු. මේ අතරතුරේ අපි අහලා දිනවා ගිරා සංදේශයේ කවුද ලිව්වේ කියලා. උත්තරේ හොයාගෙන ඉක්මනටම 07.03.93.5.94 මැසේජ් එකක් තියෙන උදේ 7:48.
3: ගුණාත්මක සහ නිෂ්පාදනයක් සඳහා නවීන තාක්ෂණයෙන් බලකැන්වුණු ඩෝමා කළුවට ඉවත් කිරීමේ යන්ත්‍රයක් ඔබත් අදම ඇනවුම් කරන්න. සමහර මධ්‍ය පරිමාණ සහ නිෂ්පාදකයන් සඳහා ස්වයංක්‍රීය වීකඩීමේ යන්ත්‍රයක් හඳුන්වා දීමේ පුරෝගාමියා වන මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුද්ගලික සමාගම වෙතින් අදම අමතන්න 011176679.
4: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.

0: பாட்டெல்லாம் நல்லா தான் இருக்கு.
1: ஒபே கோடிபதி சிஹினே அத செபேவேத ராத்ரி 10ට லக்காண்ட அஹன்ன ஜாதிக லோத்ரை மண்டலே சீனும டிக்கெட் பத்தல ஜாக்ராஹி பிரதிபல அத ராத்ரியேம ஒபட கியன எக்கம ரேடியோவ லக்காண்ட
2: දහතයි විනාඩි 52යි වෙලාව.
3: කෘෂි ක්ෂේත්‍රයට නව පණක් ලබා දෙමින් කසාගල ප්ලාන්ටේෂන් මගින් අරඹ ඇති ප්‍රධාන ව්‍යාපෘති අතර ඔබට සමීප කසාගල ග්‍රීන් සුපර් මාකට් ජාලය. ඊට අඩු මිලකන යටතේ ඔබේ පසුම්බියට සහනයක්ද මාසකට රුපියල් 25,000ක් දක්වා මිලදී ගැනීම සඳහා ණය සහනයක්ද හඳුන්වා දුන් එකම සුපර් මාකට් ජාලයයි.
4: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. Rhino roofing within Hadunwa Dina. Rhino Premier Roofing Sheet. Fetivistra Sandha. Dhatunai Anuhaya Amatana.
5: ඔළුවට ප්‍රෙෂර් එකක් නැතුව ඔයාගේ නිවසේ හෝ කර්මාන්ත ශාලාවේ වෝටර් ෆ්ලෝ එකට හොඳම ප්‍රෙෂර් එකක් දෙන්න පුළුවන් එකම වතුර මෝටරය Deep Tech Pressure Pumps. අමතන්න 077 777 7374.

0: නැත්නම් වැලිකණින්න බලපත්‍ර දෙන එකද එහෙම නැත්නම් පතල් සම්බන්ධයෙන් තියෙන බලපත්‍ර දෙන එක විතරද කියන තැන ඉඳලා මේ අපි මිනිස්සුන්ගේ එහෙම නැත්නම් හැමෝගේම අවබෝධය ටිකක් අපි පුළුල් කරන්න බලාපොරොත්තු වෙනවා. අධ්‍යක්ෂතුමනි, අපි මුලින්ම මේ භූවිද්‍යා හා පතල් කාර්යංශය එහෙමත් නැත්නම් මේ ඔබතුමියගේ ආයතනයේ කාර්යභාරය ගැන පොඩ්ඩක් දැනුවත් කරලම මේ වැඩේ පටන් ගමු.
1: ඔව්, ඇත්තටම අපේ ආයතනයේ කියන්නේ භූවිද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යංශයේ ඉතා විශාල කාර්යභාරයක් තියෙනවා. ඒ වුණාට සාමාන්‍ය ජනතාව ඔබ කිව්වා වගේම ඇත්තටම දන්නේ මේක වැලිගල් පස්වලට බලපත්‍ර ලබා දෙන ආයතනයක් විදිහට. ඒ වුණාට අපි පාලනය වෙන පනතක් තියෙනවා. ඒකට අපි කියන්නේ පතල් හා ඛනිජ ද්‍රව්‍ය පනත 1993 සම්මත වුණා. එතකොට ඒකට අනුව අපිට පැවරිලා තියෙනවා ශ්‍රී ලංකාවේ ඛනිජ සම්පත් කළමනාකරණය කරන්න. එතකොට ඒ ඛනිජ සම්පත් වලට අයිති වෙනවා මැණික් සහ පෙට්‍රෝලියම් නැත්තම් ඛනිජ තෙල් ඇර අනිත් සියලුම ඛනිජ.
2: එතකොට මේ පතල් කෙනීම් කාර්යංශය නැත්තම් ඔබතුමියගේ විශේෂපතේ ඇතුලේ මැණික් අදාළ වෙන්නේ නැහැ, අනිත් පැත්තෙන් ඛනිජ තෙල් අදාළ වෙන්නේ නැහැ. ඒ හැර අනිත් සියල්ල ඔබට විශේෂපතේට ඇතුළු වෙනවා.
1: ඔව්, ඒ වගේම අපිට දැන් අපි කියනවා මේ අපි තමයි ඛනිජ ද්‍රව්‍ය කළමනාකරණය කරන්න අදාළ ආයතනය කියලා. ඒ වුණාට ඊටත් එහා ගිය තවත් කාර්යභාරයකුත් අපිට තියෙනවා. ඒ කියන්නේ සමහර භූමිකම්පා වගේ ව්‍යසනවලදී සහ වෙන සිතියම් ගත කිරීම, ඒ වගේ දේවලුත් තියෙනවා. හැබැයි අර ඛනිජ ගැන තමයි වැඩියෙන් අවධානයක් යොමු වෙන්නේ.
2: දැන් ඛනිජ පිළිබඳව කතා කරන්නේ, ඛනිජ ප්‍රතිපත්තිය පිළිබඳව අපි කතා කරනවා. මට මතකයි මේ ධර්මයටම 1999 අවුරුද්දෙත් මේ විදිහටම ඛනිජ ප්‍රතිපත්තියක් පිළිබඳව සමාජයේ යම් කතිකාවක් ඇති වුණා. මෙන්න මෙහෙම ඛනිජ ප්‍රතිපත්තියක් රටකට අවශ්‍යයි මේ විදිහටම ගුවන්විදුලි රූපවාහිනිය ඇතුලේ කතා කළා, ප්‍රවෘත්තිවල කතා කළා. හැබැයි ඒක එතනින් එහෙමම අමතක වෙලා යනවා. දැන් ආයෙත් ඔබතුමීට වගකීමක් වර්ලා දිනවා අලුත් ඛනිජ ප්‍රතිපත්තියක් සමාජගත කරන්න, ජනතාව මේ සම්බන්ධයෙන් දැනුම්වත් කරන්න. ඒ නිසානේ අපි සර්ච් ලයිට් හරහාද මේ කතාබහට අවසරය ලබා ගන්නෙ. 1999 ඛනිජ ප්‍රතිපත්තිය වෙනස් වෙලාද මේ අලුතෙන් හැදෙන්නේ? එහෙම නැත්නම් එහිම තව දිගුවක්ද? මොකක්ද මේ වෙන්නේ යන්නේ?
1: ඔව්, ඔබතුමා ඇත්තම වැදගත් ප්‍රශ්නයක් ඇහුවේ. දැන් අපි 1999 දිත් ඛනිජ ප්‍රතිපත්තියක් හඳුන්වලා දීලා තියෙනවා. ඒ වුණාට එහෙනම් ඇයි අපි දැන් ආයි අලුතෙන් ප්‍රතිපත්තියක් හඳුන්වලා දෙන්නේ? එතකොට අපි මේ ප්‍රතිපත්තියක් හඳුන්වලා දුන්නා නම් ඒක මේ රටේ ක්‍රියාත්මක වෙන්න ඕනේ. දැන් 1999 ප්‍රතිපත්තියෙත් ඇත්තටම තිබුණේ ගොඩක් දුරට මේ අදහස්ම තමයි. ඒ වුණාට එතන තිබුණ ප්‍රශ්නේ තමයි ඒක ඇත්තටම කොලේකට විතරක් සීමා වෙලා තිබුණ එක. ඒ කියන්නේ ඒක කොහොමද මේ රටේ ක්‍රියාත්මක වෙන්නේ කියන එකට මේ හරි ක්‍රමවේදයක් තිබුණේ නැහැ. ඒකට මේ සැරේ අපි මේ නව ඛනිජ ප්‍රතිපත්තියෙන් අපි බලාපොරොත්තු වෙනවා ඇත්තටම ඒක ක්‍රියාත්මක වෙන ක්‍රමවේදයකුත් හදලා එතකොට ඒකෙන් කාටවත් ගැලවෙන්න බැරි වෙනවා. අන්න ඒ නිසා තමයි මේ සැරේ අපි මේ හඳුන්වලා දෙන ඛනිජ ප්‍රතිපත්තිය වැදගත්
2: වෙන්නේ. ඛනිජ ප්‍රතිපත්තිය ඇතුලේ ඛනිජ සම්පත ආරක්ෂා වීමද වෙන්නේ, එහෙම නැත්නම් මේවා පරිශීලනය කරන මිනිසුන් ආරක්ෂා වීමද වෙන්නේ, එහෙම නැත්නම් මේ දෙකම කළමනාකරණය කිරීමක්ද බලාපොරොත්තු වෙන්නේ මඩම්?
1: ඔව්, ඒ දෙකම කළමනාකරණය කිරීමක්. ඒ කියන්නේ අපි ඛනිජ ප්‍රතිපත්තියක් හඳුනලා දෙන්නේ මේ ඛනිජ ටික පොළව යට තියාගෙන ඉන්න ඕනේ කියන්න නෙමෙයි. හැබැයි ඛනිජ කියන්නේ ෂේ වෙලා යන සම්පතක්. එතකොට ඒක ඊළඟ පරම්පරාවට ආරක්ෂා කරගැනීමේ වගකීමකුත් අපිට තියෙනවා. හැබැයි මේ පරම්පරාවේ අය ඒක පාවිච්චි කරන්නත් ඕනේ. ඒක හොඳම විදිහට කරන්නේ කොහොමද කියලා තමයි අපි මේ ප්‍රතිපත්තිය අනුව කල්පනා කරන්නේ.
0: දැන් ඔබතුමිය මේ විෂය ගොඩක් කල් ඉඳන් ප්‍රවීණයෙක්. එහෙම නැත්නම් මේ ආයතනයේ අධ්‍යක්ෂිකාවක් විදිහට මේ ආයතනයේ අර මුල ඉඳලා හිටපු කෙනෙක්, කියන්නේ මුල කාලේ ඉඳලා හිටපු කෙනෙක් සහ මේ ඛනිජ ප්‍රතිපත්ති ගැන විද්‍යාත්මක හැදෑරීමක් තියෙන කෙනෙක්. මොකද දැන් අවුග දැන් කොක්වත්ම දන්න කෙනෙක් කියලා ප්‍රතිපත්ති හදනව නෙවෙයිනේ. මේකත් එක්ක ගැටි ගැටි අවුරුදු ගාණක් තිස්සේ ඔබතුමීලා මේ ප්‍රතිපත්ති සම්පාදනය කරන්න කරුණු. මේකට වටපිටාව හැදෙන්නේ කොහොමද කියන කාරණේ දැන් අපි අහලා තියෙනවා අධ්‍යක්ෂතුමී. දැන් ඉල්මනයිට්ස් කෝන් එහෙම මේ විවිධ ඛනිජ වර්ග අපේ රටේ තියෙන සමහර වෙලාවට කතා වෙනවා. මේ සමහර ඛනිජ වලින් අපේ රටේ ණය ටික බේරන්න පුළුවන්, මේ අපේ රට ගොඩ දාන්න පුළුවන් ආර්ථික වශයෙන්. ඒ තරම් වටින ඛනිජ නිදි එහෙමත් නැත්නම් ඛනිජ සම්පත් අපේ රටේ බහුලව තියෙනවා. ඒවා සමහර වෙලාවට අපේ ඉඩමක තිබ්බත් ඒවා අපිට ගන්න බෑ. එහෙම එහෙම එක එක කතා සමාජයේ දිනනවා. දැන් මේකට පසුබිම හැදුන හැටි, මේ ඛනිජ ප්‍රතිපත්තියක් රටකට ඕන වෙන පසුබිම හැදුන හැටි ගැන අපි පොඩ්ඩක් පැහැදිලි කරගමු. කියන්නේ ඕන කෙනෙක්ට ඇත්තටම මේ ඛනිජ සම්පත් වලින් ප්‍රයෝජනයක් ගන්න පුළුවන්. දැන් මගේ ඉඩමේ අපි හිතන මැණික් පතලක් තියෙනවා. මට හිතු මතයට ඒක ගන්න පුළුවන්ද? එහෙම නැත්නම් මොනහරි ඛනිජ නිධියක් තියෙනවා මට අයිති ඉඩමක. මට පුළුවන්ද ඒව කනින්න? මට පුළුවන්ද ඒකේ ආදායම ගන්න? මොකද්ද මේ ප්‍රතිපත්තියක් හැදෙන පසුබිම සහ පදනම?
1: ඔව්, දැන් මේ වෙනකොට ඒක ගොඩක් දුරට සංවාදයට ලක්වෙච්ච මාතෘකාවක්. ඒ කියන්නේ ගොඩක් ජනතාව හිතාගෙන ඉන්නවා තමන්ගේ ඉඩමේ ඛනිජයක් තියෙනවා නම් ඒක අයිති තමන්ට කියලා. එතකොට ඒක තමන්ට ඕන විදිහට පාවිච්චි කරන්න පුළුවන් කියලා. හැබැයි අපේ පනතට අනුව පැහැදිලිව කියලා තියෙනවා යම් තැනක යම් ඉඩමක ඛනිජයක් තියෙනවා නම් ඒ ඉඩම හිමි පුද්ගලයා නැත්තම් ඛනිජය හොයාගන්න පුද්ගලයා ඒක අපේ ආයතනයේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයාට වාර්තා කරන්න ඕනි කියලා. එතකොට ඒකෙන් පැහැදිලිව පෙන්නනවා රටක ඛනිජ අයිති රජයට. රජයට කියන්නේ රටේ ජනතාවට. එතකොට ඒ රටේ හැම කෙනෙකුටම කියන්නේ පොදු ජනතාවට ප්‍රයෝජනයක් වෙන හොඳම විදිහට තමයි ඒ ඛනිජය පාවිච්චි කරන්න ඕන. එතකොට දැන් අපේ ප්‍රතිපත්තිය හදලා තියෙන්නේ ඒක පදනම් කරගෙන තමයි. එතකොට ඒකට අපි වෙනමම දැන් ඇත්තටම මේ වෙලාවේ අපි දැන් අලුතෙන් හඳුන්වලා දුන්න ප්‍රතිපත්තියේ ප්‍රධාන කරුණු හතක් තියෙනවා. අපිට කියන්න පුළුවන් මේ සත්‍ව දෑරුම් ක්‍රමවේදයකට තමයි අපි මේක යන්නේ කියලා. එතකොට මේ ඔබතුමා කලින් ඇහුවා වගේ මේක මේ අපි මාසෙකින් දෙකකින් හදලා එළියට දාපු ප්‍රතිපත්තියක් නෙමෙයි. මේක දැනට අවුරුදු 4ක 5ක විතර ඉඳලා මේ දැනට අපි කරගෙන යන ක්‍රමවේදවල තිබුණ අඩුපාඩු තේරුම් අරගෙන සමහර වෙලාවට ඒවට ක්‍රමවේද තිබුණා වුණත් ඒවා ප්‍රායෝගිකව ක්‍රියාත්මක වෙද්දී තිබුණ ප්‍රශ්න තේරුම් අරගෙන එතකොට ඒ වගේම පහුගිය කාලවල බොහෝ නඩු තීන්දු තිබුණා. ඒ නඩු තීන්දු අපිට ඕනම් කියන්න පුළුවන් මේවා අපේ ආයතනයට විරුද්ධව ගත්ත නඩු තීන්දු. එක්කෝ ආයතනයේ මෙච්චර කල් තිබුණ ක්‍රමවේද, ඒ කියන්නේ ප්‍රායෝගිකව කරගෙන ගිය ක්‍රමවේදවලට අභියෝග කරපු නඩු තීන්දු. එතකොට ඒ නඩු තීන්දුත් හේතුණා මෙහෙම අලුතෙන් අපි මීට වඩාත් හොඳ ක්‍රමවේද හඳුන්වලා දෙන්න.
0: අපි මේ ගැන මේ මදුසංග කතා කරමු. පුංචි විරාමයක් අරගෙන විරාමය අතරේ දැන් ඔන්න මේ අහගෙන ඉන්න අයට මේ සම්බන්ධයෙන් ප්‍රශ්න තියෙන්න පුළුවන්. සමහර විට බලපත්‍ර ගැනත් වෙන්න පුළුවන්. නමුත් ඔබට තියෙන ප්‍රශ්නේ අහන්න අධ්‍යක්ෂතුමියගේ වපසරිය ඇතුලේ සමහර දේවල් තියෙන අධ්‍යක්ෂතුමියගෙන් එහා සභාපතිතුමා අධ්‍යක්ෂ ජෙනරාල්තුමා මේ පිළිතුරු දෙන්න ඕනේ. හැබැයි එතුමියගේ වපසරිය ඇතුලේ එතුමිය වගකීතු නිලධාරිනියක් විදිහට මේවට විසඳුම් හොයමින් එහෙම නැත්නම් මේ ප්‍රශ්න වලට පුළුවන් විදිහට පිළිතුරු ලබා දෙමින් අපි ඉස්සරහට යන ගමන් මේ ඛනිජ ප්‍රතිපත්තිය පිළිබඳව කරුණු පැහැදිලි කරගන්න අපි සූදානම්. අපිට කතා කරන්න පුළුවන් ඔබට 2774285 කියන දුරකථන අංකවල. මේ වගේම අපිට WhatsApp ඔස්සේ ඔබේ අදහස එවන්න පුළුවන් 0670393537 කියන අපේ අංකවලට, මේ WhatsApp අංකයට. අපි ගන්න පුංචි විරාමයක්. විරාමෙන් පස්සේ අපි නැවත කතා කරමු. වෙලාව 8:13.

නොතරයියේ පෙරලිකරන NLB මෙගා පව දැවන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පව සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර රථයක් දිනන ලොකුම සුපිරි තෑග්ගද නැකම නොතරයිය NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න.

0: ಲೈಟ್ ಸಾಮಾಜಿಕ ವೀಕ್ಷಣೆಯ
1: අටයි විනාඩි 19 වෙලාව අපි කතා කරමින් ඉන්නේ අපේ රටට ඛනිජ ප්‍රතිපත්තියක් අවශ්‍ය වෙන්නේ ඇයි කියලා. ඛනිජ ප්‍රතිපත්තියක් ඇතුලේ රටක් කොහොමද ඉදිරියට ගමනක් යන්නේ, මේ සම්පත ආරක්ෂා කරගැනීමෙන් අපි ඉස්සරහට යන්න ඕන මොන විදියටද, ඒ සඳහා වෙන නීති රීති රෙගුලාසි ටික නිර්මාණය කරගන්නේ කොහොමද, ඒ සියල්ල පිළිබඳව තමයි මේ ප්‍රතිපත්තිය ඇතුලේ අපි කතා කරන්නේ. අපි ඉතාම ගෞරවයෙන් ආරාධනා කළා භූවිද්‍යා පතල් ගැනීම කාර්යංශයේ සිතියම් කරන හා භූවිද්‍යාත්මක තොරතුරු අධ්‍යක්ෂික ධරණී විජේසුන්දර මහත්මියට අපි ඇය සමගින් කතා කරන්නේ. ඇය ප්‍රශ්න කරන්න පුළුවන්කම තියෙන, අපි නොදන්න කාරණා පිළිබඳව දැන කියා ගන්න ඔබට අවස්ථාව තියෙනවා අපිට කතා කරන්න. 0112-275-0165 0112-275-0166 0112-275-0166 0112-275-0166 රනිල්, මට තියෙන ප්‍රශ්න තමයි ඉඩම මගේන. මේ රටේ සමස්ත ජනතාවට තියෙන ප්‍රශ්නයක්. මගේ නම් ඉඩම, මගේ ඉඩමේ මොනවා හරි ඛනිජ සම්පතක් දිනනවා නම් මට ඇයි ගැනීමක් කරන්න අවසර නැත්තේ? ඇයි මට කරගන්න බැරි? කොහොමද ඇත්තටම මේ ධර්ණ මැඩම් මේකට තියෙන නෛතික පදනම? ඕනෑම වෙලාවක මගේ දේපලක් නම් මට ඕනෑම තරමක් ගැඹුරට හාරගෙන එහි තියෙන මොනවා හරි අපිට ලැබෙන ඛනිජයක් වේවා, එහෙම නැත්නම් නිධානයක් වේවා, මේ ඕන දෙයක් ගොඩදා ගන්න පුළුවන්, ඒක මගේ ඉඩම කියලා නීතියෙන් ගැලවීමක් තියෙනවද?
2: නෑ, එහෙම නීතියෙන් ගැලවීමක් නෑ. මොකද ඔබට ඇත්තටම බලන්න පුළුවන් ඔබගේ ඔප්පුවේ සමහර විට දැකලා ඇති, පැහැදිලිව කියනවා ඉඩම මතු පිට සිට අහස දක්වා එහෙ තියෙන ගස්කොළන් ඒ වගේ දේවල් වල අයිතිය මේ ඔප්පුව මගින් පවරනවා. හැබැයි ඒකේ කියලා නෑ පොළව යටත් ඔබතුමාට අයිති කියලා. එතකොට ඒ කියලා තියෙන්නේ, ඒ කියන්නේ ඔබට පුළුවන් ඔබගේ ඉඩමේ ජීවත් වෙන්න අවශ්‍ය සාමාන්‍ය එදිනෙදා ක්‍රියාකාරකම් වලට අවශ්‍ය දේවල් කරගන්න. ඒ කියන්නේ සමහර විට කුණු වලක් කපන්න වෙන්න පුළුවන්, ටොයිලට් වලක් කපන්න, ලිඳක් හාරන්න, ඒ වගේ තමන්ට ජීවත් වෙන්න අවශ්‍ය දේවල් ටික කරගන්න පුළුවන්. හැබැයි එතන නිදානයක් හාරන්න, නිදානයක් තිබ්බ කියලා ඒක හාරන්න, නැතුව එතන මොන හරි වටිනා ඛනිජ සම්පතක් තිබුණා කියලා ඒක හාරලා තමන්ට ගන්න, එහෙම නැත්නම් ඒක විකුණ ගන්න, එහෙම අයිතියක් ඔබට නැහැ. එතකොට
1: අපිට බලන්න ලිඳක් කපන මුවා වෙන්න නිදානයක් ගොඩ දා ගන්න.
2: ඔව්,
1: ගොඩක් වෙලාවට අපි දැකලා තියෙන්නේ එහෙමනේ, පොලිසිය මහතුරු ආවොත් කවුරු හරි පැමිණිලි ලක්කලත් කියන්නේ අනේ විසුද අපි මේ ලිඳක් හදා ගන්නවා, ගෙදර වතුර ටිකක් පාවිච්චි කරනවා
3: බලන්න ගියේ මැද්දේ හාරන්න ලිඳ.
2: ඔව්, ඔබතුමා කිව්වා හරි. ඒ කියන්නේ ඒක තමයි ප්‍රායෝගිකව සිද්ධ වෙන්නේ. ඒ කියන්නේ ඇයි තමන්ට නම් අයිති ඉඩම තමන්ට හාරන්න පුළුවන් කියලා හිතනවා නම් ඒක හොරෙන් කරන්න ඕනේ නැහැ නේ, ඒකට ලිඳක් හාරනවා කියලා කියන්න ඕනේ නැහැ නේ. දැන් ඒකෙන්ම කියවෙනවා, ඒ කියන්නේ මේ එහෙම හාරන්න බෑ.
1: ලක්කර වෙන අදහසක් තියනවා
2: කියන. වෙන අදහසක් තියනවා. එතකොට ඒ නිසා තමයි අපි ඒ කියන්නේ පැහැදිලිව කියනවා මේ ඔබට ජීවත් වෙන්න අවශ්‍ය වටපිටාව සකසා ගන්න විතරයි ඔබට පොළව පාවිච්චි කරන්න පුළුවන්.
3: අපි මේ ගැන තව ටිකක් කතා කරමු. අධ්‍යක්ෂතුමිය අපිට කියන්න දැන් ඔබතුමිය සිතියම් කරන හා භූවිද්‍යාත්මක තොරතුරු අංශයේ අධ්‍යක්ෂිකාව. භූවිද්‍යාත්මක තොරතුරු කියන එක පොඩ්ඩක් පැහැදිලි කරන්නකෝ. ඇත්තටම අපේ රටේ ওই දේශගුණ සාධක වලට, කාලගුණයට, එතකොට මේ අපේ රටේ තියෙන පරිසරය සම්බන්ධයෙන් වූ තීන්දුව తీරන වලට මේ භූවිද්‍යාත්මක විද්‍යාත්මක තොරතුරු බලපානව නේද? මොකක්ද මේ භූවිද්‍යාත්මක තොරතුරු කියලා ඔබතුමීලා අධ්‍යයනය කරන වපසරිය අපිට පොඩ්ඩක් පැහැදිලි කරන්නකෝ, ජනතාවට දැනුවත් වෙන්න.
2: ඔව්, ඇත්තටම භූවිද්‍යාත්මක තොරතුරු කිව්වහම ඒකට ලොකු පරාසයක් අයිති වෙනවා. ඒ කියන්නේ අපි මේකට සාමාන්‍යයෙන් ඉංග්‍රීසියෙන් පාවිච්චි කරනවා ස්පේෂල් ඉන්ෆර්මේෂන් කියලා. ඒ කියන්නේ අවකාශයට හරි භූමියට හරි සම්බන්ධ සියලුම තොරතුරු. එතකොට අපේ ආයතනය ඇතුළේ බැලුවොත් ඒ කියන්නේ ඒක ඛනිජ සම්පත් ගැන වෙන්න පුළුවන්, එහෙම නැත්නම් භූවිද්‍යාත්මක ආපදාවල් ගැන වෙන්න පුළුවන්. දැන් අපේ ආයතනයට පරිබාහිරව වුණත් ඒ කියන්නේ භූමියට සම්බන්ධ තොරතුරු කිව්වහම ඒක ග්‍රවුන්ඩ් වෝටර් ලෙවල් එක, ඒ කියන්නේ භූගත ජලය තියෙන තැන් ගැන, ඒ වගේ දේවල් වෙන්න පුළුවන්. ඒ වගේ එක ගොඩාක් ලොකු පරාසයක් තියෙනවා. එතකොට අපි මේ භූවිද්‍යාත්මක තොරතුරු ඇත්තටම අපේ කණිජ ප්‍රතිපත්තියනුත් අපි කියනවා මේ තොරතුරු ඔක්කොම එක තැනක තියෙන්න ඕනේ කියලා. දැනටත් අපිට තියෙන ප්‍රශ්නයක් තියෙන්නේ, ඒ කියන්නේ මේ තොරතුරු තියෙනවා, හැබැයි මේවා එක තැනක නෑ, අපිට ඕන වෙලාවට එකපාරටම ගන්න අමාරුයි. එතකොට අන්න ඒ දේවල් ටික එක තැනකට ගන්න ඕන වෙලාවට ඉක්මනට පාවිච්චි කරන්න, ඒ කියන්නේ දැන් රටක තීරණ ගන්නකොට ඒවට දත්ත අවශ්‍ය වෙනවා. එතකොට ඒ දත්ත හරියට නැත්තම් අපිට එකපාරටම ඒක මේ තීරණ ගන්න පාවිච්චි කරන්න බැරි වෙනවා. අන්න ඒ නිසා තමයි දැන් අපි මේ ඇත්තටම මේ අපේ ආයතනයේ අලුතෙන් තමයි මේ වගේ මේ අදහස් එක්ක නව තනතුරු හැදිලා මේ මෙහෙම මේ දේවල් එකතු කරන්න ඕනේ කියන තැනකට ඇවිල්ලා තියෙන්නේ. එතකොට අන්න ඒ වගේ, ඒ කියන්නේ භූමියට සම්බන්ධ සියලුම දත්ත එකතු කරගන්න වැඩපිළිවෙලකුත් එක්ක තමයි මේ මෙහෙම නමක් එක්ක මේ වගේ විෂයක් ඇති වුණේ.
3: ඔබතුමේ මේ මේ මෙතන ඉන්න වෙලේම මම මේ ප්‍රශ්නේ අහන්නම්. පහුගිය දවස්වල නම් භූවිද්‍යා සහ සමීක්ෂණ පතල් කෙනෙක් කාර්යංශයේ මේ WhatsApp group එකක් මගින් අපිට එනවා මේ ලංකාවේ භූ කම්පන සම්බන්ධ තොරතුරු. දැන් නම් මෑත කාලේ ඇත්තටම අප්ඩේට් උන්නේ නැහැ. නමුත් පහුගිය දවස්වල පොගේ අවුරුදු කිහිපේ ආවා. මං ඒක ඇතුළත් නැද්ද දන්නේ, ඒක ක්‍රියාත්මක නැද්ද දන්නේ group එක. එතකොට මේ දැන් අපි දන්නවා නායම් සම්බන්ධයෙන් පරීක්ෂණ කරනවා මේ ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය නායම් සම්බන්ධයෙන්. එතකොට දැන් ඔය භූමිකම්පා අපේ රටේ භූමිකම්පා නැහැකොට පොළොව සැලවීම් කීපයක් වාර්තා වුණා සහ මුහුදේ සහ අවට ප්‍රදේශවල. දැන් අපි නිකන් අපිට හිතෙනවා අපි ඉන්නේ මේ අර භූමිකම්පන සිදුවෙන බොහෝ තලයක් ආසන්නයේද කියලා හිතෙන තරමට යම් යම් සිද්ධි වාර්තා වෙනවා. මේ සම්බන්ධයෙන් පර්යේෂණ කරන්න හැමත් නැත්තම් මේවා ගණනය කරන්නේ ඔබතුමියලද? එතකොට ඔබතුමියලගේ විෂය පතේට මේක අයිති වෙන්නේ කොහොමද? අපිට පොඩ්ඩක් පැහැදිලි කරන්න.
2: ඔව්, අපි තමයි මේ භූමිකම්පා පිළිබඳ අධ්‍යයනය කරන්නේ. ඒ කියන්නේ මේ රටේ එක් එක ආයතන තියෙනවා. ඒ සාමාන්‍යයෙන් disaster management center එක.
3: ඔව්, ආපදා කළමනා කරන මධ්‍යස්ථානය. ඔව්.
2: ඒක තමයි රටේ සියලුම ආපදා කළමනාකරණය කරන්නේ සහ සම්බන්ධීකරණය කරන්නේ. ඒ අතරින් භූමිකම්පා සම්බන්ධ අධ්‍යයනයන් සිදු කරන්නේ අපේ ආයතනයේ. මේක ඇත්තටම 2004 ලංකාවට සුනාමිය එන වෙලාවේ ඇත්තටම මේ වගේ අධ්‍යයනය කරන්න, ඒව ගැන හොයලා බලන්න හරියටම නම් කරපු ආයතනයක් තිබුණේ නැහැ. එතකොට ඒ වෙලාවේදී තමයි අපි තේරුම් ගන්නේ මේ වැඩේ අපෙන් කෙරෙන්න ඕන දෙයක් කියලා. ඒකත් එක්ක තමයි අපි මේ භූමිකම්පා ගැන අධ්‍යයනය කරන අපේ වෙනම අංශයක් පටන් අරගෙන. එතකොට මේ වෙද්දි අපිට තියෙනවා ලංකාවේ සවි කරපු භූකම්පන මාන හතරක්, රටේ ප්‍රදේශ හතරක. එතකොට ඒ වගේ එන දත්ත අපි මුළු අවුරුද්ද පුරාම පැය 24ම අධ්‍යයනය කරමින් ඉන්නවා. ඒකට ඒ අංශය පැය 24ම වැඩ කරනවා. ඒ අනුව අපිට පුළුවන් ලංකාවේ ඕනම තැනක හෝ ඇත්තරම ලෝකයේ වෙනත් ජාලත් එක්කත් අපි සම්බන්ධ වෙලා ඉන්නේ. එතකොට ලෝකේ වෙනත් තැනක භූමිකම්පාවක් වුණත් අපිට දැනගන්න පුළුවන් අපිට අපේ රටේ තියෙන භූකම්පන මාන ඒ වගේ තියෙන දත්ත අධ්‍යයනය කරලා අපිට අපේ රටේ හෝ අපේ රටට ආසන්න කලාපයේ භූමිකම්පාවක් වුණොත් ඒක උනේ කොහෙද, කොච්චරක් ගැඹුරෙන්ද කියන එක දැන් අපිට හොයාගන්න පුළුවන් තාක්ෂණය තියෙනවා.
1: තාක්ෂණයෙන් සන්නද්ධ වීම ඇතුළේ තාක්ෂණික පෙළහර පාන්න ආයතනයක් විදිහට පතල්ලා ගැනීම කාර්යංශ සූදානම්. මේ නිසා තමයි ඉක්මනින්ම මේ තොරතුරු ලබා දීමේ ක්‍රියාවලිය ක්‍රියාත්මක වුණේ. කොහොම නමුත් ඉස්සරනේ ඒ වගේ යම් කිසි සිදුවීමක් තියෙනවා නම් මාධ්‍ය ආයතන දරුවත් කිරීම, සමාජ මාධ්‍ය භාවිතා කරමින් ජනතාව දරුවත් කිරීම, මේ වගේ දැවැන්ත කාර්යභාරයක් ඔබතුමියන්ලා ඉටු කරමින් ඉන්නවා. දැන් අපිට මේ යම් යම් ප්‍රශ්න යොමු කරන්න කියලා කියපුවම ප්‍රශ්න යොමු කීප දෙනෙක් ඉන්නවා. ඔවුන්ගේ ප්‍රශ්න අතරේ තියෙනවා මේ වෙලාවේ තියෙන ජාතික අර්බුදයක් පිළිබඳව. ඔවුන් කියන්නේ ගෙයක් දොරක් හදාගන්න ගියාම, වැලි ටිකක් ගන්න ගියාම පුදුම දුකක් විඳින්න ඕනේ. ගෙදර පල්ලෙහා තියෙන ගංගාවෙත් වැලි තියෙනවා. ඒත් අපිට ඒකෙන් වැලි ගන්න අවශ්‍යයක් නැහැ. මේවා ජාවාරම්කාරයෝ අතරපත් වෙලා මේ වැලි සම්පත නැතුව අපි කොහොමද ගෙවල් දොරවල් හදාගෙන දිනදා වැඩට කටයුතු කරගන්නේ? මේ සඳහා පර්මිට් එක ලබා දෙනකොට දේශපාලනික මැදිහත් වීම වලට අවනත වීමක් සිදු වෙනවාද? එහෙම නැත්නම් ඇයි මේ තරම් අපේ රටේම සම්පතක් වෙච්ච වැලි අපි විශාල මුදලකට ගන්නෙ? වැලි මංකඩේ හිමිකරුවාටත් වඩා අතරමැදියෝ තමයි මෙහි ප්‍රතිලාභය ලබන්නේ. මේවා සම්බන්ධයෙන් මේ ප්‍රතිපත්ති ඇතුලේ යම්කිසි නිරීක්ෂණය කිරීමක් නියාමනය කිරීමක් සිදු වෙනවාද කියලා ගරු මෙතිනියගෙන් අහන්න. එහෙම තමයි කියලා
2: තියෙන්නේ. ඔව්, එතුමා කියලා තියෙන කතාවේ ඇත්තක් තියෙනවා. ඒ කියන්නේ අර එතුමා කිව්වා වගේම මේවා සමහර ජාවාරම්කාරයෝ හරහා ඒ නිසා තමයි දැන් වැලි මංකඩකින් එළියට එනකොට වැලි වල වටිනාකම රුපියල් 7500ක් වගේ ගාණකට යන එක. එතකොට කියුබ් 3ක් ගත්තොත් 20000ක් 21000කට යන්න පුළුවන් එක ලක්ෂයක් විතර වෙනවා ඒ පාරිභෝගිකයෝ අතර එද්දී. එතකොට ඒවත් නියාමනය කරන්න තමයි මේ අපේ අලුත් ප්‍රතිපත්ති හඳුන්වලා දෙන්නේ. දැන් ඇත්තටම 2006 දිත් දැන් මම ඔබතුමාට කලින් කිව්වා 2000 ඔබතුමත් කිව්වා වගේ 1999 දී කණිජ ප්‍රතිපත්තියක් තිබුණා. ඒ වගේම 2006 දී වැලි ප්‍රතිපත්තියකුත් අපිට තිබිලා තියෙනවා. හැබැයි අර කිව්වා වගේම ඒකත් තියෙන්නේ කොළේක. ඒක ක්‍රියාත්මක වෙලා නැහැ. එතකොට එදා ඇත්තටම දැන් තියෙන ප්‍රශ්න ටික ඒ වෙලාවේ අඳුරගෙන ඉඳලා තියෙනවා. හැබැයි ඒකට ක්‍රියාත්මක වෙලා නැහැ. දැන් ඒකේ ප්‍රතිඵල තමයි දැන් ඒතුමා කියලා තියෙනවා වගේ මේ වගේ තැනකට යන්නේ. එතකොට ඒකට අපි ඇත්තටම ගොඩක් දුරට අපි අඳුරගෙන තියෙනවා. එතන ලොකු ප්‍රශ්නයක් තියෙන්නේ මේවා අපිට හරියට මොනිටර් කරගන්න බැරි එක. ඒ කියන්නේ පසු විපරම් කරගන්න බැරි එක. එතකොට ඒවටත් අපි ක්‍රමවේද හදන්න පටන් ගන්න ඕනේ. සහ එතුමා කිව්වා ඇයි අපිට අපේ ගඟ අපේ ගේ ළඟ තියෙන ගඟෙන් වැලි ටිකක් ගන්න බැරිද? එතකොට මේ අපිට ගෙවල් හදා ගන්න බැරිද කියලා. ඇයි අපි ගෙවල් හදන්න වැලිම පාවිච්චි කරන්න ඕනද? අන්න ඒ වගේ තැනකටත් අපි ඇත්තටම ඉදිරියට කතා බහ කළ යුතුව තියෙනවා. ඒ කියන්නේ මේ වැලිම ඕනේද? වැලි වලට අපිට ආදේශක නැද්ද? නැත්තම් වැලි මේ ප්‍රමාණයෙන්ම පාවිච්චි කරන්න ඕනද? ඒ කියන්නේ මේ අපිට මේ වැලි ගන්න ප්‍රමාණය අඩු කරන්න බැයිද? මොකද මොකක් වුණත් වැලි කියන්නේ ෂේ වෙලා යන සම්පතක්.
3: සීමිත සම්පතක්.
2: එතකොට ඒක කවදාහරි ඉවර වෙන්න වෙනවනේ. ඒ කියන්නේ භූමි සම්පත් කියන්නේ ඒවා දිගින් දිගටම මේ දැනට ඒ කියන්නේ යම්කිසි ප්‍රමාණයක් ජනනය වෙනවා. නමුත් අපි ප්‍රයෝජනෙට ගන්න මට්ටමට ජනනය වෙන්නේ. එතකොට අපිට කවදාහරි වෙනත් විකල්ප වලට යන්නම වෙනවා. එතකොට අන්නේ ඒකත් එක්ක තමයි අපි මේ ප්‍රශ්න ගැන කතා කරන්නේ.
3: මොනවද ඒ ආදේශක කියලා ඔබතුමීලා යෝජනා කළ තියෙනවා? අපි දැක්ක පහුගිය දවස්වල මුහුදු වැලි ලවණ ඉවත් කරමින් මුහුදු වැලි මේ ඉදිකිරීම කටයුතු සඳහා යොදාගන්න විශාල ව්‍යාපෘති. දැන් ඒක ගැන සද්දයක් නැහැ අපිට. ඇත්තටම ලොකු ආරංචියක්.
1: සහ මේ ජනතාව අතරින් යම් වෙලාවකද මේක ප්‍රතික්ෂේප වෙන්න පටන් ගත්තා. අපි දැක්ක බාසුන් හැල මේ වැඩේ කරගෙන යන පෙදරේ රූප බාර ගන්න ලෑස්ති නැහැ මුහුදු වැලි මේ පිරිබහදු කරලා ගෙනාට පස්සේ. රනිල් කිව්වා වගේ දැන් මේ ලවණ තත්ත්වය අයින් කළා මේ වැලි ටික ගෙනාවට කොච්චරම ගඟේ වැලි වලට තියෙන මාකට්
3: එක අර එහෙම ඔළුවෙන් හදාගත්ත එකක්
1: තියෙනවා. ඇත්තටම මේ සම්බන්ධයෙන් විද්‍යාත්මක පරීක්ෂණයක් සිද්ධ වෙලා තියෙනවද මේ ධර්මයෙන් අපිට පොඩ්ඩක් පැහැදිලි කරන්න? يعني දැන් මුහුදු වැලි එහෙම පිරිපහදු කරලා අරගෙන සාමාන්‍ය මට්ටමින් භාවිත කිරීම ලෝකේ අනිකුත් රටවල කොහොමද සිද්ධ වෙන්නේ?
3: සහ වෙනත් විකල්ප ගැන අපිට කියන්න.
2: ඔව්, ඒ ඔබ ඉදිරිපත් කරපු ප්‍රශ්නේ ඇත්තටම පැති දෙකක් තියෙනවා. ඒ කියන්නේ එකක් තමයි මිනිස්සු හිතන විදිහ. ඒ කියන්නේ දැන් අපේ ජනතාව පුරුදු වෙලා ඉන්නේ ගඟේ වැලි පාවිච්චි කරන්න. එතකොට ඒක මේ ඔබතුමා කිව්වා වගේම පෙදරේරුවනුත් ඒ ගඟේ වැලි වලට තමයි කැමැත්තක් දක්වන්නේ. මොකද ඒක ඒගොල්ලෝ පුරුදු වුණ විදිහ. අනිත් එක තමයි මේ අපි මුහුදු වැලි පාවිච්චි කරන්න කියලා අර කිව්වා වගේම කාලෙකට ඉස්සෙල්ලා ඒකට ලොකු හඬක් ගියා. ඇත්තටම ඒ ව්‍යාපෘති තාවමත් යනවා. ඒ වගේ වැලි පාවිච්චිත් වෙනවා. හැබැයි ගොඩක් මේ ගෘහාශ්‍රිත කර්මාන්තවලට ඒක පාවිච්චි වෙනවා අඩුයි අර මිනිස්සු හිතන විදිහින්ද. ඒකට එක හේතුවක් අර මේ මුලින්ම ඔය මුහුදුවැලි ව්‍යාපෘති පටන් ගන්නකොට ඒකේ සිප්පි කටු කෑලි තිබුණා, ඊළඟට ලවණ තියෙන හින්දා ප්‍රශ්නයක් කියලා කිව්වා. ඒ දෙකම ප්‍රශ්න තමයි. එතකොට මේ විශේෂයෙන්ම ලවණ ගතිය තියෙන හින්දා, ඒ කියන්නේ කොන්ක්‍රීට් එකකට දැම්මොත් එහෙම මේ ඒ කියන්නේ ලුණු ගතිය තිබුණොත් එහෙම කොන්ක්‍රීට් එක අර කොන්ක්‍රීට් එක ඇතුලේ තියෙන කම්බි දිරන්න ගන්නවා. එතකොට ඒක ආයි අපිට මේ ආපස්සට ගෙනියන්න බැරි තරම් ලොකු ප්‍රශ්නයක් වෙනවා. හැබැයි ඒක මේ හොඳට හේදෙන්න ඇරලා ගත්තොත් ඇත්තටම එහෙම ප්‍රශ්නයක් නැහැ. දැනට මේක ගැන ගොඩාක් පරීක්ෂණ කරපු විද්වතුන් ඉන්නවා. එතුමන්ලාත් ඒ පරීක්ෂණවලුනුත් හොයාගෙන තියෙනවා මේක ඇත්තටම ගඟේ වැලි වලට වඩා හොඳට පාවිච්චි කරන්න පුළුවන් කියන එක. එතකොට ඒකට අපිට මිනිස්සුන්ට ඒ ගැන දැනුවත් කිරීම කරන්න වෙනවා. අන්න ඒ වගේ දේවල් ටිකකට අපිට යන්න වෙනවා.
3: හොඳයි, අපි මේ මදුසංග තවදුරටත් කතා කරමු. අපි දුරකථන අංකත් මතක් කරලා අපේ WhatsApp අංකෙ 0703939357 ඔබට දැන් තේරෙනවා අපි කතා කරන මේ වපසරිය. එහෙම නැත්නම් අපි කතා කරන කරුණු කාරණා මේක ඔබට සම්බන්ධ නම් සමහර විට රත්නපුරේ ඉඳලා අපිට මේ මැණික් ගැනීමේ බලපත්‍ර ගැන ප්‍රශ්නයක් තියෙන මොනවා නැහැ, වැලි ගැනීමේ බලපත්‍ර ගැන ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ඔබේ ප්‍රදේශයේ අනවසරයෙන් මේ වගේ ඛනිජ ද්‍රව්‍ය ගොඩ ගන්නව වෙන්නත් පුළුවන්. ඒ සම්බන්ධයෙන් උනත් කතා කරලා කියන්න පුළුවන්. මේ පිළිබඳව හොයා බලන්න, එහෙම නැත්නම් නිරීක්ෂණය කරන්නත් කණ්ඩායම් ඉන්නවා. මොකද්ද මේ කාර්යභාරය ඇතුළේ මේක ලොකු පැතිරුණු විෂයක්. අතර මෙතුමිය කිව්වා වගේම මේ තව ප්‍රශ්න ගොඩක් තියෙනවා. අහන්න අපි කතා කරමු විරාමයක් කරගෙන. විරාමෙන් පස්සේ අපි නැවත කතා කරමු. උදේ 8 විනාඩි 36යි වෙලාව.
0: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත. දැන් සතියේ දින 7ම මහජන සම්පත රටටම සම්පත. ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න. දශකඝාතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල් කුලී. බඩේ අමාරු සහ ලදරු පඩු රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල් කුලී. ISO GMP තත්ත්ව සාධකලත් ක්‍රිමිරාජ නිෂ්පාදන. කාගිල් ස්ලාෆ් ඇතුළු දිවයින පුරා සියලුම දේශීය ඖෂධ වෙළඳසැල් සහ ඔබට ළඟම වෙළඳසැලෙන්නේ.

0: ඉතින් 8යි විනාඩි 41යි වෙලාව.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: මේ TVS Sport 110 පෙට්‍රල් ලීටරයක් ගෙවුවාම යනවා යනවා යනවා.
1: ඉවරයි.
3: TVS Sport 110 පෙට්‍රල් ලීටරයකට කිලෝමීටර 80කට වැඩිය දුවන නම් මේක තමයි
4: FM 93.5 FM 93.7 ලකන රේඩියෝ ITN.

0: උදෑටයි විනාඩි 43 අපි සර්ච් ලයිට් තුලින් අද දවසේ කතා කරන්නේ ඛනිජ ප්‍රතිපත්තියක් රටකට වැදගත් වන්නේ ඇයි කියන මාතෘකාව සම්බන්ධයෙන් අද අපිත් එක්ක මේ සම්බන්ධයෙන් කතා කරන්න එකතු වෙන්නේ භූවිද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යංශයේ සිටියම් කරන හා භූවිද්‍යාත්මක තොරතුරු අංශයේ අධ්‍යක්ෂිකා ධරණි විජේසුන්දර මහත්මිය. අපි එතුමියත් එක්කයි අද දවසේ මේ කාරණේ කතා කරන්නේ. මේක සාමාන්‍යයෙන් උඩින් කාරණාව හිතලා බැලුවොත් එහෙම මොකද්ද අපිට ඛනිජ ප්‍රතිපත්තියක් රටකට වැදගත් වන්නේ ඇයි කියන එක එච්චර මේ අපේ මූලික අවශ්‍යතා වලට එච්චර ගලප ගන්න බෑ කියලා ඔබට හිතෙනවා ඇති. හැබැයි මේ කතාව ඇතුලේ ලොකු කාරණයක් හැංගිලා තියෙනවා අපේ රටේ භූමිය සම්බන්ධයෙන්. එහෙම නැත්නම් භූමියේ තියෙන තොරතුරු සම්බන්ධයෙන්, වැදගත්කම සම්බන්ධයෙන්, සම්පත් සම්බන්ධයෙන්. මොකද ඔබේ ඉඩමටත් ඔබේ පොළවටත් ඔබ භාවිතා කරන මේ පය ගහලා ඉන්න පොළවට සම්බන්ධ ප්‍රතිපත්ති තමයි මේ හදන්නේ. එහි තියෙන වටිනාකම් සම්බන්ධයෙන් ප්‍රතිපත්ති තමයි මේ හදන්නේ. ඒ ගැන තමයි අපි කතා කරන්නේ. දැන් අපි කතා කරනවා ලංකාවේ ඛනිජ ප්‍රතිපත්තිය සම්බන්ධයෙන්. ඔබතුමිය මේ අංශයේ අධ්‍යක්ෂිකාව, අවුරුදු ගානකට පස්සේ මේ රජයේ මුල් වෙලා ලංකාවට ඛනිජ ප්‍රතිපත්තියක් කියන විවිධ රජයන් විවිධ යෝජනා ගේන්න ඇති, විවිධ කෙටුම්පත් සකස් කරන්න ඇති. නමුත් අවසානයේදී මේ මෙතනට ඇවිල්ලා තියෙනවා. ඒ සියලු දේ පෝෂණය වුණා කියලා අපි කියමුකෝ. මට කියන්නකෝ අධ්‍යක්ෂතුමිය, දැන් මොකක්ද ඇත්තටම මේ පනත ඇතුලේ තියෙන්නේ? ඒ පනතේ ඇතුලේ තියෙන අන්තර්ගත කරුණු අපිට පොඩ්ඩක් එකින් එක පැහැදිලි කරගත්තොත් මූලික අදහසක් ගන්න පුළුවන්. එතකොට අහගෙන ඉන්න අයට තවත් ප්‍රශ්න යොමු කරන්න ලේසි. මොකද්ද මේක ඛනිජ ප්‍රතිපත්තිය කියන්නේ මොකද්ද කියන කාරණාව?
1: ඔව්, අපි මේක සරලවම තේරුම් කරනවා නම් අපි මේ අලුතෙන් හඳුන්වලා දුන්න ඛනිජ ප්‍රතිපත්තිය ඒකේ තියෙනවා සත්ව දෑරුම් වැඩපිළිවෙලක් කියලා කියන්න පුළුවන්. ඒ කියන්නේ අපි කරුණු හතක් ඔස්සේ මේ ගැන කතා කරනවා. ඒ කරුණු හත කියන්නේ ඇත්තටම සරලව කියනවා නම් කියන්න පුළුවන් මේ ඛනිජයක ජීවිත කතාව කියලා. ඒ කියන්නේ මේ ඛනිජයක් අපි අඳුර ගන්න තැන ඉඳලා ඒ ඛනිජය අන්තිමට මොකක් හරි ප්‍රයෝජනයක් අරගෙන ඒකෙන් අන්තිම නිෂ්පාදනයක් වෙනකන් යන තැනට වෙනකන් සිද්ධ වෙන්න ඕනේ මොනවද කියන එක තමයි අපි මේ කරුණු හතෙන් පැහැදිලි කරන්නේ. එතකොට මම ඉතාම කෙටියෙන් කියන්නම් මේ කරුණු හත මොනවද කියන එක. අපිට අවශ්‍ය නම් පුළුවන් ඒ එක එක කරුණ ඊට පස්සේ ඊට වඩා විස්තරාත්මකව සාකච්ඡා කරන්න. එතකොට මේ කරුණු හත කිව්වොත් පළවෙනි එක තමයි අපි රටක් විදිහට දැනන් ඉන්න ඕනේ අපිට තියෙන ඛනිජ සම්පත් මොනවද, ඒවා කොච්චර ප්‍රමාණයක් තියෙනවද, අන්න ඒ වගේ අපි අපේ සම්පත් ගැන දැනගෙන ඉන්න ඕනේ කියන එක තමයි පළවෙනි කාරණාව. ඊළඟට මේක වඩාත් ඵලදායි විදිහට කෙනීම් කරන්නේ කොහොමද, ඒ දෙවෙනි කාරණාව. ඒක ඉස්සරහ පරම්පරාවටත් තියලා ඒ වගේ හරිම විදිහට කැණීම් කරන්නේ කොහොමද කියන එක තමයි දෙවෙනි කාරණාව. ඊළඟට තුන්වෙනි එක මේකට අග එකතු කරන්නේ කොහොමද කියන එක. ඒ කියන්නේ මේ ඛනිජය පිටරටකට යවනවා නම් ඒකට අගය එකතු කිරීමක් කරලා රටට වැඩියෙන්ම ලාභදායක විදිහට යවන්නේ කොහොමද කියන එක. ඒක තමයි අපේ තුන්වෙනි කාරණාව. ඊළඟට හතරවෙනි කාරණාව මේ වැඩේ කරගෙන යද්දි ඒ ඇත්තරම කැණීමක් කියන්නේ අනිවාර්යයෙන්ම පරිසරයට බලපෑමක් තියෙනවා.
0: ඔව්.
1: එතකොට මේ කැණීම කරද්දි පරිසරයත් ආරක්ෂා කරගන්නේ කොහොමද කියන එක තමයි හතරවෙනි කාරණාවෙන් කතා කරන්නේ. ඊළඟට පස්වෙනි එකේදී අපි කියන්නේ මේ ඛනිජ ශේෂ්ත්‍රයට අදාළ පරිශේණ කරන්න ඕනේ. ඒ කියන්නේ මේ ඛනිජයක් සමහර විට හොඳ මගේ එකතු කිරීමක් කරන්නේ කොහොමද? ඒකට අපිට තාක්ෂණය තියෙනවද? ඒ තාක්ෂණය අපි හදාගන්නේ කොහොමද? ඒ වගේ මේකට සම්බන්ධ පරිශේණ කරන්න දැන් ඇත්තටම මේ සම්බන්ධ විද්‍යාඥයෝ විශාල ප්‍රමාණයක් ලංකාවේ ඉන්නවා. ඒගොල්ලෝ සමහර විට පිටරටක ගිහිල්ලා තව අවශ්‍ය දැනුම හදාගෙන වෙන්න පුළුවන්. එතකොට ඒ විදිහට ඒ සම්බන්ධ පරිශේණවලට අපි කොහොමද දායකත්වයක් දෙන්නේ කියන එක. ඊළඟට 6 වෙනි එකෙන් කියන්නේ මේ ඔක්කොම දේවල් කරන්න අපිට ශක්තිමත් නීතිමය රාමුවක් තියෙන්න ඕනේ. අනේ නීතිමය රාමුව හදාගන්නේ කොහොමද කියන එක තමයි 6 වෙනි කාරණාවෙන් අපි කියන්නේ. ඊළඟට අපි 7 වෙනි කාරණාවෙන් කියන්නේ මේ ඛනිජ තියන්නේ පොළවේ ඉඩම් වල. එතකොට මේ ඉඩම් සමහරලාට පුද්ගලික ජනතාවටයි ඉඩම් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් රජයේ එක් එක් ආයතන මගින් නියාමනය කරන ඉඩම් වෙන්න පුළුවන්. අන්න ඒ ඉඩම් හරිම විදිහට කළමනාකරණය කරන්නේ කොහොමද, මේක ඛනිජයක් ගන්නම පාවිච්චි කරනවද වෙන දෙයකට පාවිච්චි කරනවද කියලා ඒ ඉඩම් කළමනාකරණය ගැන තමයි අපි හත්වෙනි කාරණාවෙන් කතා කරන්නේ. ඔන්න ඔය ටික තමයි මේ ප්‍රතිපත්තිය ඇතුලේ කතා කරන ටික මම ඉතාම කෙටියෙන් කිව්වොත්.
0: හරි, දැන් මේ මේකේ ජනතාවට වැදගත් වෙන කොටස, එතකොට ඒ ජනතාවට වැදගත් වෙන කොටසේ තියෙන කරුණු කාරණා දැන් මේ පොඩි දෙයක් නෙවෙයි, මේක ටිකක් ලොකු පැතිරුණු ප්‍රතිපත්තියක්. නමුත් මේකේ ජනතාවට මූලිකව වැදගත් වෙන කරුණු කාරණා සම්බන්ධයෙන් පෙර තිබ්බ තත්වයන් වෙනස් වෙලා තියෙනවද, මේ මේ පනත එහෙම නැත්නම් පනත ප්‍රකාරව එහෙම නැත්නම් ප්‍රතිපත්තිය ප්‍රකාරව කලින් තිබ්බ දේවල් වල යම් වෙනසක් වෙලා තියෙනවද, අපි ඒ ගැන පොඩ්ඩක් සටහන් කළා ඉස්සරහට කරුණු පැහැදිලි කරගමු.
1: ඔව්, ඇත්තටම කලින් තිබුණු ප්‍රති ක්‍රමවලට වඩා වෙනස් වෙන තැන් කීපයක් තියෙනවා. එකක් තමයි අපි කතා කරනවා අගය එකතු කිරීම ගැන. එතකොට දැන් මෙච්චර කල් ගිය යම් යම් උත්සාහයන් තිබුණා දැනටත්, ඒ කියන්නේ කාලයක් තිස්සේ අගය එකතු කිරීම කරන්න ඕනේ කියන එක. හැබැයි ගොඩක් ඛනිජ ජාති රටෙන් එළියට ගියේ කිසිම අගේ එකතු කිරීමක් නැතුව, ඒ කියන්නේ අපි කියනවා රෝ මෙටීරියල් විදිහට නැත්නම් අමුද්‍රව්‍ය විදිහට. එතකොට සමහර දේවල් තියෙනවා, උදාහරණයක් විදිහට සිමෙන්ති හදන එක ගත්තොත් හුණු ගල් වලින් අන්තිම නිෂ්පාදනයක් විදිහට සිමෙන්ති හදලා එළියට එන අවස්ථාවල් තියෙනවා. අන්න ඒ වුණාට ගොඩක් ඛනිජ නිකම්ම අමුද්‍රව්‍ය විදිහට එළියට ගියේ. එතකොට අන්න ඒක දැන් අපි මේ ප්‍රතිපත්තිය මගින් අනිවාර්යෙන් යම්කිසි ලෙවල් එකකට යම්කිසි මට්ටමකට අගය එකතු කිරීමක් කරන්න ඕනි කියන තැනට යනවා. අනිත් එක තමයි ඛනිජ ගවේෂණය. දැන් අපි මේ ආයතනය අපි ඒ කියන්නේ නියාමන ආයතනයක් විදිහට පිහිටෙව්වේ 1993 දී. හැබැයි භූවිද්‍යා සමීක්ෂණ දෙපාර්තමේන්තුව කියන එක 1903 ඉඳලා තිබුණ ආයතනයක්. එතකොට අපි මේ නියාමනේ පටන් ගත්තට පස්සේ ගවේෂණ කටයුතු බොහෝ දුරට කරේ පුද්ගලික ආයතන හෝ පුද්ගලික සමාගම් ඒ වගේ. හැබැයි මේ අපි අලුත් ප්‍රතිපත්තිය යටතේ අපි භූවිද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ විදිහට මේ ගවේෂණ කටයුතු කරගෙන යන්න තමයි මූලිකත්වයක් දෙන්නේ. සහ අපි ඒ ගවේෂණ කරන මෙච්චර කල් තිබුණේ ගවේෂණ යම්කිසි ගවේෂණයක් කරන්න කවුරු හරි කෙනෙක් ඇවිල්ලා ඉල්ලුවොත් අපි කියනවා ෆස්ට් කම් ෆස්ට් සර්ව් බේසිස් කියලා. ඒ කියන්නේ ඉස්සල්ලාම එන කෙනාට ඒ අවස්ථාව දෙනවා. එතකොට ඒ ඉස්සල්ලාම එන කෙනා සමහර විට ඒකට හොඳම කෙනා නොවෙන්න පුළුවන්.
0: ඔව් ඔව්.
1: අන්න ඒ හින්දා ඇතිවෙච්ච ප්‍රශ්න ගොඩාක් තියෙනවා. එතකොට අපි අන්න ඒ ක්‍රමයට දැන් නැවතීමේ තිත තියෙනවා. අනිත් එක තමයි අපි ඉඩම් අයිතිය කොහොමද පාලනය කරන්න කියන එක. ඒ කියන්නේ ඛනිජ අයිති රජයට නම් ඒ රජයට සහ ඒ කියන්නේ රජය කියන්නේ රටේ ජනතාවට අයිති ඛනිජ ටික හොඳම විදිහට පාවිච්චි කරන්නේ කොහොමද කියන එක, මේ ඒ ඉඩම් පාලනය කරගන්නේ කොහොමද කියන එක අපි මේකෙන් කතා වෙනවා. එතකොට ඔය තුන තමයි මට පේන විදිහට මේකේ තියෙන ඉස්සර තිබුණ ක්‍රමයට වඩා ලොකු වෙනස්කමක් වෙන තැන් ටික.
0: දැන් උදාහරණයක් විදිහට දැන් මැණික් සම්බන්ධයෙන්, මැණික් කියන වටිනා ඛනිජය දව අගේ කිත කිරීම සම්බන්ධයෙන් ප්‍රතිපත්තියත් හරි වැදගත්. මැණික් වලට දුඩු මැණික් රළු මැණික් යවනවට වඩා පිට රටට මැණික් කපලා අගේ එකතු කර නිෂ්පාදනයක් විදිහට යවන එක සම්බන්ධයෙන් ඒක හරි වැදගත්. දැන් මට දැනගන්න ඕන කාරණා තමයි අපි වැලි පැත්තකින් දිමුකෝ. දැන් මැණික් වගේ දෙයක් කැණීම් කරනකොට ලංකාවේ ලොකු පාරිසරික හානියක් වෙනවා කියලා කතා වෙනවා. දැන් මේ කට බලපත්‍ර ලබා දීමෙන් එතකොට පාරිසරික සාධක එහෙම නැත්නම් පාරිසරික වාර්තාව කැඳවීමත් එහෙම නැත්නම් බලපත්‍ර ලබා දීමට අදාළ රෙගුලාසි මේ ක්‍රමවේදය යටතේ වෙනස් වෙලා තියෙනවද? අපි උදාහරණයක් විදිහට එහෙම ගත්තොත් එහෙම මැණික් සම්බන්ධයෙන් කාරණාවෙදි.
1: ඇත්තටම කියනවා නම් මම අපි ඒ කියන්නේ අපේ ආයතනයේට භූවිද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයට අදාළ වපසරිය ඇතුලේ මැණික් කියන එක නැහැ. ඒ කියන්නේ
0: මණිකා ස්වර්ණාභරණ අධිකාරියයි.
1: ඒක මණිකා ස්වර්ණාභරණ අධිකාරිය යටතේ තමයි පාලනය වෙන්නේ. එතකොට ඒකට ඒ කියන්නේ මණික් ගැරීම සඳහා බලපත්‍ර නිකුත් කිරීම, ඒවට අදාළ පරිසර ප්‍රශ්න, ඒ දේවල් කළමනාකරණය කරන්නේ මණිකා ස්වර්ණාභරණ අධිකාරියෙන්.
0: එතකොට එතන ප්‍රතිපත්තිය ප්‍රශ්නයක් තියෙනවා නේද? මට තේරෙන විදිහට මදුශංක දෙන්නා. ඒ කියන්නේ
2: දැන් අපි ඒ රත්නපුරේ පැත්ත එහෙම කතා කරාම කියනෝනේ ගිලා බැසීමට ආසන්න කොයි වෙලාවක හරි සමහරලාට මේ යටින් දෝන ගිහිල්ලා තියෙනවා. එහෙට ගිහින් මෙහෙට ගිහින් මේ ප්‍රශ්නේ නිසා එක් පැත්තකින් පාරිසරික මට්ටමේ හානියකුත් තියෙනවා. සහ අනිකුත් ඛනිජ වලට සහ මේ අපේ ස්වභාවික සම්පත් වලට යම්කිසි බලපෑමක් කියලා වෙන්නත් පුළුවන්.
0: ඔව් සබ්ජෙක්ට් දෙකක් දෙපැත්ත තියෙනවා වගේ තේරෙන්නේ නැද්ද ඔබතුමීට විද්‍යාත්මකවම මෙහන්?
1: ඔව් ඇත්තටම ඒ කියන්නේ ඛනිජයක් කිව්වොත් දැන් මෙනික් කියන්නේ ඛනිජයක් තමයි. එතකොට මේ රටක ඛනිජ ප්‍රතිපත්තිය කිව්වහම ඒක මේ ආයතනයට මේ ආයතනයට කියලා වෙන් වෙන්න බෑ. එතකොට ඒ හින්දා රටක ඛනිජ ප්‍රතිපත්තිය හැම ඛනිජයකටම අදාළ වෙන්න ඕනේ. නමුත් අපි මෙතනදී ඒ කියන්නේ අපි කියලා නෑ මේක මෙනික් වලට අදාළ නෑ කියලා. නමුත් මේ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමේ වගකීම බාර දීලා තියෙන්නේ අපිට අපේ ආයතනයට. එතකොට දැන් ඒ අනුව මේක ක්‍රියාත්මක වීමේදී අපේ වපසරිය තියෙන්නේ මැනික් සහ හයිඩ්‍රෝකාබන් අතෑරලා නිසා. එතකොට මේ මැනික් මෙතනින් අතෑරෙනවා. හැබැයි
0: ඒකට හයිඩ්‍රෝකාබන් නැති ඒතර ඛනිජ තෙල් සම්පත්
1: ඒකට ඒක අයිති වෙන්නේ අපි ලේසියට PRDS කියලා කියනවා. මේ ඒ කියන්නේ පෙට්‍රෝලියම් ඩෙවලොප්මන්ට් සෙක්‍රටේරියට් එක. ඒතර ඒගොල්ලෝ හරහා තමයි මේ දේවල් ක්‍රියාත්මක වෙන්නේ. එතකොට දැන් සමහර විට මේක ඇත්තටම මේ කතාව අපි පොඩ්ඩක් ඒ කියන්නේ මේ ප්‍රතිපත්ති එලි දක්වන වෙලාවෙත් මේ සංවාදයට භාජනය වුණ කතාවක්. හැබැයි දැන් මැනික් කර්මාන්තය කියන්නේ අපේ රටේ ගොඩාක් කාලයක ඉඳලා පැවතගෙන එන එකක්. එතකොට ඒක ගොඩාක් දුරට
0: ඒකට අනන්‍ය වූ ප්‍රතිපත්ති තියෙනවා කියලා
1: තමයි කියන්නේ. ඔව් එතකොට ඒ කියන්නේ අර විශේෂයෙන්ම ඉඩම් ප්‍රශ්නේ. කියන්නේ තමන්ගේ ඉඩමේ තියෙන දේවල් තමන් මේ හරලා ඒවට අගේ එකතු කිරීමක් කරලා එක්කෝ කෙනෙකුට විකුණලා එයා එහෙම කර ඒ වගේ වැඩ පිළිවෙලක් යනවා. එතකොට අපි ඒකට එක පාරට අත දාන්න ගියොත් සමහරලාට එතන ලොකු ප්‍රායෝගික ප්‍රශ්න ඇති වෙන්න පුළුවන් හින්දා තමයි ඒ කියන්නේ මේ වෙලාවේදී මේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම ඒ කියන්නේ මෙතනත් ප්‍රශ්න ගොඩක් තියෙනවා තව විසඳන්න. ඒතර ඒ ටික විසඳගත්තට පස්සේ සමහර විට තව ඉස්සරහට යන්න පුළුවන්
0: කමක්. අපි මේ කතාව ඉස්සරහට කරගෙන මට මුංචි අවසරයක් දෙන්න අධ්‍යක්ෂතුමිය මේ වෙලාව බලලිමු. උදේ 8 විනාඩි 55 වෙලාව.
3: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
4: වසවිෂ නැති දේශීය කිරිවලින් පමණක්ම නිපදවන මව්බිමේ සාරකුණිය රැකත් පැල්වත්ත කිරි දැන් ළඟම කීල් සුපර් ශාඛා මගින් මිලදී ගත හැකි.
3: සියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුණ මහජන සම්පත දැන් සතියේ දින 7 මහජන සම්පත රටටම සම්පත.

0: ඛනිජ ප්‍රතිපත්තිය සත්ව දෑරුම් ප්‍රතිපත්තියක් එහෙම නැත්නම් ප්‍රධාන කුළුණු හතක් මත දිවෙන ප්‍රතිපත්තියක් තමයි යෝජනාවෙන්නේ. මේ ප්‍රතිපත්ති මාලාවේ තියෙන එක එක ප්‍රතිපත්ති එහෙම නැත්නම් එක එක කුළුණු පිළිබඳව අපි සාකච්ඡා කරමින් හිටියරනේ. දැන් මේ අපි ඉඩම් අයිතිය සම්බන්ධයෙන් කතා කළා. එතකොට දැන් අපි පතලක් හදලා යම්කිසි අපි හිතමු අපිට ගැනීමක් කරන්න ලැබෙනවා. අපි යම්කිසි ඛනිජයක් මතු කරගන්නවා. මේක ගෙඩිය පිටින්ම විකුණන එකනේ සාමාන්‍යයෙන් ලෝකයේ බහුතරයක් අපි දකින කාරණය තමයි. අපි අගේ එකතු කළ නිෂ්පාදනයක් නෙවෙයි, ගත්ත ගමන් ඒක අලෙවි කිරීමේ ක්‍රියාන්විතයක තමයි අපි ඉන්නේ. දැන් එහෙම අගේ එකතු කළ නිෂ්පාදනයක් හරහා අපිට ලැබෙන ප්‍රතිලාභය වැඩි නම් ඒ සඳහා වන උපදේශන දායකත්වයේ ඔබතුමියන්ලගේ පාර්ශවයෙන් එකතු වෙන්න එහෙම නැත්නම්
1: පහසුකම් සපයනවාද කොහොමද සපයනවාද එහෙම මොකක් හරි තියෙන ප්‍රතිපත්තිය තුනේ මං කියන්නේ ආයතනයේ රාමුවෙන්
0: ව්‍යුහය ඇතුලේ.
2: ඇත්තටම මේක හොඳ ප්‍රශ්නයක්. ඒක අපි එකතකින් අපි ගැනම ස්වයං විවේචනයක් කරගන්නත් වෙනවා.
1: මොකද අපි කියනවා අගේ එකතු කරන්න කියලා.
2: ඔව්. අපි කියනවා අගේ එකතු කරන්න කියලා. හැබැයි අපි ඒකට මේ මිනිස්සුන්ට දැනුවත් කිරීමක් එහෙම කරලා තියෙන්නේ හරි අඩුවෙන්. එතකොට දැන් අපි අලුතෙන් මෙහෙම අගේ එකතු කිරීම කළ යුතුමයි කියලා කියනවනම් ඒකට අපිට සිද්ධ වෙනවා. කියන්නේ ණය සපයනවා වගේ දෙයකින් අපිට උදව් කරන්න අමාරුයි. හැබැයි අපිට පුළුවන් අපේ දැනුම මේක කරන්න හොඳම විදිහ මොකද්ද, දැනට ලෝකේ යන ට්‍රෙන්ඩ් එක මොකද්ද. එතකොට ඒ අනුව මේ වෙලාවේ හැබැයි ඒ කියන්නේ සමහරවිට අපිට ලෝකේ හොඳම අගේ එකතු කිරීමට යන්න බැරි වෙන්න පුළුවන්. එතකොට මේ රටට කරන්න පුළුවන් මට්ටම මොකද්ද? එතකොට අන්න ඒකට මිනිස්සු හැඩගස්සවන එක අපේ ආයතනයෙන් කළ යුතු දෙයක් කියලා තමයි අපි හිතන්නේ. එතකොට දැනට අපි දැන් අපි මේ පැත්තට වැඩපිළිවෙළවල් සකස් කරමින් යනවා.
1: හරි, අපි උදාහරණයක් විදිහට මම දන්නේ ඔබතුමිය මට පැහැදිලි කරන ඔබතුමිය මේ ශේෂ්ත්‍රීය විශේෂඥවරියක්නේ. මට පැහැදිලි කරන දැන් අපි හිතනවා දැන් මොනවා හරි ඛනිජයක් යොදාගෙන අපි හිතමු දැන් වීදුරු නිෂ්පාදනයට අවශ්‍ය, එහෙම නැත්නම් සිමෙන්ති නිෂ්පාදනයට අවශ්‍ය. මම දන්නේ මේ වපසරියට ඇතුළත්ද කියලා පිඟම් මැටි ඇතුළත්ද ඔබතුමියගේ විශේෂයට. එතකොට දැන් ඒ වගේ ඛනිජයක් අපි කැනීමක් සිදු කරලා ගත්තට පස්සේ පිඟම් මැටි වලින් ටයිල් හැදීම හෝ පිඟම් භාණ්ඩ හෝ සෙරමික් හැදීම දක්වා නිෂ්පාදනය යන කාර්ය සාමාන්‍ය කෙනෙක්ට කරන්න අමාරුනේ. යම් ආයෝජනයක් යම් ප්‍රාග්ධනයක් තියෙන කෙනෙක්ට තමයි මේක කරන්නේ. ඒ කියන්නේ මේක බිස්නස් පර්පස් වැඩක්. ඒ කියන්නේ ලංකාවේ මහා පරිමාණයේ ආයතනත් මේවට සම්බන්ධයි.

0: මේක ප්‍රතිපත්තියට ඇතුල් කරා කියලම ඒවා ක්‍රියාත්මක කරන්න පුළුවන් කියලා අපිට බලාපොරොත්තු වෙන්න අමාරුයි. එතකොට අපි ඒක ක්‍රියාත්මක වෙන්න ඕනේ වැඩපිළිවෙළවල් හදන්න ඕනේ. එතකොට ඒ කියන්නේ මේ මෙච්චර කාලයක් වුණ දේවල් වල ඇත්තටම රබුතුමා කිව්වා වගේ මේ අඩුපාඩු තියෙනවා. ඒ කියන්නේ සමහර වෙලාවට ඔය ඒ කියන්නේ මූල ප්‍රශ්න හින්දාම නැත්නම් වෙනත් දේවල් හින්දා ඒ කියන්නේ මේ සමහර වෙලාවට මේ ඛනිජ පිළිබඳ ඒ කියන්නේ ඒ ඛනිජය උකහා ගැනීම ගැන ඒකට අවශ්‍ය ඒ කියන්නේ ඒ උකහා ගැනීම මේ අයිතිය සමහර වෙලාවට ලැබිලා තියෙන්නේ හරිම කෙනාට නෙමෙයි. දැන් ඒකට එක හේතුවක් තිබුණේ අපි අර ගවේෂණය ඛනිජ ගවේෂණය කියන එක ඉස්සෙල්ලම ඉල්ලුව කෙනාට දුන්න ප්‍රතිපත්තිය. එතකොට ඒ ඉස්සෙල්ලම ඉල්ලුව කෙනා කියන්නේ සමහර වෙලාවට දැන් අපි කියනවා මේක ගවේෂණය කරන්න ඔබට ඕන නම් ඒ අදාළ ප්‍රදේශය නියාමනය කරන වෙනත් ආයතන තියෙනවා. ඒ කියන්නේ කැලෑ ඉඩමක් නම් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව වගේ එහෙම වෙන්න පුළුවන්. එතකොට ඒ ආගේ අවසරය අරගෙන එන්න කියලා. එතකොට ඒ දේවල් මුලින්ම කරගන්න කෙනා එතකොට ඒ
1: තමයි මේකේ සුදුසුකම් ලබන්නේ.
0: සුදුසුකම් ලබන්නේ. එතකොට ඒකත් සාධාරණ විදිහට නොවුන වෙන්නත් පුළුවන්.
1: හොඳයි. අපි මේ තියෙන අක්‍රමිකතාවන් මේවා මගහරවාගෙන යහපත් රටක්නේ අපිට අවශ්‍ය වෙන්නේ. බොහෝසත් මිනිස්සු ඉන්න ලස්සන රටක් අපිට හදන්න අවශ්‍යයි. ඒ සඳහා ඛනිජ ප්‍රතිපත්තිය කොහොමද නිර්මාණය විය යුත්තේ කියලා කතා කරමින් ඉන්නවා. අපි විරාමයක් ගන්නවා ප්‍රවෘත්ති සඳහා. ප්‍රවෘත්ති හලායම කතා කරමු. රැඳිලා ඉන්න දිගටම ලක්කඩ සර්ච් ලයිට් සමඟ.

0: සහයෝගීත අනුග්‍රහය
1: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයිනපුරා ඇති TVS අලවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය
2: ලක්කඩ දේශීය ප්‍රවෘත්ති
3: රතු නිවේදන නිකුත් කර තිබූ විදේශගතව සිටි සංවිධානාත්මක අපරාධකරුවෙකු දිවයිනට රැගෙනු ලැබුවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බලධිවිනේ සිට මෙම අපරාධකරු බෙරට රැගෙන අතර ඔහු අත්අඩංගුවට ගත්තේ කටුනායක ගුවන්තොටුපළේදී. සැක්කරු වැඩිදුර විමර්ශන සඳහා බස්නහිර පළාත දකුණු අපරාධ කොට්ටාසය වෙත භාර දී තිබෙනවා. තලග්ග බකුරේගොඩ ප්‍රදේශයේදී නිතිජවරයෙකු හා ඔහුගේ බිරිඳට විරිතාභා ඝාතනය කිරීමේ අපරාධයට අවශ්‍ය කරන සැක්කරුකු ලෙස මොහු කටුනායක ගුවන්තොටුපළේ ස්ථාපිත ස්වයංක්‍රීය බුහුණු හඳුනා ගැනීම පද්ධතියටද ඇතුළත් කර සිටි සැක්කරුවේ. බස්නාහිර පළාත් දකුණු අපරාධ කොට්ටාසයයි වැඩිදුර විමර්ශන සිදු කරන්නේ. යුක්‍රේනයේ රුසියාවේ ශාන්ත පීටර්ස්බර්ග් නගරයේ තෙල් පිරිපහදුවකට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා. රුසියාවේ යුද්ධයට ආදායම් උපයන ප්‍රධාන මර්මස්ථානයක් ලෙසයි යුක්‍රේන ජනාධිපති වොලොඩිමිර් සෙලෙන්ස්කී එම තෙල් පිරිපහදුව හඳුන්වන්නේ. කලාපයේ ප්‍රධාන රුසියානු නාවික කඳුරකටද ප්‍රහාර එල්ල කළ බව යුක්‍රේන ජනාධිපතිවරයා පවසනවා. ශාන්ත පීටර්ස්බර්ග් ආඩුකාරවරයා සඳහන් කළේ නගරය දැවැද්ද ඩ්‍රෝන ප්‍රහාරයකට ලක් කර ඇති බවයි. තෙල් පරිත්‍යාගයකට හානි සිදුව ඇති බවද ඔහු සඳහන් කළා. යුක්‍රේනයේ මෑතක සිට රුසියාවේ තීරණාත්මක බලශක්තියට තල පහසුකම් ඉලක්ක කර ගනිමින් දිගදුර ඩ්‍රෝන ප්‍රහාර තීව්‍ර කිරීමට පියවර ගෙන ඇති අතර

0: එහරහා ඉන්ධන හිඟයක්ද හටගෙන තිබෙනවා. එහි ප්‍රතිඵලයක් ලෙස රුසියාවේ තෙල් පිරි පහත් ධාරිතාවයේ 43%කට අධික ප්‍රමාණයක් අක්‍රිය වී ඇති බවයි විදේශ මාධ්‍ය වාර්තා කළේ. මීලගලක්කඩ ප්‍රවෘත්ති පෙරවරු 10ට.
1: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
2: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299ට SMS කරන්න.

0: ലങ്കാവുടെ ഖനിജ പ്രതിപത്തിയ കവാശുവിനെയായി മേബിലി ബന്ധുവായി അപ്പി കഥാകരം ഇന്നിന്നെ ലങ്കാവെ ഖനിജ പ്രതിപത്തിയ ഗുണനകീം പിറ്റിപ്പാസിതീന്ന് കട്ടുക്ക് യഥാർത്ഥ ബിലി ബന്ധുവ അപ്പി കഥാകരം ഇന്നിന്നു വില വിശേഷൻ ധർമ്മി വിജയസുന്ദരം എതിനിയത്തേക്ക് അപ്പി കഥാകരണെ കൊഹമുദ് മേ വെടി സിദ്ധ വെന്ത അപ്പി കഥാകലാന് കൊളുണു ഹത്ത് തീയണം മേ കൊളുണു ഹത്ത് സംബന്ധം കഥാകരതി നിവേറതി അകേകതു കിരീമാക് സഹിതവ് ഇതിരിയുടെ യാമ സംബന്ധം കഥാകല എത്തണതി തേന ആക്രമികതാവൻ ദൂഷണയാൻ നോമക്കറകിന് കൊഹമുദ് അന്നിക്കിന് കാരണമായി അപ്പി കഥാകരം വേണ്ടി അപ്പി സ്ഥലം കഥാകരം ഒബുദ് മേക്ക് യാഥാസ്ഥയ്ക്കും വാട്ടിനോ മേരട്ടെ ഖനിജ സമ്പത്ത് ആദരേക്ക് മേ ഖനിജ സമ്പത്ത് സുരക്ഷാക്കരകാൻ മിൻ മത് പരമ്പരാവട്ടി തൃക്കല്ല തന്നോണക്കിയാൽ ഹിതന് പരിസരഹിതഗാമി ഭൂമ ആദരണീയ മിനിസുണ്ട് മേ കഥാവ് ആശീർവാദയാക്കിയാൽ അപ്പി വിശ്വാസിക്കുന്നു എത്ര മേ ദൂഷണ ആവുമ്പോൾ നമുക്ക് അത് കരാനും പുള്ളാങ്കിലാത്തിന് അപ്പി സമാഹർദ്ദങ്ങൾ ഇതാക്കിനോ മേ വിവിധ രാജ്യ നിലധാരീൻ പവ ദൂഷണേറ്റ് ഏട്ടവില്ല സമാഹാരവിലാവട്ട് വിവിധ കമ്പനി വല്ല റണിലുത് കലിങ്കൂ വകേ മീ വകേ ദവന്ത് വ്യാപാരികട്ട് അതഗഹനാണ് അതഗഹാന്നി എം കിസി മിലക് മുതലക് വട്ടനാക്കമാക് തീയനായത്തിന് സാമാന്യ മനുസ്സേക്ട് അവിട്ട് ദകിന്നേന് മീൻറം പത്തലക് അറിയുന്നു മീ വെടി കരാനുണ്ട് മീകട ഏകതുകൾ നിഷ്പാദന ബഡ്ബാത്കല് ജാത്യന്തര വെല്ലുന്ന പോലത്തെ വണ്ണുണക്കി എന്തായിട്ട് സാമാന്യ മണിയിക്കാൻ ഇതുകൂട്ട് മീകട എം കിസി സമാഗമാക്കി തീരുതമായി ബാധ്യവിന്നെ ഇതുകൂട്ട് സമഹാര നിലധാരയും മിലതീകനീമിടലാക്കുന്നു ഇതുകൂട്ട് മീവ നിയാമണേക്കല്ല മീക്ക് എത്തരന്ന് മിക ജാതിക വകീമക്സേ സലകുന്ന പെരിസാക്ക് എകതുകുറുകൾ കൊഹമുദ് മീ വെടിയേക്കറാണ് ഈ സദാവന സൂദാനം കൊഹമുദ് പ്രതിപത്തി മാലാവി സകസ്ലത്തി എന്നെ
1: സ്തുതി പ്രശ്നമായിട്ട് ദെൻ എത്ര മേക്ക തമ്മായി അപ്പിട്ട് തീയെന്ന് മാറ്റക്കിയാണ് പുറവാങ് ലക്കും അഭിയോഗിക്കുന്നത് ഇക്കാനെ എക്കത്തമായി മിനിസ്സു എക്കപ്പാറട്ടമ്മ വിനാശത്തിൻ്റെ കമത്തിനായ ദെൻ ഏകുള്ള പുറുദൂണ ക്രമവേദിയാക് തീയണം എത്തക്കോട്ടെ ഏ പുറുദൂണ ക്രമവേദിയെ തമ്മായി തമങ് എം കിസി തനക്ക് ഖനിജാക് തീയനാക്കില ദിനകത്തോ എക്കോ യാ ഏക തവക്കിനെക്കൂട്ടെ ഏ തമങ്ക ഏ ധനുമ വികുണനവാ എഹമ നത്താം ഏക ദനഗത്തക്കിന ഏക ഉഗാഗണ്ണ തന എത്തനി എഹാട്ട് സമഹരിട്ട് അപനായനീകരണ ഏക ദക്വ യാന്ന ഏകട ഉത്സാഹ കരണം എത്തക്കോട്ടെ ദെൻ അപ്പി മേ അലുത് പ്രതിപത്യം അപ്പി കിയണ മേക ദെന്നെ അപ്പി സുദുസുമ കെനാട്ട കിയല എത്തക്കോട്ടെ ඒකාර දැනට තිබුණ තත්ත්වයට වඩා ලොකු වෙනසක් ඒ කියන්නේ ඉස්සෙල්ලාම ආව කෙනාට අපි දෙන්නේ. එතකොට එහෙකින් තමයි අපි තීරණය කරනවා මේක ගැන හොයන වගකීම මේ ඛනිජ ගවේෂණය කරලා ඒක ගැන ඒක කොච්චරක් තියෙනවද මේක කොපමණ කාලයකට ප්‍රයෝජනයක් ගන්න පුළුවන්ද ඒ ටික අපි තීරණය කරනවා. ඊට පස්සේ ඒකට අවශ්‍ය අනිකුත් අවසරයන් ලබා ගැනීම ඒ කියන්නේ සමහරලාට මේ ඛනිජයේ තියෙන්නේ සමහරලාට වෙරළේ වෙන්න පුළුවන් වෙරළේ නම් ඒක එතකොට වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් අවසරයක් ඕනේ මේක පාවිච්චි කරන්න සමහරලාට ඒ පැත්තේ සංචාරක කර්මාන්තයේ දියුණු තැනක් වෙන්න පුළුවන් එතකොට මේ සංචාරක කර්මාන්තය බිඳ වැටීමේ අවදානමක් කට ලක් වෙන්න පුළුවන් මේ ඛනිජ නිස්සාරණය කරන්න ලෑස්ති වුණොත් එහෙම. එතකොට එහෙනම් ඒ වෙලාවේ රජයක් විදිහට තීරණය කරන්න වෙනවා මේක හොඳම දේ මේ ඛනිජය එහෙමම තියෙන්න දැරලා මේ වෙලාවේ ඊට වඩා රටට ආර්ථිකමය හෝ වෙනත් විදිහකින් ප්‍රයෝජනවත් වෙන සංචාරක කර්මාන්තය දියුණු කරන පැත්තටම යනවද? එහෙම නැත්නම් මේකේ ඛනිජය තියෙන එක අපි එළියට අරගෙන ඉවර වෙලා ඊට පස්සේ ආපහු වර තිබුණ සංචාරක කර්මාන්තේටම ඉඩ දෙන්න පුළුවන්. දැන් මේ වගේ එතකොට ඒ භූමියෙන් ගන්න ප්‍රයෝජනේ මොකද්ද කියන එක තීරණය කරන වගේ කීමත් අපිම ගන්නවා. එතකොට රජයක් විදිහට මම කියන්නේ ආයතනයක් විදිහට නෙමෙයි. එතකොට අපි මේක අඳුර ගන්නවා. ඒ අඳුරගෙන ඒ මේකෙන් ගත යුතු හොඳම මේ ඉඩමෙන් ගත යුතු හොඳම ප්‍රයෝජනේ මොකක්ද කියන එක රජයක් විදිහට තීරණය කරනවා. ඊට පස්සේ අපි විවෘත ලංසු කැතවීමක් කරනවා. මෙන්න මේ මෙතන මේ විදිහේ ඛනිජ නිධියක් තියෙනවා. මෙන්න මේ ඛනිජය නිස්සාරණය කරලා මෙන්න මේ ලෙවල් එකට මේ ප්‍රමාණයට අපි අගේ එකතු කිරීමක් කරන්න ඕනේ. අන්න ඒකට කැමති අය මේකට ඉල්ලුම් කරන්න. එතකොට සමහර වෙලාවට ඒක අර පිටරට සමාගමක් එක්ක එකතු වෙලා මෙහි ලංකාවේ කරන කට්ටියක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් දැනටමත් රජයේ ඉන්න ඒ කියන්නේ රජයේ ආයතනයක් විදිහට කැණීම් කරන උදාහරණයක් විදිහට ලංකා පොස්ට් ආයතනය වගේ එක් කට්ටියක් තව පිටරට සමාගමක් එක්ක එකතු වෙලා අපි කියන්නේ ජොයින්ට් වෙන්චර් එකක් කියලා අනේ මේ විදිහට එන්න පුළුවන්. අනේ ඒ වගේ එතකොට අපි ඒ අයව ඇගීමකට ලක් කරලා හොඳම කෙනාට තමයි අපි මේක දෙන්න බලාපොරොත්තු වෙන්නේ.
0: එහෙම නැතු මේ කලින්ම ෆයිල් එකේ වැඩ ඉවර කරගෙන ආවා. ඒ නිසා මෙයාට දෙනවා කියලා තිබිච්ච පරණ සාම්ප්‍රදායික ක්‍රමවේදය ඇතුලේ සිද්ධ වෙච්ච අසාධාරණයේ තවදුරටත් මේ ප්‍රතිපත්ති හරහා සිදු වෙන්නේ නැහැ කියන වගකීම තමයි එතුමිය සඳහන් කරන්නේ. දැන් මේ පහුගිය කාල පරාසය මම දන්නේ නැහැ. මේ රනිල් අමතුමුකුත් වෙනවා
2: නේද? ඔව් අපි අමතුමුට අවස්ථාව දෙමු ටිකක් වෙලා දුරකන්දර නැදි හිටියා. හලාවතින් දිනේන්ද්‍ර මහත්මිය කතා කරමු. දිනේන්ද්‍ර මහත්මිය ආයුබෝවන්. ආයුබෝවන්
3: ඔබතුමා සියලුම දෙනාට ආයුබෝවන්. ඔබටම ස්තුතිවන්ත වෙනවා. අද දවසේ අපේ රටට ගැළපෙනම කාලීන මාතෘකාවක් ඔබතුමාලගේ මේ ආයතනයෙන් කතා කිරීම සම්බන්ධව මම හිතන්නේ මට ඔය එහිම ප්‍රතිපත්තියක් හැදුණ නිසා හොඳයි. මේ පහුගිය කාලවල වල ඔය කණිද සම්පත් අපේ මූඩු වෙරළ තීරුවනේ මහත්තයා, අපේ තියෙන වැලිකඳ තීරුව මූඩු වෙරළේ වැටිකම් තීරේ තියෙන කලාපක්. ඉතින් එහෙ මේ චන්ද්‍රකාන්ත මැතිණියගේ ආණ්ඩු කාලේ සෞඛ්‍ය මේ වගේ නවතිකස්තියක් තිබුණා නම් ජනතාවන අපි නැගී සිටිනකොට අපිට ලොකු සහයෝගයක් දෙන්න තිබුණා ඒ කාලේ. ඊපස්සේ ලොකු ඒකට මැදිහත්කාරකමක් කරලා ජනතාව ඒක රාශි කරගෙන අපේ ගමන අපි බේරගත්ත කපන්න දෙන්නේ නැතුව ඔබතුමා ගැටි හම්බන්තොට වෙරළ තීරුවේ වැඩි ඉවත් කිරීම තමයි සුනාමියටත් බලපෑවේ. සුනාමිය වැඩිපුර එන්න ඒ ඉවත් කරලා තිබීම. ඉතින් ඒ නිසා අපි ඒ ගැන හිතලා කටයුතු කරුවට හැමෝම එහෙම කරුවේ නැහැ. හැම පැත්තෙම ගොඩාක් වැඩි කඳු වලනේදී හිත මනාප ඉවත් කරුවා. ඒකට දේශපාලන අධිකාරියගේ මැදිහත්වීම තමයි කොහොම සිදුනේ. ඉතින් මම ඇත්තටම සතුටු වෙනවා. මම ඒකට පරිසරයේ රැකගන්න දායකත්වය දීපු තැනැත්තියක් වශයෙන් සංගාධම එකතු වෙලා මේ ඇවිල්ලා තියෙන නවකත තත්තියට මම හිතනවා මේ අධ්‍යක්ෂතුමිය කතා කරද්දි තේරුණා. ඉතින් ඒලා සතුටින් ඉන්නවා කියලා මේ නවකණයට මම හිතන්නේ සුදුසුකමට තැන දෙන්න. ඉතින් ඒ නිසා අපි ඒකට සහයෝගය දෙන්න අපි මොන හරි දෙයක් කරනකොට පරිසරයත් රැකගෙන මේ ලස්සන පරිසරයක් ලෝකෙ තියෙන ලස්සන සුන්දර පරිසරයක් උඩ දැන් පහුගිය දවස්වල හොඳම දූපතර තේරුණා, හොඳම සංචාරක කලාවට ලංකාව තේරුණා. ඒ කියන්නේ පරිසරය රැකගෙන මේවා කරන්න නිලධාරීන්ට නීතිමය කටයුතු ඒක සාධාරණ හිතලා කරන්න දීලා තියෙන අවස්ථාව ගැනත් මම සතුටු වෙනවා. ඒකම මහත්තයා හොඳට හොයලා බලලා ඒ කරන එක ගැන හදරදින ප්‍රතිපත්තිට ගොඩක් අපි ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම මිනිස්සුන්ට ලොකු විශාල ව්‍යාපාර කරන අයට වැලි ටිකක් කපා ගන්න අවසර තිබුණාට සමහර වෙලාවට මේ අහිංසක මිනිහේ වැලි ලෝඩ් එකක් මොකක් හරි වහගන්න ගියාම ගියක් හදන්න ඒක මාර විදිහට අසරණ වෙන්නේ. ඒ නීතිය තේරම ක්‍රියාත්මක කරන්න පහුගිය දවස්වල ඒගොල්ලන්ටයි මම හිතන්නේ එහෙම දැන් වෙන එකක් නැතුව යයි කියලා හිතනවා. හැමෝටම නීතියාධිපත්‍යයි සමාජ සාධාරණත්වයයි එකට මිශ්‍ර වුණොත් මේකේ මිනිස්සුන්ට සාධාරණයක් වෙයි කියලා හිතනවා. ඒ නිසා ඔබතුමුල්ලටත් මම ස්තුතිවන්ත වෙනවා. මේ කාලේ මාතෘකාව සැරෙන් සැරේට සතියෙන් සතිය එක එක මාතෘකාවල් කතා කරමින් මේ ජනතාව පිළිබඳ ඉනිස අධ්‍යාපක තුමියනි ඔබතුමුල්ලටත් ස්තුති. මේ වගේ දෙයකට වැයවෙන ඉඳලා රටේ හදපු ප්‍රතිපත්තියට ස්තුතිවන්ත වෙමින් මම සේරවන්ට ස්තුති කරන අපේ රටට ජය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
0: බොහොම ස්තුති ඔබතුමියගේ අදහස් දක්වීම වටිනවා. ඇය පෞද්ගලිකව අත්විඳ කාරණා කීපයක් සම්බන්ධයෙන් දැනුවත් කළේ මේ කියන දැනුවත් වීම ඇත්තටම ඔබතුමිය සාමාන්‍ය ජනතාවට රනිල් වස්තු විෂය වෙන එකම විෂයපතේ තමයි වැලි. සාමාන්‍යයෙන් අපි කතා කළොත් වැලි වල අවශ්‍යතාවයනේ වැලි සහ පස් මැටි මේ වගේ දේවල් තමයි අපිට අවශ්‍ය වෙන්නේ. උළු කර්මාන්ත ශාලාව ගඩොල් කර්මාන්ත ශාලාවක් පවත්වගෙන නම් කවි කර්මාන්ත කරන කෙනෙක්ට පස් ටිකක් කපා ගැනීම, බොරුළු ටිකක් කපා ගැනීම ඔන්න ඔය ප්‍රශ්න ටික තමයි ජනතාවගේ පැත්තෙන් එල්ලවෙන්නේ. ඔය කියන යෝජනා මහා පරිමාණ ජාවාරම් කරවෝ එහෙම නැත්නම් දේශපාලඥයින් මෙදිහත් වීම එක්ක අපේ පරිසර පද්ධතීන් විනාශ වෙනවා. මේවට මෙදිහත් වෙන්න කෙන ඉල්ලීම ජනතාවගේ පැත්තෙන් සාමාන්‍ය නිරන්තරයෙන් ලැබෙනවද? මැඩම් කොහොමද ඒ තත්ත්වය?
1: ඇත්තටම ඒ දිනේන්ද්‍ර මහත්මයට ගොඩාක් ස්තුතියි ඒ අදහස් දැක්වීම ගැන. එතුමිය කියපු ඒ කාරණාව ගොඩක් වටිනවා. ඇත්තටම ඒ ඔය කාරණාව, ඒ කියන්නේ වෙරළ අවට තියෙන වැලි කඳු කපලා ඒකෙන් ඇති වෙන පරිසර හානි ගැන එතුමිය කිව්වා වගේම මුළු රටවටේ මේ ප්‍රශ්නේ තියෙනවා. එතකොට ඒ වගේ ගැන පරිසරයට ආදරය කරන සහ ඒ තමන් ජීවත් වෙන වටපිටාව ගැන අවධානයෙන් ඉන්න අයගෙන් නිරන්තරයෙන් පැමිණි ලැබෙනවා. එතකොට අපිට තියෙන එක ප්‍රශ්නයක් තමයි ඒ පැමිණිලි වලට සමහර වෙලාවට අපි අපේ පසුවිපරම් කිරීමේ අඩුපාඩු නිසාම ඒවා මගහැරෙනවා. එතකොට මේ දැන් එතුමිය කිව්වා වගේ, කියන්නේ ඒ වැලි කඳු කියන්නේ අර ජලයේ රඳා පවතින ප්‍රදේශයක්. එතකොට දැන් මිනිස්සු ඉස්සෙල්ලම දකින දේ තමයි මෙතන මේ කන්දක් වගේ වැලි ගොඩක් තියෙන, ඕක කපාගත්තර මොකද වෙන්නේ කියලා හිතන එක. එතකොට ඒ කියන්නේ මිනිස්සුන්ට කට්ටියකට ඉස්සෙල්ලම තේරෙන්නේ මේක මේ අපරාධ, මේ සම්පත ප්‍රයෝජනට ගන්නෙ නැති කියලා. හැබැයි එතකොට එතන තියෙන ඒ වැලි තියෙන ප්‍රදේශයේ රැඳිලා තියෙන වතුර ප්‍රමාණය තව ටිකක් පහළට ගියොත්, වතුර ටික නැති වුණොත්, එතකොට සමහර ලාවට අර වැලි ගන්න එකෙන් ලබන ලාභය හරි ඒකෙන් හම්බෙන ආර්ථික වාසියට වඩා ගොඩාක් ලොකු ප්‍රශ්නයක් එතනට එනවා. ඒ කියන්නේ මිනිසුන්ට බොන්න වතුර නැති වෙනවා, ඒ ප්‍රදේශයේම තියෙන වගාවල් පාළු වෙනවා. එතකොට මේ අන්න ඒ නිසා තමයි දැන් අපි අර සමස්තයක් විදිහට හිතලා වඩාත්ම සුදුසු ප්‍රයෝජනෙට තමයි අපි ඒක ගන්න කියන තැනට යන්නේ. එතකොට අර තුමිය කිව්වා වගේම ඒකට ගොඩාක් බලපෑම් වෙන්න පුළුවන්. ඒ කියන්නේ අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ මේක කියපු ගමන් 100%ක් මේක කරගන්න පුළුවන් වෙනවා කියලා. හැබැයි අපිට දැන් මේ තියෙන නීති රාමුවත් එක්ක මෙච්චර කල් ගියාට වඩා ඵලදායි විදිහට ඒ තැනට යන්න උත්සාහ කරන්න පුළුවන්. ඒක සමහර ලාට එකපාරටම 100%ක් කරගන්න බැරි වුණත් යම්කිසි හොඳ තැනකට යයි කියන එක තමයි අපේ බලාපොරොත්තුව.
0: සිස්ටම් එක වෙනස් වෙන්න ඕනේ රණිල්. මේ රටේ මිනිස්සු මේ වර්තමාන අනුරට බලපෑවා ලබා දුන්නේ මිනිස්සුන්ගේ පැත්තෙන් හිතලා තියෙන ගන්න දේශපාලන මැදිහත් වීම, දූෂණයේ වංචාව නැති රටක් හදලා දෙන්න කියලා. ඉතින් වර්තමානයේ වෙනකොට අපිට පේන්න තියෙන කාරණේ තමයි රජයේ ප්‍රබල ඇමතිවරු, මන්ත්‍රීවරු මේ කිසිවෙක්ගේ බලපෑමකින් තොරව රාජ්‍ය නිධානයට නිදහසේ කටයුතු කරගන්න පුළුවන් වටපිටාවක් නිර්මාණය වෙලා තියෙනවා. ඉතින් මේ தත්ත්වයේ දිගින් දිගටම පවතිනවා නම් ඔබතුමියන්ලාට, අධ්‍යක්ෂතුමිය, අධ්‍යක්ෂ ජෙනරාල් තුමන්ලා මේ හැමෝටම මේ හදාගෙන යන ප්‍රතිපදිමාලාව ක්‍රියාත්මක කරන්න පුළුවන්. අපි දන්නවා මේ ස්ථානයේ ඉඳලා ලෝකෙට හෙන්න කෑ ගහලා කියන්න බැරුණාට යම් යම් බලපෑම් ඇතිනේ. ඔබතුමියන්ලාටත් තියෙනවා මෙහෙම කරන්න බෑ, මෙහෙම කරන්න, එහෙම තිබිච්ච ඉතිහාසයක් තිබිලා තියෙන්නේ. ඒ නිසා සමහර තැන්වල මේ බලපෑම් වලට රාජ්‍ය නිධානයට යටත් වෙන්න සිද්ධ වෙනවා.
2: ඔය කතාව මදුෂංක ඔයා අහනකොටම මට හිතුණා මෙතුමියකින් ඒ කාරණාව ටිකක් මතු කරන්න. මොකද දැන් මේ ප්‍රතිපත්තිය හරියටම ක්‍රියාත්මක වෙන්නේ අවුරුදු ගානකට පස්සේ. ඒ කියන්නේ මේ ප්‍රතිපත්තිය සමහරවිට අපිට හිතනවා විවිධ අයගේ ඕනෑපාකම් වලට මේක කල් දානවා. එහෙම නැත්නම් පස්සට අදිනවා, විවිධ වෙනස්කම් කරනවා.
0: නැත්නම් දැන් මෙතුමියම කියපු විදිහට 1999 ප්‍රතිපත්තියක් නිර්මාණය වුණා. ඊට පස්සේ වැලි සම්බන්ධයෙන් 2006 දී ප්‍රතිපත්තියක් ආවා. ඒ ඔක්කොම කඩදාසි වලට විතරක් සීමා වෙලා ආයෙම දරණි මැඩම්ට පෙන්ෂන් යන්න කලින් ආයෙ ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කරන්න සිද්ධ වෙනවා.
2: නෑ, එහෙම අපි දැකලා තියෙනවා. දැන් අපි සමහර වෙලාවට මේකට ඇඟිල්ල දික් කරනවා දේශපාලඥයන්ට. හැබැයි දේශපාලඥයන්ටත් පාලනය කරගන්න බැරි ඕන්වත් පාලනය කරන යම් අදිසිහස්ත ක්‍රියාත්මක වෙනවා මේ කර්මාන්තකරුවෝ, මහා පරිබාන ව්‍යාපාර, එහෙම නැත්නම් මාෆියා, මේවා ක්‍රියාත්මක කරනවා කියලා අපිට පේන්න ආරම්භ වෙනවා. උදාහරණයක් විදිහට අපි පහුගිය දවස්වල කතා කරා අධ්‍යක්ෂතුමිය, මේ ලංකාවේ සෝලා පව, එහෙම නැත්නම් සූර්ය බලශක්තියෙන් විදුලි පද්ධතිය බල ගැන්වීම සම්බන්ධයෙන් අපි ලෝකයේ ප්‍රතිපත්ති වලට එකඟ වෙලා 130ක් පුනර්ජනනීය බලශක්තියට යනවා කිව්වට පස්සේ මේ ප්‍රතිපත්ති හදන්නත් දේශපාලඥයෝ කොහොමින් හරි ප්‍රතිපත්ති හදාගෙන මේ රජයේ එක තැනකට අහමත් සමහර නිලධාරීන් කකුලෙන් අදිනවා විවිධ මාෆියා වලට යටත් වෙලාද කියලා අපිට හිතෙන්න අරන් තියෙනවා. මේ සමහර ප්‍රතිපත්ති මේ සම්බන්ධයෙන් දැන් වර්තමාන අමාත්‍යවරයා සහ වර්තමාන පාලන අධිකාරිය කොහොමද මේකට දක්වන සහයෝගය සහ මේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම සහ මේව සැලසුම් කිරීම සම්බන්ධයෙන්?
1: ඔව්, ඇත්තටම ඔබතුමා කිව්වා වගේම ඒ යම් යම් කාලවල වල, ඒ කියන්නේ මේ විදිහේ ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කරන්න දේශපාලන අධිකාරිය, රජයේ නිලධාරීන් වගේම මේවට සම්බන්ධ වෙලා ඉන්න ජනතාව නැත්තම් සමාගම් වෙන්න පුළුවන්. මේ මේ සියලු දෙනාගේම සහයෝගය නැතුව අපිට මේක ඉස්සරහට යන්න බෑ. ඒ කියන්නේ සමහර වෙලාවට දේශපාලන අධිකාරිය වුමනාව තිබුණාට අදාළ රජයේ ආයතනවල නිලධාරීන් ඒකට මැලිකමක් දක්වනවා නම් නැත්තම් අර සමහර වෙලාවට ඒක මේ අර මොකක් හරි යටි අරමුණක් නොවෙන්න පුළුවන්. අර ඒ වුණාට අලුතෙන් වෙනස් විදිහකට හිතන්න තියෙන අකමැත්ත
2: වෙනත් මේ යන සිස්ටම් එක යන එක හොඳයි කියන
1: ඔව් තමන්ට පහසු විදිහට යන එක හිතලා එහෙම මගේ ඇරෙන්නත් පුළුවන්. එතකොට සමහර වෙලාවට වෙනත් ඔබතුමා කිව්වා වගේම වෙනත් බලවත් තැන් වලින් එන බලපෑම් වෙන්නත් පුළුවන්. එතකොට ඒව ඔක්කොම කළමනාකරණය කරගෙන තමයි අපි මේ ගමන යන්න ඕනේ. දැනට අපි දැන් මේ වෙලාවේදී අපි ආයතනයක් විදිහට මේ වැඩේට කැප වෙලා ඉන්නවා. ඒකට අපිට දේශපාලන නායකත්වයකුත් අතිශයින්ම තදින් අපිට ලැබෙනවා. සහ අපේ ඒ කියන්නේ කර්මාන්ත අමාත්‍යංශය විදිහට අමාත්‍යංශය ඇතුලෙන් අපිට ලොකු සහයෝගයක් ලැබෙනවා. ඒ නිසා අපි දැන් හිතනවා ඒ කියන්නේ අපේ ආයතනයේ අමාත්‍යංශයේ සහ රජයේ විදිහට මේක ලොකු පිම්මක් ඉස්සරහට යන්න අපිට පුළුවන් වෙයි කියලා.
0: දැන් අපි සමහර වෙලාවට මම දන්නේ නැහැ මේකේ සත්‍ය අසත්‍ය භාවය මම වැරදි නම් මම නිවැරදි කරන්න ගරු මෙදිනෙමි. දැන් අපි කර්මාන්ත ශාලාවක් තියෙනවා. පිරටේ යම්කිසි ඛනිජවලින් අවසාන ප්‍රතිඵලයේ විදිහට ප්‍රොඩක්ට් එකක් එළියට දෙන්න පුළුවන් යම්කිසි කර්මාන්ත ශාලාවක් තියෙනවා. එක්තරා කාලයකදී මේ කර්මාන්ත ශාලාව අපි අලෙවි කරනවා කියනවා. හැබැයි ඒකට අමුද්‍රව්‍ය සපයන ඛනිජ නිධියත් එක්කම තමයි සමහර වෙලාවට මේ කම්පැනි එකේ හිමිකරුව ඊළඟ කම්පැනිට මේක අලෙවි කරන්නේ. එතකොට අර ඔබතුමිය මේ කතාව පටන් ගද්දිම කියපු මේ මහ පොළවේ තියෙන ඛනිජවල අයිතිය තියෙන රටේ ජනතාවට එමුණු රජයට. හැබැයි සමාගමක් විසින් තවත් සමාගමකට මේක පවරා දීමේදී කර්මාන්ත ශාලාවේ තියෙන යන්ත්‍ර සූත්‍ර ටික එයාට විගුණ ගන්න පුළුවන් ඒක යාගේ නිසා. හැබැයි එයා කොහොමද තවත් කෙනෙක්ට මේ ඛනිජ සම්පතත් එක්කම මේ ව්‍යාපාර බාර දෙන්නේ? මෙන්න මේ මේවා සම්බන්ධයෙන් උදියම් කිසි අවධානයක් යොමු වෙලා තියෙනවද ප්‍රතිපත්ති මාලාව සකස් කිරීමේදී?
1: ඔබතුමා කිව්වා වගේම ඒ දැනට මෙච්චර කල තිබුණ ක්‍රමවේදයේ විදිහට ඒකට අවස්ථාව සැලසිලා තිබුණා. ඒ කියන්නේ යම්කිසි සමාගමක් ගවේෂණ අයිතිය සහ එතනින් එහාට ගැනීම් කිරීමේ අයිතිය ලබා ගන්නවා. ඒගොල්ලෝ සමහර වෙලාවට ඇත්තටම මේ මේ සමාගම කිසිම දෙයක් කරලා නැහැ වෙන්න පුළුවන්. ඒගොල්ලෝ ඒ අයිතිය ගන්නවා විතරයි, ඊට පස්සේ ඒගොල්ලෝ ඒක විකුණලා දානවා වෙනත් සමාගමකට. එතකොට දැන් අපිට එතකොට මොනිටර් කරගන්න අපිට මේක නියාමනය කරගන්න විදිහක් නැහැ. ඒ එන සමාගම මේ ඒ අපි බලාපොරොත්තු වෙන දේ කෙරෙනවද කියලා. අන්න දැන් මේ අලුත් ක්‍රමයේ යටතේ ඒ කියන්නේ අපි තෝරලා ගන්න යම් කිසි සමාගමක් මෙන්න මේ අයට තමයි මේක කරන්න මේ හැකියාව තියෙන්නේ කියලා. එතකොට ඒ ඒ සමාගම හෝ ඒ ඒ ඉල්ලුම්කරු තෝරගත්තී අපි ඒ අදාළ සමාගමේ ඉතිහාසය කියන්නේ ඒගොල්ලන්ගේ මූල්‍යවත්කම් වෙන තාක්ෂණික හැකියාව ඒ වගේ අපි අපි සොයා බලන්න බලාපොරොත්තු වෙන ගොඩාක් දේවල් තියෙනවා. අන්න ඒ සියලුම දේ හරියට තියෙනවා නම් තමයි අපි ඒ අදාළ සමාගමට දෙන්නේ. එතකොට අන්න ඒ වෙලාවේදී අපි ඒගොල්ලොත් එක්ක ගිවිසුම් ගත වෙනවා. ඒ ගිවිසුම අනුව ඒගොල්ලෝ සමහර වෙලාවට කියන්න පුළුවන් අපිට අපි මෙන්න මේ තැනකට යනකම් යනවා, එතනින් එහාට අපි මේ ප්‍රොඩක්ට් එක තමයි එළියට දෙන්නේ, එතනින් එහාට වෙන සමාගමක් කියලා. ඒතකොට සමහරලාට තව සමාගමක් එන්න පුළුවන් නෑ අපි මේ සම්පූර්ණ ක්‍රියාවලියම කරනවා කියලා. එතකොට අපිට තීරණය කරන්න පුළුවන් අපි කාටද මේක දෙන්නේ, කියන්නේ අපිට අවශ්‍ය කොයි විදිහෙත් එකක්ද කියලා. එතකොට අපි බලාපොරොත්තු වෙනවා එහෙම ඒ කියන්නේ සමහර විට පැවරීමක් වුණත් ඒක අපේ නීත් ඒ කියන්නේ අපි ඒගොල්ලොත් එක්ක ගිවිසුම් ගත වුණ කරුණුත් එක්ක යන්න පුළුවන් තැනකට තමයි පැවරීමක් කරත් කරන්න වෙන්නේ කියලා.
0: දැන් මේක හරි වටිනව නැත්නම් රණිල් අපි දැක්කා සමහර වෙලාවට අපි හිතන්නකෝ මහා පරිමාණ කර්මාන්ත ශාලා ගැන යන්න ඕනේ නැහැ. සමහර වෙලාවට උළු මෝලක් විකුණනවා පස්කන්දක් එක්ක. හරි. ඒ මැටි ටික කපාගෙන ඇවිල්ලා තියෙන්නේ. එහෙම නැත්නම් ඒ වැලි ටික අවශ්‍ය කරන අනිකුත් ඛනිජ සම්පත් ටික ගෙනල්ලා තියෙන්නේ. සමහර වෙලාවට ගං යුරක් කපාගෙන ඇවිල්ලා. තමන්ට තිබිච්ච දේශපාලන හේතුවත්කම් නිසා. ඒ ව්‍යාපාරයේ විවුණුට අර සියල්ල එක්ක සමහර වෙලාවට තියෙනවා ෆැක්ටරි එකට වඩා ලොකු. අනිල් අපි දැකලා දිනුන වෙන්නප්පු මාර්වෙල ඔය පැත්තට යනකොට ඒ උළු මූලට වඩා ලොකුට ලොකු මේ කණි සම්පත් ප්‍රමාණයක් එක්ස්ප්‍රෙස් කරලා තියෙනවා. ඒකට මේ හැම දෙයකම තමයි ලන්සු දෙන්නේ. හැබැයි ඒකින් රජයට ආදායමක් ලැබෙලත් නැහැ. මේ ව්‍යාපාරිකයෝ තමයි මේ හැම දෙයක්ම කරලා තියෙන්නේ. හැබැයි අපි දිගින් දිගටම කතා කරන්නේ මේක ජනතාවගේ අයිතියක්. මේක ජනතාව සතු දේපලක්. එහෙමනම් මේ දේපල සුරක්ෂිත කිරීම, මේ රටේ අනාගතය වෙනුවෙන් මේ කණිජ සම්පත් ඉදිරි කිරීම මෙතුමියන්ලාගේ වගකීමක් නෙමෙයි, අපි හැමෝගේම වගකීමක්. ඒ නිසා මේ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක වීම හරි ප්‍රගතිශීලී කියන තැන අපි ඉන්නවා.
2: අපි මේ විරාමයක් ගන්න ඕනේ. විරාමයට කලින් අපි ඔබට මතක් කරන්නම් අවසන් පැය භාගයේ ඔබට සම්බන්ධ වෙන්න පුළුවන් දුරකථනාංක 0112275 0112275 0112275 0112275 0112275 0112275 0112275 0112275 0112275 0112275 0112275 0112275 0112275 0112275 0112275 0112275 0112275 0112275 0112275 0112275 0112275 0112275 0112275 0112275 0112275 0112275 0112275 0112275 0112275 0112275 0112275 0112275 0112275 0112275 0112275 0112275 0112275 0112275 0112275 0112275 0112275 0112275 0112275 0112275 0112275 0112275 0112275 0112275 0112275 0112275 0112275 0112275 0112275 0112275 0112275 0112275 0112275 0112275 0112275 0112275 0112275 0112275 0112275 0112275 0112275 0112275 0112275 0112275 0112275 0112275 0112275 0112275 0112275 0112275 0112275 0112275 0112275 0112275 0112275 0112275 0112275 0112275 0112275 0112275 0112275 0112275 0112275 0112275 0112275 0112275 0112275 0112275 0112275 0112275 0112275 0112275 හත අපි කියන්න හදන විරාමයට යන්න කලින් ඊයේ දිනු මදින් ලද ජාතික ලොතරැයි මණ්ඩලයේ ලොතරැයි වල ප්‍රතිඵල සුබ දවසක් ලොතරැයි ධනු ලග්නයේ වාසනාවන්ත අංක 19 22 සහ 54 විශේෂ අංකයේ 6.69 NLB ජයලොතරැයි ඕ ඉංග්‍රීසි අක්ෂරයේ වාසනාවන්ත අංක 2158 ඕ 2158 අද සම්පත ලොතරැයි අංක රටාව 44744 3744 W 44744 3744 W NLB හඳහන කන්‍යා ලග්නයේ වාසනාවන්ත අංක 26 47 48 සහ 55 කන්‍යා ලග්නයේ 26 47 48 සහ 55 ධන නිදානයේ L ඉංග්‍රීසි අක්ෂරයේ වාසනාවන්ත අංක 15 50 60 සහ 74 L 15 50 60 සහ 74 මෙගා පවර් ලොතරැයි E ඉංග්‍රීසි අක්ෂරයේ ප්‍රසාද අංක 19 වාසනාවන්ත අංක 5 56 71 79 E ඉංග්‍රීසි අක්ෂරයේ ප්‍රසාද අංක 19 වාසනාවන්ත අංක 5 56 71 සහ 79 ගොවිසත ලොතරැයි F ඉංග්‍රීසි අක්ෂරයේ වාසනාවන්ත අංක 5 19 22 සහ 66 F 5 19 22 66 මහජන සම්පත ලොතරැයි අංක රටාව W ඉංග්‍රීසි අක්ෂරයේ වාසනාවන්ත අංක පිළිවෙලින් 0.63744 W 0.63744 මේ මතක් කිරීම ජාතික ලොතරැයි මණ්ඩලයෙන් උදේ 9:00 විනාඩි 36 දැන් වෙලාව.
4: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින 7 මහජන සම්පත රටටම සම්පත.

0: ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
1: Zone Green Life Plantation Private Limited. I'm going to live a new green life.
2: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
3: අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි ලොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
0: මාක්ස්මන් සමූහ ව්‍යාපාරයේ වෙතින් ගෙන්වා පිට හරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වයංක්‍රීය වී කිටි මියන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අද මම ගන්න 01176779
2: නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුපිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළ කිරි ඇල්වත්ත කිරි
3: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ පෙනිය ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 13996 අමතන්න
0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය
0: ගොවියා රජ කරවන ගොවි බිමට කදිම සූර්ය බල වතුර මෝටරය ඩීප් ටෙක් සෝලා වෝටර් පම්ප්ස් අදම අවතන්න 0.71 711 711 1

0: ලාංකික විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරය වෙතින්ගෙන් පපිත හරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකටීමේ යන්ත්‍රයක සාඩම්බර හිමිකරුවෙකු වන්න අදම අමතන්න 011 6679 579 ප්‍රධාන කාර්යාලය නොමර 31 ඇල්හේන පාර මහරගම
1: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.

0: ලංකාවට කණිජ ප්‍රතිපත්තියක් අවශ්‍ය වෙන්නේ. මේ කණිජ ප්‍රතිපත්තිය ගැන අපි උදේ 8 ඉඳන් කතා කරනවා. දැන් උදේ 9 විනාඩි 38යි. මේ සියල්ල දිහා බලාගෙන ඉන්නකොට විවිධ අදහස් අපිට එවලා තියෙනවා, විවිධ ප්‍රශ්න කිරීම් අපෙන් අහලා තියෙනවා. මේක අහලා තියෙන මේ විදිහට ජනාධිපතිතුමාගෙන් මයි කෙලින්ම අහන්නේ. ජනාධිපතිතුමනි, ලෝකයේ මිල අධිකම ලෝහය වන ටයිටේනියම් තියෙන්නේ පුල්මුඩියේ ඛනිජ වැලිවල. ඒ නිස්සාරණේ ආරම්භ කරොත් අපිට රට අවුරුදු දෙකක් වගේ පොඩි කාලෙකින් ගොඩදා ගන්න පුළුවන්. ඇයි මේ පිළිබඳ අවධානය යොමු වෙලා නැත්තේ කියන කතාව තමයි ඔහු අහලා තියෙන්නේ. නමක් සඳහන් කළා නැහැ. මම කැමති ඔබතුමියකින් දැනගන්න මේ වෙනකොට ඇත්තටම ආරම්භ කිරීම සිද්ධ වෙලා තියෙනවද, එහෙම නැත්නම් අපි තවම ඒ ගැන අවධානය යොමු කරලා නැද්ද, මොකක්ද මේ ප්‍රශ්නෙට දෙන්න පුළුවන් උත්තරේ?
1: ඔව්, දැනට තියෙන තත්ත්වය තමයි පුල්මුඩේ එතුමා කියලා තිබුණා වගේම අපිට ඛනිජ වැලි නිධියක් තියෙනවා. මේ ඛනිජ වැලි නිධියේ ඛනිජ වැලි ಜಾති 4ක් 5ක් විතර තියෙනවා. එතකොට දැනට අපි කරන්නේ, ඒ කියන්නේ ලංකා ඛනිජ වැලි සංස්ථාව මගින් තමයි කරගෙන යන්නේ. ඒ වගේම ඒවා තවත් සමාගම් කිහිපයකත් ඉන්නවා ඒ කර්මාන්තය කරගෙන යන. එතකොට ඒගොල්ලෝ කරන්නේ මේ ඛනිජ වැලි ටික වෙරළෙන් අරගෙන ඒවා එක එක ඛනිජ වර්ගවලට, ඒ කියන්නේ ඉල්මනයිට්, රූටයිල්, මොනසයිට්, සර්කන්, ඒ වගේ ඛනිජ වර්ගවලට වෙන් කරන එක. ඒතර ඒ වෙන් කරලා ඒ වෙන් කරපු ඛනිජ වැලි ಜಾති විදිහට තමයි අපිට රටට යවන්නේ. එතකොට ඒක එක්තරා ආකාරයක පොඩි අගය එකතු කිරීමක් වෙනවා. ඒ කියන්නේ කලවමක් විදිහට තියෙන එක වෙන් කරගන්නවා. හැබැයි එතනින් එහාට අගය එකතු කිරීමක් වෙන්නේ නැහැ. එතකොට ඒකත් පහුගිය කාලේ යම් යම් ප්‍රශ්න තිබුණා. ඒ කියන්නේ ඇත්තටම 2012 කැබිනට් තීරණයක් අරන් තිබුණා. ඒක තාමත් බලාත්මකයි. මේ අපි ඛනිජයට අගය එකතු කිරීමක් නැතුව මේවා යවන්න දෙන්නේ නැහැ කියලා. එතකොට ඒ කාලේ ඇත්තටම මේ ඛනිජය පිටරට යන එක නැවතුණා. ඒ කියන්නේ ඛනිජ වැලි සංස්ථාව මගින් විතරක් යම් කිසි ප්‍රමාණයක් ගියා ඒගොල්ලන්ගේ වියදම් පියව ගන්න ඕන නිසා. නමුත් පසු කාලයකදී වෙනත් කැබිනට් තීරණයක් ආවා, මේ යම් කිසි අගය එකතු කිරීමක් කරනකම් මේ නිධියෙන් 30% විතරක් යවන්න දෙමු කියලා. හැබැයි ඒ තීරණය හිඳ උනේ, يعني මේ හැම තැනකින්ම රිංගලා යන්න දක්ෂ අය ඉන්නවනේ. එතකොට ඒගොල්ලෝ කරන්නේ දැන් අර මම ඉස්සෙල්ලා කිව්වා වගේම අර ගවේෂණය කියන එක අපි කරලා යුත්තේ ඇයි කියන එකට හොඳ සාක්ෂියක් තමයි මේක. මේ ආයතන ගවේෂණය කරලා කියනවා ඇත්තටම මෙතන තියෙන්නේ අපි හිතමු ටොන් 10,000ක් කියලා. ඒගොල්ලෝ කියනවා ටොන් 30,000ක් තියෙනවා කියලා. එතකොට දැන් ඒගොල්ලොමයි ගවේෂණය කරන්නේ. එතකොට ඒකෙන් තුනෙන් එකක් ඒගොල්ලන්ට දැන් අලුතෙන් මෙහෙ අගේ එකතු කරලා අලුත් ප්‍රොඩක්ට් එකකට යනකම් 30%ක් යවන්න දෙනවා කියලා අර 10,000ම යනවා. එතකොට ඇත්තටම අපිට මොකුත් වෙලා නැහැ. ඊට පස්සේ ඒ සමාගමත් වැහෙනවා, ඒ කතාව ඉවර වෙනවා.
0: නිදි අවසන් වෙලා තියෙනවා.
1: ඔව්. අන්න ඒක දැන් අපි වැඩ කරගෙන යනවා, ඒ වැඩේ නවත්තන්න. එතකොට මේ ඉදිරියට අර අපි මං ඉස්සෙල්ලා කිව්වා වගේම අර වෙනත් සමාගමක් එක්ක එකතු වෙලා හරි, ඒ කියන්නේ හරි සමාගමක් එක්ක මේකේ, ඒ කියන්නේ ඛනිජ වර්ගවලට වෙන් කරනවට අමතරව එතනින් එහා තැනකට යන්න වැඩපිළිවක් වෙලක් සකස් වෙමින් පවතිනවා මේ විදිහට.
0: දැන් මේ පහුගිය කාලේ මේ සමාජීය දෙපිට කතා බහක් විශේෂයෙන් ඛනිජ වැලි සම්බන්ධයෙන් කතා කරද්දී යම් මට්ටමේ මේ ඛනිජ වැලි ශ්‍රේණිගත කිරීමක් කරනවා. එතකොට විදේශ රටවල් වලට යවන්න පුළුවන් යම් කිසි ප්‍රමාණයක් තියෙනවා. ඒකෙන් පස්සේ තව කොටසක් ඔවුන් ඒ නිසාරණ කටයුතු වලට නොසුදුසුයි කියලා ඉවත් කරලා බාහිර පාර්ශවයන්ට අලෙවි කරනවා. ඒ අය ආයපන් නිසාරණය කරලා ඒ ඉවත දාපු දෙයිනුත් අලුතෙන් නිෂ්පාදනය කරලා ඔවුන් ඒවා විදේශ රටවල් වලට යවන ව්‍යාපාරයක් කරගෙන යනවා කියලා සමාජය තුළ කතිකාවක් තිබුණා. දැන් එහෙම වෙන්න බෑනේ. එහෙම දෙයක් වුණා නම් සමාජයේම කතාවක් තිබුණනේ ඔබතුමියට තාරංචිය ඇති ඔබතුමියත් දන්නවා ඇති මේ ශේෂ්ත්‍රීන කෙනෙක් විදියට දැන් එක්තරා සමාගමක් විසින් නිස්සාරණය කරලා යම් කිසි ප්‍රමාණයක් මෙන්න අපි ඒ ක්වොලිටි එකට දෙනවා කියලා පිටරටට දෙනවා ඒත් එක්කම උන් ඉවත් කරන කොටසක් තවත් පෞද්ගලික ආයතනයකින් මිලදීගෙන අරගෙන අර නිෂ්පාදනයෙම ඒ වාගෙන් සිදු කරන එතකොට අර මැද්දෙන් හැලිච්ච ටික හරි අපරාධයක් නේ මේව සම්බන්ධයෙන් යම් කිසි අවධානයක් යොමු වෙලා තියෙනවද ඔබතුමියන්ගේ පාර්ශවයෙන්
1: ඔබතුමා කියපු කතාවේ යම් කිසි සත්‍යයක් තියෙනවා එතකොට මම මේක යම් යම් පාර්ශවවලට අගතියක් සිදු නොවෙන්න ඕන නිසා මේක සරලව කියන්නම් එතකොට ඇත්තටම මේ ඛනිජ වැලි නිසා අර ඔබතුමා කිව්වා වගේම කොටස් වලට වෙන් කරනවා. එතකොට එතනදී සමහර විට ඒ අයගේ තාක්ෂණය නැහැ. හරි මොනවා හරි හේතුවක් ඉඳලා කොහොම වුණත් ඒ කියන්නේ වෙනත් සමාගමක් අර අපි කියනවා ඒවට ටේලින්ස් කියලා. ඒ කියන්නේ ඉවතලන ද්‍රව්‍ය අර කොටස් වලට වෙන් කරාට පස්සේ මොකද ඛනිජ වැලි වල අර සාමාන්‍ය වැලි ප්‍රමාණයක් ඒ කියන්නේ අපි ඔය ගෙවල් හදන්න ගන්නවා වගේ හරි නැත්තම් මුහුදු වැලි ප්‍රමාණයක් එතන තියෙනවා. එතකොට ඒ කොටසක් විදිහට අහක දාන ඒවා ගන්න වෙනත් සමාගම් ඉන්නවා. එතකොට ඒ සමාගම් වලට පුළුවන් ඒක තව ටිකක් අර ඇතුළේ තියෙන මේ ඛනිජ වැලි කොටසක් නිස්සාරණය කර අරගෙන ඒගොල්ලොත් යම් කිසි ලාභයක් නැත්තම් ඒගොල්ලෝ ඒක කරන්නේ නැහනේ. එතකොට යම් කිසි ලාභයක් තියාගෙන ඒගොල්ලොත් ඒවා අපනයනය කරනවා. එතකොට ඒ කියන්නේ ඒක සමහර වෙලාවට ඒ අදාළ සමාගම් වලට තාක්ෂණයනේ තිබුණාද නැත්තම් ඒකේ වෙනත් ගනුදෙනුවක් ගියාද ඇත්තරම ඒව ගැන මම හිතන්නේ ඉස්සරහට රජයේ පැත්තනොත් එක්ක ඒ වගේ දේවල් නවතින තැනකට යනවා කියලා අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන්.
0: ඒ බලාපොරොත්තුව තමයි සමස්ත රටේම ජනතාවට තියෙන්නේ. ඔබතුමියට තියෙන්නේ ඒ බලාපොරොත්තුව. මේ අපි වහගෙන ඉන්න සියලු දෙනාට හැමතුම් ලබා ගන්න කෙටි පණිවිඩයක් හරි දීලා මේ කතාවට සක්‍රීයව දායක වෙන හැම කෙනාගේම බලාපොරොත්තුව තමයි දූෂණේ වංචාව නැතුව මේ අපේ ඛනිජ සම්පත ආරක්ෂා කරගන්න. මොකද අපි හිතනවා අපි ජීවත් වෙලා ඉන්නකම් කාලේ මේ දේවල් පරිශීලනය කරලා එතනින් ඉවරයි කියලා නෑ. ලෝකය තව ඉස්සරහට යන්න ඕනේ. අපි නවතිනවා මේ ලෝකය පවතිනවා. ඒ පවතින තාක්කල් කාලය ඇතුලේ ඊළඟ විකල්පයට යනකම් මිනිස්සුන්ට මේ අවශ්‍ය ඛනිජ ටික ආරක්ෂා කර දීම අපේ වගකීමක්. දැන් අපි මෙහෙමම ආවුතින් තව පණිවිඩයක තියෙනවා මෙන්න මේකත් අහන්න. දැන් ආණ්ඩුවට ලොකු ප්‍රශ්නයක් ලොකු වියදමක් දරන්න සිද්ධ වෙලා තියෙනවා පොහොර ගෙන්වීම සඳහා. කෘෂිකර්මාන්තය තමයි අපේ ජීවනාලිය. කෘෂිකර්මාන්තය යහපත්ව පවත්වාගෙන යන්න රටේ ආහාර සංස්කෘතිය පවත්වාගෙන යන්න පොහොර මිලදී ගැනීම සඳහා විශාල මුදලක් රජය වැය කරන්න ඕන. හැබැයි ලෝකේ හොඳම පොස්පේට් නිධිය තියෙන්නේ අපි සතුව. ඇයි අපිට බැරි මේ පොහොර නිෂ්පාදන ක්‍රියාවලිය ලංකාව ඇතුළම කරලා අපේ ගොවියන්ටත් දීලා අතිරික්තයක් කියනවා නම් විදේශ වෙළඳපොළට යවන්න බැරි ඇයි? ඇයි මේ සඳහා සූදානමක් නැත්තේ කියලා තමයි මේ ගොවි මහත්තයෙක් ප්‍රශ්න කරලා තියෙන්නේ. මොකද කියන්න තියෙන්නේ අතරම මේ වෙද්දී අපි යම් කිසි වැඩපිළිවෙලක යෝජනාවක ඉන්නවද අධ්‍යක්ෂතුමිනි?
1: ඇත්තරම එතුමා යොමු කරලා තියෙන්නේ ගොඩාක් වැදගත් ප්‍රශ්නයක්. මට මේක ඇත්තරම යටින් යන දිග කතාවක් කියන්නත් පුළුවන්. මොකද අපේ පොස්ෆේට් නිධිය එපාවල තියෙන ඒක ඇත්තරම මේ රටේ පොහොර විදිහට ගොඩ කාලයකට ප්‍රයෝජනයට ගන්න පුළුවන් නිධියක්. එතකොට මේක යම් කිසි කාලයක් තිබුණා. ඒ කියන්නේ 2000 වගේ කාලෙකදී මේ ඒ කාලේ තිබුණ රජයේ පැත්තෙන් මේ මෙම නිධිය රෝ මෙටීරියල් එකක් නැත්නම් අමුද්‍රව්‍යයක් විදිහට ඒ කියන්නේ ගල් විදිහටම කඩලා යම්කිසි සමාගමකට දෙන සූදානමක් තිබුණා. මේකට නඩු තීන්දුවක් ගියා. ඒතර ඒ නඩු තීන්දුව ඇත්තටම මේ නීති ශාස්ත්‍රයේ තියෙන අතිවිශාල සම්දිස්ථානයක් ගන්න නඩු තීන්දුවක්. මේ එකෙන් කියන්නේ මේ අර දැන් අපි ඛනිජ ප්‍රතිපත්තියේ කතා කරපු ගොඩක් දේවල් ඒකේ කතා කරනවා. ඒ කියන්නේ ඛනිජයක් නැත්තම් ඒ කියන්නේ ඛනිජ සම්පත් අයිති රජයට හෙවත් රටේ ජනතාවට ඇත්තම ඒ නඩු තීන්දුවේදී ඒ නඩු තීන්දුව දුන්න විනිසුරු මහතා ඔපුටා දක්වලා තියෙනවා මිහිඳු මහරහතන් වහන්සේ දේවනම්පියතිස්ස රජුරවන්ට කියපු කියමනක් මේ රජතුමනි ඔබ මේ රටේ බාරකරු විතරයි ඔබ මේකේ අයිතිකාරයා නෙමෙයි කියන එක. එතකොට ඒක දැනටත් වළංගුයි. කියන්නේ රජයක් හරි ආණ්ඩුව විදිහට ආණ්ඩුව කියන්නේ රටේ සම්පත්වල අයිතිකාරයා නෙමෙයි බාරකරුවා. එතකොට ඒක හරි විදිහට පාවිච්චි කරන වගකීම රජයකට තියෙනවා. එතකොට අර කලින් වුණා වගේම දැනට අවුරුදු කීපයකට කලිනුත් මේ පොස්ෆේට් යම් කිසි ප්‍රමාණයක් රටෙන් එළියට අමුද්‍රව්‍යයක් විදිහට ගියා. එතකොට දැන් ආයි ඒකට අධිකරණ ක්‍රියාමාර්ගයක් යමින් තියෙනවා. කෙසේ වෙතත් මේ වෙද්දි ඇත්තටම මට කියන්න සතුටුයි. අර ඒ ගොවිත් මහත්තයා කිව්වා වගේම කියන්නේ මේ රටේ පොස්ෆේට් පොහොරවලට ඒවා පිටරටින් ගෙන්නන්න විශාල ධනස්කන්ධයක් වැය වෙනවා. දැනට අපි මේ පොස්ෆේට් පාවිච්චි කරන්නේ බහුවාර්ෂික භෝග සඳහා. ඒ කියන්නේ මේ පොස්ෆේට් එක කුඩු කරලා පොල් වගේ දේවල් වලට පාවිච්චි කරන්න පුළුවන්. මොකද ඒකේ මේ ජලයේ දියවන මේ ගතිය ගොඩක් අඩු නිසා අර වාර්ෂික භෝග වලට පාවිච්චි කරන්න බෑ. හැබැයි දැන් මේ වෙද්දි කර්මාන්ත අමාත්‍යංශය හරහා මේ අපේ පොස්ෆේට් නිධියෙන් සිංගල් සුපර් පොස්ෆේට්, ඒ කියන්නේ ඔබතුමා දන්න ඇති ට්‍රිපල් සුපර් පොස්ෆේට් සහ සිංගල් සුපර් පොස්ෆේට් කියන පොහොර දෙකක් තියෙනවා. එතකොට මේ සිංගල් සුපර් පොස්ෆේට් කියන එක සාපේක්ෂව සරල ක්‍රමයකින් හදා ගන්න පුළුවන් එකක්. එතකොට ඒ සිංගල් සුපර් පොස්ෆේට් හදන්න මේ වෙනකොට ඇදුම්පත් කැඳවලා තියෙනවා. ඇත්තම මම දන්න විදිහට ඇදුම්පත් 14ක් විතර ඇවිල්ලා ඒව මේ වෙනකොට ඒ වගේ කොටසක් තෝරගෙන තියෙනවා. මේ තවදුරටත් ඇගෙීමකට ලක් කරන්න සමාගම් 8ක් හරි 6ක් හරි ඒ වගේ. එතකොට අර ගොවි මහතාට සතුටු වෙන්න පුළුවන් ඉදිරි අනාගතයේදී ලංකාවේ සිංගල් සුපර් පොස්ෆේට් හදනවා.
0: අපේ දේවල් අපි පරිශීලනය කරන්නේ නැතුව වෙන අයට ලාභ ලබන්න දුන්නු ඉතිහාසයක් අපේ රට ඇතුළේ තිබිලා තියෙනවා. මේක කණිජ සම්බන්ධයෙන් නෙවෙයි, ලංකාවේ තිබිච්ච සියලු මේ නිෂ්පාදනාගාර ටිකට වෙච්ච දේ, පෞද්ගලීකරණයට ලක්වීම, මේ හැමදේම ඇතුළේ මහ දූෂණයක් වංචාවක් සිදු වුණා. මිනිස්සු අපේ දේවල් නිකන් අපි ගත්තොත් රනිල් කතාවට කියනවා අපි හොඳ තේ එකක්වත් බොන මිනිස්සු නෙවෙයිනේ. ලෝකේ හොඳම තේ වගා කරලා හොඳම දේවල් ටික විදේශ රටවල් වලට යවලා අපි ඩස්ට් එක පාවිච්චි කරන මිනිස්සු. එහෙම රටක තමයි අපි ජීවත් වෙන්නේ. මේ සිස්ටම් එක වෙනස් වෙනුනේ. අපේ මිනිස්සුන්ට හොඳම දේ ලැබිලා අපි ගාව තියෙන හොඳම අතිරික්තය වෙළඳපොළට අරන් ගිහිල්ලා ලෝකේ අනෙකුත් රටවල් එක්ක තරඟ කරලා රටට හොඳ විනිමයක් අරගෙන ඉන්න පුළුවන් නම් ඒක තමයි වියුත්ති. ඒ සඳහා තමයි මේ ප්‍රතිපත්ති මාලාව සම්පාදනය වෙලා තියෙන්නේ. මේ ප්‍රතිපත්ති රාමුව ඇතුලේ මට දැන් දෙන ප්‍රශ්නේ තමයි මම ඔබතුමීගෙන් අහන අධ්‍යක්ෂතුමීනි, අපේ රටේ ඛනිජ සම්පත සහ මේ කර්මාන්තකරුවා සුරක්ෂිත වෙයිද මේ ප්‍රතිපත්ති මාලාව ක්‍රියාත්මක වීමත් එක්ක?
1: ඇත්තටම ඒ සුරක්ෂිත කරන එක අපේ වගකීමක්. ඒ කියන්නේ අපි මේ ඛනිජ ප්‍රතිපත්ති හඳුනලා දීලා තියෙන්නේ කර්මාන්තකරුවන් ඒගොල්ලන් නිහඬ කරවන්න, නැත්තම් ඒගොල්ලන්ට යන්න තියෙන පාරවල් වහන්න නෙමෙයි. මොකද ගොඩ දෙනෙක් හිතන දෙයක් තමයි මේ විදිහට නීති වැඩි කරපුවාම මේ කර්මාන්ත අඩපණ වෙනවා. ඊට
0: පස්සේ සහ ඕනුත් කියන කතාවක් තියෙනවානේ, මේ විදිහට අපිව ප්‍රෙෂර් කරොත් එහෙම අපි මේවා ගලවගෙන යනවා වෙන රටකට. හරි, එහෙම පොඩි බලපෑමකුත් කරනවා. එතකොට රජයේ පාර්ශවයේ හැම වෙලෙම යා රටක පැවැත්මට කර්මාන්තයක් අවශ්‍යයි. එතකොට කර්මාන්ත ආර්ථිකයක් රටක තියෙන්න ඕනේ. ඒ නිසා සමහර වෙලාවට මෙහෙම නීතිමාලාවක් සම්පාදනය ප්‍රතිපත්තියක් හැදෙනකොට නෙල්ල අපි දැකපු දේ තමයි ඔන්න කර්මාන්ත කරුවගේ පැත්තෙන් එනවා ඔබතුමියන්ලට ප්‍රෙෂර් එකක්. එහෙනම්දී අපි ගලවගෙන යන්න. හරි, එහෙම පිටිනියකුත් සමහර වෙලාවට එල්ල වෙන්න පුළුවන්. මේ ඔක්කොම බැලන්ස් කරගන්න පුළුවන් වෙයිද මේ ප්‍රතිපත්ති මාලාව ඇතුළේ? ඔවුන් සද්භාවයෙන් මේකට එකඟ වෙන්නත් තිබේ.
1: ඔව්, එහෙම චෝදනාවක් එනවා අනිවාර්යයෙන්ම. මොකද මේ හැමෝම කැමති තමන් තමන් මෙච්චරකල් වැඩ කරගෙන ගිය විදිහටම ඉස්සරහට යන්න. මොකද ඒක තමයි ඒගොල්ලන්ගේ පහසු විදිහ. එතකොට අපි වෙන නීතිමාලාවක් හරි ඒ වගේ දෙයක් ගෙනාවහම මිනිස්සුන්ට පේන්නේ ඒගොල්ලන්ව බ්ලොක් කරන්න හදනවා, මේ මේක තව කරදරයක් ඇති කරනවා කියලා. හැබැයි ඇත්තටම මේ ප්‍රතිපත්ති ඇතුළේ තියෙන හොඳම කෙනාට පුළුවන් තරම් අවස්ථාවල් හදලා දෙන්න. එතකොට ඒකෙදි අර බොරු කර කර හිටපු අය නැත්තම් මේවා පාවිච්චි කරලා තමන්ගේ කොටස් වෙළඳ පොළ විතරක් වැඩි කරගන්න උත්සාහ කරපු අය, ඒගොල්ලන්ට ප්‍රශ්නයක් වෙයි. අනිවාර්යයෙන්ම එහෙම වෙන්න වෙනවා. මොකද අපිට ඕනේ ඇත්ත කර්මාන්තකරුවන්ව ඉස්සරහට ගන්න. එතකොට ඒ ඇත්ත කර්මාන්තකරුවෝ ඇත්තටම අපිට වගකීමකින් කියන්න පුළුවන් ඒ ඇත්ත කර්මාන්තකරුවන්ට අපි අවශ්‍ය සියලුම වටපිටාව හදලා දෙන. උදාහරණයක් විතර ගත්තොත් දැන් අපි මේ කියනවා ඉඩම් කළමනාකරණය ගැන වගකීම අපි බාර ගන්නවා. එතකොට මේ තවදුරටත් ඒ කර්මාන්තකරුවන්ට මේ ඉඩම් අයිති තියෙන්නේ කාටද, ඒගොල්ලන් අවසර දෙයිද, ඒ කතා හොය හොය ඉන්න දෙයක් නැහැ. එතකොට පරිසරය පැත්තෙන් ගත්තොත් ඒ පරිසර ශක්තිතා දේවල් ඒව ඔක්කොම හරියනවා නම් තමයි අපි මේ ආයෝජකයන් කැඳවන්නේ. එතකොට ආයේ ආයෝජකයාට ඇවිල්ලා මෙතන මේ අර අපි කියනවා EIA එකක් ඒ වගේ දේවල් කරලා, ඒ කියන්නේ පාරිසරික වාර්තාවල් ගන්න ඒ දේවල් සිද්ධ වෙන්නේ නැහැ. මොකද ඒ දේවල් ඔක්කොම කරලා තමයි අපි ආයෝජකයෙක් කැඳවන්නේ. එතකොට ඒ අයට අවශ්‍ය සියලුම පහසුකම් හැදිලා ඉවරයි.
0: හරි, මේ අපි අන්තිම විනාඩි කිහිපෙ ඉන්නේ. අපි ඉක්මනට වෙලා බලමු. දේ 9යි විනාඩි 55යි.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
3: මේ TVS Sport 110 පෙට්‍රල් හීටරයක් ගැව්වාම යනවා යනවා යනවා
2: ඉවරයි.
4: TVS Sport 110 පෙට්‍රල් හීටරයකට කිලෝමීටර 80කට වැඩිය දුවන නම් මේක තමයි.
5: ලොතරැයියේ පෙරළි කරන NLB මෙගා පවර් තැවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර් රතයක් දිනන ලොකුම සුපිරි ටැග් දෙන එකම ලොතරැයිය NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න.
6: රේදුරු මහතාගේ වේගය වැඩිද කතා කරන්න පසුව කතා කිරීමට අවස්ථාවක් නොමැත.

0: අපි වැඩසටහනේ අන්තිම විනාඩි කිහිපෙින් අපි ප්‍රශ්නයක් ඇහුවනේ ගිරා සංදේශයේ කතුවරයා සම්බන්ධයෙන්. මේකේ දැන් මත කිහිපයක් තියෙනවා. එකක් තමයි තොටගමේ රාහුල හිමියන් මේක රචනා කරා කියලා එකතැනක සටහන් වුණ එක මූලාශ්‍රයක. එහෙමත් නැත්නම් ජයවර්ධනපුර විහාරයක වැඩවිසූ හිමිනමක් සහ මේක නිශ්චිතව සඳහන් කර නැමැති කියලා මේ පිළිතුරු තුනම අඩංගු පිළිතුරු විදිහට අපිට හරි පිළිතුරු එවලා තිබී ප්‍රියංගා නිරෝෂණී ජයතිලක පොත්ු හැර ඉඳලා ඇයටත් සුබපතන ගමන් පිළිතුරු එවූ අනිත් අයගෙත් ගොඩක් හරි පිළිතුරු තිබ්බා. ඇයටත් සුබපතන ගමන්. අපි වැඩසටහනේ අන්තිම විනාඩි කිහිපයට ඇවිල්ලා ඉන්න මදුශංක දැන් අපි හිතනවා මේක සාර්ථක කතාබහක් වුණා කියලා. මොකද බොහෝ අයගේ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමින් මෙතුමිය එක්ක අපිට කතා කරන්න හැකියාව ලැබුණා. අවසාන වශයෙන් අධ්‍යක්ෂතුමිය අපි අහන්න කැමතියි දැන් මේ වැඩසටහන් මෙච්චර කල් ක්‍රියාත්මක වෙලා මේක ප්‍රතිලාභ ලැබෙන. එහෙම නැත්නම් ඛනිජ ප්‍රතිපත්තියක් රටකට වැදගත් වන්නේ ඇයි කියන කතාව ඇතුලේ මේක කවදද මේ ඇක්ෂන් ප්ලෑන් එක ඇතුලේ ක්‍රියාත්මක වෙලා බලාත්මක වෙලා ජනතාවට ප්‍රතිලාභ ලැබෙන්නේ රජයක් විදිහට මේ ප්‍රතිපත්තිය ඇතුලේ අවසාන වශයෙන් අපිට කියන්නකෝ.
1: ඔව් ඇත්තටම අපි මේ වෙනකොටත් මේ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්න ආරම්භ කරලා තියෙනවා. ඒ කියන්නේ ඇත්තටම මේ ප්‍රතිපත්තිය සම්මත වුණේ මේ මෑතකදී වුණාට දැන් ටික දවසකට කලින් වුණාට අපි මේක හදලා කාලයක් වෙනවා. එතකොට ඒ වෙන කාලේ ඉඳලම අපි මේක ඊළඟට ඉස්සරහට ක්‍රියාත්මක කරන්න ඕනේ වටපිටාව සකස් කරමින් ගියා. එතකොට ඒවා කොටසක් මේ වෙද්දිත් ක්‍රියාත්මක වෙමින් තියෙනවා. මම ඔබතුමන්ට කලින් කිව්වා වගේ, ඒ කියන්නේ මේ වෙනකොටත් අර පොහොර නිෂ්පාදනය ආරම්භ කරන්න, ඒව සමාගම් වලට කතා කරන්න, ඒ වගේ තැන් වලටත් ගිහින් තියෙනවා. ඒ වගේම සමහර දේවල් තියෙනවා අපිට තාම අපේ පනත ඇතුලෙන් කරගන්න බැරි. ඒ කියන්නේ ඒව තියෙන්නේ ඇත්තටම 100%ක් විතර, ඉතාම සුළු ප්‍රමාණයක්. ඒවට අවශ්‍ය පරිසරය සකස් කර ගැනීම සඳහා අපි මේ වෙද්දී අපේ පනත සංශෝධනයකට ලක් කරන්න අපි ඒකත් දැනට ආරම්භ කරලා තියෙනවා. එතකොට ඒ පනත සංශෝධනයත් එක්ක ඒකට අදාළ අපේ අභ්‍යන්තර නීතිමය රාමුව සකස් වෙනවා. එතකොට ඒ කොටසුත් තව ඉතාම ටික කාලයකින් ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා. එතකොට මම බලාපොරොත්තු වෙනවා ඔබතුමන්ලට මේ වගේ ප්‍රතිලාභ ඉතාම ටික කාලයකින් අවුරුද්දක් ඇතුළත වගේ ලැබෙන්න පටන් ගනී කියලා.
0: බොහොම ස්තුතියි. ඔබතුමියට අපිත් එක්ක අද දවසේ කතා කළේ භූවිද්‍යා සමීක්ෂණ හා පදල් කාර්යංශයේ අධ්‍යක්ෂිකා සිටියම් කරන හා භූවිද්‍යාත්මක තොරතුරු අංශයේ තරණි විජේසුන්දර මහත්මිය. ඔබතුමියගේ වටිනා කාලයේ කැප කරමින් මේ ප්‍රතිපත්තිය සහ රජයේ මේ අරගෙන තියෙන තීන්දුව තීරණවල බලපෑම කොහොමද ජනතාවට ලැබෙන්නේ කියන කාරණේ ගැන දැනුවත් කරන්න ආවට ගොඩක් ස්තුතියි. තවත් දවසක අපි මේකේ ඉස්සරහට මොකද උනේ කියන සම්බන්ධෙනුත් වැඩසටහන කරන්න කියලා ආරාධනා කරන ගමන් අදට අපි සමුගන්නවා. හැමෝටම සුබම සුබ දවසක් ප්‍රාර්ථනා කරමින් මම රණිල්,
2: මම මනුෂ්‍යක.

ോട്ടിയൊക്കെ

0: සහයෝගීත අනුග්‍රහය
1: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවෙනි පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය
2: ලකඩ දේශීය ප්‍රවෘත්ති
3: 2025 උසස් පෙළ විභාගයේ දැවත සමීක්ෂණ ප්‍රතිඵල අදරිකුත් කළ බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කළා. ඒ අනුව www.donits.lk වෙබ්බඩවිය හෝ www.results.exams.gov.lk වෙබ් අඩවි වෙත පිවිස විභාග අංකයේ හෝ ජාතික හැඳුනුම්පත් අංකය ඇතුළත් කිරීමෙන් ප්‍රතිඵල ලබාගත හැකි බවයි දෙපාර්තමේන්තුව සඳහන් කළේ. ප්‍රතිඵල සම්බන්ධයෙන් යම් විමසීමක් වේ නම් ඒ සඳහා ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ පාසල් විභාග සංවිධාන හා ප්‍රතිඵල ශාඛාව අමතන ලෙසද විභාග කොමසාරි ජෙනරාල් ඉන්දිකා කුමාර් ලීනගේ මහත්මිය දැනුම් දීමක් සිදු කළා. ඇමරිකාවේ 254 නිදහස් දින සැමරුම අති උත්කර්ෂවත් ආකාරයෙන් සැමරීමට එරට ජනතාව එක්ව සිටිනවා. විදේශ මාධ්‍ය සඳහන් කළේ සැමරුම් උත්සවය සඳහා දහස් සංඛ්‍යාත පිරිසක් එක්ව සිටි බවයි. අධික උෂ්ණත්වයෙන් හා වර්ෂාපතනය මෙන්ම කුරාණු තත්වයන්ගෙන් සැමරුම් උත්සවය සඳහා බලපෑම් එල්ල වී තිබූ ආකාරයද දක්නට ලැබුණා. අයහපත් කාලගුණ හේතුවෙන් ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ජාතිය අමතා සිදු කරන කතාව පැයකින් පමණ ප්‍රමාද කිරීමටයි සංවිධායකයින් පියවර ගත්තේ. මිලක ලක්හන ප්‍රවෘත්ති පෙරවර 11ට.
4: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
5: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: රේඩියෝ ITN රටට වග කියන රේඩියෝව
1: ලක්න මියුසික් ගරාජ් ආගෙන ඉන්නේ බලාව උදේ 10යි විනාඩි 5යි

மண்ணும்பு மணிக்கா அதாவது வினாடி ஹத்தாய் விழாவ மணிக்காய் தீ மேப்பத்தீங்க வில்ல தீனா மட்ட தீன் எக்கம் துக்க மங் கேசத்தி யாத்திக பொருந்து ஆக் விழாகியா மட்டே பொருந்து அது இஷ்டிக்கிறான்னு பேரி விழா தீனா මං සාමාන්‍යයෙන් විශ්වාස කරන දෙයක් තමයි ආදරය කරන අය පොරොන්දු කඩ කරන්න හොඳ නෑ කියලා නේද මං ගේ සතේ කිව්ව මම මේ සතේ ඉන්නේ කවුරු හරි එක්කගෙන කියලා හැබැයි ඉතින් නොවලැක්විය හැකි හේතුවක් මත මට එයා වාදයකම් වෙන බැරි වුණා හැබැයි ඉතින් එයා ලබන සතේ ඉනවා කියලා ප්‍රොමිස් වුණා දැන් ඔයාලට අද චාන්ස් එකක් තියෙනවා චුටි ගෑනු ළමයෙක් කියලා කිව්ව මං එන්න එක්කගෙන එන්න හිතාගෙන ඉන්නේ එයාව ගෙස් කරන්න අද දවස පුරාවටම අනිවාර්යයෙන්ම මෙසේජ් එකක් දාලා කියන්න මම හිතන්නේ රවින්දා ලබන සතියේ නෙක්ස්ට් වීකේ මියුසික් ගරාජ් එකට එන්නවත් එක්ක මෙන්න මෙයා කියලා. අද දවල් 12ට මම කියන 12 වෙනි කලින් මං ගෙන කවුද අපිත් එක්ක එකතු වෙන්න කියලා ලබන සතියේ. ඒ නිසා මට ගෙස් කරන්න බලන්න මට කියන්න බලන්න මං කැමති ඔයාලගේ ගියාගෙන වලා කැමති ආටිස්ට් මෙතන ඉන්න කැමති ආටිස්ට් කවුද කියලා බලන්න. චුටි ගෑනු ළමයෙක් තමයි එන්නේ. මොන මං එක හින්ට් එකක් දුන්නා. එයාගෙන තව විස්තර කියන්නම් ඒත් එක්කම තවත් එක හින්ට් එකක් මම එදා කිව්ව මම ඒක අදත් කියන්නම් එයාගේ සින්දුවක් අපේ chart එකේ තියෙනවා අනේ දැන් නම් ඉතින් guess කරන්න පුළුවන් වෙන්නේ නැහැ නේද දැන් ඉතින් මට කියන්න මම ලබන සතිය කාව දෙකක් එන්නේ කියලා අද දවල් 12 වෙනකන් chance එකක් තියෙනවා ඒ guess එකත් එක්ක මම message එකක් දාන්න ආදරය කරන කට්ටියවත් එකතු කරගෙන ලස්සන සින්දුවක් අහන්න මේ පැත්තට එන්න කියලා ගොඩාක් ආදරෙන් ආරාධනා කරනවා 0705937 අපේ නම් එක විවෘතයි වට්ස්ඇප් මැසේජ් එකක් කියවන්න ආදරය කරන කට්ටියවත් එකතු කරගෙන ආදරෙන් මේ පැත්තට එන්න කියලා මතක් කරනවා දවල් 12 වෙන්න කලින් ඕකේ Are you ready? ලංකාවේ ජනප්‍රිය සින්දු අහන ගමන් තමයි මේ ඉන්නේ. ඉතින් මම ඊළඟට අපි පළවෙනි සින්දු අහලා ඉවරයිනේ. අපි ඔහානගේ සින්දු තමයි වැඩේ පටන් ගත්තේ. දැන් මම සිලෙක්ට් කරගත්තේ ජෝගේ සින්දුව මානේ song එක. අර ටැමිල් එක, අර වාහේකේ ටැමිල් version එක ගන්න එක තමයි දැන් මම අහන්න දෙන්න හදන්නේ. තවත් අලුත් සින්දු ගොඩක් තියෙනවා. දවස පුරාවටම අහන්න පුළුවන්. දවස පුරාවට කියන්නේ පැය දෙකයි. ඒ නිසා දවල් 12 වෙන්න කලින් මේ පැත්තට එන්න කියලා මතක් කරනවා. ලස්සන සින්දුවක් ඔයගෙම කරගන්න ඔයාලට අවස්ථාව තියෙනවා කියලත් මතක් කරන්න මම කැමති. එහෙනම් ඉතින් උදේ 10යි විනාඩි 10යි හරියටම වෙලාව මම වැඩ ටික පටන් ගන්න. දැන් තියෙන ඔයාගේ වැඩේ මොකද ඔබට මැසේජ් එකක් දාන්න ඕනේ අනිවාර්යයෙන්ම. හොරා වගේ මාව වහගෙන ඉන්න නැතුව මේ පැත්තට ආදරෙන් මැසේජ් එකක් එවන්න. රවින්ද මං සද්දට මාව වහගෙන ඉන්නේ කියලා. එතකොට ඉතින් අපිටත් සතුටු නේද? අපි මේ කතා කරන්නේ වහගෙන ඉන්න කෙනෙක් ඉන්නේ පේ අප්පා. එහෙනම් මේ පැත්තට එන්න 0705937 මං රවින්දා. ඉන්නවා හරියටම. දවල් 12 වෙනකම්.

රැසියාව සත්පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුණ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුපිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළ කිරි ඇල්වත්ත කිරි
2: විජය තුන පහකාරියද හරියද
3: අසත ගුණට උයන්න විජය තුන පහ
4: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
0: සුබ දවසක් ශ්‍රී ලංකා
5: සහයෝගීතා අනුග්‍රහය දශක හතක ජනතා විශ්වාසයේ සහ ප්‍රසාදයේ දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල්කුලි බඩේ අමාරු සහ ලදරු පණ රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල්කුලි

0: ගුණාත්මක සහල් නිෂ්පාදනයක් සඳහා නවීන තාක්ෂණයෙන් බලකැන්වුණු ඩෝමා කළුවට ඉවත් කිරීමේ යන්ත්‍රයක් ඔබත් අදම ඇනවුම් කරන්න. සුළුහා මධ්‍ය පරිමාණ සහල් නිෂ්පාදකයන් සඳහා ස්වයංක්‍රීය වීකෙටීමේ යන්ත්‍රයක් හඳුන්වා දීමේ පුරෝගාමියාවන මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුද්ගලික සමාගම වෙතින්. අදම අවතන්න 011 176 679 579.
1: Rhythm, vibe, beat, it's a mix winner.

0: මියුසික් ගරාජ් ආග්නින වෙලාව උදේ 10යි විනාඩි 33යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ. අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තබූ ලොතරැයි නොවේ කිරුණ මහජන සම්පත දැන් සතියේ දින 7ම මහජන සම්පත රටටම සම්පත.
2: Music Garage with Kavi and Ravi.
0: හරි මෙසි ගරාජ් ආගෙන ඉන්නේ අපේ පළවෙනි පැය භාගයේ මේ වෙනකොට ඉවර වෙලා ඉවරයි. ඒ නිසා ඉක්මනින්ම මේ පැත්තට එන්න කියලා මතක් කරනවා. ලස්සන සින්දුවක් වාගෙම කරගන්නවට අවස්ථාව තියෙනවා. මම නම් එක මතක් කරන්නම්. 07 03 93 5 93 7. 07 03 93 5 93 7. ලංකාව ජනප්‍රියම සින්දු ටික අහන ගමන් තමයි මේ ඉන්නේ. ඉතින් යන්න ඒ සින්දු අහන ගමන් මට මැසේජ් කිරපු කට්ටියව එකතු කරගන්න ඕනි. අක්කි වාගේ කටහඬ හරිම කියුඩ. මං ආදරේ මාතලෙන් කවි තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. බොහොම ස්තුතියි කවි, ඔන්නවත් මම මතක් කරනවා. අනේ අක්කි මාවත් සින්දුවකට එකතු කරගන්නකෝ කියලා සනුකි මැසේජ් එකක් දාලා තියෙනවා. සනුකි, ඔන්නවත් මං ගොඩාක් ආදරේ. ඔයාගේ ෆැමිලි එකේ හැමෝමත් එක්කම එකතු කරගන්නවා. සේරුවාවල පැත්තට යන්නයි හදන්නේ. KDS සමරසිංහ එක්කම යාගේ පවුල හැමෝම මඩපාත ලක්ෂ්මණ් ඒ වගේ මම ආපලගම පියල් ජේ හිරිමිතුගඩ ඇතුළු හැමෝම එකතු කරගෙන තමයි සින්දුවක් දෙන්න කියලා කියන්නේ. ඕකේ. ඒත් එකම දිනුෂිකා ඉන්නවා මාපලගමින්. වෙන ඕන දෙයක් වෙච්චාවේ සින්දුව දෙන්න කියලා කියන. ඕකේ, අනිවාර්යෙන්ම දෙන්නම්. ඔය විදිහටම අපේ සොන්ග් ටික අහගෙන ඉන්න අනිවාර්යෙන්ම. අද මම යන්න කලින් වෙන ඕන දෙයක් වෙච්චාවේ සින්දුව දෙනවා දෙනවා දෙනවාමයි. ගුඩ් මෝර්නින් රවින්, යාට කොහොමද? මම හොඳින්. මං හිතනවා ඔයත් හොඳින් ඇති කියලා. මොවි මට මැසේජ් එක දාලා තියෙන්නේ ඇහැලිය ගුඩින් මොවි. ඔන්නව මං එකතු කරගන්නවා. ගොඩාක් ආදරෙන් බොහොම ස්තුතියි ආදරණීය මැසේජ් එකට. ඒත් එක්කම තව කවුද ඉන්නේ කියලා බලමු. පූර්ණිමා සෙව්වන් දිනවා සඳ ලංකාවේ ඉඳන් අපි වහගෙන. ඔන්නවත් මතක් කරන ගොඩාක් ආදරෙන් ප්‍රාර්ථනා අයිට වෙන සුබම සුබෝදාසනක් වේවා දුවේ. සින්දුවකට අපිවත් එකතු කරගන්න අපි ගෙදර ඉඳන් ඔයා වහගෙන ඉන්නේ කියලා කියනවා. වයිෆ් කුසුමලතා, අම්මා සෝමාවතී, එතකොට ගනිදුත් එක්ක ජය මාමා. අද බේකරි එක පැත්ත ගියේ නැත්තා. ගෙදර ඉඳන් සද්දරම ලක්කන අහගෙන ඉන්නේ. බොහොම ස්තුතියි. ඔන්නවත් එකතු කරගන්න. බර්ත්ඩේ ගර්ල් කෙනෙක් ඉන්නවානේ, යාට මං විශ් කරන්නයි මේ හදන්නේ. ආනේ ගර්ල් කෙනෙක් නේ, බොයි සමා වෙන්න. අක්කේ මං කිරිපත් ගඩින් දසුන්, අද මගේ උපන්දිනේ. හැපි බර්ත්ඩේ දසුන්. ආගීතයේ දෙන හැම බලාපොරොත්තුවක්ම ආදරෙන් ඉෂ්ට වෙන සුබ උපන්දිනයක් වෙන්න කියලා ලකන ටීම් එකේ අපි හැමෝම විශ් කරන සුබ උපන්දිනයක් ඔයාට. ඕකේ, රෝසමලක් කතා කරයි. කවුද මේ? නමත් එවන්නකෝ. අනේ රෝසමලක් කතා කරයි කියලා මැසේජ් එක එවපු එකේනා. නම නම් නෑ අනේ. ඔව්, එයා තමයි රෝසමල කියලා කියන. මට රෝසමලක් බලන්න. ඉතින් ඒ ආදරේ නමත් එවුවනම් තමයි මං කැමති. ඉතින් ඔන්න එයා කට්ටිය ඉන්න, තවත් ඉන්න. ආ, යකි මාත් ඉන්නවා වහගෙන. මම චානු රත්තොටින්. චානු, ඔන්නවත් මතක් කරනවා මං ගොඩක් ආදරෙන්. තව මැසේජස් ටිකක් තියෙනවා. හරිද, මට පොඩි වෙලාවක් දෙන්න. මං අනිවාර්යයෙන්ම ඔයාලව මතක් කරන්නම්. මේ පැත්තට මැසේජ් එකක් දාන්න. 07 03 93 5 93 7. කෝ බලන්න ඔබින්දුක ෆෑන්ස්ලා, අත උස්සන චුට්ටක් මට බලන්න. ඔබින්දුක සොන් එකක් තමයි දැන් මේ අහන්න හදන්නේ. ඔබින්දු ආශ්චර්ය මියුසික් ගරාජ් ආගෙන ඉන්න රවින්දත් එක්ක. ඔබින්දු නෙවෙයි ඔයා. උදේ 10

0: ලක්කන මියසික් ගරා ශ්‍රවෙන් දැත්ත කහගෙන වෙලාව උදේ 10යි විනාඩි 40යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: මේ TVS Sport 110 පෙට්‍රල් ලීටර එක ගෙවුවාම යනවා.
3: ඉවරයි.
4: TVS Sport 110 පෙට්‍රල් ලීටර එකට කිලෝමීටර 80කට වැඩි දුවන නම් මේක තමයි.
5: මුදලාලි
4: අනෝනා
5: මට පරිප්පු 500යි ලුණු කිලෝ එකයි. අකිලස් කුඩු ග්‍රැන්ඩිසියකුත් දානවද? මුදලාලි මට හොඳම කෑලි මිරිස් වලින් ග්‍රෑම් 300ක්ම දාන්න.
6: මුදලාලි ඔයා කාටද මේ බොරු කරන්නේ? අයි නෙවත උටවමට මෙහෙම කරයි කියලා. ඊ මුදලාලිගෙන් ගත්ත මිරිස් කුඩු රසත් නැ සරත් නැ මිරිස් පාටත් නැ.
4: විජේ දාන්න ඔක්කොටම.
6: ඇයි මුදලාලි නියම ප්‍රමිතියට හදලා විජේ තමයි අපි කැමති කියලා මුදලාලි දන්නවනේ.
5: හොඳ වෙලාවට ඔයාව නැත්තම් අපි තහුවෙමු.
7: මිරිස් නම් මිරිස් විජේ මිරිස්.
8: ලොතරැයියේ පෙරලි කරන NLB මෙගා පව දැවැන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පව සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර රථයක් දිනන ලොකුම සුපිරි තෑග්ග දෙන එකම ලොතරැයිය NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න.
9: දන්නවද ටයිම් පාස් කරන්න ඕන නම් පොතක් කියවන්න ෆිල්ම් එකක් බලන්න. හැබැයි ඒකට මනුස්සයෙකුට

0: ආතරේ බෙදාගන්න ඕනම නම් සතිය දෙනකල දවල් එකේ ඉඳන් හතර වෙනකන්
1: ඕල් ටයිම් ඊට්ස් විත්

දහය විනාඩි හතලිස් හතයි වෙලාව. ඒ කියල කියන තව පොඩි වෙලාවකින් අප දෙනඟ පළවෙනි පැය ඉවර වෙන්නයි හදන්නේ. එනිසා ඉක්මනිම මේ පැත්තට එන්න ලස්සන සින්දු අහන ගමන්. මට ඉතින් කතා කරන්න නේද? පවුනේ මං නෑ තනියෙන්න මේ පැත්තේ. වෙනදට නම් කාවේ හරි ඉන්නෝ කීව කීව ඉන්න, දැන් එයාත් නෑ. දැන් මං තනියම. එනිසා ඔයාලා විතරයි මට ඉන්නේ. එනිසා මේ පැත්තට මැසේජ් එකක් දාන්න අනිවාර්යෙන්ම. 0703 93 5 93 7 0703 93 5 93 7 ඕකේ. ගුඩ් මෝර්නින් ලක්කන්. අපිත් ආවහන ලස්සන සින්දුවක් දෙන්න ට්‍රින්කෝ පහෙන් කණුවෙන් පුංචි බණ්ඩා ගුණශීලී එක්කම පවුල හැමෝමත් එකතු කරගන්න කියලා තමයි කියන්නේ. ඕකේ, මං ඔන්න මතක් කරා, ගොඩක් ආදරෙන්. ඒත් එක්කම මාත්තා වහගෙන ඉන්නේ වෙනද වගේම මහන්නේ ගමන්. මං වත්තේ ගමි ශාම ශාම ඔන්න මං ඔයාවත් මතක් කරන වැඩ කෙරෙන එක මං පරිස්සමෙන් අපි වහගෙන ඉන්නවට ආදරෙන් අහගෙන ඉන්නට බොහොම ස්තුතියි. ඕකේ, චූටි දුව අපි නෝන කඩේ වැඩ කරන අය දැරණීගල හැමෝමත් එකතු කරන් ලංකාවේ හැමෝමත් එකතු කරන් සින්දුවක් දෙන්න කියලා තමයි කියන්නේ. දැරණී ඔන්න කට්ටිය ඔක්කොම මම එකතු කරගන්නවා මේ සින්දුවට. මතක තියාගෙන අපිවත් මතක් කරන්න ජය වේවා සරච්චන්ද්‍ර ඩයස් ගලේ කඩේ රයිගමින්ත මැසේජ් එක දාලා තියෙන ඔන්නවත් මතක් කරා. ඩිලා නිරෝෂ් කාලෙකින් මේ පැත්තට ඇවිල්ලා තිනවා හංවැල්ලේ ඉඳන් ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා තමයි කියන්නේ. ඕකේ ඩිලා, ඔන්නවත් මම මතක් කරා. ඔන්න ඔය කට්ටිය තමයි මේ පැත්තෙන් ඉන්නේ. ඒත් එක්කම අශේ නිම් සරවාව මම මතක් කරනවා ඊළඟ සින්දුවට. ඒත් එක්කම මොකද අනේ දෙගෙන කියන්නේ හංස ගිරියවත් මතක් කරනවා. එතකොට නිසංසලා ඉන්න ගුඩ් මෝර්නින්. එතකොට ශෂිත් ඉන්නවයි මම ඉන්නේ. අමතක නෑ, අමතක නෑ. නිෂි මතක් කරනවා, හසුන්න මතක් කරනවා. එතකොට දිනුවන්ව මතක් කරන්න ඕනි. දිනුවන් මතක් කරා කියන්න කලින් තරහයි කියනවා. ඕකේ, ඩිලන් සඳරවණුත් අපි අහගෙන ඉන්නවා කියලා කියන අය ගම ඉඳන්. ඉතින් ආවත් මතක් කරනවා. දැන් මේ සින්දු ඉල්ලුවේ කවුද? වෙන ඕන දෙයක් වෙච්චා වේ ඕන කියලා. මේ සින්දු ඔයාට 10:45 යි.

රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය. ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්. අඩකුඹුරේ රළු මාවතේ නිල් කුරුල්ලා සොනාලිකා අශ්වබල 50ක එන්ජින් ධාරිතාව, අවම ඉන්ධන දහනය, පහසුවෙන් හැසිරවීම, නඩත්තුව සහ අමතර කොටස් ගැනීමේ පහසුම, 2-wheel 4-wheel සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයිනපුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින්. රක්ෂණය, ලියාපදිංචිය, අවුරුදු 4ක සේවාව සහ වගකීම සමග වටිනා දොරතිකේ අල්මාරියක් නොමිලි. TVS Agribusiness වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය, මහ පොළොවට මහ බලයක්.

0: සහයෝගීක අනුග්‍රහය
1: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවයින පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රිබිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය
2: ලකඩ දේශීය ප්‍රවෘත්ති
3: දෙවිනපුරා ක්‍රියාත්මක අපරාධ හා භද්‍රව්‍ය නිවාරණ බිහිවීම වලදී ඒ දිනේ පුද්ගලයන් 27,905 දෙනෙකු පරීක්ෂාවට ලක් කර තිබෙනවා. ඒ දිසක පිටතරට ගෙන ඇති පුද්ගලයන් සංඛ්‍යාව 780ක්. අපරාධ සම්බන්ධයෙන් විජෝ හඳුනාගත් පුද්ගලයන් සංඛ්‍යාව 20ක් බවයි පොලිසිය සඳහන් කළේ. වරදකරුවන් 507 දෙනෙකු සහ විවෘත වරදකරුවන් 415 දෙනෙකුද අත්අඩංගුවට ගෙන තිබෙනවා. බීම ත්‍රිදුරන් 56 දෙනෙකු මෙන්ම අපරීක්ෂාකාරී පැදවීම හේතුවෙන් 119 දෙනෙකුද අත්අඩංගුවටගත් බවයි පොලිසිය පවසන්නේ. ඊට අමතරව රතවාහන වෙනත් වැරදි සම්බන්ධයෙන් 4030 දෙනෙකුද අත්අඩංගුවට ගෙන තිබෙනවා. යුක්‍රේන රුසියා යුද්ධය සම්බන්ධයෙන් ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමග සංවාදයක නිරත වූ බව යුක්‍රේන ජනාධිපති වොලොඩිමිර් සෙලෙන්ස්කි ප්‍රකාශ කර තිබෙනවා. ඊයේ දිනසිද වූ සංවාදයේදී යුද්ධය අවසන් කිරීමට ඇමරිකා ජනාධිපතිවරයාගේ සහය ඉල්ලා සිටි බවයි යුක්‍රේන ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ. වසර හතරක් පැරණි යුක්‍රේන රුසියා යුද්ධය අවසන් කිරීම සම්බන්ධයෙන් ඉතා සාර්ථක සංවාදයක නිරත වූ බවද ඔහු පවසනවා. තමට යුද්ධය අවසන් කිරීමේ සැබෑ අපේක්ෂාවක් ඇති අතර ඇමරිකාවේ අධිෂ්ඨානයද ඒ බවයි වොලොඩිමිර් සෙලෙන්ස්කි සඳහන් කළේ. ලක්හඬ ප්‍රධාන ප්‍රවෘත්ති 10:12.
4: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
5: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

මහවැස්සත් එක්ක ඔයාගේ නිවස කර්මාන්ත ශාලාව වතුරෙන් පිරිලද ගම් වතුර වැහි වතුර විතරක් නෙවෙයි තියෙන රොන් මඩ ටිකත් ඉවත් කරන හොඳම වතුර මෝටරය Deep Tech Waste Motor Pump අමතන්න 077 77 73 74

ආණ්ඩුව හොඳයි කියන ගායන හැකියාව උරගා බලන්න තරගකාරී වටේක රින්දනය සමග ගමට රටට ලොවට ඇහෙන්න ගයන්න බිඳුවයි හත්සිය හයයි 276 176 අංකයට ඔබ

11යි විනාඩි 26 ලක්කඩ මියුසික් ගරාජ් රවින්දත් එක්ක අහගෙන ඉන්න වෙලාව. අද ඉරිදු දවස නිසා මම තව දෙයක් මතක් කරන්න ඕනි. මේ ගැන මට කතා කරන්න අමතක වුණා. අද ජූලි මාසේ 5 වෙනිදා නේද? අද ජූලි මාසේ 5 වෙනිදා කියලා කියන අලුත් මාසයකුත් පටන් අරගෙන තියෙනවා නේ. අලුත් මාසයක් එක්ක අපිට අලුත් බලාපොරොත්තු වෙනෝනේ. මොකද මාස 6ක් මේ වෙනකොට මේ අවුරුද්ද ඉවර වෙලා ඉවරයි. මේ පටන් අරගෙන දැන් තව අලුත් 7 වෙනි මාසයක්. එතකොට ඉතින් ජීවිතේ දැන් ඉතින් මේ අවුරුද්දෙත් භාගයක්ම දෙයිනේ කියලා අතිසාර්ථක ලෙස හොඳින් හොන අරකින් ඉවර කරලා ඉවරයි නේද? එනිසා අලුත් බලාපොරොත්තු හදාගෙන දැන් අලුත් ටාගට්ස් වලට යන්න අද ඉරිදා දවස හොඳයි. අලුත් සතියක් පටන් ගන්න. දැන් අර පළවෙනි දවසේ සතිය මැද නිසා මොකක්වත් කරගන්න බැරි වුණත් දන්නෙත් නැහැ නේද? හෙට ඉඳන් අර ජීවිතේ අලුත් ප්ලෑන්ස් එක්ක ඉස්සරහට යන්න. මං මේ සමහරවිට අපිට ජීවිතේ හිතනවනේ මේ හරි මහන්සි කියලා එහෙම හිතන තැන් එනව නේද? හැබැයි ඔයා දන්නවද මහන්සි වෙන තරමට මොවන්ගේ ජීවිතයේ ඉස්සරහට ප්‍රතිඵල එනකොට වාට ඒක විඳිනකොට ඒ දැනෙන සතුට කියන්න බැරි වෙයි. එනිසා කොච්චරවත් හිතන්නපා ජීවිතේ මහන්සි යන්නේ දැන් නම් මට මේක ඇති හති වගේ එකක් එපා. කොහොම ජීවිතේ ඉස්සරහට යන්න අපි මහන්සි වෙන තරමට අපිට ජීවිතේ ලැබෙන දේවල් වැඩි කියලා මතක තියාගන්න. ඕකේ ෂට් එක පැත්තට යන්න ඕනේ. කවුද ඉන්නේ කියලා බලන්න. හලෝ ගුඩ දවසකින් කොහොමද? දෙන්න සුපිරි ප්ලේලිස්ට් එකක් අබිඩාබේ නම් මෙසේජ් එක දාලා තියෙන්නේ සීතාභාරේ නේද? අපි හගින පරිස්සමට රිය පදවගෙන යන ගමන් තමයි ඉන්නේ කියලා කියනවා චන්දන කේ හැන්නදී. ඔන්නව මම මතක් කරනවා. එයා කියනවා එයා ජපානින්. එයාගේ පොඩි දුව දිල්ෂිය වගේම තංගල්ලෙන් ආදරණීය වයිෆ් ශාමා ඒ වගේම චාන්සි සමග ජර්න් පුතා වගේ මොයාවත් එකතු කරන් සින්දුවක් අහන්න ඕනේ කියලා තමයි කියන්නේ. අනේ චන්දන පරිසමට ඉන්න ඔය වැඩ ටික පරිසමෙන් කරගන්න කියලා ප්‍රාර්ථනා කරනවා හදවතින්ම. ඒත් එක්කම කවි රවි අනේ කවි නෑනේ බලන්නකෝ මේ ප්‍රෝග්‍රෑම් එක අහගෙන නැතුව මැසේජ් දාන එක තමයි පාවෙන්නේ. බෝගඩින් සුමන තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. අපි අහගෙන ඉන්නවා කියලා අහගෙන ඉන්නවා නම් ඉතින් කවි ගැන කියන්න විදිහක් නෑ. කමන්නේ. ඉතින් සුබ දවසක් වේවා රවින්දයා මැනිකේ. අපිත් ආවහගෙන ඉන්නේ මාරවලෙන් ශිරාණි දමයන්ති එක්කම ජොයිඩ් මහත්තයා ජොහාන් පුතාල දෙන්න ශිහාන් මදුවන්ත ඒ වගේම මාරදගහ මූලී ඉන්න අක්කා සුදර්ශනී අම්මා රීට වගේම මාවත් එකතු කරන් සිද්ධාක් ගන්න ඕනේ කියලා තමයි කියන්නේ. බොහොම ස්තුතියි. ගොඩාක් ආදරෙන් ඔන්න මම ඔයාවත් මතක් කරනවා. ඕකේ. මෙල්බන් ඉඳන් යොමල් අපි වහගෙන ඉන්නවා කියලා මැසේජ් එකක් දාලා තිනවා. ෆස්ට් ටයිම් ද මන්ද ලක්කඩට මැසේජ් කරලා තියෙනවා. යොමල් ඔන්න ආවත් මතක් කරනවා මං ගොඩාක් ආදරෙන් ඊළඟ සින්දුවට හින්ද සින්දුවක් ඕනි හොම ගමින් එකතු කරගන්න කියලා තමයි මැසේජ් එකේ තියෙන්නේ. බලන්න ඉතින් මැසේජ් එක දාපු කෙනාගේ නම බූ කියලා පෙන්නන්නේ නම පෙන්නන්නේ. මම මතක් කරනවා මං රෙඩි කරගෙන ඉන්න ඇත්තටම හින්දි සෝන් එකක්. ඒක මං අහන්න දෙනවා දැන් චුට්ටකින්. ඒත් එක්කම තව කවුද ඉන්නේ කියලා බලමු. මෙන්ඩිස් ඉන්න ඉතලි වලින් ඔන්නවත් මම මතක් කරනවා මෙන්ඩිස්. ඒත් එක්කම තව කවුද ඉන්නේ ඒ කටියෝ මතක් කරා. ශලින්ද සිල්වා ඉන්නවා. මං ගොඩක් ආදරේ මතක් කරනවා. ඒත් එක්කම කුමාරි ඉන්නවා, අනු ඉන්නවා. ගුඩ් මෝර්නින්. එතකොට ශලින්ද සිල්වා මතක් කරා. මුදිත් ඉන්නවා, මුදිත්ව මතක් කරනවා. ඒ වගේම ගීෂු. එයා පොඩක් අසනීය වෙලා හොස්පිටල් එකේ ඉන්න ගමන් තමයි අපි අහගෙන ඉන්නේ. ඉක්මනින්ම සනීප වෙන කියලා ප්‍රාර්ථනා කරනවා ගීෂු ඔයාට. ඒත් එක්කම හර්ෂණ රණසිංහ ඔයාවත් මතක් කරනවා. තරිඳු මදුෂාන් ඉන්නවා. ගිහාන් මැදපොළ ඔන්න ඔය කට්ටියවත් ඔක්කොම එකතු කරගෙන තමයි අපි ඊළඟ සින්දු අහන්න යන්නේ. හින්දි එකක් ඕන කියවනේ. මේ තමයි අපේ ෂාට් එකේ තියෙන එකම හින්දි සෝන් එක. මේක තමයි එනිසා දෙන්න වෙන්නේ. ඔය විදිහට මහාගින්න දවල් 12 වෙනකන් රවින්දත් එක්ක මියුසික් ගරාජ් අහගෙන ඉන්න මේ පැතර මැසේජ් එකක් දාන්න 07 0393 5 93 7ට.

0: දශකහතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ප්‍රිමි රාජ ආයුර්වේද ඖෂධ ISO SLS 9001:2008 සහතික සහ GMP ප්‍රමිතිය සහතික කළ ප්‍රිමි රාජ නිෂ්පාදන කුරුලෑසුවේ වැල්බිපැණිය හන්දි තෛලය මුඛ සෝදනය ප්‍රිමි රාජ කරල් ගුලි ඇතුළු ඖෂධ වර්ග 300කටත් වඩා දැන් කාගේ ස්ලාෆ් ඇතුළු දිවයින පුරා සියලුම දේශීය ඖෂධ වෙළඳසැල් සහ ඔබට ළඟම වෙළඳසැලින්
1: කෘෂි ක්ෂේත්‍රයේ නව පනක් ලබා තිබින් කසාගල ප්ලාන්ටේෂන් මගින් අරඹා ඇති ප්‍රධාන ව්‍යාපෘති අතර ඔබට සමීප කසාගල ග්‍රීන් සුපර් මාකට් ජාලය. ඉතා අඩු මිලකන යටතේ ඔබේ පසුබිමට සහනයක්ද මාසකට රුපියල් 25,000ක් දක්වා මිලදී ගැනීම සඳහා ණය සහනයක්ද හඳුන්වා දුන් එකම සුපර් මාකට් ජාලයයි.
2: ලොවක් සනසන ඔබ

0: හට
1: ආදරණීය ජෝති
0: ඉරිදා රාත්‍රී හතට හිමාලික ජෝති රාත්‍රිය
2: From the channel that shaped generations From the stories you grew up with Movies that resonate Musicals that ignite the soul Documentaries that open your eyes All in one place All on your terms A legendary name returns Redefining entertainment And reshaping the Sri Lankan entertainment landscape This is not just streaming This is the future of Sri Lankan entertainment. ITN Max.
3: Music Garage Agnina Velava 11:30 vinadi 30.
4: Velava oba veta gena aave. අවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුණ මහජන සම්පත දැන් සතියේ දින 7 මහජන සම්පත රටටම සම්පත

එකලහයි විනාඩි 36යි වෙලාව. නිලාන්ගේ අඬලා hina වෙලා මේ දවස්වල ඉතින් ලස්සන්ට හිට ලස්සන්ට හිට ඉතින් ඉතින් අපේ ප්ලේලිස්ට් එකේ මේ song එකක් තියෙනවා අඬලා hina වෙලා. ඕකේ නිලාන්ගේ නිලාන්ගේ song එක තමයි අපි අහලා ආවේ නිලාන් හෙට්ටිය ආරච්චිගේ. ඕකේ දැන් අපි chat එක පැත්තට යන්න ඕනි කවුද ඉන්නේ කියලා බලන්න. අපිටත් සින්දුවක් ඕනේ අපි හෝමා ගමින්. කවුද මේ මැසේජ් එක දාපු කෙනා ගිනවම නැහැ. හින්දි මැෂප් එකක් තමයි ඉඳලා තියෙන්නේ. මම හින්දි song එකක් දුන්නා. ඒත් එක්කම තව කවුද ඉන්නේ කියලා අපි බලමු. පොඩ්ඩක් ඉන්න. මොමින්න. එක්කෙනෙක් ගෙස් කළා තියෙන යොහානි දෙන්න කියලා. නෝ. යොහානිගේ song එකක් අපි play කරන්නේ නැහැ. යොහානි නෙවෙයි. ඒත් එක්කම මම ඉරින්දු එමරි ඇමරිකාවෙන් වෙන්න ඇති කියලා මම හිතනවා. ආවත් එකතු කරගන්න. සුදුමැණික වගේ කටහඬ හරියම ලස්සන නයි මානව ලස්සනයි කියලා කියන කවි වෙන්න ඕනි. Thank you so much කවි. අක්කේ සින්දුවක් දෙන්නකෝ මං සඳමිනි රංගි ගමෙන්. ඔන්නවත් මම මතක් කරනවා ඊළඟ සින්දුවට. එතකොට ඇල්වින් හායි කොහමද? ඔයාව මතක් කරනවා මං ඊළඟ සින්දුවට ගොඩාක් ආදරෙන්. ඒත් එක්කම තව කවුද ඉන්නේ කියලා අපි බලමු මේ පැත්තෙන් ඉන්න. තක්ෂිලා ශ්‍රීමාලි, එතකම සුද්ද ඉන්නවා, ධෝනි ඉන්නවා, කැලුම් ඉන්නවා, සුමිත් කුමාර ඉන්නවා, එතකොට ධනංජය වර්ම, ඒ වගේම සඳරුවන් ආශිහාන මතක් කරාමන්නේ. ඔලිවියාව ගොඩාක් ආදරෙන් එකතු කරගන්න ස්පෙෂලි. හරිද අපි ඔලිවියාව. තක්ෂිලා ශ්‍රීමාලිය මම මතක් කරා. එතකම ගමගේ ඉන්නවා, ඒ වගේම වසන්ත කුමාර ඔන්නාවත් මම මතක් කරන ගොඩාක් ආදරෙන්. අපි රෙඩි කරගත්ත ඊළඟ song එක අහන්න. ඇගිලක ජහන්න දෙන්න මං හිතන්නේ මේ චාට් එකේ තියෙන වැඩිපුරම හිට් song එක මේක වෙන්න ඕනේ. වැඩිපුරම අහන සින්දුව කාංචනා අනුරාධිකාලත් මේ song එක කිරිකෝඩු මනමාල කතා. ඔය නම් දෙකෙන්ම සින්දුව කියනනේ මනමාල කතා කියලා කියමුක අපි. ඒ සින්දුව තමයි දැන් අපි අහන්න හදන්නේ. ඉතින් තාමත් message එකක් දැම්මේ නැත්තම් මේ පැත්තට message එකක් දාන්න 0703935937ට. රවින්ද්‍රත් එක්ක music garage හාගෙන ඉන්න වෙලාව 11:39යි.

0: 11 විනාඩි 42යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: මේ TVS Sport 110 පෙට්‍රල් ලීටරයක් ගෙවුවාම යනවා.
3: ඉවරයි.
4: TVS Sport 110 පෙට්‍රල් ලීටරයකට කිලෝමීටර 80කට වැඩිය දුවන නම් මේක තමයි.
5: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
6: දන්නවද ටයිම් පාස් කරන්න ඕන නම් පොතක් කියවන්න ෆිල්ම් එකක් බලන්න. හැබැයි ඒකට මනුස්සයෙකුට

0: නෙවෙයි. ආදරේ බෙදාගන්න ඕනෙම නම් සතේ දිනවල දවල් එකේ ඉඳන් හතර වෙනකන්
1: Overtime Beats with

ඔබට කාලය ආපසු හැරවීමට නොහැකි බව දන්නවා නේද? ඒ නිසා ඔබ රියධාවනයේදී අධික වේගයෙන් නොයන්න. නියමිත වේගයෙන්ම රියධාවනයට මතක තබා ගන්න.

එකලහයි විනාඩි 53යි වෙලාව ඔය කියලා කියන්නේ මට යන්න වෙලාව ඇවිල්ලා යන්න කලින් කට්ටියක් ඉන්න එකතු කරගන්න ඕනි අනිවාර්යෙන්ම මෙයාලව මතක් කරන්න හැදන්නේ මාවත් කියලා මැසේජ් එකක් දැම්මට ඉතින් මං කොහොමද ඔයාගේ නම කියන්නේ කියන්නකෝ ඒ නිසා මට ඔයාගේ නම කියන්න විදිහක් නැහැ ඒත් එක්ක මක්ක අපිවත් සින්දුවකට එකතු කරගන්න මලි ටෙක්ස්ටෝ එකෙන් හබරි කන්ද ෂොප් එකේ ඉඳන් මලිත් ලහිරු සඳුන් නරෝෂ කට්ටිය තමයි අහගෙන ඉන්නේ කියලා කියන ගොඩාක් ආදරෙන් ඔන්න මං කට්ටිය ඔක්කොමලව එකතු කරගන්න අපේ අවසාන සින්දුව තමයි අහන්න දෙන්න වෙන්නේ කමක් නැහැ නේද ඒත් එක්ක මනේ මම ඉල්ලෝ සින්දුව දෙන්නම් යන්න කොහොම හරි අද දවසේ ඇතුළත අහන්න දෙන ඔය විදිහට අහගෙන ඉන්නේ ඕකේ ගුඩ් මෝර්නින් මාත් අහනවා සිරිකුමාර උර්බොක් ඉඳන් මැසේජ් එකක් දාලා තියෙන අද උපන්දිනේ සමරන පොල්ගහවල පහළ ටවුමේ ත්‍රිවිල් පාගිකේ ඉන්න ධම්මිකට සුභ උපන්දිනයක් කියලා ඇතුගල මල්ලි ධම්මික ඇතුගල මල්ලිට සුභ උපන්දිනයක් කියලා ප්‍රාර්ථනා කරනවා කියලා කියනවා නිමාලි කැෆේ එකේ යාළුවෝ හැමෝමයි වගේම ත්‍රිවිල් පාගිකේ යාළුවෝ හැමෝමයි එයාගේ ආදරණීය බිරිඳ දරුවන් සමගම පවුල හැමෝමත් එක්කම මද්දු අයියාත් එක්ක තුෂාරි තමයි විශ් කරනවා කියලා කියන්නේ ඉතින් එයාවක් ওই කට්ටියටත් ওই කට්ටිය හැමෝමත් එක්ක කරගන්න ඒ වගේම ආරයට අපි සුභ උපන්දිනයක් කියලාත් කියනවා ඕකේ අනේ අපිට සින්දුවක් දෙන්න මොර්ගහයින ප්‍රසාදි ඉනෝක සෙව්වන්දි අපි හැමෝම ඔයාලව අහනවා අනේ වාරෙම මම මැසේජ් එක ඔන්න කිව්වා ගොඩාක් ආදරෙන් බොහොම ස්තුති ආදරණීය මැසේජ් එකට හායි අක්කේ මං යටයන්තට වසන්දරා මගේ යාළුවෝ ඔබ යාළුවෝ ඔක්කොම එකතු කරන් සින්දුවක් දෙන්න කියලා තමයි කියන්නේ ඔන්න මං කට්ටිය ඔක්කොම මතක් කරා ඒත් එක්කම ගුඩ් ආෆ්ටර්නූන් අපි අහගෙන ඉන්නවා කියලා මැසේජ් එකක් දාලා තියෙනවා ඩේවිස් සුරංග ජිංගල් එතකොට රුක්මන් ඩේමියන් නුවන් නිරෝ ක්ලිමට් රවි රවින්දර වේද ඉස්සරු ප්‍රියන්ත උදේ කුමාර මෙන්න මේ කට්ටිය තමයි එකතු කරගන්න කියලා කියන්නේ ඕකේ ඒත් එක්කම ගුඩ් මෝර්නින් යටි අතට නිතු ගරාජ් හොරයන් හොරන් දලින්දන් අපි හගෙන ඉන්නවා කියලා කියන රුක්ෂාන් පුබුදු කුමාර මල්ලි ජයම්පති සෙල්වම් කට්ටිය ඔක්කොම එකතු කරන් තමයි සින්දුවක් දෙන්න කියලා කියන්නේ ඔන්න ඔය කට්ටිය ඔක්කොම එකතු කරගෙන එහෙනම් මම මේ පැත්තෙන් යන්න තමයි හදන්නේ තැන්කියු සෝ මච් ආදරෙන් මාව වහගෙන හිටියට මා ලම්බර සතිය එක්කන් එන කෙනා කවුද කියලා දැනගන්න ලක්කන පේජ් එක ෆලෝ කරලා තියාගන්න මං එයාගේ ෆොටෝ එකක් දැම්ලා පෝස්ට් එකක් දානවා ඕකේ ගින් එන්නම් සතුටින් පරිස්සමෙන් hina වෙලා ඉන්න ඕනේ මං ආසයි මං ආදරේ කරන අය hina වෙලා ඉන්නවද ගින් එන්නම් ගොඩක් ආදරේ මම රවින්දා ආයතම් මෙමු ලබන ඉරිදා උදේ 10ට

0: වෙලාව මධ්‍යහන 12යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: ලොතරැයියේ පෙරලි කරන NLB මෙගා පවර්, දැවැන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර් රථයක්. NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න.

0: 138ක්. බස්නාහිර ඩෙංගු අධිවතානම් කලාපවල ඩෙංගු බඩින බෙහෙවුම් ඇරඹෙයි. මිලියන 5784කින් ඉදිවුණු නිවාස ඒකක 624ක් සහිත රෙසිඩන්ට් කිරුළපද ජනතා අයිතියට. අකුරේගොඩ නීතිඥයා ඝාතනය කළ තවත් සැකකරුවෙක් බාලදිවයිනේදී අත්අඩංගුවට. නිදහසේ 250 සමර අඳුරේ ඇමරිකානුවන් එක්වේ. ජාතික මහා ක්‍රීඩා උළෙලේ පාපැදි පිරිමි ශූරතාව බස්නාහිරට. කතා ශූරතාව වයඹට. ලක්හඬ ප්‍රධාන ප්‍රවෘත්තියේ සමගින් මම සුලක්ෂණ උදේශිකායි ත්‍රිවීර ප්‍රවෘත්ති සංස්කරණය මනෝජ් කොට විතරණ රතු නිවේදන නිකුත් කර තිබූ විදෙස්ගතව සිටි සංවිධානාත්මක අපරාධ කරුවෙකු දෙවිනට රැගෙනු ලැබුවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බාලදිවයිනේ සිට මෙම අපරාධකරු මෙරටට රැගෙන අතර ඔහු අත්අඩංගුවට ගත්තේ කටුනායක ගුවන්තොටුපලේදී. සැකකරු වැඩිදුර විභාෂණ සඳහා බස්නාහිර පළාත දකුණු අපරාධ කොට්ටාසය වෙත භාර දී තිබෙනවා. තලංගබා කුරේගොඩ ප්‍රදේශයේදී නීතිඥවරයෙකු හා ඔහුගේ බිරිඳට වෙඩිතබා ඝාතනය කිරීමේ අපරාධයට අවශ්‍ය කරන සැකකරු ලෙස මොහු කටුනායක ගුවන්තොටුපලේ ස්ථාපිත ස්වක්‍රීය බූරු හඳුනා ගැනීමේ පද්ධතියද ඇතුළත් කර සිටි සැකකරුවෙක්. බස්නාහිර පළාත දකුණු අපරාධ කොට්ටාසයයි වැඩිදුර විභාෂණ සිදු කරන්නේ. ඩෙංගු වසංගතයේ අධි අවතාරම් ප්‍රදේශ ලෙස හඳුනාගත් කලාප ඉලක්කර ගනිමින් විශේෂ බෙහෙවුම් අද සිට ආරම්භ කෙරෙනවා. ජනාධිපති ලේකම් කාර්යාලයේ මෙහෙවීමෙන් ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය සෞඛ්‍ය ආරක්ෂක ඇතුළු අමාත්‍යාංශ සහ විවිධ පාර්ශ්ව රැසගේ සහභාගිත්වයෙන් මෙම ජාතික සෞඛ්‍ය හදිසි බෙහෙවුම් ක්‍රියාත්මකයි. ඒ බස්නාහිර පළාතේ ඩෙංගු අධි අවතාරම් කලාප 22ක්ද කේන්ද්‍ර කර ගනිමින් මහරගම කඩුවෙල හෝමාගම ගොතටුව බතරමුල්ල පිළියන්දල සහ කොළඹ මහනගර සභාවට අයත් D1 D3 සහ D4 කලාප අධි අවධානම් කලාප ලෙස හඳුනාගෙන තිබෙනවා. ඊට අමතරව ගම්පහ දිස්ත්‍රික්කයේ බේගම කැලඩිය සීදුව ජායල බහර වත්තල බීගමු සහ මිනුවන්කොඩ ප්‍රදේශ මෙන්ම කළුතර දිස්ත්‍රික්කයේ පාඩදුර බණ්ඩාරගම හොරණ සහ ඉංගිරියන ප්‍රදේශද අධි අවධානම් කලාප ලෙස හඳුනාගෙන ඇති බවයි ජාතික ඩෙංගු වර්ධන ඒකකයේ සඳහන් කළේ. පවතින තත්ත්වයේ මත ක්‍රියාත්මක ඩෙංගු වර්ධන විශේෂ ක්‍රියාන්විතය පිළිබඳව ජනාධිපති ලේකම් ආචාර්ය දන්තික සනත් කුමාරනායක මහතා අදහස් පළ කළා.
1: ආයතනයකට පුද්ගලයෝ කිහිපයකට මේ වසංගත තත්ත්වයට මුහුණ දෙන්න බෑ. විශේෂයෙන්ම මේ සඳහා ජනතාවගේ සහයෝගය අත්‍යවශ්‍යයි. ප්‍රාදේශීය මට්ටමින් කිසියම් නිධියක කමිටු සකස් කළා. ඇත්තටම ගම් මට්ටමටම ගිහිල්ලා ඒ කමිටු සකස් කළා. ඒ කමිටු තුලින් මේ කටයුත්ත තිරසරව මේ ඩෙංගු වසංගත තත්ත්වයට මුහුණ දෙන්නේ. ඒ කියන්නේ කොහොමද ජනතාව දිගු කාලීනව මේ සඳහා දැනුවත් කරමින් ඔවුන්ගේ සහයෝගය ලබාගෙන කොහොමද මේක කටයුත්ත දිගු කාලීනව තිරසරව ගිනියන්නේ කියන එක. ඒකට වැඩ පිළිවෙලක් ඉදිරියේදී කරගෙන යනවා මේ ඩෙංගු වසංගත තත්ත්වයට තිරසර විසඳුමක් විදියට. ඉතින් ඒකත් අපි ලබන සතියේ ඉඳන් දියත් කරමින් යනවා. ඒ අතරතුර මේ උද්ගත වෙච්ච හදිසි තත්ත්වය මුහුණ දෙන්න තමයි මේ අපි ඔප්ස්රූම් එක හරහා කටයුතු කරන්නේ. ඒ වෙනුවෙන් අපි ප්‍රාදේශීය මට්ටමින් ප්‍රාදේශීය සභාවන් නගර සභාවන් මේකට එකතු කරගන්නත් අපි බලාපොරොත්තු වෙනවා. ඒ හැමෝමත් සමග අපි සාකච්ඡා පවත්වලා ඒ වෙනුවෙන් වැඩ පිළිවෙලක් අපි ඊයේ දවසේ ඔන්ලයින් විදියට අපි ඒගොල්ලොත් එක්ක සාකච්ඡා පැවැත්තුවා. ඉතින් ඒගොල්ලොත් මේකට සූදානම්.
0: ජනාධිපති අතිරේකලේකම් SPC සුගීෂ්වර මහතාද අදහස් දැක්වුවා.
2: විශේෂයෙන් මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ මහජනතාවගේ සහයෝගය ඉතාම වැදගත් මේ කාර්ය සඳහා. ජනාධිපති කාර්යාලයට දෙක ක්‍රියාත්මක වන ක්‍රීඩා ශ්‍රී ලංකා වැඩසටහන් හැටියට අපි මේ කාර්යයට සම්බන්ධ වෙන්නෙම මහජන ක්‍රියාකාරීත්වය මේ ඩෙංගු වසංගත තත්ත්වය මර්ධනය කිරීම සඳහා අත්‍යවශ්‍ය නිසා. ඒක නිසා මේ කාරණය සඳහා මහජනතාවගේ සහයෝගය අත්‍යවශ්‍යයි. විශේෂයෙන්ම ඩෙංගු සම්බන්ධයෙන් තමන්ට තියෙන තොරතුරක් හෝ රජයට දන්ව යුතු තොරතුරක් පවතිනවා නම් තමන්ගේ දරෝ තමන් දන්න ස්ථානයක ඩෙංගු වසංගතය වර්ධනය වන ආකාරයේ ක්‍රියාකාරකම් සිද්ධ වෙනවා කියන එක දන්නවනම් ඒ සඳහා තොරතුරු තියෙනවා නම් මහජනතාවට මෙන්න මේ දුරකථන අංකයට කතා කරලා ඉවලෙම තොරතුරු දෙන්න පුළුවන්. මේ ඒකකයේ නිලධාරීන් සූදානම් වෙලා ඉන්නවා ඔබේ තොරතුරු ලබා ගන්න. 0117

0: යයි 360 මේ ඔබ ලබා දෙන තොරතුරු සඳහා ක්‍රියාමාර්ග ගන්න මෙහෙයුම් ඇදිරේ සූදානමින් ඉන්නවා. මහජනතාවට විශේෂයෙන් දැන්විය යුතු කාරණය ඔබේ නිවස ඔබට අයිතිය තියෙන පරිශ්‍රයන් ඉතාම පරිස්සමෙන් ඉතාම උවමනාවෙන් නඩත්තු කරගන්න.
1: මේ අතර ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 59638ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඩෙංගු මරණ සංඛ්‍යාවද 39ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි ජාතික ඩෙංගු වර්ධනයේ අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කණ්ඩකර මහතා පෙන්වා දෙන්නේ.
2: වාර්තා වෙන රෝගීන්ගෙන් 152ක් වාර්තා වෙන්නේ බස්නාහිර පළාතේ. කොළඹ, රම්පහ සහ කළුතර කියන දිස්ත්‍රික්ක තුනේ තමයි මේ 152ම වාර්තා වෙන්නේ. සියලු දෙනාම එකතු වෙලා තීරණය කරා බස්නාහිර පළාතේ මේ දිස්ත්‍රික්ක තුන වලලා විශේෂ වැඩසටහනක් කරන්න. සෞඛ්‍ය වර්ධන නිලධාරි කොට්ටාෂ අපි තොරගත 23ක් මේ දිස්ත්‍රික්ක තුනෙන් කොට්ටාෂ 9ක් කොළඹ දිස්ත්‍රික්කෙනුත් 8ක් ගම්පහ දිස්ත්‍රික්කෙනුත් 5ක් කළුතර දිස්ත්‍රික්කෙනුත් මේ වැඩසටහන තුළින් මේක අවම කරගන්න පුළුවන් වුණොත් මේක මේ කොට්ටාෂ 23 වග කියනවා 145කට රෝගීන්. ඒක නිසා තමයි අපි ඒක අධි අවධානම් තත්වයක් කියලා සලකලා මේ කොට්ටාෂ 23 අපි තෝරගත්තේ අද ඉඳලා සතියක් එක දිගට අපි කරගෙන යනවා.
1: ජාතික අනතුරු නිවාරණ සතිය හෙට ආරම්භ වෙනවා. සමාරභක උත්සවය පැවැත්වෙන්නේ අමාත්‍ය වෛද්‍ය නලින්ද ජාතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන්. හදිසි අනතුරු හේතුවෙන් වාර්ෂිකව දහස් ගණනකගේ ජීවිත අහිමිවීම හා ලක්ෂ සංඛ්‍යාත පිරිසක් තුවාල හා ආබාධිතත්වයට පත්වීම සැලකිලට ගනිමින් මෙම සතිය ක්‍රියාත්මක කරනවා. ජනතාව අතර අනතුරු නිවාරණය පිළිබඳ දැනුවත් බව වර්ධනය කිරීම මෙහි අරමුණයි. ඒ අනුව හෙට ආරම්භ වන අනතුරු නිවාරණ සතිය ලබන 10 වනදා දක්වා ක්‍රියාත්මක වෙනවා. හෙට පැවැත්වෙන ඒ සමාරභක උත්සවය අමාත්‍ය නලින්ද ජාතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන්නේ ජනමාධ්‍ය අමාත්‍යාංශයේදී. මෙරට රජයේ රෝහල්වල නේවාසිකව ප්‍රතිකාර ලබන රෝගීන්ගෙන් සැලකිය යුතු ප්‍රතිශතයක් හදිසි අනතුරු හේතුවෙන් ප්‍රතිකාර ලබනවා. වැටේ බාර්ග අනතුරු, සේවා ස්ථානවල සිදුවන අනතුරු, දිය ගිලීම් සහ නිවාස ආශ්‍රිත අනතුරු ඒ අතර ප්‍රධාන වනවා. දරුවන් නවතාක්ෂණයෙන් සහ දැනුමෙන් සන්නද්ධ කිරීමට අවශ්‍ය කටයුතු රජයක් ලෙස සිදු කරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරණ්‍යාඹර සූරි පවසනවා. ඒ බලංගොඩ විද්‍යාලෝක විද්‍යාලයේ පැවති අරුමසිය ප්‍රදර්ශනය විවෘත කිරීම සහ තෙමල් ගොඩනැගිල්ල ඉදිකිරීම් ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් ඒ සිදු වුණා. විද්‍යාලයේ දරුවන්ගේ නවෝත්පාදන සහ කුසලතා ඇතුළත් අරුබැසිය ප්‍රදර්ශනය විවෘත කළ අග්‍රාමාත්‍යවරිය ඔවුන්ගේ දක්ෂතා ඇගීමට ලක් කළා. ඒ නරතුරුවයි තෙමල් ගොඩනැගිල්ල ඉදිකිරීම් වෙනුවෙන් මුල්ගල් තැබීම සිදු වුණේ. එහිදී අදහස් දක්වමින් අග්‍රාමාත්‍ය ආචාර්ය හරණ්‍යාඹර සූරි සඳහන් කළේ කටපාඩම් සහිත විභාග කේන්ද්‍රීය අධ්‍යාපන ක්‍රමයෙන් බෙදී ප්‍රායෝගික සහ කුසලතාපූර්ණ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියක් රටට හඳුන්වා දෙමින් සිටින බවයි.
3: අපේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ තුලින් පළවෙනි ශ්‍රේණියේදීත් එන අවුරුද්දේ සිට 6 වන ශ්‍රේණියටත් අලුත් විෂය මාලාවක් හඳුන්වලා දෙනවා. අපි බලාපොරොත්තු වෙන්නේ මෙන්න මේ විදිහේ දස්කම් තියෙන දරුවන්, මේ විදිහට දක්ෂතා තියෙන දරුවන් තව තවත් දියුණු කරන්නේ. ඒගොල්ලොන්ගේ දක්ෂතා එළියට අරගෙන ඒවා තවත් දියුණු කළා. ඔවුන්ගේ අනාගත ජීවිතවලට ඒවා රුකුලක් වෙන විදිහට දියුණු කරගන්න අධ්‍යාපනය පාසල කොහොමද අපි දියුණු කරන්නේ, කොහොමද අපේ විෂය මාලාව පාවිච්චි කරන්නේ කියලා. ඉතින් මට හිතනවා එන අවුරුද්දේ 6 වසරේ අලුත් විෂය මාලාව මේ පාසලට හඳුන්වා දුන්නම මේ පාසලේ දරුවන් ඒක ඉතාමත්ම සාර්ථකවත්, මේ ගුරු භවතුන් ඒක ඉතාමත්ම සාර්ථකවත් ක්‍රියාත්මක කරයි කියන විශ්වාසය මා තුළ තියෙනවා.
1: කොළඹ නාගරික ප්‍රදේශවල ජීවත් වන අඩු ආදම්ලාභී ජනතාව සඳහා ඉදිකළ ද රෙසිඩන්ට් කිරුළපන නව මහල් නිවාස සංකීර්ණයේ ජනතා අයිතියට පත් කෙරුණා. ඒ අමාත්‍ය බිමල් රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් රුපියල් බිලියන 5,784ක් වැය කරමින් ඉදිකළ නිවාස සංකීර්ණය නිවාස එකක 624කින් සමන්විතයි. ආසියා යටතල පහසුකම් ආයෝජන බැංකුවේ මූල්‍ය ආධාර යටතේ එය ඉදි වුණා. නාගරික සංවර්ධන අධිකාරියයි ඊට සේවා සහ තාක්ෂණික දායකත්වය ලබා දුන්නේ. B1 සහ B2 ලෙස පරයන්ත දෙකේ යොත් දිවා සංකේතයේ එක් පරන්තයක් මහල් 11කින් සමන්විතයි. පූර්වාරාම ජනපදයේ ධාරාහැම්පිට සමගි බවත, කිරිමණ්ඩල බවත, සමගිවත්ත, කිරිමණ්ඩල බවත, පිච්චවල්වත්ත යන ප්‍රදේශවල පදිංචිකරුවන්ට මෙන්ම උපනගරික දුම්රිය මාර්ග ව්‍යාපෘතියට නිවාස අහිමිවන ජනතාවට ඒ නිවාස ලබා දී තිබෙනවා. ගිනිනිවන පද්ධති, ගෑස් පද්ධති, අභ්‍යන්තර හා බාහිර විදුලි පද්ධති, ජලපහසුකම් බලපවහන පද්ධති සහ මගේ විදුලි සෝපාන මෙන්ම පොදු රථකාල ඇතුළු අංග සම්පූර්ණ පහසුකම් සහිතවයි නිවාස සංකේතයේ ඉදිරි කර තිබෙන්නේ. පෙර පාසලක් දිවාසුරකු මධ්‍යස්ථානයක් ප්‍රජාශාලාවක් දවින වෙළඳ සැලක් සෞඛ්‍ය සේවා මධ්‍යස්ථානයක් ග්‍රාම නිලධාරී කාර්යාලයක් පොලිස් උපුලක් සහ ගිනි නිවීමේ මෙහෙයුම් මධ්‍යස්ථානයක් ඇතුළු නව අංගෝපාංග රසකින් එහි ස්ථාපිතයි. දිවස් සංකේ දී ජනතා ඉදිරි පැවරීමෙන් පසු අමාත්‍ය බිමල් රත්නායක මහතා ජනතාව ඇමතුවා.
4: ජාතික ධනබල වේගයේ ආණ්ඩුව පිහිටවලා මෙතරම් නිවාසලාභීන් ප්‍රමාණයකට නිවාස ලබා දෙන පළවෙනි අවස්ථාව තමයි මේ. ඔබතුමාලා ජීවත් වෙච්ච වටපිටාව ඇත්තටම මිනිස්සෙක්ට ජීවිතයක් ගත කරන්න අවශ්‍ය කරන හොඳ පරිසරයක් වෙන්නේ. කෝච්චි පාරේ පදිංචි වෙලා හිටපු කට්ටියට තමයි දැන් මේ ගෙවල් හම්බෙන්නේ මම හිතන්නේ වැඩි ප්‍රමාණ. තව කොටසක් ඉන්නවා අනවසරයෙන් පදිංචිලා හිටපු අය. එයාට තමයි දැන් මේ ගෙවල් ලැබෙන්නේ. කිල්නොච්චියේ හොරෝපතාණි නැත්නම් හැටන්වල ඉන්න ගයක් නැතිව ඉන්න මිනිස්සුන්ගේ බදු සල්ලිත් තියෙන ඕගලන්ට මේ ලැබෙන ගෙවල් වල. මේ සල්ලි වලින් හරිම ප්‍රයෝජන එන නම් ඔබතුමාලා මේ පවුල් 624 හොඳ ජීවිත ගත කරන අයවට පත් කර ගන්න. යතුර දුන්නා කොහොම හරි ජීවත් වෙයන් කියන අදහසේ නෙමෙයි අපි. ඒ නිසා අනිවාර්යයෙන්ම අපි යම් කාලයක් ඔබතුමාලා පරිස්සම් කරන්න ඕනේ බලා ගන්න. අපි කවුරුත් අහලා තියෙනවා උඟක් අය කියවල තියෙනවා ගුරු ගීතය කියලා පොතක් ඕකේ දුයිෂෙන් කියලා ඉන්නවා ගුකෙන්. එයා ඔය දුප්පත් ඈත ගමක අකුරුත් හොත් වැඩිය දන්නේ නැති කෙනෙක්. නමුත් ඒ ගමේ මිනිසුන්ට ඉස්කෝලයක් තිබුණ නැති නිසා එයා ගිහිල්ලා එතන ඉස්කෝලයක් හදනවා. අන්නේ දුයිෂෙන්ගේ වගේ ජොබ් එකක් අපිට මේ හැමතැනම කරන්න තියෙනවා. මිනිස්සු ගැන පපුවේ සා මුලින්ම තියෙන භක්තිය සහිත දක්ෂ තරුණ නිලධාරීන් බඳවගෙන ගොඩට බාර දෙන්න ඕනකම තියෙනවා. මේ ආණ්ඩුවලින් සමාජයෙන් කෝච්චි පාරවල් අස්සට මහා මාර්ග අස්සට තල්ලු කරපු මේ අපේම මිනිස්සුන්ව ටික ටික ටික ටික ටික ටික ඒගොල්ලන්ව පරිස්සම් කරගෙන ගොඩනගන්න. ඒක තමයි ආණ්ඩුවේ වගකීම. ඔබතුමාලා මොනවද කරන්නේ? ලංකාවේ ජනතාව තෑග්ගක් දීලා තියෙනවා ඔබතුමාලට. ඒ තෑග්ග පරිස්සම් කරගන්න එක අපි කට්ටිය වගකීම.
1: පසුගිය රජයන් සභේ දිවාස ආධාර ව්‍යාපෘති නමින් ආධාර දෙනු ලැබුවේ දේශපාල හිතවත්කම් මත බව අමාත්‍ය සිල් වඩසිංහ මහතා පවසනවා. එම තත්ත්වය පරිවර්තනය කරමින් සැබවින්ම දිවසක අවශ්‍යතාව ඇති පුද්ගලින් සොයා දිවස ආධාර ලබා දීමට වත්මන් රජය කටයුතු කර ඇති බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.
5: අපිට ඕනේ ජීවත් වෙන්න හරියමං ගෙදරක් නැති විශේෂම කුඩා දරුවෝ ඉන්න ගෙදරකුත් නැති ගෙදරක් හදාගන්නත් බැරි කඩිට ඉක්මනට ගෙදරක් හදලා නිවාස ප්‍රශ්නේ විසඳන්න තමයි අපිට උවමනාව තියෙන්නේ. ඒ හින්දා ඔයාලා මෙතෙන්ට ඇවිල්ලා අපි ලක්ෂ 10ක් දෙන්නේ ඔයාලගේ උවමනාවට වැඩිය අපේ උවමනාව. අපි ඇවිල්ලා ඔයාලගේ ගේ හදවනවා. ඔයාලා ඊට වැඩිය හොඳ ගෙදරක් හදාගන්න උත්සාහ කරනවා. ඔයාලා හැදුවේ නැත්නම් මේ ලක්ෂ 10 දීලා ගේ හැදුවේ නැත්නම් අපි හදවන. ඒ හින්දා පස්ස ගහන්න මග අරින්න වෙන වෙන ඒව කරන් ලැස්සින්නවා ගෙදර හදවනවා. නිවාස සම්බන්ධ අධිකාරී
1: අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ තමගේම තැනක් ලස්සන ජීවිතයක් තේමා කරගනිමින් තබුත්තේ කම ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ තෝරාගත් ස්ථිර නිවසක් නැති අඩු ආදායම්ලාභී පවුල් 25ක් සඳහා චෙක්පත් ප්‍රදානය කිරීමේ අවස්ථාවට එක් වෙමින් ජාතික නිවාස සංවර්ධන අධිකාරිය මගින් පළමු අදියර යටතේ 150,000 බැගින් චෙක්පත් 25ක් මෙහිදී ප්‍රදානය කිරීම සිදු වුණා. ඇමරිකාවේ 251 නිදහස් දින සැමරුම වෙනුවෙන් කොළඹ නෙළුම් කුළුණ රතු සුදු සහ නිල් වර්ණයන්ගින් ආලෝකමත් කර තිබුණා. ඒ අනුව නෙළුම් කුළුණ එම වර්ණයන්ගින් ආලෝකමත් කර තිබුණේ ඇමරිකා ධජයේ ආකෘතිය පදනම් කරගෙනයි. ෆ්‍රීඩම් 250 ලෙස නිරූපණය වන ආකාරයෙන් එම ආලෝකමත් කිරීම සිදු කර තිබුණා. ඇමරිකාවේ 251 නිදහස් දින සැමරුම අති උත්කර්ෂවත් ආකාරයෙන් සැමරීමට එරට ජනතාව එක්ව සිටිනවා. විදේශ මාධ්‍ය සඳහන් කළේ සැමරුම උත්සවය සඳහා දහසක් ඇත පිරිසක් එක්ව සිටි බවයි. අධික උෂ්ණත්වයෙන් හා වර්ෂාපතනය මෙන්ම කුණාටු තත්වයන්ගෙන් සැමරුම උත්සවය සඳහා බලපෑම් එල්ල වී තිබූ ආකාරය දක්නට ලැබුණා. අයපත් කාලගුණය හේතුවෙන් ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ජාතිය අමතා සිදු කරන කතාව පැයකින් පමණ ප්‍රමාද කිරීමටයි සංවිධායකයින් පියවර ගත්තේ. පනස් වන ජාතික මහා ක්‍රීඩා උළෙලේ පිරිමි පාපදිශූරතාව දිනා ගැනීමට බස්නාහිර පළාත නියෝජනය කළ අවිෂ්ක බැඩුන් සහ සමත් වුණා. තරගාවලියේ කාන්තා ශේෂූරතාව දිනාගත්තේ වයම් පළාත නියෝජනය කළ දිනේශාදිල් රුක්ෂේ. පිරිමි සහ කාන්තා පාපෙත් තරගයේ ආරම්භ කෙරුණේ කොළඹ තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශය ඉදිරිපිටදී. පැය 3යි විනාඩි 56 තප්පර 26ක් පුරා පැවති තරගයේ ප්‍රථම ස්ථානය දිනා ගැනීමට සමත් වුණේ බස්නාහිර පළාත නියෝජනය කළ අවිෂ්ක බැඩුන්සායි. ඒ දෙවැනි ස්ථානයේ බස්නාහිර පළාතේම පීඑම්ජී සිල්වා දිනාගත් අතර එච්.එම්.එස් පින්තු තුරුබුඩ ස්ථානයට පත් වුණා. තරගවලියේ කාන්තාශ්‍රී ප්‍රථම ස්ථානයේ වයම් පළාතේ ඒ දිනේෂ ආදිල් රුක්ෂි හිමි කරගත් අතර ඒ සඳහාය ගත කළ කාලය පැය 2යි විනාඩි 16යි තත්පර 3ක්. තරගවලියේ දෙවැනි ස්ථානයේ වයම් පළාතේම එස් ප්‍රදර්ශනී හිමි කරගත්තා. බස්නාහිර පළාතේ ආකාශා සඳබිරීට තුන්වැනි ස්ථානය හිමි වුණා. නියෝජ්‍යාභාති සුගතිල කරත්ත මහතාගේ ප්‍රධානත්වයෙන් තරගවලිය පැවැත්වුණා. ඩෙංගු අවතාඩබ තවත් ඉහළට රෝගීන් 59638. බස්නාහිර ඩෙංගු අධි අවතාරම් කලාපවල ඩෙංගු බඩින බෙහිවුම් ඇරඹෙයි. මිලියන 5784කින් ඉදිවුණු නිවාස ඒකක 624ක් සහිත රෙසිඩන්ට් කිරුළපන ජනතා අයිතියට. අකුරේගොඩ නීතිඥයා ඝාතනය කළ තවත් සැකකරුවෙක් බාලදිවයිනේදී අත්අඩංගුවට. නිදහසේ 250 සමරන්න ඇමරිකානුවන් එක්වේ. ජාතික මහා ක්‍රීඩා උළෙලේ පාපදී පිරිමි ශූරතාව බස්නාහිරට, කාන්තා ශූරතාව වයඹට. මිලක ලක්ෂණ ප්‍රවෘත්ති ප්‍රකාශයේ පස්වරු එකට බලාපොරොත්තු වන්න. දැන් ස්පෝර්ට්ස් ෆ්ලෑෂ් විශේෂාංගය.
6: ජයග්‍රහණයේ රිද්මය සොයා යන ක්‍රීඩා පිළගැස්ම ස්පෝර්ට්ස් ෆ්ලෑෂ්.
7: අයිබෝන් ප්‍රිය ක්‍රීඩාලෝල හිතවතුනි, ක්‍රීඩා පීඨයේ උණුසුම රැගෙන අදත් ස්පෝර්ට්ස් ෆ්ලෑෂ් තුලින් ඔබ හමුවන්නේ. අද දවසේ මුල්ම අවධානය යොමු කරන්න සූදානම් වන්නේ ශ්‍රී ලංකාව සහ බඩරිඳ කොදෙව් කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ පිළිබඳව. මේ තරගයේ ශ්‍රී ලංකා කණ්ඩායමට ඉතාම තීරණාත්මකයි. පළමු ටෙස්ට් තරගයේ ජයග්‍රහණය ලබා ගත්තේ කොදෙව් කණ්ඩායම. ඒක දැවැන්ත ජයග්‍රහණයක්, ඉනිමක ජයග්‍රහණයක් ලබා ගැනීමට කොදෙව් කණ්ඩායම සමත් වුණා. ඒ අනුව 1.0ක් ලෙස කොදෙව් කණ්ඩායම දැන් තරගාවලිය ඉදිරියෙන් සිටිනවා. මේ පැවැත්වෙන තරගයේ ජයග්‍රහණය කොළොතින් ශ්‍රී ලංකා කණ්ඩායමට තරගයේ සමකර ගැනීමට හැකියාවක් ලැබෙනවා. ඒ නිසා මේ තරගාවලියේ මේ තරගයේ ශ්‍රී ලංකාව ජයග්‍රහණය කිරීම ඉතාමත්ම වැදගත්. ඒ නිසා ශ්‍රී ලංකාව මේ තරගයේ ජයග්‍රහණය කළ යුතුමයි. කෙසේ නමුත් මේ තරගාවලිය ICC ලෝක ටෙස්ට් ශූරතාවලිය යටතේ පැවැත්වෙන බැවින් ජයග්‍රහණය ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු සටහනේ ඉදිරියට යාමටත් ඉතාමත්ම වටිනවා. කොහොම වුණත් කොදෙව්වන් පිටියට අවතීර්ණ වන්නේ තාමත්ම තීරණාත්මක තරගයක් ලෙස ඔවුන්ගේ පැත්තෙන්. ඒකට හේතුව තමයි අවුරුදු 23කට පස්සේ ටෙස්ට් තරග ඉතිහාසය වෙනස් කරගන්න ඔවුන් බලාපොරොත්තුවක් තිබෙනවා. ඊට හේතුව අවසන් වරට ශ්‍රී ලංකාවට එරෙහිව ටෙස්ට් තරගාවලිය ජයග්‍රහණය කරලා තිබෙන්නේ 2003 වසරේදී, අවුරුදු 23කට කලින් තමයි. ඒ නිසා මේ තරගාවලිය ශ්‍රී ලංකා කණ්ඩායම පරාජයට පත් කිරීම කොදෙව්වන්ට ඉතාම වාසගත තත්ත්වයක්. තරගාවලි 7ක් පවත්වලා තිබෙනවා. තරගාවලි 7න් 3ක් ජයග්‍රහණය කර තිබෙන්නේ ශ්‍රී ලංකා කණ්ඩායම. 4ක් ජය පරාජයෙන් තොරව නිමාවට පත් වුණා. ඒ නිසා කොදෙව්වන් දැඩි උත්සාහයක නියැලෙනවා මේ තරගයේ ජයග්‍රහණය කර ගැනීමට. කොමනත් අපි ප්‍රාර්ථනා කරන්නේ ශ්‍රී ලංකාවට මේ තරගයේ ජයග්‍රහණය කරලා තරගාවලිය සමකර ගන්න වාසනාව ලැබෙන්න කියලා. ඊළඟට අපි අවධානය යොමු කරන්න සූදානම් ICC ටෙස්ට් ලෝක ශූරතාවලිය යටතේ තරඟ දෙකකට ක්‍රීඩා කිරීම සඳහා ඉන්දිය ක්‍රිකට් කණ්ඩායම ලබන මාසේ මෙරටට පැමිණීමට නියමිතයි. ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ටෙස්ට් තරඟාවලිය ලබන මාසේ 15 වෙනිදා ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා. දෙවන තරඟය ආරම්භ වන්නේ ලබන 23 වෙනිදා SSC ක්‍රීඩාංගණයේදී. ඊළඟට බොහෝ දෙනෙක් අවධානයෙන් ඉන්න ශ්‍රී ලාංකීය ක්‍රීඩා ලෝලින් බලාගෙන ඉන්න තරගාවලිය තමයි LPL තරගාවලිය, ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මේ තරගාවලිය සඳහා ජාත්‍යන්තර අධ්‍යක්ෂකම් තිබෙන නිලධාරීන් සහ ICC තරඟ තීරකවරුන් නම් කර තිබෙනවා. ICC ප්‍රමුඛ පෙළේ වෙනිසුරුවරුන් පත් කරගෙන තිබෙනවා මේ තරගාවලිය තීරණය සහ විනිශ්චය කටයුතු සඳහා. ඒ අනුව තරඟ තීරකවරු ලෙස රංජන් මඩුගල්ලේ, ග්‍රේම් ලැබ්රෝයි, වෙන්ටෝ ලැබ්රෝයි, මනෝජ් මෙන්ඩිස්, ප්‍රදීප් ජයප්‍රකාශ් නම් කර තිබෙනවා. වෙනිසුරු මඩුල්ලට අන්තර්ගත වෙනවා කුමාර් ධර්මසේන, වේ නයිට්, රවින්ද්‍ර විමලසිරි, ප්‍රගීත් රාඹුකැල්ල, රවින්ද්‍ර කොට්ටාච්චි, චාමරද සොයිසා, අසංක නානායක්කාර වැනි ප්‍රවීණයන් රැසක් මේ තරගාවලිය විනිශ්චය කිරීම සඳහා නම් දරා තිබෙනවා. ඉතින් ඒ නිසා අපි බලමු මේ තරගාවලිය තාමත්ම තීරණාත්මක තරගාවලියක්. ශ්‍රී ලංකාවට විදේශීය ක්‍රීඩකයන් රැසක් සම්බන්ධ වෙමින් සිටිනවා. මේ තරගාවලිය නියෝජනය කිරීම සඳහා තීරණාත්මක තරගාවලියක් බවට පත් වෙයි කියලා විශ්වාස කරනවා. ශ්‍රී ලංකාවේ ක්‍රිකට් අනාගතය ශක්තිමත් කරගන්නට ජාතික කණ්ඩායම නියෝජනය කරන ක්‍රීඩකයන් බිහි කිරීම සඳහා LPL තරගාවලිය තාම තීරණාත්මකයි. පසුගිය සඳහා පැවති මාධ්‍ය හමුවකදී පවා ශ්‍රී ලංකා පරිවර්තන කමිටුවේ සභාපතිරා සඳහන් කරේ ඉතාමත්ම තීරණාත්මක තරගාවලියක් ඉතා හොඳින් සංවිධාන කටයුතු මේ මොහොත වනට සිදුවන බවක් සභාපතිරා පවා සඳහන් කළා. අපි බලාගෙන සිටමු මේ තරගාවලිය පිළිබඳව. ඊළඟට අපි අවධානය යොමු කරන්න සූදානම් වන්නේ ලෝක පාපන්දු තරගාවලිය පිළිබඳව. ලෝක පාපන්දු තරගාවලියේ ඉතාමත්ම චමත්කාර ජනක තරගාවලියක් පැවැත්වෙමින් තිබෙනේ. ඒ අතර වාරයේදී ලෝක උසාවන පාපන්දු තරගාවලියේදී ඉක්කුදෝරියට එරෙහිව මෙක්සිකෝ ලබාගත් 2-0 ඓතිහාසික ජයග්‍රහණය සමරමින් මෙක්සිකෝවේ සිටි නුවර සැමරුම් උත්සවය පැවැත්තුණා. එහිදී හටගත් තෙරපුමකින් 19 වැනි තරුණියක් ඇතුළු 30 දෙනෙක් ජීවිතක්ෂයට පත් වෙනවා යයි කනගාටුදායක ප්‍රවෘත්තිය. මියගේ අනෙක් 2 දෙනා 48 වැනි කාන්තාවක් සහ 44 වැනි පිරිමි පුද්ගලෙ. තවත් 10 දෙනෙකු තෙරපීමට ලක්වීමෙන් තුවාල ලබා තිබෙනවා. ඔවුන් රෝහල් ගත කළ බවත් තොරතුරු වාර්තා වෙනවා. මෙක්සිකෝ මෙවුනට ලෝක උසලාන් තරගාවලියක පිළිමලුන් පිටදැකීමේ වටේ සුසුකම් ලබා සිටි 1986 වසරෙන් පස්සේ මෙක්සිකෝ මෙසේ පිළිමලුන් පිටදැකීමේ වටේ සුසුකම් ලැබූ පළමු අවස්ථාව විදියටයි සැලකන්නේ. මේ ලැබූ ජයග්‍රහණය සමරමින් ලක්ෂ ගණනක් මෙක්සිකෝ ක්‍රීඩා ලෝලී මෙක්සිකෝ සිටි අගනුවර ඒන්ජල් ඔෆ් ඉන්ඩිපෙන්ඩන්ස් ස්මාරකය අවට රැස් වුණා. එහිදී තමයි මේ තෙරපුමට ලක් වෙන්න සිදු වුණේ. ඒ සැමරුම් උත්සවයේ සමරමින් සිටින අවස්ථාවේදී තමයි මේ කඩගාටුදායක ප්‍රවෘත්ති අපිට වාර්තා වුණේ. එහෙමනම් මේ ක්‍රීඩා ප්‍රවෘත්තියත් එක්ක අපි සමුගන්න සූදානම් වන්නේ අද දවසේදී ක්‍රීඩා තොරතුරු වලින් යළි ලබන සතියේ මේ විදියටම හමු වීමේ බලාපොරොත්තුවෙන් එතෙක් ඔබට සුවදායි සතියන්තයක් ප්‍රාර්ථනා කරනවා. මම සමීර කාර්යවසම්.
6: ජයග්‍රහණයේ රිද්මය සොයා යන ක්‍රීඩා පිළගැස්ම ස්පෝර්ට්ස් ෆ්ලෑෂ්. ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
8: මොබිටෙල්නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: Duck Hunter Radio ITN රටට වග කියන රේඩියෝ
1: ලක්කඩ හන්නින වෙලාව දවල් 10:24යි.

0: ලකඩ හගනින වෙලාව දවල් දලහයි විනාඩි 31යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තැබූ ලොතරැයි නොවේ කිරුණ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත. ඩෙංගු මතුරු වගේ ඊළඟ ගොදුර වෙන්න එපා. අතුරුවන් මර්ධනයට අදම ක්‍රියාත්මක වන්න ඔබවට පරිසරය තුළ මතුරුවන්.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි

0: රසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි ලොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
1: සුපිරි වෙට් ඇන් ඩ්‍රයි ග්‍රිප් නිසා වය නැතුව එක්ස්ට්‍රා මයිල් යන්න පුළුවන් නොනවති උපරිම මයිලේජ් එකත් සහ එක්ස්ට්‍රා ඕඩිනරි පර්ෆෝමන්ස් එකක් දෙන සුපිරි ප්‍රීමියම් ලුක් එකක් සියන් ග්‍රිප් X5 සහ සුම් X5

0: ලක්නාගනින වෙලාව දවල් දහයි විනාඩි 40යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: මේ TVS Sport 110 පෙට්‍රල් ලීටර් එක ගෙවුවාම යනවා.
3: ඉවරයි.
4: TVS Sport 110 පෙට්‍රල් ලීටර් එකට කිලෝමීටර් 80කට වැඩියෙන් දුවන්න නම් මේක තමයි.

0: FM 93.5, FM 93.7, Lakhanda Radio ITN.
1: සක්පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි ලොවේ කිරුණ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
2: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද රාත්‍රී 10ට ලක්හඬ අහන්න ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට්පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ

0: සහයෝගීත අනුග්‍රහය සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවෙනි පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය
1: ජලකර්මනා කන්ද කමිටුව අමාත්‍ය කෙනි ලාල්කන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් රැස් වුණා. ඒ මහවැලි අධිකාරියේදී ශ්‍රී ලංකාව ඇතුළු සමස්ත ලෝකයට බලපාන එළිනු තත්ත්වයට මුහුණ දෙන ආකාරය සහ ඊට සුදනම් වන ආකාරය පිළිබඳවයි එහිදී සාකච්ඡා කෙරුණේ. මෙම කමිටුවේදී කෘෂිකර්ම පසුසම්පත් ඉඩම් සහ වාරි වර්ග අමාත්‍යංශයට අදාළ සියලු ආයතන විසින් එම ආයතනවල විෂයපතයන්ට අදාළව ඉදිරි තත්ත්වයට මුහුණ දෙන ආකාරය පිළිබඳව සැලසුම් ඉදිරිපත් කළා. ඉදිරි කාල සඳහා රටේ බීජ අවශ්‍යතාව සම්බන්ධයෙන්ද එහිදී අවධානය යොමු වුණා.

0: සටහන් වන්නේ දේශප්‍රේමී පන්තිලිස්සේ හඳුන්වා තිබෙනවා. තයිවාන ආරක්ෂක අමාත්‍යාංශයේ නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ චීනයෙන් එල්ලවන යුදමේ සහ ආක්‍රමණ අවදානම් හේතුවෙන් සිය හමුදා අකඩමී උපාධිධාරීන් සඳහා වෙන පාඨමාලා මෙසේ අවත්කාලින කර ඇති බවයි. චීනය සහ තයිවාන අතර හටගෙන ඇති මතභේදාත්මක තත්ත්වය තයිවානයේ මෙම නව වැඩපිළිවෙළට හේතු වී ඇති බවයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ. මීරගලක් හඬ ප්‍රවෘත්ති පස්වරු දෙකට
1: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
2: මොබිටෙල්නම් RJ හිස්තනක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: හෙන ලංකාවම අහන හිට්ම පැය දෙක ලක්හඳුරශ්මි එකයි විනාඩි 18යි. රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
1: ලොතරැයියේ පෙරලි කරන NLB මෙගා පව තැවන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පව සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර් රථයක් දිනන ලොකුම සුපිරි තෑග්ග දෙන එකම ලොතරැයිය NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න.
2: ලොකයියා මාර වෙනනේ ඌනේ දුක්ඛ කිවානේ මඩ මෙමරි ලොස් කීලා.
3: මෙමරි ලොස්
2: කවුද ඩොක්ටර්?
3: යාරු සුන්නද?
2: මම කිලිටේ බුන්නේ අය සීනි වෙලනේ මුකුත් අතපය වෙඩ කරන්නේ අය මට. සුපුරි ඩොක්ටර්නේ. ඩොක්ටර් හරියටම කියලා දෙනවානේ.
0: hina baby sindu ahanna FM 93.5 FM 93.7 handave 4 weddi tune karala tiyaganna
4: evening drive with chamit and charu.

0: आल संदे बहे दोर गंगे कल नहीं ना दे मैं भी पेनीला
1: ලොතරැයියේ පෙරලිකරන NLB මෙගා පව දැවැන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පව සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර රථයක් NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න.

0: අයිබෝන් අයිබෝන් හැමෝටම සුබම සුබම දිනක් ප්‍රාර්ථනා කරනවා. ඔන්න අපි හදත් සතියක ගීරාෂ්මි අරගෙන ඇවිල්ලා ඉන්නෝ ලංකාවම හොල්ලන ප්‍රසංග වේදිකාවේ රිද්මය අරගෙන අවුරුදු 19 ක ඉතිහාසයක් තියෙන ලංකාවේ ප්‍රාසංගික වේදිකාව සජීවීව ඔබ ළඟටම අරගෙන එන ලක්හඬ ගීරාෂ්මි අපේ WB රෝහණ ඇතුළු කණ්ඩායමත් එක්ක ඔන්න අදත් අපි සතියක ගීරාෂ්මි අරගෙන ආව ලංකාවේ හොඳම බෑන්ඩ් සෙෂන් ඒත් එක්කම ගායක ගායිකවන්ගේ සෙෂන් ගොඩක් කරගෙනයි අපි අදත් හවස 4 වෙනකන් ප්‍රසංග වේදිකාව සජීවීව ඔබේ ළඟටම අරගෙන ඇවිල්ලා තියෙන ඉතින් ලංකාවේ වෙන කොහෙවත් නැති මෙච්චර ඉතිහාසයක් දෙන මේ ප්‍රසංග වේදිකාවේ හොඳම සෙෂන් ටික ඔයාලට අහන්න පුළුවන්. ඉතින් ඒ අතරේ ඔයාලට පුළුවන් ඔයාගේ මැසේජ් එක තියන්න ලක්හඬ ගීරාෂ්මියට ප්‍රසංග වේදිකාවට ආදරය කරන ලංකාවේ වගේම ලෝකේ හැමදෙනම ඉන්න ඔයාලට 0.7.3.93.5.93.7 වැඩේ පටන් ගන්න කලින් අපේ යාළුවෝ ටිකක් මැසේජ් කරලා තිනවා පින්නවල චන්දි ලස්සන සින්දු සෙට් එකක් අපිට දෙන්න කියලා තිනවා. එතකොට පුතාලා සෙතු නෙතු හස්බන් සමින්දු ජය වේවා කියලා තිනවා. සුපිරි සින්දු සෙට් එක කියලා තිනවා. අපිට ස්තුති කරලා තිනවා මේ වැඩේ ලස්සනට අරගෙන යනවට. ඒ වගේම ඉජි අනුර පුසලාව BF ජනපදේ ඉඳන් ඔන්න අපිට මැසේජ් එකක් දාලා තිනවා ගී රශ්මියට. රයිට් අපි තහගෙන ඉන්නේ සද්දෙට කියලා එයා කියන්නේ. වගේම සුබ දවසක් අපිට අවහගෙන ඉන්නේ අලව්වේ සුභාෂිනී ප්‍රභාෂ්‍ය එහෙම කියන්නේ. ගම්පහ රත්නසිරි පතිරාජ යක්කල ප්‍රියන්ත හෙට්ටියරච්චි මාතලේ කුමාරි එරමුදුගොල්ල පල්ලවෙල නයනි රදාවඩුන්නේ ගාමිණි වීරසිංහ මුංහේනි වසන්ත කුමාර හෙට්ටි තන්ත්‍රි මාතල කිංස්විද සිල්ව LPDS සමන් ගාල්ලගේ තප්පරයක් නෑර අපි ලක්හඬත් එක්කමයි කියලා ඒගොල්ලෝ කියන්නේ. රයිට් ඊට පස්සේ ඩිලාන් නිරෝෂ් හංවැල්ලේ ඉඳලා ලස්සන සින්දුවක් දෙන්න කියලා ඩිලාන් අපිට මැසේජ් කරලා තිනවා හංවැල්ලෙන්. ඉතින් අපි ඩිලාන්වත් එකතු කරගන්න. ඒ වගේම ඔයත් මන් දන්නවා ප්‍රසංග වේදිකාවට ආදරය කරන මේ සෙෂන්ස් වලට ආදරය කරන කෙනෙක් නම් ඔයාට පුළුවන් අනිවාර්යෙන් අපිට මැසේජ් එකක් තියන්න 0.7.3.93.5.93.7 ලංකාවේ ප්‍රසංග වේදිකාව අරගෙන එන එකම රිද්මය මේ තමයි ලක්හඬ ගීරාෂ්මිය.
1: අතරේ පාවෙන ගීහඬ වේදිකාවට මෙන්න ඔබේ හදවැඳි අතුල ශ්‍රී කමගේ සනිටපා එක දුක්ඛිනි රැගෙන ශෝකාන්තයක් නොකොට ගයන්නට අතුල ශ්‍රී කමගේ

0: ලබලමු එකයි විනාඩි 30යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ සියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුණ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත.

0: પ્રસંગ વેદિકાવી સજીવી અધ્યક્ષ લખંડ ડી રશ્મિ
1: એકાય વિનાડી 38
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
3: මේ TVS Sport 110 petrol liter එක ගෙවුවාම යනවා
4: ඉවරයි
5: TVS Sport 110 petrol liter එකට කිලෝමීටර් 80කට වැඩිය දුවන්න නම් මේක තමයි
6: නිසලකීමත් ගමනකින් ඔබේ මුළු පවුලම දුකට පත්වන බව සිතන්න අවිධිමත්ව අසහියෙන් රියදාවනේ කිරීමෙන් වළකින්න

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
0: මාක්ස්මන් සමූහ ව්‍යාපාරය වෙතින් ගෙන්වා අපි තහරින දැන් නවනිමාවකින් එන ඩෝමාස් වැන්ට්‍රිය වී කිටිම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අද මම තන්න 01176779
2: නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළ කිරි ඇල්වත්ත කිරි
3: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රණය ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 13996 අමතන්න
0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය
0: ගොවියා රජු කරවන ගොවි බිමට කතිම සූර්ය බල වතුර මෝටරය ඩීප් ටෙක් සෝලා වෝටර් පම්ප්ස් අදම අවතන්න 071 711 711 1
4: දන්නවද ටයිම් පාස් කරන්න ඕන නම් පොතක් කියවන්න ෆිල්ම් එකක් බලන්න හැබැයි ඒකට මනුස්සයෙක්ව තෝරගන්න

0: ආදරේ බෙදා ගන්න ඕනම නම් සතියේ දිනවල දවල් 1 ඉඳන් 4 වෙනකම්
1: ඕවර් ටයිම් ඉට්ස් විත් චාම්.

0: රටට වග කියන රේඩියෝ සකම
1: කුලබා ලංකඩ ජී රශ්මි ආයු රෙඩි

0: අපි www.lakhanaradio.lk අපේ වෙබ්සයිට් එකෙන් ඇප් එකෙන් අහගෙන ඉන්නවා නම් ඒ වගේම FM 93.5 FM 93.7 අහගෙන ඉන්නවා නම් ලංකාවේ ප්‍රසංග වේදිකාවේ සජීවී රිද්මය ලඛන ගී රශ්මියට අනිවාර්යෙන්ම ඔයා මැසේජ් එකක් තියන්නම ඕනේ. Right, hari mawat lassana sinduwakata ekathu karaganna kiyala Jordan wala indala Kaanthi mata message ekak dala thiyeno. Kaanthi api goda kadarin ekathu karaganna gaman right api kemathima geetha 90 dashake miuru geetha athula Sri Gamage ge lassana session ekak dunna kiyala Subhashi saha Prabhashi apita kiyala thiyeno. E wageema good afternoon Ranil apita lassana session ekak ooni mage family eke hemomai me welawa lakana Girashmi ahagene inna hemomai ekathu karaganna kiyala Priyanka Palipana unna nuwara indala message ekak dala thiyeno. Right, ඊට පස්සේ අපි යන්න හදන්නේ SMS පැත්තට. SMS දාපු යාළුවොත් බලාගෙන ඉන්නවනේ යන්නේ අපේ SMS එක කිව්වේ නැහැ කියලා. Right, අයි අපවත් සින්දුවකට එකතු කරගන්න. මලිත් හබරකඩ යාගේ shop එකේ ඉඳලා මලිත් ලහිරු සඳුන් අරෝෂ අපිවත් එකතු කරගන්න ලස්සන සින්දුවකට කියලා ඒගොල්ලන්ගේ X store එකේ ඉඳලා තමයි ඒගොල්ලෝ මැසේජ් එක දාලා තියෙන්නේ. ඊට පස්සේ සාරංග කඩුවෙලින් මැසේජ් එකක් දාලා දිනවා. ගෙදර හැමෝමත් එක අහගෙන ඉන්නේ කියලා සාරංගවත් උන් අපි එකතු කරගන්නවා ඊළඟ session එකට. ඊළඟට දිමිත්‍රි ඊට පස්සේ යොහානි අපි ගෙදර කට්ටිය ඔක්කොම එකතු කරගන්න කියලා ඒ දෙන්න අපි වහගෙන ඉන්නේ කියලා දාලා තිනවා. ගම්පහ ඉදලා තමයි එදෙනමට මැසේජ් එක දාලා තියෙන්නේ. රයිට් එක හැමෝම එකතු කරගෙන ලස්සන session එකක් අහන්න යන්නේ. ඒ අතරේ ඒවට මං කිව්වා වගේම message එකක් තියන්න පුළුවන් අපිට. ගිරශ්මී ලස්සන session අහන්න ඕනි කියලා ආදරය කරන කට්ටිය මේක එකතු කරගෙන 07.3.93.5.93.7 තමයි අපේ WhatsApp number එක. රයිට් එමනම් යාළුවනේ අපි වෙලා ගන්නේ නැතුව ඉක්මනටම යමු ඊළඟ session එක අහන්න. ඒ අතරේ ඔයා එවන්න මට වාගේ message එක.
1: සේනානායක වෙර

0: සහයෝගීතා අනුග්‍රහය සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවෙනි පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතිකේ අල්මාරියක් නොමිලි TVS ඇග්‍රි බිස්නස් වෙත සොනාලිකා ට්‍රැක්ටරය ලකඩ දේශීය ප්‍රවෘත්ති
1: ඓතිහාසික රුහුණු කතරගම්බහ දේවාලයේ වෙවර ඇසළ පෙරහර බංකලයේ සහභාගී වීම සඳහා වතුකරේ සිට පාගමනින් පැමිණෙන පළමු කණ්ඩායම ගමන් ආරම්භ කර තිබෙනවා. 50 දෙනෙකුගේ සමන්විතයේ කණ්ඩායමට කාන්තාවන් 10 දෙනෙකුද ඇතුළත්. කණ්ඩායමේ නායක ගුරු ස්වාමි සෙල්වම් සඳහන් කළේ ලබන 16 වෙනිදා පැවැත්වෙන කතරගම ඇසළ පෙරහර බංකලයේ කප්සිටුවීමේ චාරිත්‍රය සඳහා සහභාගී වීමට අපේක්ෂා කරන බවයි. ඒ අනුව ඔවුන් මස්කෙලිය, හැටන්, ඩෝරෙලිය, වැලිමඩ, බණ්ඩාරවෙල, කුමල්ගම, හතිකරුව, වැලවාය සහ තරමල්විල හරහා කිලෝමීටර 280ක දුරක් පාගමනින් ගමන් කර කතරගම ඇසළ බංකලයට සහභාගී වෙනවා. මැදපෙරදිග සම්ප්‍රදාය අඩාල කිරීමට ඊශ්‍රායලයේ කටයුතු නොකළ යුතු බව තුර්කි ජනාධිපති තයිප් අඩුගාන් ප්‍රකාශ කළා. අමෙරිකාව සහිරාණ අතරත් සන්තැබුණු අවබෝධතා කිවිසුම කලාපීය සහයෝගයකින් තොරව ඉදිරියට ගමන් නොකරනු ඇති බවයි තුර්කි ජනාධිපතිවරයා පවසන්නේ. එබැවින් දේ අසාර්ථක කිරීමට ඊශ්‍රායලයේ උත්සාහ නොකළ යුතු බව ඔහු සඳහන් කළා. මීළඟ ලක්කඩ ප්‍රවෘත්ති පස්වර තුනට
2: 24 පෑම සීරුවෙන්

ரைட் ஹவுஸ் தேகாய் வினாடி ஹத்தராய் விழாவ லக்கணகி ரஷ்மி செஷன் டிக்கு ஆகினி இந்த விழாவை யாலோ டிக்கா கேக்கத்து குறைகான் தமாய் மம ஹதன்னே லங்காவே பிரசங்க வேதிக்காவே ரித்மய இதா மிதா துர ஹெம பிரசங்கேக் விலங்க தேனோ டபிள்யூ வி ரோன் அப்பே நிஷ்பாதக துமா மதக் கரன்னோனி தவல் ரே பலன் நெது அவருது கானக மஹன்சிங் அவருது 19க் மே பிராண்ட் கி சிரஹட அரகினி லக்கணகி ரஷ்மி அத்தே கேடபு லங்காவே சீலும பேண்ட் வல செஷன் ஹுலங்க தேனோ அதின் வை ஆஸ் ஆஸ் லஸ்ன செஷன் கேன ரிக்வெஸ்ட் எக தான புலுவாங் அபிட மென்ன மே மே செஷன் திப்பொத் ஹொந்தாய் மே மே பேண்ட் செஷன் හොඳයි කියලා අනිවාර්යෙන් ඩබ්ලිව් පී රෝහණ අහගෙන ඉන්න ඔහු ආඩ අනිවාර්යෙන් මේ සෙෂන් එක ඉස්සරහට ලබා දෙයි සතියක ගී රශ්මි රයිට් ඒ වගේ වුණ මම එකතු කරගන්නවා ලංකාවෙන් කොච්චර දුරක හිටියත් අපේ එකම අහගෙන අපේ කොල්ල කෙල්ල අපේ සින්දු අහගෙන නේද අපේ සහෝදරයෝ නෑදෑයෝ ලංකාවෙන් පිට ඉඳලා ඕන තරම් අපි වහගෙන ඉන්නෝ ඒ මේ යාළුවෙක් තමයි සිතිජ ගුණසේකර ලංකාවෙන් ගොඩක් දුර ඉතාලියේ ඉඳන් අපි වහගෙන ඉන්න අපේ යාළුවා සිතිජ බයි යාගේ ෆැමිලි එකේ හැමෝමයි අපි ගොඩක් ආදරෙන් එකතු කරගන්නෝ ජය වේවා සිතිජ ඔන්නෑව අපි එකතු කරගත්ත ඒ වගේම සුබ සැඳෑවක් වේවා ලක්හඬ ගී රශ්මි මාත්වයි වහගෙන ඉන්නේ සද්දෙටම මාවත් ලස්සන සිදු සෙට් එකකට එකතු කරගන්න හාඳ කියලාත් අහලා තිනෝ මාරවිල ශිරාණි දමයන්තියද ලස්සනයි සිඳුරිගේ ජය වේවා ලක්හඬ කියලා ශිරාණි දාලා දිනේ වගේම මම ගෝතමි ලස්සන සිඳුකට එකතු කරගන්න මුණුපුරන් ගගන විහංග යසිරු නංගි සහ යසිරු සහ නංගි වසන්තිව එකතු කරගන්න කියලා තියෙන්නේ රයිට් ඒ වගේම අපි යන්න හදන්නේ SMS පැත්තට ඉක්මනටම කවුද SMS පැත්තේ සේරුවාවිල කේඩිය සමරසිංහ සමග සියලු දෙනා එකතු කරගෙන මඩපාත ලක්ෂ්මන් එතකොට මාපලගම පියල් ජේ හිරිමුතු ගොඩ එතකොට අනිත් ඔක්කොම එකතු කරගෙන කේඩිය සමරසිංහ මැසේජ් එකක් දාලා තිනවා කට්ටිය එකතු කරගන්න කියලා රයිට් අපත් එකතු කරගන්න කියලා දාලා තිනවා ශාලිත ශාලිතවත් එකතු කරගන්න ඒ වගේම ජය වේවා ලක්හඬගී රශ්මි බුලත් සිංහල දහරා බුලත් සිංහලින් අම්මා ඉන්නවා ඉන්ද්‍රාණි තාතා ජයසිංහ ඉඳුනිල් ප්‍රනීත් කෞෂි මදු තුහින බබා ආදි බබා මතුගම පැල්වතේ හබි පැල්වතෙන් හබි රංග චූටි මැණික ඉනුකි ලක්කඩහන හැමෝම එකතු කරගන්න කියලා තමයි එයත් මැසේජ් එකක් දාලා තියෙන්නේ. රයිට් මන් දන්නවා ඔයා තාමත් අහගෙන ඉන්නේ. හැබැයි ඔයාගේ මැසේජ් එක තාම ආවේ නැහැ. ඔය යාළුවෝ ටික ඔක්කොම ලෝකෙ කොහේ හිටියත් ලංකාවේ කොහේ හිටියත් එකතු කරගෙන ලස්සන සෙෂන් එකක් දෙන්න ප්‍රසංග වේදිකාවේ හඬ එකතු කරන්න අපි ලෑස්ති වෙලා ඉන්නවා හවස 4 වෙනකන්. ඉතින් ඔයත් කල් වේලා යවන්නේ නැතුව ලංකාවේ ජනප්‍රියම ප්‍රසංග වේදිකාවේ සින්දු ටික අහන්න ඉක්මනටම මේ පැත්තට මැසේජ් එකක් තියන්න ලක්හඬ ගී රශ්මියට ඔන්න සව යාළුවෙක් ඉන්නවා සදට මතත් ලක්හඬ ගී රශ්මිය අපි අහනවා. අපි සුපර් ෂීට්ස් කම්පැනි කියන අපත් එකතු කරගන්න කුසුම් බොස් එතකොට ලකි අයියා චතුරංග සසංක මල්ලි කට්ටියම ඉන්නෝ කියලා තමයි ඒගොල්ලෝ මැසේජ් එකක් දාලා තියෙන්නේ. මන්දන ඔගොල්ලෝ ෂොප් එකේ වෙන්න පුළුවන් ඔයා වැඩ කරන තැන වෙන්න පුළුවන් ඔයාගේ ආයතනයේ මේ වෙලාවේ සද්දට අපි උදාගෙන අහගෙන ඉන්න වෙලේ කට්ටියමගේ කට්ටියකම නම් ටික දාලා ලස්සන මැසේජ් එකක් එවන්න අපි අනිවාර්යෙන් ඔය ලංකාවේ කොහේ හිටියත් එකතු කරගන්නවා අපේ ඊළඟ සෙෂන් එකට. එහෙමනම් මතකනේ නම්බරේ 0703 93 5 93 7.

0: Ela vale mu dekai vinadi 20
1: වසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි ලොවේ කිරුල මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත.

0: වෙලා බලමු දෙකයි විනාඩි 31යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුණ මහජන සම්පත දැන් සතියේ දින 7 මහජන සම්පත රටටම සම්පත.

0: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑවෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.
1: From the channel that shaped generations. From the stories you grew up with. Movies that resonate. Musicals that ignite the soul. Documentaries that open your eyes. All in one place. All on your terms. A legendary name returns. Redefining entertainment and reshaping the Sri Lankan entertainment landscape. This is not just streaming. This is the future of Sri Lankan entertainment. ITN Max.
2: ඩෙංගු මතුරු වගේ ඊළඟ ගොදුර වෙන්න එපා. මතුරුවන් මර්ධනීට අදම ක්‍රියාත්මක වන්න.

0: රටට වග කියන රේඩියෝ
1: 2 වෙනි 39යි වෙලාව.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
3: මේ TVS Sport 110 පෙට්‍රල් ලීටරයක් ගෙවුවාම යනවා.
2: ඉවරයි.
4: TVS Sport 110 පෙට්‍රල් ලීටරයකට කිලෝමීටර 80කට වැඩි දුවන නම් මේක තමයි.
5: දහවලේ ඇහෙන ලංකාවම අහන

0: ரைட் ஹவுஸ் துணர்தாவத் வினாடி சக்தியினே அதரே லக்னகி ரஷ்மி ஆகணினே யாலோட கேக்குது குறை காண்டோனி லங்காவை வகையம லோக ஹெமதனம இந்தாங் யாலு அப்பிட மெசேஜ் கரணும் ஐயோக்கும் எக்குத்து கரகான் நாதான் ரைட் மேவலாவே அப்பி வாகின இன்ன தரணியகல தருஷி பஸ் நாயக வாப்பே எக்குத்து கரகான் உலின்ம மே விராம் எம்பாசே லக்னகி ரஷ்மி செஷன் குட காகினினே யாலு அத்தரே தருஷி எக்குத்து கரகான் கமாங் மமத் லக்கன ஆகின இன்னோ மகே மெசேஜ் இவத்து நுதா கியவன் கேலத்தினா அரி அது உபந்தினேதன் பிரவீன காயக மேக்ஷி ஜெயவீர சுனித் உதயரத்ன එතකොට ප්‍රවීණ සිරමාණිලි ගීතා කුමාරසිංහට දීදොක් නිරෝගී උපන්දිනයක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා කියලා පිටිගල බොරළුහේනි සුසන්ත සම්පත් එයාගේ මැසේජ් එකේ දාලා දිනවා සුසන්ත ඔන්න ඔයාගේ මැසේජ් එක අපි කියවුවා යවත් එකතු කරගන්නවා ඊළඟ සෙෂන් එකට රයිට් එකෙන් මගීරශ්මි හොඳ පද පිනවන සුපිරි රජ වැඩක් නියමයි නියමයි කියලා දාලා දිනවා මුන් හේන ශ්‍රී සංගරාජ මාවතේ සංගමිත්තා මාවතේ වසන්ත කුමාර හෙට්ටි තන්ත්‍රි තමයි එහෙම අපිට මැසේජ් එකක් දාලා තියෙන්නේ අනේ අපේවත් කියන්නකෝ කියලා දාලා තිනවා හරි වැඩ කරන ගමන් සද්ද රහන්ගිනේ ප්‍රදීප් හැමදාම ඉතින් ගීරශ්මි තමයි ආසම වැඩසටහන ජය වේවා කියලා ප්‍රදීප් මහර්ගමින් මැසේජ් එක දාලා තිනවා අනිවාර්යෙන් ප්‍රදීප් වාගේ මැසේජ් එක අපි අනිවාර්යෙන් කියවනු ඊට පස්සේ චූටිදුව අපි නෝණ කඩේ වැඩ කරන අය දරණිය කළ සිළු දෙනා එකතු කරගෙන රසන සින්දුවක් දෙන්න කියලා ලාභ කඩේ දිෂිනි ලාභ කඩේ ඉඳන පිරෝම් මලින්දිරිපිට දරණිය කළ ඉඳලා ඔන්න ඒගොල්ලොත් මැසේජ් එකක් දාලා දිනවා වැඩ කරන හැමෝම එකතු කරගන්න කියලා. එතකොට සුපර් ෂීට්ස් කම්පැනි එකේ අපි සදර ගීරශ්මි අහගෙන ඉන්නවා අජිත් අයියා සංජු මල්ලි ඔක්කොම එක අයියෝත් සුපිරි සින්දු සෙට් එකක් දෙන්න කියලා තමයි එයාත් අපිට මැසේජ් එකක් දාලා තියෙන්නේ. රයිට් අපේ වැඩ කරන සෙට් එක එකතු කරගන්න කියලා දාලා තිනවා. හරි අනිවාර්යෙන්ම ආවත් එකතු කරගන්න. ඒ වගේම මාත් ලක්කන අහන ගමන් ඉන්නේ කියලා තියෙනවා වැඩ කරන ගමන් අපේ ලස්සන සින්දුකට එකතු කරගන්න. සුමිත් සමන්ත චතුරංග සුසන්ත දිල් සූකිරි සියාරා රාජුවයි ආදි බබා දිලානි එල්ල වැල්ල එල්ලගාව යාය මඩහපොළ මැල්සිරිපුර ඉඳලා තමයි දිලානි මැසේජ් කළේ. රයිට් දිලානි එහෙම මැසේජ් කරනකොට තවත් යාළුවෝ ඉන්නවා එකතු කරගන්න. රයිට් ලක්කන අහගෙන ඉන්න අය අතරේ හයි සුබ දහවලක් වේවා. මම ඉතලි වලින් එකතු වෙනවා නිලූෂි අපිට ලස්සන සින්දුවක් දෙන්න. මහත්තයා චින්තක දුව සවින්ද්‍යා පුතා ස්තිතිජ අපි ලංකාවේ ගෙදර හැමෝමත් එකතු කරගන්නවා කියලා එයා කියන්නේ. රයිට් එහෙම තමයි ලකර ගිරශ්මිට ආදරය කරන ලංකාවගේම ලෝකේ වටේම ඉන්න යාළුවෝටගේ එකතු කරගෙන තමයි අපි ලස්සන සෙෂන්ස් වලට අරගෙන ඉන්නේ හවස 4 වෙනකන්. ඒ අතරේ වාගේ මැසේජ් එකක් තාම තිබුවේ නැත්නම් ඔයා ඉක්මනටම අපිට වාගේ මැසේජ් එක තියන්න. ඒ වගේම සින්දුකට එකතු කරගන්න කියලා කෑගල්ල මීදිනීගමේ උපනන්දත් මට SMS එකක් දාලා දිනවා. උපනන්දවත් එකතු කරගත්තා. ඉතින් මතකනේ නම්බර් එක 07.03.93.5.93.7 ගී රශ්මී අපි යන් ඊළඟ සෙෂන් එක අහන්න.
1: ආදරණීය මදමෙදි ගායන ශිල්පියා රුක්මන් අසිත
0: මේ සෙෂන් එක අහනකොට අපෙන් වෙනබෝදා වෙන්නේ ගිය රුක්මන් නසිත කලාකරුවා ගැන සිහිපත් කරන්නට ඕනේ. ප්‍රසංග වේදිකාවේ රිද්මය හඳුනාගත්ත ගී රශ්මි අපේ WB රෝහණ ඇතුළු අපේ කණ්ඩායමේ ළඟින්ම හිටපු ආදරණීය සහෘදෙක් අපෙන් වෙන් වෙලා ගියා. ඔහු වෙනුවට උපහාරයක්ම වේවා කියලා අපි මේ සෙෂන් එක දෙන්නේ.

0: gozando.
1: आदरणीय हदमेदी कलाकरुआ रोहन द सिल्वा

0: සහයෝගීත අනුග්‍රහය
1: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවෙනි පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතිකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය
2: ජාතික අනතුරු නිවාරණ සතිය හෙට ආරම්භ වෙනවා. සමාරම්භක උත්සවය පැවැත්වෙන්නේ අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන්. හදිසි අනතුරු හේතුවෙන් වාර්ෂිකව දහස් ගණනකගේ ජීවිත හිමිවීම හා ලක්ෂ සංඛ්‍යාත පිරිසක් තුවාල හා අබාධිතත්වයට පත්වීම සැලකිලට ගනිමින් මෙම සතිය ක්‍රියාත්මක කරනවා. ඉරානයේ හිටපු උත්තරීතර නායක අයතුල්ලාල් ඛමෙනීගේ දේහයට අවසන් ගෞරව දැක්වීම හා දෙවන දිනටත් විශාල පිරිසක් එක්ව සිටිනවා. අවමගල උත්සවයට සහභාගී වීම සඳහා ජනතාව උනන්දු කරවීමේ අරමුණෙන් අද සහ හෙට ඉරානයේ සාමර කටයුතු තාවකාලිකව නවතා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. හිටපු උත්තරීතර නායකයා වෙනුවෙන් ටෙහෙරාන් අගනුවර මහා පරිමාණ මහජන අනුස්මරණ උත්සවයක් පැවැත්වෙනවා. අවමගල උත්සව අතරතුරදී ඉරාන බලධාරීන් ඉස්ලාමීය ජනරජ්‍ය වෙනුවෙන් අඛණ්ඩතාවය හා හිටපු උත්තරීතර නායකයාගේ ඝාතනයට පිළිගැනීම සිදු කරන බවයි සඳහන් වන්නේ. ෂියා ඉස්ලාමීය ආගමේ පිළිගැනීමේ සංකේතයක් ලෙස සැලකෙන රතුකොඩි අනුස්මරණ ස්ථානය හා අනිකුත් මහජන රැස්වීම ස්ථානයන්හි දක්න ලැබෙන බවද විදෙස් මාධ්‍ය වාර්තා කළා. මේලක ලක්ඛණ්ඩ ප්‍රවෘත්ති පස්වරු හතරට
3: ආදීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
4: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299ට SMS කරන්න.

0: பிராட்டத்தை வாங்க கீன ரேடியோ
1: லக்காத ஜி ரஷ்மி ஆர் யூ ரெடி.

0: Jay は5歳。
1: みんな、ガイナシルビー、チャーマラー、ウィラシンハー。

0: බලමු තුනයි විනාඩි 21යි.
1: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.

0: කියලා බලමු 3 විනාඩි 30යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ. අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුණ මහජන සම්පත දැන් සතියේ දින 7ම මහජන සම්පත රටටම සම්පත. ප්‍රසංග වේදිකාවේ සජීවී අධ්‍යක්ෂක ලක්හඬ ගී රශ්මී

0: තුනයි විනාඩි 43යි වෙලාව.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: මේ TVS Sport 110 පෙට්‍රල් ලීටර එක ගෙවුවාම යනවා.
1: ඉවරයි. TVS Sport 110 පෙට්‍රල් ලීටර එකට කිලෝමීටර 80කට වැඩි දුවන නම් මේක තමයි.
3: ඔබ සිහින දකින අනාගතේ රඳා පවතින්නේ ඔබ අද රියපදවන සීමාවන් මතයි. සීමා ඉක්මවා නොයන්න.
4: ප්‍රසංග වේදිකාවේ සජීවී අත්දැකීම ලක්හඬ ගී රශ්මි.

0: ናይ ዳሽማ ባሃ አኑቱ ናይ ዳሽማ ሃተ ላካንደ ሬዲዮ ኢቲኤን ሰበ ሽሪላንካ ሃንደ
1: ቪላ ወፓስፈሩ ሃትራይ

0: සහයෝගීක අනුග්‍රහය
1: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවෙනි පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලි TVS ඇග්‍රි බිස්නස් වෙත සොනාලිකා ට්‍රැක්ටරය
2: ලකඩ දේශීය ප්‍රවෘත්ති.
3: පසුගිය රජයන් සභේ නිවාසාධාර ව්‍යාපෘති නමින් ආධාර දෙනු ලැබුවේ දේශපාලන හිතවත්කම් මත බව අමාත්‍ය ශ්‍රී වඩසිංහ මහතා පවසනවා. එම තත්ත්වය පරිවර්තනය කරමින් සැබවින්ම දිවසක අවශ්‍යතාව ඇති පුද්ගලයන් සොයා නිවාසාධාර ලබා දීමට වත්පත් රජය කටයුතු කර ඇති බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.
4: අපිට ඕනේ ජීවත් වෙන්න හරියමං ගෙදරක් නැති විශේෂම කුඩා දරුවෝ ඉන්න ගෙදරකුත් නැති ගෙදරක් හදාගන්නත් බැරි කට්ටියට ඉක්මනට ගෙදරක් හදලා නිවාස ප්‍රශ්නේ විසඳන්න තමයි අපිට උවමනාව තියෙන්නේ. ඒ හින්දා ඔයාලා මෙතෙන්ට ඇවිල්ලා අපි ලක්ෂ 10ක් දෙන්නේ ඔයාලගේ උවමනාවට වැඩිය අපේ උවමනාව. අපි ඇවිල්ලා ඔයාලගේ ගේ හදවනවා. ඔයාලා ඊට වැඩිය හොඳ ගෙදරක් හදාගන්න උත්සාහ කරන්න. ඔයාලා හැදුවේ නැත්නම් මේ ලක්ෂ 10 දීලා ගේ හැදුවේ නැත්නම් අපි හදවන. ඒ හින්දා පස්ස ගහන්න මග අරින්න වෙන වෙන ඒව කරන් ලැස්සෙන්න පුළුවන් ගෙදර හදවනවා. නිවාස සම්බන්ධ අධිකාරිය
3: තමන්ගේම තැනක් ලස්සන ජීවිතයක් තේබා කරගනිමින් තමුත් ඒ ගම ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ තොරගත් ස්ථිර දිවසක් නැති අඩු ආදල්ලාවේ පවුල් 25ක් සඳහා චෙක්පත් ප්‍රදානය කිරීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා. ඇමරිකා ඉරාන සාකච්ඡාවල ඊළඟ වටය ජූලි 11 වෙනිදා සිදුවන බව විදේශ මාධ්‍ය වාර්තා කළා. ඒ පාකිස්තානයේ මැදිහත් වීමෙන් ඉරානයට එරෙහි ඇමරිකා සම්බාධක ඉරානයේ අත්හිටුවන ලද වත්කම් හා එරට න්‍යෂ්ටික වැඩපිළිවෙල කෙරෙහි එහිදී අවධානය යොමු වනු ඇති බවයි අල් අරාබියා ප්‍රවෘත්ති නාලිකාව සඳහන් කළේ. අභාව ප්‍රාප්ත ඉරානයේ හිටපු අධ්‍යාත්මික නායක අයිතුල්ලා අල් ඛාමෙනී ඔබගල උත්සවෙන් පසු සාකච්ඡා සඳහා සහභාගී වන ඉරානයේ නියුජිතයන් නම් කිරීමට නියමිත බවද එහි දැක්වෙනවා. ලක්ෂණ ප්‍රධාන ප්‍රවෘත්ති සවස 6:30ට
5: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
6: මොබිටෙල්නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299ට SMS කරන්න.

0: ITN රටට වග කියන රේඩියෝව.
1: සතියක ලක්හඩ. වෙලාව 7:04 වෙනාඩි 3යි.

සුබ සති අන්තයක්. හවස 4:07. ඔන්න සතියකට පස්සේ දැන් ඉතින් හැන්දෑවත් එක්ක තමයි අපි ඉන්නේ. කොහොමද ඉතින් මේ සතියේ වැඩ ටික කරගත්තද හිතුවා වගේම? නැත්තම් පොඩ්ඩක් මේ හෙටින් පටන් ගන්න අලුත් සතියට ඉතුරු කරගත්තද? කොහොම හරි කමක් නෑ. දැන් මේ වෙලාවේ පොඩ්ඩක් රිලැක්ස් වෙලා ඔයා කැම්මැතිම සින්දු අහන්න පුළුවන් ඔයාට හවස 4:30 වෙනකම්ම. ඉතින් ඔයාගේ හිත සතුටින් පුරවන පරණ මතක උස්සන කැම්මැතිම සින්දු ආට මගෙන් ඉල්ලන්නත් පුළුවන්. FM 93.5 මාව අහගෙන ඉන්නත් පුළුවන්. ඔයාට ඔයා කැම්මැතිම එකතු කරගන්න මම ෆෝන් නම්බර් එකක් මතක් කරගෙන කරන්නද? 0703939537 මැසේජ් එකක් තියන්න හරිද? ඔයාට කැමැතිම එකතු කර ගන්නකොට වගේම මේ වෙලාවේ රස තේ එකක් හැම හදාගෙන ඇවිල්ලා පොඩ්ඩක් සද්ද චුට්ටක් වැඩි කරලා අහගෙන ඉන්නත් පුළුවන්. දැන් අපි වැඩක් කරන්න හැම ගියාම අපි හිතට හිතෙන්න පුළුවන් මේ වැඩේ මට ඇත්තටම කරගන්න පුළුවන් වෙයිද කියලා. ඔයාට පුළුවන්. කොහොමද තන්නවද? දැන් ඔයා වැඩක් කරන්න ගියාම ඔයා මනසින් දැකින්න ඔයාට පුළුවන් මේ වැඩේ සාර්ථක වුණාම ඔයා මොන වගේ කෙනෙක් විදිහට ඔයා අනිත් අයට පෙනෙවිද? ඒ වගේම තමයි ඔයාගේ ජීවිතයේ ඉදිරියට යන හැටි ඔයාට බලන්න පුළුවන් මනසින්.

ජීවිතයට ආදරය එකතු කරගන්න. ඔය අත තියෙන හැම වැඩක්ම හරියන විදිහ ඔයාට පුළුවන් මනසින් දකින්න. ඔයාගේ සිතුවිලි යන දිශාවට තමයි ඔයාගේ ජීවිතෙත් ගමන් කරන්නේ. දන්නවද? පොඩ්ඩක් හිතන්න. ඔයාට පුළුවන් මම වහගෙන ඉන්න හවස 6:30 වෙනකන් මම යෂ්.

0: ராட்டத்த வாக கியன ரேடியோ
1: සක්පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි ලොවේ කිරුළ මහජන සම්පත දැන් සතියෙ දින හතේම මහජන සම්පත රටටම සම්පත
2: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
3: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමිය ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් Rhino roofing within Hadun Wadina. Rhino Premier Roofing Sheet. Fetimistra Sandha. Tahatunai Anuhaya Amatana.
4: ලොතරැයියේ පෙරලිකරන NLB මෙගා පව දැවන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පව සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර රථයක් දිනන ලොකුම සුපිරි තෑග්ග දෙන එකම ලොතරැයිය NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න.
5: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ

93.5 FM 93.7 Lakhana Radio ITN Satyagar Lakhana

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුපිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි

0: වසක්පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුණ මහජන සම්පත දැන් සතිය දින හතේම මහජන සම්පත රටටම සම්පත
1: සුපිරි වෙට් ඇන් ඩ්‍රයි ග්‍රිප් නිසා බය නැතුව එක්ස්ට්‍රා මයිල් යන්න පුළුවන් නොනැමති උපරිම මයිලේජ් එකක් සහ එක්ස්ට්‍රා ඕඩිනරි පර්ෆෝමන්ස් එකක් දෙන සුපිරි ප්‍රීමියම් ලුක් එකක් සියට් ග්‍රිප් X5 සහ සුම් X5
2: Silon Green Life Plantation Private Limited. I'm going to live a new green life.

0: දශම පහෙන් අනුව තුනයි දශම හතෙන් ලක්හඩ ලක්කාවටම ලක්හන පෙරනෝවරු
1: දැන්වෙලාව හවස හතරයි විනාඩි තිහයි.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තැබූ ලොතරැයි නොවේ කිරුණ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත සතියක ලක්හඬ.

ඔය පැත්තට ඔයාව බලන්න ඕනේනේ. ඔයාව බැලුවේ නැත්තම් මාත් එක්ක තරහ වෙනවා කියලා මන් දන්නවා. දැන් මේ වෙලාවේ කිදර හැම වැඩටි කිවර කරලා පොඩ්ඩක් රිලැක්ස් එකේ ඉන්න වෙලාවක් තුම්. එම නැත්තම් සමහරක් අය අද වැඩ වෙන්නත් පුළුවන් නේද? එහෙම තමයි ඉතින් හැමදාම අපිට නිමාඩු හම්බ වෙන්නේ නෑනේ. ඔයා දන්නවද? දැන් අපි අර වැඩ කරන තැනක වුණත් අපි සතුටින් ඉන්නකොට ඒ වැඩේ ලස්සන වෙනවනේ. වා ගෙදර වුණත් ගෙදර කරන ඕනේ වැඩක් සතුටින් කරොත් ඒ වැඩ ටික හරි හිතුවටත් වඩා හොඳට කරගන්න පුළුවන් වෙනවනේ. ඔයා ඉන්නේ කොතන වුණත් ලස්සනයි කියලා හිතාගෙන ජීවත් වෙන්න. එතකොට ඔයාගේ වටේ තියෙන හැම දෙයක්ම හරි ලස්සන වෙනවා. ඔයාට ඉන්න හිතන ආස තැනක් වෙනවා. නිකමට බොරුද කියලා කියන්නේ කියලා බලන්න, කරලා බලන්නකෝ. මේ වෙලාවේ කවුද මාව අහගෙන ඉන්නේ? අපි බලමුද. යෂ් මැනික, කොහොමද? මං ගොඩාක් හොඳින් ඉන්නවා. ඔයමත් ඉන්නවා. දරණිය ගලින් තරුෂී බස්නායක තමයි මට මැසේජ් එකක් දාලා තියෙන්නේ. ඔයා ඉල්ලන හින්දි සින්දුව අනිවාර්යෙන් මම දෙනවා. පොඩ්ඩක් වොයිස් එක වෙනස් වෙලා ගණන් ගන්න එපා. හැම තමයිනේ හැමදාම එක වගේ ඉන්න බැරි වෙනවනේ. පොඩ්ඩක් ලෙඩ වෙනවා, පොඩ්ඩක් උගුර වෙනස් වෙනවා. අපි ගැනත් කියන්න ප්ලීස්. ඇයියනේ මං ඔයා ගැන නොකිය ඉන්නේ මං කියනවා, හරිද? ගුඩ් ඊවනින් ලග්හනෝ. මම යටියන්තර රවි කුමාර්. අපිට ලස්සන සෝංග එකක් දෙන්න. දිලීප් අයියා, ලව් එක තමයි. කාගෙද ලව් එක? මංජුල, අසී, අර්ජුන්, ශාමිනි, කවුද ඉන්නේ? ඒකම වසුන්දරා, රවි කුමාරි එකතු කර ගන්න කියනවා ඊළඟ සින්දුවට. අපිත් අහගෙන ඉන්නේ HR ජෝතිපල් මහත්මයාගේ හංගා ගල්ලේ නින්නා කුමරී සින්දුව දෙනවද? බෑ බෑ නෑ නෑ නෑ, දෙනවා. සින්දුව දෙන්න පුළුවන් කියලා තමයි අහලා තින. අපි බලමුනේ. ජෝති රාත්‍රිය අහන්න පුළුවන් වාට හවස 7න් පස්සේ. මේකේ තව ගොඩක් සින්දු තියෙනවා. ආට චූටි දූ ඔමයා එකතු කරගන්න කියනවා. මන් ගයත්‍රි කියලා තමයි තියෙන්නේ. එයාව එකතු කරගන්නම් ඊළඟ සින්දුවට. මත් ලක්කන අගෙන ඉන්න මමගේ මැසේජ් එකත් කියවන්න, අනිවාර්යෙන් කියවන්න. අපිත් අද උපන්දිනය යෙදෙන මැක්ෂි, ජයවීර, ඒ වගේම සුනිත් උදේරත්න, ජය ඊතා කුමාර සිංහල, නිදික් නොරෝ නිරෝගී සුබ උපන්දිනයක් කියලා ප්‍රාර්ථනා කරනවා කියලා දෙනවා. ඉතින් පිටිකල බොරුහෙනි සුසන්ද සම්පත් තමයි මට මේ විදිහට මැසේජ් එකක් දාලා තියෙන්නේ. ඉතින් අහන්නවද? දැන් අපි ළඟින්ම ඉන්න කෙනෙක් අපෙන් චුට්ටක් ඈතට යනකොට ඔයාලට මොකද හිතෙන්නේ? චුට්ටක් විතර දුකයි නේද? එහෙම කෙනෙක් අද ලංකාව දාලා පොඩ්ඩක් දුර රටකට යනවා. තමරා කුමාරි, ඔයාගේ පුතා මේ වෙලාවේ රට යනවා කියලා මට කිව්වා. ඉතින් එයා හරිම ආදරෙන් මට කෝල් එකක් දීලා තමයි කිව්වේ එයාගේ නමත් කියන්න කියලා. අනිවාර්යෙන් මං කියන්නම්. ඉතින් මේ වෙනකන් තියන් හිටිය ඔයාගෙන කියන්න තමයි. ඉතින් ආගේ පුතාට හිතන විදිහට මේ වැඩ ටික කරගන්න පුළුවන් වෙයි අනිවාර්යෙන්ම. ඉතින් අම්ම කෙනෙක් එහෙම තමයි නේද? පුතෙක් යනකොට පොඩක් දුක හිතුනට හදවතින්ම සුබ ප්‍රාර්ථනා එකතු කරනවානේ. ඉතින් පරිස්සමට ගිහින් එන්න.

0: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
1: කාටත් කලින් පත්තර විස්තර සමඟ අලුත්ම තොරතුරු දැනගන්න උණුසුම්මන දේශපාලනය විදෙස් ක්‍රීඩා තොරතුරු සවිස්තරව
2: ලඛන මොවලින් ඒසල්
1: සම අනුග්‍රහය
0: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
1: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්. සක්පුරා ජාතියක් විශ්වාසය තැබූ ලොතරැයි ලොවේ කිරුණ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත.
3: ලාංකේය විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරය වෙතින් ගෙන්පා ප්‍රතිහරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකටීම යන්ත්‍රයක සාඩම්බර හිමිකරුණු කුමන්න අදම අමතන්න 011 6779 579 ප්‍රධාන කාර්යාලය නොමර 31 ඇල්හේන පාර මහරගම.
4: ලොතරැයියේ පෙරලි කරන NLB මෙගා පව දැවැන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පව සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර රථයක් දිනන ලොකුම සුපිරි තෑග්ග දෙන එකම ලොතරැයිය NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්නවා.

0: රටට වග කියන රේඩියෝ සතියක ලක්හඳ
1: හතරයි විනාඩි 45 දැන් වෙලාව.

දවස හතරයි විනාඩි 44 වෙලාව. දැන් ඉන්ද්‍රාණි පෙරේරා ගායිකාව කී අපි ලස්සන සින්දුවක් අහලා අපි මේ සින්දුවේ වගේ ඔයාට සුපුරුදු තනිය හොඳයිද? නෑ නෑ නෑ, එහෙම හරියන්නේ නෑ. මං ඉන්නකම් හරිද? සින්දුවක් අහන්නම වෙනවා වැඩ කරන ගම. ඔයාගේ පාළුව තනිකම මේ හැමදේම නැති වෙන්න ඉරිද හැන්දෑ වහගෙන ඉන්න හරිද? සුපුරුදු තනිය හරියනවා කියලා හරියන්නේ නෑ. ඔයාට පුළුවන් මට කතා කරන්න, මැසේජ් එකක් දාන්න. මට හිතේ තියෙන ඕනම ලස්සන මැසේජ් එකක් මට එවන්න, මං ඇහෙන්න කියවන්නම් හරිද? මං ඔයා ඒ පැත්තින්ද ලියවන දේ මැසේජස් ටික මේ පැත්තට වෙලා බලාගෙන ඉන්නවා කියවන්න හරිද? එහෙම ඉන්නවා හරි කෙනෙක්. හරි හරි වැඩ තමයි කරන්නේ මෙයා. හයි යෂ්, ඔයා හොඳින් ඉන්නවද? අනේ බලන්නකෝ මං ගැන කොච්චර හිතනවද. ඔව්වනේ මං ගොඩාක් හොඳින් ඉන්නවා. මට ලස්සන සින්දුවක් දෙන්න. හරි හරි මට තේරුණාවත් මේ චාටුවෙන් චාටුවෙන් ආවේ සින්දුවක් ඉල්ලගන්න නේද? පවුලේ හැමෝමත් ඒක මාවත් එකතු කර ගන්නවා කියනවා. මලිතී පබසරා තමයි මත්තේ ගොඩින් මට මැසේජ් එකක් දාලා තියෙන්නේ. මලිතී, මන් දන්නා ඔයාගේ වැඩ. ඔයත් එක්ක කතා කරන්න ඕනේ යෂ් කියලා තියෙනවා. ඉතින් අපි කතා කරමු නේද? මේ තියෙන්නේ කතා කරන්න හොඳම වෙලාව හවස 6:30 වෙනකම් මං ඉන්නවා මේ පැත්තෙන්. ඔයාට ඕන දෙයක් කියන්න පුළුවන්. මාවත් සින්දුවකට එකතු කරගන්න කෑගල්ලේ මීදෙනී ගමෙන් තමයි උපනන්දමට මැසේජ් එකක් දාලා තියෙන්නේ. මගේ යාළුවෙක් ඉන්න මීදෙනිය පැත්තේ. ළඟයිද දන්නේ නෑ නේද? එහත් මේ වෙලාවේ අහගෙන නැති මං හිතන්නේ මං දන්නවා අහගෙන ඉන්නවා කියලා. ඒත් එක්කම මට හිතුණා වට්ස්ඇප් එක පැත්තට යන්න. හයි, සුබ සන්ධ්‍යාවක්. ලක්කන මාත් අහගෙන ඉන්නෝ කියලා තමයි තියෙන්නේ. ලස්සන සින්දුවක් දෙන්න. මිසිස් පෙරේරා සින්දුව දෙන්න පුළුවන්ද? ඕකේ, දෙන්න. අහගෙන ඉන්න හවස 6:30 වෙනකම්. සුබ සන්ධ්‍යාවක් වේවා. සතියගේ ලක්කන අහන ලස්සන ගීත ඇහෙනවා සුප්පටි කියලා තියෙනවා. මාවත් ගීතයකට එකතු කරගන්න. සුමිත් සෞදියේ ඉඳන් තමයි මට මැසේජ් එකක් දාලා තියෙන්නේ. ඉතින් බලන්නක ලංකාවෙන් කොච්චර දුර වුණත් ඒ හඬ ලක්කන අහගෙන ඉන්නවනේ. ඒතරම් ආදරෙන් බොහොම ස්තුතියි. ඉතින් මේ දෙන ආදරයට ඔයාවත් එකතු කරගෙන යන් හදන්නේ මේ හින්දි සින්දුවක් අහන්න.

0: taşıma paha. Anıl Tunay taşıma hata.
1: Lakın anı, lakın anı, lakın anı.
2: ITN රටට වග කියන රේඩියෝව රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
3: කෘෂි ක්ෂේත්‍රයට නව පණක් ලබා දෙමින් කසාගල ප්ලාන්ටේෂන් මගින් අරඹ ඇති ප්‍රධාන ව්‍යාපෘති අතර ඔබට සමීප කසාගල ග්‍රීන් සුපර් මාකට් ජාලය. ඉතා අඩු මිලකන යටතේ ඔබේ පසුම්බියට සහනයක්ද මාසිකට රුපියල් 25,000ක් දක්වා මිලදී ගැනීම සඳහා ණය සහනයක්ද හඳුන්වා දුන් එකම සුපර් මාකට් ජාලයයි.

0: FM 93.5, FM 93.7, La Khanna, Radio ITN.
1: Satyagraha La Khanna.

නෑ මම. ඔයාට FM 93.5 93.7 මාව අහගෙන ඉන්නකන් ඔයා තනි වෙන්නේ නෑ. හරිද? හැම තමයි මම ඔයාට කියන්නේ. දැන් ඉන්න කියලා අද විවේකයෙන් ඉඳලා හරියන්නේ නෑ. මේ විදිහට දැන් පටන් ගන්න තියෙන අලුත් පැය. ඉතින් ඔයාට ඉරිද කියලා නිකන් ඉඳලා හරියන්නේ නෑ. හරිද? දැන් හෙට පටන් ගන්න අලුත් සතිය. ඒ සතියේ වැඩ ටික චුට්ටක් ප්ලෑන් කරන්න ඔයාට පුළුවන් විදිහට නේද? අද විනාඩි 15ක්වත් ඔයා කැමති පොතක් කියවන්න, නිකම්ම කාලේ ගෙවන්න නැතුව තව චූටි වෙලාවක් දෙනවා හවස් වෙන්න. ඉතින් ඔයාට පුළුවන් මේ හවසේ ඒ පොඩක් එළියට ගිහිල්ලා ජනලෙන් පොඩක් එළිය බලාගෙන රස තේ කෝප්පයක්, එහෙම නැත්නම් උණුමුණු කෝපි කෝප්පයක් හදාගෙන පොතක් අරගෙන එළිය බලාගෙන ඒ පොතේ රස විඳින්න නේද? ඔයා වෙනම පුංචි වෙලාවක් වෙන් කරන්න. එහෙම නැත්නම් ඔයාට පුළුවන් අද කාමරේ හැඩි වෙලා තියෙනවා නම් ඒ ටික ලස්සනට පිළිවෙලට අස් කරගන්න. හිතේ සැහැල්ලුවක් එන විදිහට, සතුටක් එන විදිහට. ඉතින් ඔයාටම තමයි ඔයාගේ හිත හදාගන්න පුළුවන් වෙන්නේ නේ ඔයා කැමතිම විදිහට. ඉතින් මේ ඉරිදා මේ වෙලාව ඒකට චුට්ටක් යොදවන්න බලන්න. එහෙම කෙනෙක් ඉන්නවා මාත් එක්ක රස තේ කෝප්පයක් එහෙම බොන ගමන් මාව අහගෙන ඉන්න. නුවර පැත්තට තමයි යන්නේ. නුවර පැත්තේ මොකද මේ වෙලාවේ වෙන්නේ ප්‍රියංකා? කියන්න බලන්න. හයි යෂ් ගර්ල්, ඔයාව ලස්සන සින්දුව සුබ සන්ධ්‍යාවක් වේවා. ඕකේ. මගේ ෆැමිලි එකේ හැමෝම මේ වෙලාවේ ලක්කනාන හැමෝමයි ආවයි ආදරෙන් එකතු කරගන්නවා කියනවා ලස්සන සින්දුවක්. සින්දු ගොඩක් ඕනි. ඔයාට එක සින්දුවක් දුන්නොත් හරියන්නේ නැද්ද ප්‍රියංකා? නෑ නෑ නෑ, ඔයාට මේ සින්දු ඔක්කොම ඔයාට දෙනවා මම. හරිද? අපිට සින්දුවක් දෙන්නකෝ. හැටන් පැත්තෙන් තමයි වීරසිරි, නිරෝෂ, නෙත්මිනි, සඳුන්, ඒ වගේම සැලොන් එකේ වැඩ කරන සුදුස්, සැලොන් එකේ වැඩ කරන හැමෝම එකතු කරගන්නවා මේ වෙලාවේ. සැලොන් එකේ පොඩක් සත්තට වැඩි කළ තියන කාගෙද මේ ලස්සන වොයිස් එක කියලා හයි එතකොට නේද? එතකොට කියන අන්නාර ගැහැණු ළමයාගේ කියලා. සතියන්තේ මැසේජ් එකක් දාන්නේ අද. කමක් නෑ, එහෙම තමයි නේ. හැමදාම සතියන්ති ප්‍රෝග්‍රෑම් අහන්න බැරි වෙන්න පුළුවන්. හැබැයි අද හරි ඔය ඇහුවානේ. ඒකට මට සතුටුයි. හරිද? අපි නාරම්මර සීසී එකේ මම ධම්මික, සරත්, එවැගේම සුනිල්, ආර්යරත්න සියලු දෙනාම වගේ මේ වෙලාවේ ලක්කන අහන හැමෝමත් එකතු කර ගන්නවා කියලා තිනවා ලස්සන සින්දුවක් දෙන්න කියලා තමයි තියෙන්නේ. අනිවාර්යම මේ වෙලාවේ දෙන්නේ කැපතිම ලස්සනම සින්දු විතරයි. හයි, ඔයාට කොහොමද? මන්නම් ගොඩක් හොඳින් ඉන්නවා. ලස්සන කටහඬින් සින්දුවක් ඉල්ල ගන්න යාවේ. හානේ, සන්තාන සුසුම සොංග් එක දෙන්න පුළුවන්ද? එහෙම නැත්නම් ඔබ ආයෙමත් එවටින් සොංග් එක දෙන්න පුළුවන්ද? කමක් නෑ, මම බලන්නම් මේ වෙලාවේ ඔයාට ලස්සන සින්දුවක් දෙන මේ දෙකින් එකක් හරි. රශ්මි සැලොන් එකෙන් තමයි මට වෙනද වගේම ආදරෙන් මැසේජ් එකක් දාලා තියෙන්නේ. බොහොම ස්තුතියි මේ තරම් ආදරෙන් අපි ගැන විශ්වාසය තියලා මැසේජ් එකක් ඉවනට ඔයාගේ චූටි වෙලාවක් වෙන් කරලා නේද? ඉතින් මේ ලස්සන සින්දුව මගෙන් ඔයාට.

0: ಭಾರತದಲ್ಲಿ ಪ್ರಥಮ ವತಾವಟ ರೈನೋ ರೂಫಿಂಗ್ ವಿದಿನ್ 11 ದಿನ. ರೈನೋ ಪ್ರೀಮಿಯರ್ ಜಲ ಪ್ರತಿರೋಧಿ ಮತುಪಿಟ ಆರಕ್ಷಣೆ ಸಹಿತ ರೂಫಿಂಗ್ ಶೀಟ್. ರೈನೋ ರೂಫಿಂಗ್ ವಿದಿನ್ 11 ದಿನ. ರೈನೋ ಪ್ರೀಮಿಯರ್ ರೂಫಿಂಗ್ ಶೀಟ್. ಬೆಟ್ ವಿಸ್ತರ ಸಲಹಾ 13 ಅನುಹಯ ಅಮತನ.
1: සක්පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුණ මහජන සම්පත දැන් සතියේ දින 7 මහජන සම්පත රටටම සම්පත.
2: වීඩියෝ ක්‍රීඩාවක් සේ නොසිතා ඔබ සැබෑ මාර්ගයේදී රියදාවනය කරන්න. ඔබට අමතර ජීවිතයක් නොලැබෙන බව මතක තබා ගන්න.
3: තීක්‍යා සුරකිමු මග තුට.
4: ලොවක් සනසන ඔහු.

0: හඬ
1: ආදරණීය ජෝති
0: ඉරිදා රාත්‍රී 7ට හිමාලික ජෝති රාත්‍රිය.

දශකහතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල් කුලී බඩේ අමාරු සහ ලදරු පණු රෝග සඳහා ෂණික සුවයට ක්‍රිමිරාජ කරල් කුලී ISO GMP තත්ත්ව සහතිකලත් ක්‍රිමිරාජ නිෂ්පාදන කාගිල් ස්ලාෆ් ඇතුළු දිවයින පුරා සියලුම දේශීය ඖෂධ වෙළඳසැල් සහ ඔබට ළඟම වෙළඳසැලෙන් රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන් ඔළුවට ප්‍රෙෂර් එකක් නැතුව ඔයාගේ නිවසේ හෝ කර්මාන්ත ශාලාවේ වෝටර් ෆ්ලෝ එකට හොඳම ප්‍රෙෂර් එකක් දෙන්න පුළුවන් එකම වතුර මෝටරය Deep Tech Pressure Pumps අමතන්න 077 777 7374

0: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමිය ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමිය රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
1: ඩෙංගු මතුරු වාගේ ඊළඟ ගොදුර වෙන්න එපා. මතුරුවන් මර්ධනීට අදම ක්‍රියාත්මක වන්නේ

ரேடியோ ITN ராட்டட வகக்கின ரேடியோ சத்யாக லக்கங்கள்.

ඒ සින්දු හනකට අර ඉස්සර කාලේ ඉස්කෝලේට ගියපු කාලේ වගේම මතක් වෙනවද ඔයාට? ඒ කාලේ වෙච්ච සිද්ධි හැම සමහර අයට මතක් වෙනවා එතනින් කරපු අර දඟ වැඩ හැම. කොහොම හරි කමක් නෑ, ඔයාට පරණ දේවල් මතක් වෙලා පොඩ්ඩක් විතර ඒ අතීතයට ගියාද කියන් බලන්න මටත්. මේ වෙලාවේ කවුද මාව අහගෙන ඉන්නේ? අහගෙන ඉන්න අයට කියන්න තියෙන්නේ, දැන් ඩෙංගු මදුරුවෝ දැන් මේ දවස්වල හරි හරි වැඩ කරනවා නේද? දැන් රෝහල් දාරිතා අපි වැඩි වෙලා තියෙනවා. ඉතින් ඔයා ඔයාගේ ඉන්න තැන විතරක් නෙමෙයි, ඔයාගේ පුළුවන් නම් පාරේ යනකොට දැන් යෝගට් කප් එකක් වෙන්න පුළුවන්, අයිස් පැකට් එකක් වෙන්න පුළුවන්, මේ හැම දෙයක්ම පාරේ විසි කරලා යනවනේ ගොඩක් අය. ඉතින් ඒ දේවල් ඔයාට පුළුවන් නම් ඔයාගේ විදිහට ඒක පිළිවෙලට බැහැර කරන්න, පිළිවෙල වතුර වැටෙන්නේ නැති තැනකින් තියන්න. ඉතින් ඔයාට පුංචි උතුකමක් හරි තියෙනවා නේද? ඉතින් ඔයාට අද හැදේද හෙට හැදේද කියන්නත් බෑ. ඔයාට පුළුවන් මේකට පුංචි හරි දායකත්වයක් දෙන්න නේද? ඒකටත් මතක් කරන ගමන් FM 93.5 93.7 මේ වෙලාවේ කවුද මාව අහගෙන ඉන්නේ කියලා බලන්න යන තමයි මේ හදන්නේ. Thank you so much Yash girl. අද ටිකක් බිසි. හෙට ගමනක් යන්න තියෙනවා. වැඩ කරන ගමන් තමයි මාව අහගෙන ඉන්නේ. ලස්සනයි playlist එක ගොඩක් කියලා තියෙනවා. බොහොම ස්තුතියි මාව අහගෙන ඉන්නවට. ඩුබයි පැත්තට යන්න තමයි හදන්නේ, ලංකාවේ විතරක් ඉඳලා හරියන්නේ. ඩුබයි පැත්තේ ඔයා වැඩ කරන තැන හැමෝමත් එක්ක මේ වෙලාවේ ලස්සන සින්දුවක් අහන්න තමයි සූදානම් වෙලා ඉන්නේ. හරි මාදරෙන් එකතු කරගන්න ලංකාවෙන් කොච්චර දුර ගියත් හිත තියෙන ලංකාව කියලා මම දන්නවා. ප්‍රදීප් මැසේජ් එකක් දාලා දෙනවා මේ වෙලාවේ. එයා වැඩ කරන තැන කෙනෙක් ඉන්නවා, දිනිතු. දනිතු වෙන්න ඕනේ. දනිතු දනිතු ඔයා විශේෂයෙන්ම වහගෙන ඉන්නවද? ඔයාගේ වැඩ කරන තැන ප්‍රදීප් තමයි මට ඒ විදිහට කිව්වේ. දැන් පස්සේ රණ්ඩු වෙන්න එපා දෙන්න, මං එහෙම කිව්වේ නෑ. අයියෝ අයාට එහෙම කිව්වේ කියලා එහෙම අපි දන්නවනේ කොල්ලන්ගේ වැඩ නේද? එහෙම තමයි නේද? මේ වෙලාවේ සද්දට ලක්කන අහගෙන ඉන්න ගමන් මේ සින්දුවට එකතු කර ගන්න කරන විශේෂින් සූචි සම්පත් සෙව්වන්දි තරුෂි එක්කම දනිදුවත් එකතු කර ගන්න ඊළඟට ලැස්ති කරන් ඉන්න සින්දුවට. ගුඩ් ඊවනින් ලක්කන. මේ වෙලාවේ යටියන්තොට රවි කුමාර් මැසේජ් එකක් දාලා දෙනා මට. යම එකතු කරගන්නම් ඊළඟ සින්දුවට. ත්‍රිකුණාමලය පැත්තට යන්න තමයි හදන්නේ. ලංකාවේ පුරාම අපි යන, ඔයත් එන්න අපිත් එක්ක යන්න. සුභ සන්ධ්‍යාවක් යාෂ. අපි ත්‍රිකුණාමලයේ තුල්සිපුරේ ඉන්න තමයි මම වහගෙන ඉන්නේ. මම වසන්ති, මහත්‍යාරංජිත්, දෝෂහානි, පුතා නිශාන්, චුටි දෝනි, යනාරත් එක්ක අක්කා ගෞතමීවත් එකතු කරගන්න කියනවා ඊළඟ සින්දුවට. ඉතින් ලස්සනම සින්දුව අහන්න ඉරිද හැන්දෑ වහගෙන ඉන්න. එතෙක්කම දෙවනිව එකතු කරගන්නම් අනුරාධපුරේ පැත්තෙන් ආවත් හරි ආදරෙන් එකතු කරගෙන යන්න හදන්නේ මේ ලස්සන සින්දුව අහන්න. සවස 5:31 දැන් වෙලාව.

0: වෙලාව සවස් 5 විනාඩි 45යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ සියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුණ මහජන සම්පත දැන් සතියේ දින 7 මහජන සම්පත රටටම සම්පත.

0: වෙලාව පස්සර 5 විනාඩි 45යි.
1: ලක්කන් ප්‍රවෘත්ති සවස 6 ඇතියට බලාපොරොත්තු වන්න. සම අනු

0: සහයෝගීත අනුග්‍රහය සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවෙනි පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතිකේ අල්මාරියක් නොමිලි TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය
1: රෝගීන් 59000 පරිද්දී බස්නාහිර අධි අවදානම් කලාපවල ඩෙංගු බඩින බෙහෙවුම ඇරඹෙයි. නිගම බන්ධනාගාරයේ ගැටුමක්. දෙදෙනෙක් මරුට පිරිසක් රෝහලේ. මිලින 5784කින් ඉදිවනු දිවාස ඒකක 624 ද රෙසිඩන්ට් කිරුළපර ජනතා අයිතියට. බංග්ලාදේශයටත් ඩෙංගු අනතුරු ඇඟවීම්.
2: ලක්කන්ද ප්‍රවෘත්ති සවස 6 ඇතියට බලාපොරොත්තු වන්න.

0: නොතරයේ පෙරලිකරන NLB මෙගා පව තැවන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පව සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර රථයක් දිනන ලොකුම සුපිරි තෑග්ග දෙන එකම නොතරයේ NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න.
1: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.

දවස 6 විනාඩි 4යි දැන් වෙලාව. මම වහගෙන ඉන්න වෙලාව දැන් වෙලාව ටික ටික ගෙවිලා ගිහිල්ලා තව චූටි වෙලාවයි තියෙන්නේ මට ඔයත් එක්ක ඉන්න. ඉක්මනට මේ පැත්තට FM 93.5 93.7

මාදර දිශනිල ඔබ කඩේ ඉදර තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. යාගේ ෂොප් එකේ නම දිශනිල ඔබ කඩේ ඉන්දන පිරුම් හල ඉදිරි පිට තමයි තියෙන්නේ දරණීගල පැත්තේ. යාගේ චූටි දුව ඒ වගේම නොකනා ඒ වැඩ කරන තැන හැමෝමත් එක්ක දරණීගල සිල් දෙනම්මත් එකතු කරගෙන ලංකාවේ මේ වෙලාවෙ ලක්කන අහන හැමෝමයි එකතු කරගෙන සින්දුවක් දෙන්න කියලා තමයි තියෙන්නේ. ඒක මතක් කරන්න ඕනි තුසිත ආවත් මතක් කරනවා මේ වෙලාවේ ලක්ෂණ අහගෙන ඉන්නවා කියලා දන්නවා. ඒකකම නොචියගම් පැත්තෙන් තරු ඔයාවත් එකතු කරගන්නම් හරිම ආදරෙන්. ඒ වගේම එයාගේ අම්මා තාත්තා චුටි පුතා හිමංශු ඔයාවත් එකතු කරගන්නම්. හැමෝම එකතු කරගෙන යන්න හදන්නේ මේ ලස්සන සින්දුව අහන්න. හවස 6යි විනාඩි 6යි දැන් වෙලාව.

0: මෝටර්සයිකලයක ගමනක් යාමට සූදානම් නම් අනිවාර්යෙන්ම හෙල්මට් එක පැළඳ ගන්න. එක කුඩා තේරීමකින් ඔබේ ජීවිතය රැකගන්න පුළුවන්. ඒ නිසා ඔබ ඔබේ හෙල්මට් එක පළඳින්න.
1: ගුණාත්මක සහල් නිෂ්පාදනයක් සඳහා නවීන තාක්ෂණයෙන් බලගැන්වුණු ඩෝමා කළුවට ඉවත් කිරීමේ යන්ත්‍රයක් ඔබත් අද මෑණුම් කරන්න. සමහ මධ්‍ය පරිමාණ සහල් නිෂ්පාදකයන් සඳහා ස්වයංක්‍රීය වී කැටීමේ යන්ත්‍රයක් හඳුන්වා දීමේ පුරෝගාමියාවන මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුත්කලික සමාගම වෙතින් අදම අවතන්න 011 676 579.

0: சத்தியாக நக்கன
1: එන්න කලින් මට යන්න වෙලාව ඇවිල්ලා තියෙන්නේ 6 විනාඩි 20යි කියන්නේ මට යන්න වෙලාව ඇවිල්ලා ඉතින් අදට මම ගිහිල්ලා එන්නම් ආපහු හෙට උදේ 10 වෙනකොට එනවා ඉතින් පරිස්සමට සතුටින් ඉන්න මේ සතිය වැඩ ටික හෙටින් පටන් ගන්න අලුත් සතිය හොඳට වැඩ ටික පටන් අරගෙන කරන්න හරිද මම අදට ගිහින් එන්නම් සුබ දවසක් මම යෂ්

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළ කිරි ඇල්වත්ත කිරි
2: විජය තුන පහතලියද හරියද
3: අසත ගුණට උයන්න විජය තුන පහ
4: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පත සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල්කුලි බඩේ අමාරු සහ ලදරු පණ රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල්කුලි රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන් ඩෙංගු මතුරු වගේ ඊළඟ ගොදුර වෙන්න එපා. වතුරුවන් මර්ධනීට අදම ක්‍රියාත්මක වන්න. ඔබවට පරිසරය තුළ වතුරුවන් බෝවිය හැකි තැන් නැති බව තහවුරු කරගන්න. ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ. ලොවක් සනසන ඔහු

0: නොමියන හඬ
1: ආදරණීය ජෝති
0: ඉරිදා රාත්‍රී 7ට හිමාලික ජෝති රාත්‍රිය

හොඳයි කියන ගායන හැකියාව උරගා බලන්න. තරගකාරී වටේක රින්දනය සමග ගමට රටට ලොවට ඇහෙන්න ගයන්න 1.76

0: si rastale.
1: රෝගීන් 59,000 බස්නාහිර අධි අවදානම් කලාපවල ඩෙංගු වඩින බෙහෙවුම ඇරඹෙයි. මිගම බන්ධනාගාරයේ ගැටුවක්. දෙදෙනෙක් බරට පිරිසක් රෝහලේ. මිලින 5784 කින් එදවරු නිවාස 1624 ද රෙසිඩන්ට් කිරුළුපළ ජනතා අයිතියට. පොලිසිය 200ක් ගැන බුද්ධි අංශ පරීක්ෂණ. 2022 දී වසන් කළ ආර්ථික රහස මහ බැංකු අධිපති රතලාල් හෙළි කරයි. බංග්ලාදේශයට ඩෙංගු අනතුරු ඇගවීම.
0: ලකඩ දේශීය ප්‍රවෘත්ති.
1: ලකඩ ප්‍රධාන ප්‍රවෘත්තේ සමගින් මම සුලක්ෂණී උදේශිකා ඉදිරිවීර. ප්‍රවෘත්ති සංස්කරණයේ මනෝජ් කොඩ විතරණ. ඩෙංගු වසංගතයේ අධි අවදානම් ප්‍රදේශ ලෙස හඳුරාගත් කලාප ඉලක්ක කර ගනිමින් විශේෂ බෙහෙවුම් අද සිට ආරම්භ කරනවා. ජනාධිපති ලේකම් කාර්යාලයේ මෙහෙයවීමෙන් ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය, ජාතික ඩෙංගු මර්ධන ඒකකය, රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය, ග්‍රාමීය සංවර්ධන සමාජාරක්ෂණ හා ප්‍රජාසහාය බල කැන්වීම අමාත්‍යාංශය, පොලිසිය, යුද නාවික සහ ගුවන් හමුදාව මෙන්ම පාර්ශ්ව රැසකගේ සහභාගිත්වයෙන් මෙම ජාතික සෞඛ්‍ය හදිසි බෙහෙවුම් ක්‍රියාත්මකයි. ඒ බස්නාහිර පළාතේ ඩෙංගු අධි අවදානම් කලාප 22ක් කේන්ද්‍ර කර ගනිමින් බහරගම, කඩුවෙල, හෝමාගම, ගොතටුව, බත්තරබුල්ල, පිළියන්දල සහ කොළඹ මහනගර සභාවට අයත් D1, D3 සහ D4 කලාප අධි අවදානම් කලාප ලෙස හඳුනාගෙන තිබෙනවා. ඊට අමතරව ගම්පහ දිස්ත්‍රික්කයේ බියගම, කැලඩිය, සීදුව, ජායල, මහර, වත්තල, බීගමුව සහ මිනුවන්කුඩු ප්‍රදේශ මෙන්ම කළුතර දිස්ත්‍රික්කයේ පාඩදුර, බණ්ඩාරගම, හොරණ සහ ඉංගිරි යන ප්‍රදේශද අධි අවදානම් කලාප ලෙස හඳුනාගෙන ඇති බවයි ජාතික ඩෙංගු මර්ධන ඒකකය සඳහන් කළේ. පවතින තත්ත්වයේ මත ක්‍රියාත්මක ඩෙංගු මර්ධන විශේෂ ක්‍රියාන්විතය පිළිබඳව ජනාධිපති ලේකම් ආචාර්ය දන්තික සනත් කුමාරනායක මහතා අදහස් පළ කළා.
2: ආයතනයකට පුද්ගලයෝ කිහිපයකට මේ වසංගත තත්ත්වයට මුහුණ දෙන්න බෑ. විශේෂයෙන්ම මේ සඳහා ජනතාවගේ සහයෝගය අත්‍යවශ්‍යයි. ප්‍රාදේශීය මට්ටමින් කිසියම් නිධියක කමිටු සකස් කළා. ඇත්තටම ගම් මට්ටමටම ගිහිල්ලා ඒ කමිටු සකස් කළා. ඒ කමිටු තුලින් මේ කටයුත්ත තිරසරව මේ ඩෙංගු වසංගත තත්ත්වයට මුහුණ දෙන්නේ. කියන්නේ කොහොමද ජනතාව දිගු කාලීනව මේ සඳහා දැනුවත් කරමින් ඔවුන්ගේ සහයෝගය ලබාගෙන කොහොමද මේක කටයුත්ත දිගු කාලීනව තිරසරව ගෙනියන්නේ කියන එක. ඒකට වැඩ පිළිවෙලක් ඉදිරියේදී කරගෙන යනවා මේ ඩෙංගු වසංගත තත්ත්වයට තිරසර විසඳුමක් විදියට. ඉතින් ඒකත් අපි ලබන සතියේ ඉඳන් දියත් කරමින් යනවා. ඒ අතරතුර මේ උද්ගත වෙච්ච හදිසි තත්ත්වය මුහුණ දෙන්න තමයි මේ අපි ඔප්සූම් එක හරහා කටයුතු කරන්නේ. ඒ වෙනුවෙන් අපි ප්‍රාදේශීය මට්ටමින් ප්‍රාදේශීය සභාවන්, නගර සභාවන් මේකට එකතු කරගන්නත් අපි බලාපොරොත්තු වෙනවා. ඒ හැමෝමත් සමග අපි සාකච්ඡා පවත්වලා ඒ වෙනුවෙන් වැඩ පිළිවෙලක් අපි ඊයේ දවසේ ඔන්ලයින් විදියට අපි ඒගොල්ලොත් එක්ක සාකච්ඡා පැවැත්තුවා. ඉතින් ඒගොල්ලොත් මේකට සූදානම්.
1: ජනාධිපති අතිරේක ලේකම් SPC සුගීෂ්වර මහතාද අදහස් දක්වුවා.
3: විශේෂයෙන් මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ මහජනතාවගේ සහයෝගය ඉතාම වැදගත් මේ කාර්ය සඳහා. ජනාධිපති කාර්යාලය යටතේ ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා වැඩසටහන් හැටියට අපි මේ කාර්යයට සම්බන්ධ වෙන්නෙම මහජන ක්‍රියාකාරීත්වය මේ ඩෙංගු වසංගත තත්ත්වය මර්ධනය කිරීම සඳහා අත්‍යවශ්‍ය නිසා. ඒක නිසා මේ කාරණය සඳහා මහජනතාවගේ සහයෝගය අත්‍යවශ්‍යයි. විශේෂයෙන්ම ඩෙංගු සම්බන්ධයෙන් තමන්ට තියෙන තොරතුරක් හෝ රජයට දන්ව යුතු තොරතුරක් පවතිනවා නම් තමන්ගේ ඉදර හෝ තමන් දන්න ස්ථානයක ඩෙංගු වසංගතය වර්ධනය වන ආකාරයේ ක්‍රියාකාරකම් සිද්ධ වෙනවා කියන එක දන්නවා නම් ඒ සඳහා තොරතුරු තියෙනවා නම් මහජනතාවට මෙන්න මේ දුරකථන අංකයට කතා කරලා ඉවලෙම තොරතුරු දෙන්න පුළුවන්. මේ ඒකකයේ නිලධාරීන් සූදානම් වෙලා ඉන්නවා ඔබේ තොරතුරු ලබා ගන්න. 01177966 මේ ඔබ ලබා දෙන තොරතුරු සඳහා ක්‍රියා මාර්ග ගන්න මෙහෙයුම් මැදිරේ සූදානමින් ඉන්නවා. මහජනතාවට විශේෂයෙන් දැන්විය යුතු කාරණය ඔබේ නිවස, ඔබට අයිතිය තියෙන පරිශ්‍රයන් ඉතාම පරිස්සමෙන්, ඉතාම උවමනාවෙන් නඩත්තු කරගන්න.
1: මේ අතර ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව පනස් නවදහස් හයිසි තිස් අටක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඩෙංගු මරණ සංඛ්‍යාවද 39ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි ජාතික ඩෙංගු මර්ධන එක්කේ අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කනගර මහතා පෙන්වා දෙන්නේ.
4: වාර්තා වෙන රෝගීන්ගෙන් 152ක් වාර්තා වෙන්නේ බස්නාහිර පළාතේ. කොළඹ, ගම්පහ සහ කළුතර කියන දිස්ත්‍රික්ක තුනේ තමයි මේ 152ම වාර්තා වෙන්නේ. සියලු දෙනාම එකතු වෙලා තීරණය කරා බස්නාහිර පළාතේ මේ දිස්ත්‍රික්ක තුන බලලා විශේෂ වැඩසටහනක් කරන්න. සෞඛ්‍ය වර්ධන ඉදලාරි කොට්ටාශ අපි තොරගත 23ක්. මේ දිස්ත්‍රික්ක තුනෙන් කොට්ටාස 9ක් කොළඹ දිස්ත්‍රික්කෙනොත් 8ක් ගම්පහ දිස්ත්‍රික්කෙනොත් 5ක් කළුතර දිස්ත්‍රික්කෙනොත් මේ වැඩසටහන තුළින් මේක අවම කරගන්න පුළුවන් වුණොත් මේක මේ කොට්ටාස 23 වග කියනවා 145කට රෝගීන්. ඒක නිසා තමයි අපි ඒක අධි අවදානම් තත්වයක් කියලා සලකලා මේ කොට්ටාස 23 අපි තෝරගත්තේ අද ඉඳලා සතියක් එක දිගට අපි කරගෙන යනවා.
1: ඩෙංගු ව්‍යාප්තිය සමග රෝහල් පද්ධතිය කළමනාකරණය සඳහා අභ්‍යන්තර මට්ටමින් විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බව සෞඛ්‍ය හාජර මාධ්‍යාමාත්‍යංශ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජයසිංහ මහතා පවසනවා.
5: ඒ මරණ ඇතිවීම පිළිබඳව, ඒ රෝගීන් පිළිබඳව, රෝහල්වල රෝගීන් වලට රෝගීන්ට ප්‍රතිකාර කිරීම, ඒ වගේම ඒ කළමනාකරණය පිළිබඳව අපි වෙනවම සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය හැටියට සාකච්ඡා පවත්වමින් ඒ රෝහල් සමග සම්බන්ධ වීම ඒ වැඩපිළිවෙළ වෙනවම යනවා. මෙතන මෙහෙයුම් මැදිරියේ දැනට මේ අවස්ථාවේ ප්‍රධානම දේ තමයි මේ බිම් මට්ටමේ ප්‍රාදේශීය එලිමහනේ කරන කටයුතු පිළිබඳව ඒ දායකත්වයේ සැපීම තමයි කරනු ලබන්නේ.
1: මේ අතර ඩෙංගු අධි අවදානම් තත්ත්වයෙන් පැතිරියාම ආරම්භයේ සිට මේ දක්වා බදුරුවත් බෝවඩි ස්ථාන පත්වාගෙන ගිය දහසකට ආසන පිරිසකට නඩු පවරා ඇති බවයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමේ සභාපති උපුල් රෝහණ මහතා ප්‍රකාශ කළේ.
6: දැනට ලංකාවේ පවතින ඩෙංගු අධිවසංගත තත්ත්වය ආරම්භ වූ මොහොතේ ඉඳලා මේ දක්වා දිවයිනපුරා මහජන සෞඛ්‍ය පරිශවරුන් අධිකරණමය ක්‍රියාමාර්ග 7500කට ආසන්න සංඛ්‍යාවක් අරගෙන තියෙනවා. මදුරුවන් බොහොම ස්ථාන පවත්වාගෙන යන්නන්ට එරෙහිව විශේෂයෙන්ම අපි මේ අධිකරණමය ක්‍රියාමාර්ග අරගෙන තියෙන්නේ මහජනතාව අපහසුතාවයට පත් කිරීම අරමුණු කරගෙන නෙමෙයි, දැනට ලංකාවේ පවතින ඩෙංගු අධිවසංගත තත්ත්වය පාලනය කර ගැනීම සහ රටේ මහජනතාවගේ සෞඛ්‍ය සහ වටිනා ජීවිත ආරක්ෂා කරගැනීමේ අරමුණෙන්. ඒ නිසා යම් විදියකින් මදුරුව බොන ස්ථානයක් පවත්වාගෙන ගිහිලා අපහසුතාවයට පත් වුණා නම් මේ සම්බන්ධව කනගාටුව ප්‍රකාශ කරනවා. නමුත් ඉදිරියටත් අපි සියලුම නිවාස පරිසර සහ ආයතන සියල්ල පරීක්ෂා කරනවා. මදුරුවන් බොන ස්ථාන පවත්වාගෙන යන ස්ථාන හමුනොත් නැවත දැනුම් දීමකින් තොරව, නිවේදන නිකුත් කිරීමකින් තොරව අධිකරණමය ක්‍රියාමාර්ග ගන්න බවටත් අපි මේ මොහොතේ අනතුරු අඟවනවා.
1: මේගම බන්ධනාගාරයේ අද පසුරුව ඇති වූ ගැටුම්කාරී තත්ත්වය හේතුවෙන් රැඳවූ 8 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා. තවත් 35 දෙනෙකු තුවාල ලබා ඇති අතර ඔවුන් මේගම රෝහලටයි ඇතුළත් කෙරුණේ. ඉන් කීප දෙනෙකු වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට යොමු කිරීමටයි පියවර ගෙන තිබෙන්නේ. මේගම බන්ධනාගාරයේ ගැටුම්කාරී තත්ත්වය හටගත්තේ අද දහවල් කාලයේදී. බන්ධනාගාරයේ තුල භද්‍රව ජාවරම් සිද්ධියක් හෙළවීමත් සමග රදවුවන් දෙපාර්ශ්වයක් අතර ගැටුම හටගත් බවයි වාර්තා වුණේ. මෙම සිද්ධියත් සමග බන්ධනාගාරය ආරක්ෂාව තහවුරු කිරීමට පියවර ගැනුණා. එමෙන්ම බන්ධනාගාරය සහ එයාවට ආරක්ෂාව සඳහා පොලිසිය මෙන්ම විශේෂ කාර්ය බලකායද බන්ධනාගාර පරිශ්‍ර වෙත යොමු කර තිබුණා. කොළඹ නාගරික ප්‍රදේශවල ජීවත් වන අඩු ආදායම්ලාභී ජනතාව සඳහා ඉදිකළ ද රෙසිඩන්ට් කිරුළපද දව බහල් නිවාසක් ඉදිරියේ ජනතා අයිතියටපත් කෙරුණා. ඒ අමාත්‍ය විමලරත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් රුපියල් බිලියන 5,784ක් වැය කරමින් ඉදිකළ නිවාසක් ඉදිරියේ නිවාස ඒකක 624කින් සමන්විතයි. ආසියා යටතල පහසුකම් ආයෝජන බැංකුවේ මූල්‍යාධාර යටතේ එය ඉදිවුණා. නාගරික සංවර්ධන අධිකාරියයි ඊට සේවා සහ තාක්ෂණික දායකත්වය ලබා දුන්නේ. B1 සහ B2 ලෙස පරයත දෙකේදී යොත් දිවස් සංකේතයේ එක් පරයන්තයක් මහල් 11කින් සමන්විතයි. පූර්ව රාම ජනපදයේ ඩාරහැම් පිට සමගි බවත, කිරිමඩල බවත සමගිවත්, කිරිමඩල බවත පිච්චබල්වත්ත යන ප්‍රදේශවල පදිංචිකරුවන්ට මෙන්ම උප නාගරික දුම්රිය මාර්ග ව්‍යාපෘතියට දිවස් අහිමි වන ජනතාවට ඒ දිවාස ලබා දී තිබෙනවා. ගිනිදිවන පද්ධති, ගෑස් පද්ධති, අභ්‍යන්තර හා බාහිර විදුලි පද්ධති, ජල පහසුකම්, බලප වහන පද්ධති සහ මගී විදුලි සෝපාන බෙද්ද පොදු රථගාල ඇතුළු අංග සම්පූර්ණ පහසුකම් සහිතවයි දිවස් සංකීර්ණය ඉදිකර තිබෙන්නේ. පෙර පාසලක්, දිවාසුර කුඹත්ය ස්ථානයක්, ප්‍රජාශාලාවක්, නවීන වෙළඳ සැලක්, සෞඛ්‍ය සේවා මධ්‍යස්ථානයක්, ග්‍රාම නිලධාරී කාර්යාලයක්, පොලිස් උපපලක් සහ ගිනි නිවීමේ මෙහෙයුම් මධ්‍යස්ථානයක් ඇතුළු නව අංගූපාග රසකින් එහි ස්ථාපිතයි. නිවස් සංකීර්ණයේ ජනතා ඉදිරි පැවරීමෙන් පසු අභාත්‍ය විමල් රත්නායක මහතා ජනතාව ඇමතුවා.
7: ජාතික ජනබල වේගය ආණ්ඩුව පිහිටවලා මෙතරම් නිවාසලාභීන් ප්‍රමාණයකට නිවාස ලබා දෙන පළවෙනි අවස්ථාව තමයි මේ. ඔබතුමාලා ජීවත් වෙච්ච වටපිටාව ඇත්තටම මිනිස්සෙක්ට ජීවිතයක් ගත කරන්න අවශ්‍ය කරන හොඳ පරිසරයක් නෙමෙයි. කෝච්චි පාරේ පදිංචි වෙලා හිටපු කට්ටියට තමයි දැන් මේ ගෙවල් හම්බෙන්නේ මම හිතන්නේ වැඩි ප්‍රමාණ. තව කොටසක් ඉන්නවා අනවසරයෙන් පදිංචිලා හිටපු අය. එයාට තමයි දැන් මේ ගෙවල් ලැබෙන්නේ. කිල්නොච්චියේ හොරෝපතාණි නැත්නම් හැටන්වල ඉන්න ගයක් නැතිව ඉන්න මිනිසුන්ගේ බදු සල්ලිත් තියෙන ඕගලන්ට මේ ලැබෙන ගෙවල් වල. මේ සල්ලි වලින් හරිම ප්‍රයෝජන එන නම් ඔබතුමාලා මේ පවුල් 624 හොඳ ජීවිත ගත කරන අයවට පත් කරගන්න. යතුර දුන්නා කොහොම හරි ජීවත් වෙයන් කියන අදහසේ නෙමෙයි අපි. ඒ නිසා අනිවාර්යයෙන්ම අපි යම් කාලයක් ඔබතුමාලා පරිස්සම් කරන්න ඕනේ බලා ගන්න ඕනේ. අපි කවුරුත් අහලා තියෙනවා උඟක් අය කියවල තියෙනවා ගුරු ගීතය කියලා පොතක්. ඕකේ දුයිෂෙන් කියලා ඉන්නවා කෙනෙක්. එයා ඔය දුප්පත් ඈත ගමක අකුරුත් හොත් වැඩිය දන්නේ නැති කෙනෙක්. නමුත් ඒ ගමේ මිනිසුන්ට ඉස්කෝලයක් තිබුණ නැති නිසා එයා ගිහිල්ලා එතන ඉස්කෝලයක් හදනවා. අන්නේ දුයිෂෙන්ගේ වගේ ජොබ් එකක් අපිට මේ හැමතැනම කරන්න තියෙනවා. මිනිස්සු ගැන පපුවේ සා මුලින්ම තියෙන භක්තිය සහිත දක්ෂ තරුණ නිලධාරීන් බඳවගෙන ඔයාලට බාර දෙන්න ඕන කම තියෙනවා. මේ ආණ්ඩුවලින් සමාජයෙන් කෝච්චි පාරවල් අස්සට මහා මාර්ග අස්සට තල්ලු කරපු මේ අපේම මිනිසුන්ව ටික ටික ටික ටික ටික ටික ඒගොල්ලන්ව පරිස්සම් කරගෙන ගොඩනගන්න. ඒක තමයි ආණ්ඩුවේ වගකීම. ඔබතුමාලා මොනවද කරන්නේ? ලංකාවේ ජනතාව තෑග්ගක් දීලා තියෙනවා ඔබතුමාලට. ඒ තෑග්ග පරිස්සම් කරගන්න එක අපි කට්ටිය වගකීම.
1: අපරාධ කලි සහ බජ්ජාවරම් කරුවන්ගෙන් මාසිකව මුදල් ලබා ගන්නා පොලිසිය 200 දෙනෙකු පිළිබඳව බුද්ධි අංශ විභාෂණ ආරම්භ කර ඇති බව වාර්තා වෙනවා. මෙරට අපරාධ කලි සමග එක්ව ක්‍රියාත්මක වන 2000කට වැඩි පිරිසක් සිටින බවටයි රාජ්‍ය බුද්ධි අංශ ආරංචි මාර්ග සඳහන් කරන්නේ. අපරාධ කලි සහ බජ්ජාවරම් කරුවන් සමග සබඳතා පැවැත්වූ බව කියන පොලිස් නිලධාරීන් 1000කට ආසන්න පිරිසක් මෑත කාලයේ සේවෙන් නෙරපු බව අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසනවා. අපරාධ කලි සහ බජ්ජාවරම් කරුවන් සමග සබඳතා පැවැත්වූ බවට තොරතුරු හෙළි වූ පොලිස් නිලධාරීන් 6 දෙනෙකු සම්බන්ධ වැඩිදුර විභාෂණ සිදු කිරීමට පොලිස් විභාෂණ ආශ්‍රයයට අදාළ තොරතුරු යොමු කර ඇති බවට අමාත්‍යවරයා සඳහන් කළා. අපරාධ කලි සහ විවිධ ජාවාරම් කරුවන් සමග සම්බන්ධ වී කටයුතු කරන පොලිස් නිලධාරීන් පිළිබඳව සෙවීමට බුද්ධි අංශ යොමු කර ඇති අත බවයි අමාත්‍යවරයා පවසන්නේ. මෙලෙස ලැබුණු බුද්ධි තොරතුරු මත කල්පිටිය ඇතුළු ඇතැම් පොලිස් ස්ථානවල සීලුම් නිලධාරීන් පසුගිය දිනවල මාරු කළ බවද අමාත්‍යවරයා පවසනවා. තමන් දුරේ බාර ගන්නා විට රටේ බූල තත්ත්වය පිළිබඳව සත්‍ය තොරතුරු එවකට සිටි ජනාධිපතිවරයාගෙන් පවා වසංකර තිබූ බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නදලාල් වීරසිංහ මහතා අනාවරණය කළා. ඒ අන්තර්ජාල නාලිකාවක පැවති සාකච්ඡාවකට එක්වෙමින් මහ බැංකු අධිපතිවරයා හිදී අවධාරණය කළේ වර්තමානයේ රට යම් ස්ථාවර තත්ත්වයකට පැමිණ ඇත්තේ වැරදි නිවැරදි කරමින් විනිවිද භාවකින් යුතුව කටයුතු කිරීම නිසා බවයි. නන්දලාල් වීරසිංහ මහතා මෙම සාකච්ඡාවේදී මෙරට ආර්ථික වශයෙන් බංකොලොත් වීමට මූලික වූ හේතු සහ එපිටපස පැවති පරිපාලනමය දුර්වලතා පිළිබඳවද පෙන්වා දුන්නා. 2022 වසරේ අප්‍රේල් 8 වනදා තමන් මහ බැංකු අධිපති ධුරය භාර ගන්න අවස්ථාව වන විට මෙරට විදේශ සංචිත ප්‍රමාණය ඇමරිකා ඩොලර් බිලියන 25ක් වැනි අතිශය අවම මට්ටමක පැවති බව ඒ මහතා සිහිපත් කළා. එහෙත් ඉදිරි මාසය තුල පමණක් ඩොලර් බිලියන 6ක ණය වාරික වීමට තිබූ බවයි නන්දලාල් මහතා පෙන්වා දෙන්නේ. තමන්ට පෙර සිටි මහ බැංකු අධිපතිවරුන් වෙන්ව මුදල් අමාත්‍යවරුන් රටේ සැබෑ මූල්‍ය තත්ත්වය එවක ජනාධිපතිවරයාට හෝ පාර්ලිමේන්තුවට වාර්තා කර නොතිබූ බව ඒ මහතා පවසනවා. එහෙත් දිගින් දිගට ඔවුන් ප්‍රකාශ කළේ කිසිදු ප්‍රශ්නයක් නැතිව ණය ගෙවීමට හැකි බවයි. ඇත්ත තත්ත්වය වසන් කරමින් කටයුතු කිරීම සහ රටේ ආර්ථිකය දැඩි අනතුරකට ලක් වූ බවද මහ බැංකු අධිපතිවරයා පෙන්වා දුන්නා. ණය ගෙවීම තාවකාලිකව අත්හිටු වීමට තමන් ගත් තීරණය පිළිබඳව විපක්ෂ නගර චෝදනාවලටද නන්දලාල් වීරසිංහ මහතා මෙහිදී පිළිතුරු ලබා දුන්නා. ඒ මහතා කියා සිටියේ රට මුළුමනින්ම බිඳවැටීම වැළැක්වීමට තිබූ එකම විකල්පය ඒ බවයි. ණය හිමියන්ට දැනුම් දී මෙම තීරණය නොගත්තේ නම් ජාත්‍යන්තර මූල්‍ය පද්ධතියෙන් කොන්වීමට ශ්‍රී ලංකාවට සිදුවනු ඇති බවයි ඒ මහතා කියා සිටියේ. පෙරසිටි බලධාරීන් සත්‍ය වසන් කරමින් ණය ගැවීමට උත්සාහ කිරීම හරහා රටේ අත්‍යවශ්‍ය ආහාර හා ඉන්ධන ආනයනයට තිබූ මුදල් පවා විනාශ වූ බව නන්දලාල් මහතා පෙන්වා දුන්නා. ඔහු අවධාරණය කළේ වර්තමානයේ රට යම් ස්ථාවර මට්ටමකට පැමිණ ඇත්තේ එම වැරදි නිවැරදි කරමින් විනිවිද භාවකින් යුතුව කටයුතු කිරීම හේතුවෙන් බවයි. දරුවන් නව තාක්ෂණයෙන් සහ දැනුමින් සන්නද්ධ කිරීමට අවශ්‍ය කටයුතු රජයක් ලෙස ඉටු කරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරණ්‍යාභර සූරි පවසනවා. ඒ බලංගොඩ විද්‍යාලෝක විද්‍යාලයේ පැවති අරුමසිය ප්‍රදර්ශනය විවෘත කිරීම සහ තෙමහල් ගොඩගෙල්ල ඉදිකිරීම ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමින් අග්‍රාමාත්‍යවරියගේ ප්‍රධානත්වයෙන් ඒ සිදු වුණා. විද්‍යාලයේ දරුවන් ගේ නවෝත්පාදන සහ කුසලතා ඇතුළත් අරුමසිය ප්‍රදර්ශනය විවෘත කළ අග්‍රාමාත්‍යවරිය ඔවුන්ගේ දක්ෂතා ගැයීමට ලක් කළා. එදාරතුරුවයි තෙමහල් ගොඩගෙල්ල ඉදිකිරීම වෙනුවෙන් මුල්ගල් තැබීම සිදු වුණේ. එහිදී අදහස් දක්වමින් අග්‍රාමාත්‍ය ආචාර්ය හරණ්‍යාභර සූරි සඳහන් කළේ කටපාඩම් සහිත විභාග කේන්ද්‍රීය අධ්‍යාපන ක්‍රමයෙන් බිදි ප්‍රායෝගික සහ කුසලතාපූර්ණ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියක් රටට හඳුන්වා දෙමින් සිටින බවයි.
8: මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ තුලින් පළවෙනි ශ්‍රේණියේදී එන අවුරුද්දේ සිට 6 වන ශ්‍රේණියටත් අලුත් විෂය මාලාවක් හඳුන්වලා දෙනවා. අපි බලාපොරොත්තු වෙන්නේ මෙන්න මේ විදිහේ දස්කම් තියෙන දරුවන්, මේ විදිහට දක්ෂතා තියෙන දරුවන් තව තවත් දියුණු කරන්නේ. ඒගොල්ලොන්ගේ දක්ෂතා එළියට අරගෙන ඒවා තවත් දියුණු කළා. ඔවුන්ගේ අනාගත ජීවිතවලට ඒවා රුකුලක් වෙන විදිහට දියුණු කරගන්න අධ්‍යාපනය පාසල කොහොමද අපි දියුණු කරන්නේ, කොහොමද අපේ විෂය මාලාව පාවිච්චි කරන්නේ කියලා. ඉතින් මට හිතනවා එන අවුරුද්ද 6 වසරේ අලුත් විෂය මාලාව මේ පාසලට හඳුන්වා දුන්නම මේ පාසලේ දරුවන් ඒක ඉතාමත්ම සාර්ථකවත්, මේ ගුරු භවතුන් ඒක ඉතාමත්ම සාර්ථකවත් ක්‍රියාත්මක කරයි කියන විශ්වාසය මා තුළ තියෙනවා.
1: 2003 වසරවර විට බෙරට ජාතික විදුලි බල පද්ධතියෙන් සිට 70ක් පුරෝජනීය බලශක්ති ප්‍රවයන්ගෙන් නිෂ්පාදනය කිරීම විදුලි බල ක්ෂේත්‍රයේ ජාතික ඉලක්කයේ බවට පත් වී තිබෙනවා. එය අනුව බණ්ඩාරම් බිකාවොත් 50ක සුළන් විදුලි බලාගාරයට අවශ්‍ය අවසාන ටර්බයින තුගෙද දෙවිට ලගා වී ඇති බවයි වාර්තා වන්නේ. මෙම බලාගාර කටයුතු 2027 වසරේදී අවසන් කිරීමට නියමිතයි. මෙම ව්‍යාපෘතියේ විශේෂත්වය වන්නේ මෙරට ඉතිහාසයේ සුළන් බලය නිෂ්පාදනය කරන විදුලි ඒකයක් වෙනුවෙන් ගෙවනු ලබන අඩුම මිල වාර්තාවීම් බවයි විශේෂඥයන් පෙන්වා දෙන්නේ. ඒ අනුව විදුලි ඒකයක් මිලදී ගැනීමට ගිවිසුම් ගත වී ඇත්තේ ඇමරිකා ඩොලර් ශත 485ක් වැනි අවම බිලකටයි. එනම් ශ්‍රී ලංකා රුපියල් වලින් රුපියල් 14.37ක මුදලක්. බලශක්ති අභත්‍යාශයට අයත් ජාතික පද්ධති කළමනාකරු සමාගම හෙවත් නැෂනල් සිස්ටම් ඔපරේටර් එන්ඩෙසෝ විසින් මෙම සමස්ත පද්ධති පාලනය හා කළමනාකරණය කිරීමට නියමිතයි. පොහොර ලබා දීම සහ වී මිලදී ගැනීම ඇතුළු වැඩපිළිවෙළට බැදිහත් වෙමින් ගොවි ජනතාවට සහන සැලසීමට රජය ක්‍රියා කර ඇති බව නියෝජ්‍ය අමාත්‍ය ඩබල් කරුණාරත්න මහතා පවසනවා. ඒ වයම් පළාතේ දීවර ගම්බානවල ජනතාවට දීවර උපකර පිරිනැමීමේ වැඩසටහනකට එක්වෙමින්
9: ඉන්න කෙනෙකුට යුද්ධයක් පටන් ගත්තා. මේ යුද්ධෙත් එක මොකද උනේ? ලෝකෙම ලොකු ප්‍රශ්නයකට මුහුණ දුන්නා. අපිත් මේ ප්‍රශ්نين බට කනවා, තාමත් බට කනවා. එතකොට පොර මිල වැඩුණා, පොර නැතුව ගියා. නැවුලට එන්න බැරුව ගියා. යුද්ධය අස්සෙත් අපි පොර නැව් දෙකක් ගෙනාවා ලංකාවට. පොර ටොන් 62000ක් පිටුවා ගොවි ජනතාවට ආණ්ඩුව. ඔබ දන්නවද අන්තිමට ගත්ත පොරොත්තුගේ පොර ටොන් 7100ක්. මේ කීර්තන ගත්තේ ආන් රුපියල් 17000ට ගත්තා කොටසක්. තව කොටසක් ගත්තා 15900. 40ට තව කොටසක් ගත්තා රුපියල් 13970ට. අඩි එහෙම ඇහන් තමයි රුපියල් 10200ට ගොවියට පොර දුන්නේ. කවද්ද එහෙම කරලා තියෙන්නේ? 17000ට අරගෙන 10000ට 10200ට කවද්ද එහෙම කරලා තියෙන්නේ? ඕන් තත්ත්වය. ඊළඟට අපි ආණ්ඩුව ගන්නකොට පොර සානාදාගේ හම්බුනේ ඒ ගොවිය කොට හිටියකට 15000යි. හෙට්ටල් දෙකටම හම්බුනේ 30000යි. දැන් 60000යි. ඩබල් 60000ක් කියනවා. අවුරුද්දකට ගොවිය කොට හෙට්ටල් දෙකක් සඳහා රුපියල් 120000ක් දෙනවා. නිකම් දෙන්නේ නොමිලේ දෙනවා. අන්න එහෙම වැඩේ යන්නේ. පෞගේ කාලවල මේව කරේ නැහැ. ඇයි කරේ නැත්තේ? කැලේ ඇතුළු රෝ හදුවා කියලා, කැලේ ඇතුළු වගා කරා කියලා. අලියා ඉන්නේ නැණි පැම්පල් කොටේ යන ඡන්දපුලට අලියට එන්න පුළුවන්කම තිබුණා නම් ඒක කරයි නේද? ඔබ තමයි කතන්දරේ. ඒතකොට ඔන්න ඔය තත්ත්වයත් එක්ක මේක අපි ඊළඟට ගලපනවා සංචාරක කර්මාන්තයට.
0: විදේශීය ප්‍රවෘත්ති.
1: අයහපත් කාලගුණයත් සමග බංගලාදේශය තුළ ඩෙංගු රෝගී සීග්‍රින් ප්‍රතිරයා හැකි බවට සෞඛ්‍ය අංශ අනතුරු අගවනවා. ජූලි මාසය දක්වා එරට සිදුව ඇති මරණ සංඛ්‍යාව 18ක් වන අතර වර්ධා වී ඇති සමස්ත රෝගීන් සංඛ්‍යාව 6000කට ආසන්නයි. එරට සෞඛ්‍ය අංශ පෙන්වා දී ඇත්තේ ඉදිරි මාස දෙක කාලය තුළ බංගලාදේශයේ ඩෙංගු ආසාදනයේ තියුණු වැඩිවීමක් ඇති විය හැකි බවයි. වෙස්සහිත කාලගුණය සහ මදු මර්ධනයට ක්‍රියාමාර්ග නොගැනීම වසංග තත්වයක් ඇති කළ හැකි බව ඔවුන් තවදුරටත් සඳහන් කරනවා. පසුගිය 2023 වසරේදීද බංගලාදේශයේ ඩෙංගු වසංගතය ඉතා දරුණු මට්ටමින් පැතිරී ගියා. එහිදී 321,000කට වැඩි පිරිසකට ඩෙංගු රෝගය වැළඳුණු අතර 1,705 දෙනෙකු මියගොස් ඇති බවයි එරට වාර්තා පෙන්වා දෙන්නේ. පනස් වන ජාතික බහ ක්‍රීඩා උළෙලේ පිරිමි පා පැදිශූරතාව දිනා ගැනීමට බස්නාහිර පළාත නියෝජනය කළ අවිෂ්ක බැඩුන්සා සමත් වුණා. තරගාවලී කාන්තාංශයේ ශූරතාව දිනාගත්තේ වයම් පළාත නියෝජනය කළ දිනේෂා දිල්රුක්ෂේ. පිරිමි සහ කාන්තා පාපැති තරගයේ ආරම්භ කෙරුණේ කොළඹ තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශයේ ඉදිරිපිටදී. පැය 3 විනාඩි 56 තප්පර 26ක් පුරා පැවති තරගයේ ප්‍රථම ස්ථානය දිනා ගැනීමට සමත් වුණේ බස්නාහිර පළාත නියෝජනය කළ අවිෂ්ක බැඩුන්සායි. එහි දෙවන ස්ථානය බස්නාහිර පළාතේම PMG සිල්වා දිනාගත් අතර HMS පින්තු තුන්වන ස්ථානයට පත් වුණා. තරගාවලියේ කාන්තාංශයේ ප්‍රථම ස්ථානය වයම් පළාතේ AM දිනේෂ අදිල්රුක්ෂ හිමි කරගත් අතර ඒ සඳහා ඇය ගත කළ කාලය පැය 2:16 තප්පර 3ක්. තරගාවලියේ දෙවන ස්ථානය වයම් පළාතේම S ප්‍රදර්ශනී හිමි කරගත්තා. බස්නාහිර පළාතේ ආකාශ අසඳ විදිහට තුන්වන ස්ථානය හිමි වුණා. ලක්කන්ද ප්‍රවෘත්ති යළි සිරස්තල. රෝගීන් 59,000 පණිද්දී බස්නාහිර අධි අවධානම් කලාපවල ඩෙංගු බඩින බෙහෙවුම ඇරඹෙයි. මේකමු බන්ධනාගාරයේ ගැටුමක් දෙදෙනෙක් බරුට පිරිසක් රෝහලේ. මිලියන 5,784කින් ඉදිවරු නිවාස ඒකක 624 ද රෙසිඩන්ට් කිරුළුපද ජනතා අයිතියට. පොලිසිය 200ක් ගැන බුද්ධ්‍යාංශ පරීක්ෂණ. 2022 වසංකල ආර්ථික රහස මහබැංකු අධිපති දන්දලාල් හෙළි කරයි. බංග්ලාදේශයටත් ඩෙංගු අනතුරු ඇගවීම. අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය මෙන් නිමාවට පත්වනවා. යලිත් හමුවෙමු හෙට පෙරවරු 9ට.
10: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
11: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: ජීවමාන උත්කර්ෂය.
1: ආදරණීය ජාතිරණීය ජෝති ඉරිදාරාත්‍රී හතට හිමාලික
0: ජෝතිරාදාරය සහයෝගීතා අනුග්‍රහය
2: හිසට සිසිලසක් මෙන්ම සුවපර නින්දක් ලබා දෙන පාරම්පරික ඖෂධීය සත්කාරය සඳුන් රාජ කේශාධීතයිඩය. වැඩි විස්තර සඳහා 0776 325 25 අමතන්න.

0: අදත් කලින් පත්තර විස්තර සමග අලුත්ම තොරතුරු දැනගන්න. උණුසුම්මන දේශපාලනය, විදෙස්, ක්‍රීඩා, තොරතුරු සවිස්තරව.
1: ලකන මොවලින් ඒ සැලු.
2: සම අනුග්‍රහය.
3: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.

ජීවිතයේ දුකේදී සතුටේදී හැම වෙලාවකදීම ඇහුනේ එයාගේ හඬ.

රාත්‍රී 7යි විනාඩි 8යි වෙලාව ආදරණීය ජෝතිකි උණුහුම ඔන්න ඉතින් ආදරෙන් අරන් ඇවිල්ලා තිනවා. අය 9 වෙනකන් ඉතින් මේ ආදරේ බෙදා ගන්න ආදරෙන් ඉන්නවනම් කොහොමද ඉතින් ජීවිතේ? හරිදම දින 7කට පස්සේ ඉතින් අපි ආදරෙන් කතා කරන වෙලාවේ අලුත් බලාපොරොත්තු නේද? පැතුම් ඉතින් ඉටු කරගන්න අලුත් සතියක් එනවා ළඟදීවා. තව පැය කිහිපයක් තියෙන අලුත් සතියට මොකද හිතෙන්නේ? මේ ජීවිතේ හැමදාම එක විදිහටම අපි මේ විදිහට ගෙනහිල්ලා හරියනවද? පොඩ්ඩක් හිතන්න. ජෝතිගේ ජීවිතයේත් එක්ක සම්බන්ධනොත් ලබන සතිය නම් අපිට විශේෂ සතියක් වෙනව නේද? ඒ මොකද කියලා ඔබ දන්නව දැන්ටමත්. කොහොමවත් අපේ ජීවිතෙත් මේ විදිහටම සුවිශේෂී සතියකින් අපි අපේ ජීවිතේ හැඩ ගන්න ඕන නේද? හැඩ කරගන්න ජීවිතයක් එක්ක පැතුමක් එක්ක ඔබේ ජීවිතේ සාර්ථකත්වය කොහෙද තියෙන්නේ? ඒ තියෙන්නේ ඔබ ළඟමයි. මොකද්ද කරන්න ඕන? උත්සාහවන්ත වෙන්න ඕන. කාලය කාදමන්න එපා. ඉතින් ආදරණීය ජෝති වාදලෙන් අහන් ඉන්න වෙලාවේ ඔබේ වටිනා කාලය කාදමන්න එපා කියලා කියන වෙලාව මතක් කරන ඕන. මේ ආදරේ බෙදා ගන්න අපිට කතා කරන්න මේ දවස් 011 2 775 766 011 2 775 785. ඉතින් මේ වෙලාවේ ඉඳලා රාත්‍රී 9 වෙනකන් අපි පැය දෙකක් පුරාවට මේ ආදරේ බෙදාගමු. ඔනිතින් WhatsApp chat එකේ ක්‍රියේටිව් විදිහට මැසේජ් එකක් යවන මතක් කරන්නත් එපා. 07 03 93 5 93 7 07 03 93 5 93 7. එහෙම තමයි ඉතින් ආදරේ බෙදා ගන්න විදි දිනව නේද? එක එක විදිහට අපිට මේ ආදරේ බෙදා ගන්න පුළුවන්. කොහොම වුණත් අපේ හිතට හදවතට දැනෙන තැනක අපේ හිත වුණත් නතර වෙනවා නේද? ඒ අපි හොයන දේ, අපි හිතන දේ, ඒ හිතට දැනුනොත් එතන ඉන්නවම තමයි. සතියක් පුරාවටම බලන් හිටියේ ඉතින් මේ පැය දෙක ඉඳගන්නේ. මැසේජ් එකක් එවන ආදරණීය ජෝති වෙනුවෙන් මේ ආදරේ ජීවමානයි. මේ ජීවමාන ආදරේ ආදරණීය ජෝතිගේ.

0: ITN රටට වග කියන රේඩියෝව හදට දැනෙන හැඟීමේ ජීවමාන උත්කර්ෂය
1: ආදරණීය ජෝති
2: රාත්‍රී 7යි විනාඩි 25 වෙලා වාදනී ජෝති කියන ඔහොම ඉන්න වෙලාවෙදී ඔන්න අපි ආදරෙන් මේ වෙලාවෙ ඉන්න වෙලාවේ අපි යන හදන්නේ ආදරණීය ජෝතිට ආදරය කරන කෙනෙක් එක්ක කතා කරන්න. අයබෝවන් අයබෝවන් ඔබට ඇහෙනවාද මාව? දුරකතනය විසන්දි වෙලා හෝ ඔහු අපිව දමා ගිහිල්ලා කොහොමවත් කමන්නේ නැහැ. ඇවතුම් නම් කොයි තරම් තියෙනවද? තව ඇවතුමක් තියෙනවා, අපි සම්බන්ධ කරගෙන බලමු. අයබෝවන් ලක්කඩ ඉතින් කොහොමද ජීවිතේ?
3: හොඳයි.
2: කවුද මේ කතා කරන්නේ?
3: මම ගෝණ පිනවල සමන්ති කතා කරන්නේ.
2: කොහොමද සමන්ති, ඉතින් හොඳින් ඉන්නවද නේද?
3: මාස ගානකින් ගන්න බැරුණ
2: ගත්ත ගන්න ට්‍රයි කරා. ඔහේ ආදරණීය ජෝතිට ගොඩාක් අය ආදරේ හින්දා ඉතින් එහෙම තමයි, ටිකක් ගන්න අමාරුයි.
3: අමාරුනේ අපේ ජෝතිපාල මහත්තයා නැති වෙලා දැන් අවුරුදු 39 කුත් වෙනවා මේ ජූලි 7 දාටනේ.
2: තව දවස් දෙකකින් ඔය අර පස් කකා අඬපු දවස එනවා නේද ආයි ජීවිතේ?
3: ඒකනේ
2: ඒ දවස් ඉඳලා නේද
3: අපි තාමත් ඉතින් ඇඬෙන තමයි ඉතින්.
2: කොහොමනම් අපිට ඉතින් දැන් ගොඩක් සතුරු වෙන්න ඕන යුගයක අපි ඉන්නේ නේද ආදරණීය ජෝති?
3: ඒකනේ දැන් අවුරුදු 39ක් කියන්නේ අවුරුදු 40ක් වෙලත් දැන් ජෝතිපාලගේ ගීතයක් සයකට ගීත දෙක තුනක් අනිවාරෙන් ඕනම චැනල් එකක යනවමයි.
2: ඒ ගීත කොච්චර ඇහුවත් අපිට එපා වෙන්නේ නැහැ නේද? කොච්චර ඇහුවත්
3: එපා වෙන්නේ නැහැ.
2: ඉතින් අද අපි කාවද ආදරෙන් එකතු කරගන්න ඊළඟ ගීතයට?
3: අද ආදරෙන් කරගන්න අපේ අලුත් ඉන්න අපේ පුතාගේ වයිෆ් ඉන්නේ, එයාගේ උපන්දිනේ තිබුණා ඊයේ.
2: අපි ඉතින් එනං එයාට ජයතිමත් සුබ උපන්දිනයක් වේවා කියලා ආදරෙන් ප්‍රාර්ථනා කරනවා.
3: හරි, බොහොම ස්තුතියි. ඉතින් මේ වෙලාවේ ගීත අහනින් ඉතින් මම සමන්ති, අපේ මේ පුතාගේ වයිෆ් ඉන්නෝ ශානිකා, පුතා සමීර, දුව බාතිනි, මහත්තයා අනිල්, මගේ සහෝදරී ඉන්නෝ අජන්ති, වසන්ති, ප්‍රියන්ති. 86 ඕලෙවල් කරපු මගේ යාළු සෙට් එකක් ඉන්නවා, අපි ගෲප් එකක් තියෙනවා. ඒ ගෲප් එකේ හැමෝමයි
2: 86 කොල්ලෝ කෙල්ලෝ ටික නේද?
3: කෙල්ලෝ ටික.
2: හරි,
3: මේ අපේ ගෙට් එකකුත් තුණා මේ ඊයේ පෙරේද දවසක. මේ ඉතින් ඒ අපට ගන්න මුත් ටීචර්ස්ලා ටිකයි මේ ගමේ කළුවගහ ජනපදයේ ගෝණපිනවල මම ඒ ගමේ මේ වෙලාවේ ජෝති රාත්‍රිය අහන සියලු දෙනාමයි. විශේෂයෙන්ම ඔබතුමාවත් ලයින් එක අරගෙන දුන්නේ. අපි අහම ජෝතිපාල ගීතින් සින්දුවක්. ඉතින් හැම සින්දුවම හොඳයි, එකක් කියලා ඉල්ලන්න බෑ.
2: ඉතින් එනං ආය දවසක මේ ආදරේ බෙදා ගන්න අපිට කතා කරන්න ඕන.
3: හරියෝ, කතා කරමු. බොහොම ස්තුතියි.
2: ජෝතිමත් රාත්‍රියක් වේවා.
3: හරි, ඔබතුමාටත් තේසම වේවා.
2: එහෙම තමයි ආදරණීය ජෝතිගියේ අහන ඔබ වයසට යන්නේ නේද? අපි හිතින් තරුණයි තවමත්. ඉතින් මම චැට් එක පැත්තට යන්න හදන්නේ. සොහොයුරු විලස අත්වල් බැඳ අප ආවා, මියන මිය යන තුරා ඔබේ ගී හඬ පැතිරේවා. සමුගෙන අපෙන් 39 වසරකට ලං වූවා, අයියේ සොහන, අයියාගේ සොහන මත සුදු මල් පිබිදේවා. එහෙම කියන්නේ මල්ලිකා යූලියනගේ මහත්මිය. ආදරණීය ජෝති වෙනුවෙන් ඉතින් නේද සුදු මල් හැම තැනම පිබිදෙනවා ආදරණීය ජෝති වෙනුවෙන්. එහෙම කියලා අපි යන්න හදන්නේ. හැමදාමත් අපි ජෝතිට ආදරේ කියන මේ වේයන්ගොඩින් ගීතානියපු මැසේජ් එක කියවන්න. සින්දුවර මහත්තයා හේම කුමාරයි පුතාලා දෙන්නවා, එයාලගේ ෆැමිලි දෙක එකතු කරලා මාලනී දුව ඇතුළු එයාලගේ පවුලේ හැමෝම එකතු කරගන්න කියලා තමයි මැසේජ් එකේ තියෙන. ඔන්න වියංගොඩ ගීතානිගේ මැසේජ් එක තමයි අපි ඒ විදිහට කියුවේ. ඉතින් අපි හැමෝම හැමදාම ආදරණීය ජෝතිට ගොඩක් ආදරේ නේද? HR ජෝතිපාල කලාකරුවාන්ගේ 39 වෙනි අනුස්මරණ ඉදන ජූලි 7 වෙනි උදෑසන ඔන්න 10ට බොරැල්ලට එන්න කියලා ආදරෙන් ආරාධනා කරනවා කියලා තමයි මැසේජ් එකේ තියෙන්නේ. ඉතින් ඒ දවසේ මර්ධානයේ අබේසිංහරාම් විහාරස්ථානයේ විලිය ආහාර පූජා කරනවා වගේම ඒ වගේම සියලුම ආදරණීය ජෝති රසිකයන්ට සම්පූර්ණයෙන්ම ආදරෙන් ආරාධනා කරනවා කියලා තමයි මැසේජ් එකේ තියෙන්නේ. ඉතින් ඔන්න එහෙම තමයි. ඒ වගේ ගොඩක් වැදගත් දේවල් ගොඩාක් ඒ දවසට වෙනව නේද? ගොඩාක් අය දන්සල් දෙනවා, පින් දහම් කරනවා. ආදරණීය ජෝති වෙනුවෙන් මම ගීසරිත් මතක් කරා. අපිට අපේ කෙනෙක් නැති වුණත් සමහර වෙලාවට අවුරුද්දක් දෙකක් ගියාම මතක වෙන්න පුළුවන්. හැබැයි ආදරණීය ජෝති නැති වෙලා අවුරුදු 39ක්. ඒ 39 පුරාවටම ආදරණීය ජෝති වෙනුවෙන් කොයිතරම්නම් දේවල් මේ රටේ වෙන්නේ නැද්ද නේද? කරන්නේ නැද්ද මිනිස්සු? ඒ තරමට හදවතට දැනිච්ච ආදරයක් තමයි ආදරණීය ජෝති කා තිබුණේ. ඉතින් ලක්වැසි දරන්ගේ හදවත් වසඟ කර ගැයෝගී අපමණයි රන් හදවත් එකතු කර ලොව හැර ගියාද ජෝති. ඔබ 39 වසරකට පෙර ලක්හඬ ඒ මතකයන් යලිත් මතක් කරයි. කුරුණා කටු නායකින් දයානන් තමයි මෙසේජ් කියවල තියෙන. ඉතින් ඔන්න ආදරණීය ජෝති වෙනුවෙන් සංවේදී විදිහට මෙසේජ් කීපයක් මට ඇවිල්ලා තියෙනවා. එහෙම තමයි. කොහොම නැත් අපි hina වෙලා ඉන්න ඕන. ඉතින් තාම මෙසේජ් එකක් කියවුනේ තියාලුවන්ට කියන්නේ 0703935 4 ක්‍රියේටිව් විදිහට මෙසේජ් එකක් කියවන්න. මේ ආදරේ ආදරණීය

0: FM 93.5, FM 93.7, Lakhana, Radio ITN.
1: මහවැස්සත් එක්ක ඔයාගේ නිවස කර්මාන්ත ශාලාව වතුරෙන් පිරිලද ගම් වතුර වැහි වතුර විතරක් නෙවෙයි තියෙන රොන් මඩ ටිකත් ඉවත් කරන හොඳම වතුර මෝටරය Deep Tech Waste Motor Pump අමතන්න 077 777 7374
2: අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි ලොවේ කිරුණ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත

0: இந்த ரேடியோ ITN ராட்டட வக கேன ரேடியோ
1: ஹட்டட தென்ன ஹெங்கிமே ஜீவமான உத்கர்ஷய
2: ஆதரணீய ஜோதி
3: රාත්‍රිය හතයි විනාඩි 39යි වෙලාව ඉදින් ඔන්න අපි ආදරණීය ජෝතිගේ උණුහුමේ තමයි ඉන්නේ ආදරෙන් යන්න දැනේ කරවනැල්ල පැත්තට අදත් ඔන්න වෙනද වගේම ලක්කන ජෝති රාත්‍රියේ සද්දෙට මහනවා මේ මැසේජ් ගෙවන්නේ කරවනැල්ලෙන් අජිත් ඔන්නමයි අජිත් කියන්නේ නෝනා කුමාරී වගේම ශාලුක ඔසන්ත තරුෂ පුතාලා තුන්දෙනාවයි මේලා ජෝති රාත්‍රිය හංගින්න හැමෝමයි ආදරෙන් එකතු කරලා ලස්සන ගීතයක් අහමු ආදරණීය ජෝති කියේ තමයි ඔන්න අපිට අජිත් කියන්නේ ඉතින් ඔන්න අජිත් ඔයාගේ මැසේජ් එක තමයි අපි ඒ විදිහට කිව්වේ ජෝති රැයකට මම උකුවල ගල්ලුවේ හසිත් රුවන් කියලා තමයි ඔන්න අපිට මැසේජ් එක කියලා තියන්නේ. අද අපි අයගේ උපන්දිනේ අපි ජෝති රාත්‍රිය අහනවා. අඳුරේ නිහඬ කවුළුව ළඟ පහන් දැල්වෙන මොහොතක හිතේ සැඟවුණු සියලු පැතුම් ආලෝකයට බාර දෙමි. පහන් එළියසේ ජීවිතේ දීප්තිමත් වේවා. දුක අඳුරක් වී මැකී ගොස් සතුට පමණක් හදවත පුරා. ජෝති රැය කියන්නේ පහන් පත්තු කරන දවසක් නොව අඳුරු සිතුවිරි නිවා දමන යහපත් සිතුවිරි දැල්වෙන පූජනීය මොහොතක්. අවිත එක ඉන්නවා මේ වෙලාවේ කියලා තමයි ඔන්න මැසේජ් එකේ තියෙන්නේ. බෝල අජිත් ඒ වගේම අජිත් සමන් අලාශි හරාජ් ලොකු චූටි අම්මි සුනිල් පුංචි මාමා ඒ වගේම ගම්හාන්ද ගිම්හාන්ද කමන්නේ කොමනත් දුන්න අපි නම් දෙකම කිව්වා ශ්‍රීනාත් ඒ වගේම සීදේවි ජයන්ත ලොලු කඩේ හැමෝම සද්දන ජෝති රාත්‍රිය අහන් ඉන්න වෙලාවේ ආදරණීය ජෝතිර ලස්සන ගීතයක් දෙන්න කියලා තමයි තියෙන්නේ. සියලු දෙනාට සාමයේ සිත සැනසීම සෞභාග්‍ය පිරි රාත්‍රියක් වේවා. ඉතින් ඔන්න අයියාගෙත් උපන්දිනය කියපු හින්දා අපි අයියාට ජෝතිමත් සුබ උපන්දිනයක් වේවා කියලා ආදරෙන් ප්‍රාර්ථනා කරනවා ආදරණීය ජෝති වෙනුවෙන්ම. එහෙම තමයි. ඉතින් මේ රැය ආලෝක වෙනවා ආදරණීය ජෝති ඉඳ නේද? හරි. සුබ ජෝති රාත්‍රියක් වේවා හැම ඉරිදා දිනේකම. රාත්‍රි 7ට ලක්කන ජෝති රාත්‍රිය අහන දොම්පෙන් තමයි මැසේජ් එක එවන්නේ. රඹරන් වන්තේ නන්දිනී සහ නයනානන්ද ඇතුළු සියලු දෙනාමත් ඒ වගේම ජෝති රාත්‍රිය අහන සියලු දෙනාමත් එකතු කරලා ලස්සන ගීතයක් අහමු කියලා තමයි මැසේජ් එකේ තියෙන්නේ. ඉතින් ඔන්න 39 වෙනි අනුස්මරණ දිනයක් තියෙනවා කියලා මතක් කරලා තිනවා ආදරණීය ජෝතිගේ. සුබ රාත්‍රියක් වේවා සියලු දෙනාට. අපි ජෝති රාත්‍රිය අහනවා හැම ඉරිදම. එහෙම කියලා දෙන්නේ මුංකුටුවෙන් විමල සිරි මහත්මයා. මිලානිසා බද්රාදුව ඒ වගේම බිරිඳි අසෝමෙනිකේ ලක්ෂිත මහේෂ් ඒ වගේම යුවින් පුතාවත් කුරුම්පෙල විමල නැන්ද ඒ වගේම ජ්‍යොතිවල මහත්මයාගේ ඕනම ගීතයක් අපිට ලබා දෙන ලම්බුකන වින් මුංකුටුවෙන් තමයි විමල සිරි මහත්මයා අපිට මැසේජ් එක ගවන්නේ. ඉතින් ඔන්න ඕනම ගීතයක් අහන නේද ආදරණීය ජ්‍යොති වෙනුවෙන්. හිටියේමි දෙනෙත අයමින් සතියක්ම පුරා හිමාල සමග ගත කරන්න දෙහෝරා ජෝතිගේ මියුරු ගී පදවැල් අනෝරා වැස්සට තෙමුණු නවතාමේ ඩොරා. ඉමාල්වල්ලි කොහොමද ඉතින්? මොන අපිට ලයිව් එක බලන ගාම මට මැසේජ් එකක් කිව්වා. අදත් ජෝති රාත්‍රිය අහනවා. ඉතින් වෙනද වගේම සුපුරුදු විදියටම ලක්කන ජෝති රාත්‍රිය අහගෙන රේඩියෝ දාලා සද්දෙනම ගෙදර ඉන්න ඇත් එක්ක මේ වෙලාවේ ජෝති රාත්‍රිය අහන ගමන් තමයි මේ මැසේජ් එක කිව්වා කියලා තමයි අපිට ඔන්න කියන්නේ. මැසේජ් ගෙවන්නේ පොළොන්නරුවෙන් මයන්ති අක්කා. මාත්‍යා මහින්දවත් ඒ වගේම දුව සිතුමිවත් ඒ වගේම දරණේ කළ පොලිසිය පුතා සජිත්වත් අම්මා අයියා ඇතුළු පවුලේ සියලු දෙනා මත ආදරෙන් එකතු කරගන්න කියලා තමයි අපිට මයන්තියක කියන්නේ. ඒව තමයි ගෙදර හැමෝමත් එක ආදරණීය ජෝතිව ආදරෙන් අහන් ඉන්න වෙලාවේ. තාම මැසේජ් එකක් කියුවේ නැත්තම් දැන් මේවන්න 0703 93 5 93 7. මේ ආදරේ ආදරණීය ජෝතිගේ.

0: റേഡിയോ ITN രാജ് ബാങ്കുകൾക്ക് സുരക്ഷിത ഭാവയ ഇയലമ റെക്കവറിനെ സമഗിൻ സ്ഥാപന തൻപത്തു സന്ധാ ഇയലമ പൊലിയ RDB ബാങ്കുവിൻ
1: ලොතරැයියේ පෙරලිකරන NLB මෙගා පව තැවැන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පව සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර් රථයක් දිනන ලොකුම සුපිරි තෑග්ග දෙන එකම ලොතරැයිය NLB මෙගා පව

0: ಉತ್ಕರ್ಷಯ
1: ಆದರಣೀಯ ಆದರಣೀಯ ಜ್ಯೋತಿ ಜ್ಯೋತಿ
2: රාත්‍රි 7යි විනාඩි 53 ආදරණීය ජෝතිගේ උණුහුමේ ඉන්න වෙලාව ඉතින් ඔන්න අපි යන්න හදන්නේ කොටිය කුඹුර පැතර අයබෝන්
3: අයබෝනි මල් මහත්තයා
2: කොහොමද ඉතින් ජීවිතේ
3: ජීවිතේ අපි ජෝතිපාල මහත්මයාගේ සින්දුවන් ඉතින් සතුටින් ඉන්නවා
2: එහෙනම් එච්චරයි ඉතින් නේද ආදරණීය ජෝතිගේ සින්දුවක් අහගෙන සතුටින් ඉන්නව නම් මරු හරි ඉතින් සතුටින් ඉන්න අය අතරේ කවුදද ඉන්නේ
3: මම ටිකක් කියමු එකතු කර ගන්නවා මගේ නෝනා සුධර්මා විජේරත්න ලොකු පුතා මහේෂ් දුව සුජීවා සුජීවා බැඳුමයාගේ මහත්තයා සාමික පුංචි දුවක් ඉන්නවා ඒ දුවයි නිමේෂ් සිඳුවර පුතා අපේ පන්සලේ ලොකු හාමුදුරුවෝ පොඩි හාමුදුරුවෝ අපේ පුංචි පුතා ඩමිල් නිසංක ඒ වගේම රෑවිල ගමේ සියලුම දෙනා රෑවිල ඉස්කෝල මහත්තයා කුසුම අම්මා ගැට ඇත්තේ සියලුම ත්‍රිවිල් පාර්කයේ සියලුම දෙනා අනෝන වැඩ කරන ගාමන්ට් එකේ සියලුම දෙනාවත් අපේ දෙකටන ඉන්න බිබිලේද මහත්තයා කියලා අපි බේත් කරන්න යන්නේ බේත් ගන්න හදිස්සියක් වුණාම ඒ වෙද මහත්තයා ඒ වගේ අපේ ඩොක්ටර් කෙනෙක් ඉන්නවා ඩොක්ටර් වයි සුධීර ඩොක්ටර් කියලා කියන්නේ නෑවයි මේ ඔබතුමාගේ කාර්ය මණ්ඩලයත් එකතු කරගෙන
2: ආදරණීය ජෝති ලස්සන ගීතයක් ගහමු නේද?
3: ආහම ජෝතිපාල මහත්තයා ලස්සන සින්දුවක් එයාගේ තලංගම ඩිපෝකේ සියලුම සේවක පිරිසයි අවිස්සයිල් ඩිපෝකේ සියලුම සේවක පිරිසයි අපි එකතු කරගෙන ලස්සන සින්දුවක් ගහමු ජෝතිපාල මහත්තයා.
2: ආයේ දවසකදී මේ ආදරේ බෙදා ගන්න අපිට කතා කරන්න ජෝතිමත් රාත්‍රියක් වේවා.
3: ජෝතිමත් රාත්‍රියක් ඔබටත් එසේම වේවා.
2: ඒ වන්න කොටිය කුඹුරේ ඉඳලා අපි යන්නදන්නේ ගිරුල්ල පැත්තට. රැඟුමට මෙන්ම ගැයුමට එකලෙස ඉඳලා කාගෙත් සිත් සතන් එක ලෙස තුටු කරලා නොමියන මතක සටහන් අප වෙත තබලා වසර 39ත් ලංවිය ඔබ අපගෙන් මෙන් වීලා සඳට මුවා වෙලා ගියත් කොහේ හිටියත් මේ රැය පහන් කරන එක මාලෝකයේ ජෝති එහෙම අපිට කියලවල තින්නේ ගිරිහුල්ලෙන් ශශිකලා ඔන්න ශශිකලා වගේ මැසේජ් එක තමයි අපි ඒ විදිහට කියවිදින් ආදරණීය ජෝති ගැන කවිසිතුවිලි නම් අද කීපයක් අපිට ඇහුණා නේද? හරි. එහෙනම්ද ඔන්න අපි යන්න හදන්නේ පනාකඩුව පැත්තට. පනාකඩුවේ රුවන් අපි මැසේජ් එකක් කියවලා තියෙනවා. ආදරණීය ජෝතිගේ කටහඬට සමකල හැකි කිසිදු හඬක්. හඬක් නේද? හඬක් නැත. හදවත රත්තරන් ජෝති. ලස්සන සින්දුර අපි එකතු කරගන්න ගයනී වගේම සාවිනු චෙනිත් ඔවින් බෙංගමුවෙන් ධර්මසිරි මාවර්ලෙන් රම්යක්කවත මල්ලිකා යුලිනි ලියනගේ මහත්මියවත් හිමාල ඔයාවත් මේ රජ උත්‍රාත්‍රය යන හැමෝමත් ආදරෙන් එකතු වෙලා ලස්සන ගීතයක් අහමු ජූලි 7 දින දන්සල් රැස්තිනවා කියලා තමයි රූපණ කඩිරුවන් අපිට මැසේජ් එකක් දාලා තියෙන ඉතින් නරුවන් එහෙම තමයි හොඳ දේවල් කරන්න නරුවන් හොඳ දෙයක් කරොත් අපිත් අනිවාර්යෙන් අපිට ලැබෙන දේත් හොඳ දෙයක් වෙනවා නේද එහෙම තමයි ආදරණීය ජෝති කියලා තියෙන්නේ සුබ ජෝති රාත්‍රියක් වේවා මට ආදරණීය ජෝති ලස්සන ගීතයක් දෙන්න මැසේජ් එකේ වලදී සිතාරා තාත්තා හේමපාලා අයියා සුරංග ඒ වගේම නැන්දා අමාලි මහත්තයා අරුන් ඇතුළු පවුලේ සියලු දෙනාම ආදරෙන් එකතු වෙලා ලස්සන ගීතයක් අහමු කියලා තමයි මැසේජ් එකේ තියෙන්නේ ඕන ආදරණීය ජෝති වෙනුවෙන් හාර්ඩ් ගොඩක් වේවා දින තින් තෑන්කියු ඔය ආදරේට අයියේ සුබ සන්ධ්‍යාවක් වේවා ඔයාට අපි තුන ජෝතිවල මාත්මේක ලස්සන සින්දුවක් අහන ගමන් ඉන්නේ අපිට ලස්සන සින්දුවක් දෙන්න සින්දු අහන්න එකතු වෙනවා අම්මා ප්‍රියන්දි තාත්තා වොෂින්ටන් නිසල සෙව්වන්දි ශානෝ චමිත් දෙවුලි යෝතිකා කියන්නේ අපි වයික් කාලෙන් ඔන්න වයික් කාලේ ආරු ටික අපි ආදරෙන් එකතු කරගන්නවා ආදරණීය ජෝති වෙනුවෙන් සුබම සුබ ජෝති රාත්‍රියක් වේවා අපිත් ජෝති රාත්‍රිය අහන ගමන් අපි වැවිල පන්සල ගමින් වැවිල යස්ස තිලක මාමත්ත මාමවත් ඒ වගේම අප්පච්චිවත් නැන්දවත් හැමෝම එකතු වෙලා ලස්සන සින්දුවක් අහමු කියලා දැන් මැසේජ් එකේ තියෙන ඉතින් ඔන්න ඊළඟ දවසේ නම් ටිකත් එවන්න අමතක කරන්න එපා ආදරණීය ජෝති වෙනුවෙන් සුබ සන්ධ්‍යාවක් වේවා හිමාල් මල්ලියා අවිත ජෝති රාත්‍රිය අහන ගමන් අපිත් කීිත එකට එකතු කරගන්න කියලා මාතලෙන් කුමාරි එරමුදු කොල්ල තමයි මැසේජ් එක එවන්නේ නයිනි ගාමිණී සුභාෂිනීව ආදරෙන් එකතු කරගන්න කියලා තමයි මාතලෙන් අපිට කුමාරියක් කියන්නේ ඉතින් ඔන්න යාළුවෝ හැමෝම අපි ආදරෙන් එකතු කරගෙන ආදරණීය ජෝතිගේ ගීතයක් අහමු හරියටම තව පැයක් තියෙනවා මේ ආදරේ බෙදාගන්න තම මැසේජ් එකක් කියවපු නැති යාළුවන්ට කියන 0703 93 5 93 හතර මැසේජ් එකක් එවන්න ඒ වගේ 0112 875 766 0112 875 785 විතර අත්‍රි නම් මේ වෙනකන් මේ ආදරේ ආදරණීය ජෝතිගේ

0: FM 93.5, FM 93.7, Lakhanda Radio ITN.
1: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
2: මොබිටෙල්නම් RJ හිස්තැනක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

Lakhanda Radio ITN රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන් අටසි අවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ

0: දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
0: මාක්ස්මන් සමූහ ව්‍යාපාරය වෙතින් ගෙන්වා පිට හරින දැන් නව නිමාවකින් එන ඩෝමාසුවන් ක්‍රී වීකිටීම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අද මම ගන්න 01176779
2: නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුපිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළ කිරි ඇල්වත්ත කිරි
3: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිය ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 13996 අමතන්න
0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය
0: ගොවියා රජු කරවන ගොවි බිමට කතිම සූර්ය බල වතුර මෝටරය ඩීප් ටෙක් සෝලා වෝටර් පම්ප්ස් අදම අමතන්න 071 711 711 1
3: හදට දැනෙන හැඟීමේ ජීවමාන උත්කර්ෂය
0: ආදරණීය ජෝති
4: රාත්‍රී 8:00 විනාඩි 13යි වෙලාව වුණ අපි ආදරණීය ජෝතිගේ උණුහුමේ ඉන්න දෙවෙනි පැය ඉතින් ටික ටික වෙලාව යනවා නේද එහෙම තමයි ජීවිතේ තිතින් ගලන ගඟ කිව්වාගේ කිව්වනේ නේද ඒ වගේ තමයි ගඟ ගලනවා වෙලාව යනවා අපි වයසට යනවා හැම වෙලාවෙම අපි සතුටින් ඉන්නවා ආදරණීය ජෝති ආදරෙන් ප්‍රාර්ථනා කළෙත් ඒකයි ඒ හින්දම තමයි අපි ඔය සතුටින් තියන ආදරණීය ජෝති මේ තරම් ගීත ගොන්නක් අපිට ඉතුරු කරලා ගියේ ඒ ගීත අහන් ඉන්න වෙලාවේ අපි යන්න හදන්නේ ආදරණීය ජෝති ආදරය කරන යාළු ගොඩාක් නම් ටිකක් කියලා තියෙන ගොඩාක් මාදර කිංසිත සිල්ලා වගේම නිතම දේශනායක ගම්පහ මිලිසත ලක්ෂ්මන් ගලගෙදර රදා වඩුන්නේ ගාමිණී වීරසිංහ ශසිකය වගේ මශාන් දුලණි රූපවතී රෝහිණී නයනී කුමාරි නිමල් ලර්නාඩ් ගුණරත්න වගේම කුමාරිවත් ආදරෙන් එකතු කරගන්න කියලා තමයි මැසේජ් එකේ තියෙන්නේ නම් ටික විතරයි ඉතින් එහෙම තමයි නේද නැත්තම් එක්කෙනෙක් හරි අමතක වුණොත් හරි ඉතින් ඔන්න යාළුවෝ ටික අපි ආදරෙන් එකතු කරගෙන දඹුල්ල පැත්තට තමයි යන්න හදන්නේ දඹුල්ල යථා බැඳි වෙවෙන් අමාරේනුකයි වගේම අයියා අක්කා ආච්චි නුවර ලොකු අම්මලා අක්කලා හැමෝම එකතු කරගන්න ජෝති රාත්‍රියක් වේවා කියලා තමයි මැසේජ් එකේ තියෙන්නේ. ඔන්න ඉතින් ඒ මැසේජ් එකේ කලමක්වත් නැහැ දැක්කද? ඒකයි වෙනස. එහෙම කියලා නැදන්නේ කුලියා පිටියේ වැත්තට. ඔන්න පත්‍රිකන ඔයාගේ මැසේජ් එක තමයි අපි කියන හදන්නේ. හිමාලයිය වෙනද වගේම අපිත් ජෝති රාත්‍රිය සවන් දෙනවා. ලස්සන සින්දුවර අම්ම චන්ද්‍රාවදී අක්ක බුද්ධිනී අතුළු ජෝති රාත්‍රියට සවන් දෙන සියලු දෙනාම ඒ වගේම ලක්කඩ හැමෝම ආදරෙන් එකතු කරගමු. පදිරණ තමයි මැසේජ් එක වැනි කුලියා පිටියේ. ඉතින් ඔන්න පදිරණ වගේ මැසේජ් එක තමයි අපි මේ විදිහට කිව්වේ. ඇලියකොඩ වියලකොඩේ කවිෂ තමයි මැසේජ් එක එවන්නේ. අම්මා සිතානි තාත්තා ලිස්ලි. ඒ වගේම අක්කා එහානි අපිටත් ලස්සන සින්දුවක් දෙන්න කියලා තමයි අපිට ඇලියකොඩෙන් කවිෂ කියන්නේ. කවිෂ ඔන්න වගේ මැසේජ් එක අපි මේ විදිහට කියලා යන්න හදන්නේ වෙන්තර පැත්තට. වෙන්තර රෝහලේ සියලුම කාර්ය මණ්ඩලය සියලු දෙනා ජෝති රාත්‍රිය අහන් ඉන්නේ. එවගේම මේ වෙලාවේ බෙන්තර මිරිසතෙන් අශෝක එවගේම විනිතා සුමන නන්දනී රෝහිණී සුනීතා පුෂ්පමාලා ගුණරත්න එයත් ආදරෙන් ආදරණීය ජෝති වහගෙන ඉන්නවා කියලා තමයි මැසේජ් එකේ තියෙන්නේ. ඔන්න අපි එය ආදරෙන් එකතු කරගෙන බණ්ඩාරගම විමලාවත් ආදරෙන් එකතු කරගන්න කියලා තමයි මැසේජ් එකේ තියෙන්නේ. එවගේම වරකකොඩින් නන්ද ඇතුළු සියලු දෙනාමත් පවුලේ හැමෝමත් ආදරෙන් එකතු කරගෙන ආදරණීය ජෝති ලස්සන ගීතයක් අහන්න යන්න වෙලාවේ මේ වෙලාවේ කොළඹ එන කවුද මේ දිනුත? ඔන්න දිනුත ගෙදර අයත් එක්ක කොළඹ එන ගමන් ඉන්න වෙලාවේ ආදරණීය ජෝති වාදරෙන් අහගෙන ඉන්නවා කියලා තමයි මැසේජ් එකක් කියලා දෙන්නේ. දිනුත පුංචි පුතා පරිස්සමෙන් එන්න ඕන. ඉතින් ඔන්න තාතා සඳුන් එවගේම අම්මා රංජනී සුදුවක්කත් එක්ක මේ වෙලාවේ කොළඹ එනවා මාමේ අපි ජෝති රාත්‍රිය අහගෙන කියලා තමයි මැසේජ් එක දෙන්නේ. ඔන්න දිනුත පුතා ඔයාගේ මැසේජ් එක තමයි අපි ඉතින් ආදරෙන් කියුවේ ඉතින් නේද? මේ රටේ අනාගතයනේ ඉතින් දිනුදලා තමයි ඉතින් රටේ අනාගතය බාර ගන්නවල මේ වගේ පුතාලා දුවලා නේද? ආදරණීය ජෝති වාදරෙන් අහන් ඉන්න ඕන. අලුත් පරම්පරාවක් සරසන්න පුළුවන්. නලවන්න පුළුවන්. පරම්පරා ගානක ඇති වෙන්න කීිත කියපු ආදරණීය ජෝති. මේ ආදරේ ජීවමානයි කියන්නේ අන්න ඒ හිඳයි. මේ ආදරේ ආදරණීය ජෝතිගේ.

0: හැමෝ මේකම රේසිකට වාති ඔයා ෆුල් චිල් එකේ බයික් එකේ වයි නේද ගමන
1: කලබල වෙන්න එපා මගේ බයික් එකේ ටයර්ස් සියල් ප්‍රීමියම් රේන්ජ්නේ
0: වංගුණත් වෙට් පාරක් උනත් ෂුවර්ද
1: නැතුව සුපිරි වෙට් ඇන් ඩ්‍රයි ග්‍රිප් නිසා සිරාම කෝනරින් මයි නැතුව එක්ස්ට්‍රා මයිල් යන්න පුළුවන් නොනවති උපරිම මයිලේජ් එකක් සහ එක්ස්ට්‍රා ඕඩිනරි පර්ෆෝමන්ස් එකක් දෙන සුපිරි ප්‍රීමියම් ලුක් එකක් සියල් ග්‍රිප් X5 සහ සුම් X5 සියල් දරෝඩි සුවර්ස්
2: ලොකයා මාරෙ වෙනනේ ඌනේ ඩොක්කි කිව්වානේ මට මෙමරි ලොස් කියලා
3: මෙමරි ලොස්
2: කෝල්ද ඩොක්ටර් යාරු සුන්නදු මම කිරිති බුන්නේ යා සීනි වෙනනේ මුකු තතපය වෙඩ කරන්නේ යා මට සුපුරි ඩොක්ටර්නේ ඩොක්ටර් හරියටම කියලා දිනවානේ
1: hina baby sindu ahanna FM 93.5 FM 93.7 හැන්දෑවේ 4 වෙද්දි ටියුන් කරලා තියාගන්න
0: Evening Drive with Chamit and Charu
1: Sama Anugrahaya
0: Marksman සමූහ ව්‍යාපාරයේ විතින් ගෙන්වා අපිට හරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වයංක්‍රීය වීකිටීම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අද මම තන 01176 679 579
4: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පත සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
1: ලක්කඩ
5: YouTube channel එක දැන්ම subscribe කරන්න.
1: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්කඩ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්කඩ. උත්කර්ෂය
5: ආදරණීය ජෝති
6: රාත්‍රියටයි විනාඩි 26යි. ඉතින් ඔන්න අපි යන්න හදන්නේ තෙල් දෙනිය පැත්තට. අයිබෝවන් අපිට පොඩ්ඩක් ඇහුණ මදි වගේ. හරි සුමරත් මහත්මයා, ඉතින් කොහොමද ජීවිතේ? ඉතින්
7: ඉතින් අපි ජෝති පාලගේ 39 වෙනි සංවාසයේ අපි එදා ඉඳන්ම අපි දුකෙන් ඉන්නේ. අදවත දුකෙන් ඉන්නේ.
6: ඒ වුණා මන්නම් කියන්නේ ආදරණීය ජෝති වෙනුවෙන් අපි දුක් වේතුනේ ආඩම්බර වුණා මැති නේද?
7: ඔව්.
6: ඒ තමයි අපිට කොයිතරම් දේවල් නම් දායාද කරලා ගින් තියනවද? හරි, ඉතින් අපි ආදරෙන් එකතු කරගන්න කාවද කියලා කියමු.
7: මම ගීතයට එක්කා කරවන්න බතු ඥානත් මාත පෙරස ඔල්ගොල්ලෝ ඥානත් එක්කෙන් ගමන් රත්නාට ඔස්කෝල උඩ පිටේ ගෙපස්සෙන් අලංගු රත්න කාංග රත්තර තමන් අලංගුට මේක මුකස් එන්නේ විපට දක්න කරුදුරු කුමකස් කියන බැරම
6: එතුමාව ටික ටික ඇහෙන්නේ නැතුව කියා නේද? එහෙම තමයි. ඉතින් කොමුණත් ඉතින් ටිකක් හරි කතා කරානේ. හරි. ඉතින් ඔන්න තාම මැසේජ් එකක් කියවපු නේද? යාළුවන්ට තමයි මේ කියන්නේ. 0.7.3.93.5.94 ක්‍රියේටිව් විදිහට මැසේජ් එකක් කියවන්න ආදරණීය ජෝති වෙනුවෙන්. අපි WhatsApp chat එක පැත්තට යන්න හදන්නේ. ඔන්න බෙල්ලන්තොට අරලිය පටුමගෙන් කාන්ති ඇන්ටි අපිව ආදරෙන් අහන් ඉන්නවා කියලා තමයි මැසේජ් එකක් කියවලා තියෙන්නේ. ඔන්න ආදරෙන් එකතු කරගන්නවා ඊළඟ ගීතේ කාන්තෙන්ටි ඔයාව ආදරණීය ජෝති වෙනුවෙන්. ඒ වගේම තමයි ඔන්න මැසේජ් එකක් කියවලා තියෙනවා අපිට තිසනී රෙහන්සා. මේ වෙලාවේ ආදරණීය ජෝතිව ආදරෙන් අහන් ඉන්නවා ලයිසියම් බාලිකාවක් ඇය. යාළුවෝ ආදරෙන් එකතු කරගන්න කියලා තියෙනවා අනුති, ඒ වගේම අකේන්‍යා, ඒ වගේම දුලිනි. ඉතින් ඔන්න ආදරෙන් අපි යාළුවෝත් ආදරෙන් එකතු කරගෙන මේ අනාගත පරම්පරාව තමයි ආදරණීය ජෝති වෙනුවෙන් නේද? මේ රටේ මේ කලාව මේ විදිහට ආදරය කරන ආදරණීය ජෝතිර ආදරය කරන ඉන්න අලුත් පරම්පරාව තමයි මේ විදිහට මැසේජ් කරන්නේ අපිට. ඉතින් හරිම සතුටුයි, හරිම ආදරෙයි. ඒක තමයි වෙන්න ඕන. එහෙම කියලා කටගන්න හම්බුනේ තවත් WhatsApp එකේ ෆොටෝ එකක් කියවලා තිනවා. හිමාල් මාමේ ආදරණීය ජෝතිට අපි හරිම ආදරෙයි කියලා අත්අකුරෙන් ලියපු ෆොටෝ එකක් තමයි වෙලා තියෙන්නේ. සුභම සුභ ජ්‍යෝති රාත්‍රියක් වේවාදත් හැමදාම වගේම ජ්‍යෝති රාත්‍රිය අහනවා කඹුරාපොළ ගමේ ඉඳන් චමල්ෂා දුවයි අම්මයි. ඔන්න චමල්ෂා දුව ඔයාගේ ෆොටෝ එක තමයි හිමාල් මාමා දැක්කේ මොදේ. හරි. ඉතින් ඔන්න ආදරෙන් වෙලාවේ ජ්‍යෝති රාත්‍රිය එකතු කරගන්න කියලා තමයි මැසේජ් එක දීන්නේ. ජ්‍යෝතිපාල මහත්මයාගේ ඕනම සින්දුවට අපිව එකතු කරගන්න දෝණිගේ අදහසක් තමයි මේ. ඒක තමයි දෝණිගේ අදහසක්. හරිම ලස්සනයි ජ්‍යෝති රාත්‍රිය. ලක්කඩට සුපතනවා කියලා පැන්සලෙන් ලියලා කොලයක් කඩලා තමයි ලියලා තියෙන්නේ. කොහොම වුණත් ඒ තමයි ආදරණීය ජ්‍යෝතිර දෙන ආදරේ, ලක්කඩට දෙන ආදරේ. ඉතින් දුව බොහොම ස්තුතියි. ඔන්න ඉතින් තාම මැසේජ් එකක් කියවුණේ තියාලවන්ට මේ කියන්නේ 0703 93 5 93 4 ආදරණීය ජ්‍යෝතිර ලස්සන කිය. ලස්සනට ක්‍රියේටිව් විදිහට මැසේජ් එකක් කියවන්න. මේ ආදරේ ආදරණීය ජ්‍යෝතිගේ

0: ಉತ್ಕರ್ಷಯ
1: ಆದರಣೀಯ ಆದರಣೀಯ ಜ್ಯೋತಿ ಜ್ಯೋತಿ
2: ಯಟಾಯಿ ವಿನಾಡಿ 39 වෙලාව ආදරණීය ජෝතිගේ උණුහුම අපි ඉන්න වෙලාවේ යන්න හදන්නේ බදුල්ල පැත්තට. ඔන්න අයිබෝවන්.
3: අයිබෝවා ජෝතිමත් සුබ රාත්‍රියක් වේවා ආදරණීය ඔබට.
2: කොහොමද ඉතින් ජීවිතේ?
3: හොඳින් ඉන්නවා.
2: බදුල්ලට
3: අහගෙන ඉන්නවා දැන්.
2: බදුල්ලට මේ දවස්වල වහිනවද? බදුල්ලට මේ දවස්වල වහිනවද කොහොමද?
3: අපිට
2: රැස්ස නෑ
3: පායනවා. සුබ උපන්දිනයක් වේවා කියලා සුබ පතනවා. පුංචි ඥානා කුමාරි පෙරේරා, ඉශාන්ති අල්විසි, හෙනෙට්ටු, නිෂින් යෝහන්සා සුබ පතනවා. වීටයට එකතු කර ගන්නවා මාජි කල්දීරා, ආනන්ද කල්දීරා, ප්‍රසාද් කල්දීරා, වර්කාපල පාතිමා, ඉන්ද්‍රාණි, ජගත් චන්දසිරි, අනිල් මෙන්දිසි, කිංසිරිද සිල්වා, තිලක් මංචනායක, තිලක සිරිද සිල්වා, සුමන රත්න, කොමුදිකා බේනරගන්න. ITN නාලිකාවේ සියලුම දෙනාවක් ගොඩාක් ආදරෙන් එකතු කර ගන්නවා. විශේෂයෙන් 11ට ITN නාලිකාවේ ඉන්න ආදරණීය යාළුවෝ දෙන්නවත් ආදරෙන් එකතු කර ගන්නවා.
2: හරි, ඉතින් ආයෙත් දවසක
3: ආව ලබා දුන්නට ගොඩාක් ස්තුතියි. ජෝතිමත් සුබ රාත්‍රියක් වේවා.
2: සුබ රාත්‍රියක් වේවා. ජෝතිමත් රාත්‍රියක් ඉතින් වේවා. එවනමයි ආදරේ අපි නේද බෙදාගන්නේ. හරි, ඉතින් ඔන්න අපි අනගන චැට එක පැත්තට. අයියේ නකවිට අපිත් ජ්‍යොතිරාත්‍රිය අහගෙන ඉන්නේ. අපිත් ලස්සන සින්දුවකට එකතු කරගන්න මේ මැසේජ් එක එවන්නේ අශ්වින් නේද? ඔන්න අශ්වින් වාගේ මැසේජ් එක තමයි අපි මේ විදිහට කියන්නේ. සුබ ජ්‍යොතිරාත්‍රියක් වේවා. ගිරිදලෙන් අනුපම තමයි මැසේජ් එක එවන්නේ. වෙනද වගේම අපිත් ඔන්න ජ්‍යොතිරාත්‍රිය අහන් ඉන්නේ. අම්මා චන්ද්‍රලතා, ඒ වගේම මහත්තයා දිනුක, අක්කලා ධම්මිකා නයනී, ඒ වගේම අයියා සමන්ත, ඉතින් එයාලගේ හැමෝගේම බබාලයි නේද? තරුස් ජමිදු නිතුක යනුෂ්, ඒ වගේම හස්මා එත්බිනි, ඒ වගේම පොඩි අක්කලා දෙන්න තිරිනි දිරිනි, හෙට එයාලා දෙන්නගේ උපන්දිනේ. මොන අපි එන ජ්‍යොතිමත් සුබ උපන්දිනයක් වේවා කියලා ආදරෙන් ප්‍රාර්ථනා කරනවා ආදරණීය ජ්‍යොති වෙනුවෙන්. ඉතින් මේ හැමෝම අපි ආදරෙන් එකතු කරගන්නවා ආදරණීය ජ්‍යොතිකේ ඊළඟ ආදරණීය ගීතයට. අයියා අපි ගලේ වෙලින් හැමදාම ලක්කඩ ජ්‍යොතිරාත්‍රිය අහන අම්මා සමන්ලතා, තාත්තා කේබී, ඒ වගේම ලොකු දුව හිමාෂා, තමාෂා පොඩි දුව, ඔන්න පොඩි දුවයි ලොකු දුවයි අම්මාව තාත්තව ආදරෙන් එකතු කරගන්නවා ආදරණීය ජ්‍යොති වෙනුවෙන්. ඉතින් ඊළඟ ගීතයට නේද? ජ්‍යොතිරාත්‍රියක් වේවා. අපි ජ්‍යොතිරාත්‍රිය අහන් ඉන්නේ පවුලේ හැමෝම. සින්දුවක් ඕනේ. නිට්ටමෙන් තමයි මැසේජ් ගෙවන්නේ විහංගි. ඔන්න විහංගි වාගේ මැසේජ් එක. අම්මා රසික, ඒ වගේම තාත්තා අශෝක, අයියා රුහුණු කැම්පස් එකේ අයියවත් එකතු කරන්න සින්දුවක් ඕනේ. අයියා හංසක, ඔන්න හංසක වාවත් ආදරෙන් එකතු කරගන්නවා ආදරණීය ජ්‍යොති වෙනුවෙන් ඊළඟ ගීතයට. එහෙම කියලා අපි අනදන්නේ දිවුල පිටියේ පැත්තට අකුල අකිලගේ නේද? අකිල මදුශංකගේ මැසේජ් එක කියන දන්නේ. මාමේ අපි හැම ඉරිදම ජ්‍යොතිරාත්‍රිය අහනවා. අම්මා සවන්ලතා, තාත්තා රංජිත් ධර්මසිරි, ඒ වගේම අයියා ඉෂාන්, ඒ වගේම ජ්‍යොතිරාත්‍රිය අහන හැමෝමත් මාමේ ඔයාව තාදරෙන් එකතු ලස්සන ගීතයක් අහමු කියලා තමයි අපිට අකිල කියන්නේ. ඔන්න අකිල ඒකේ නේද? ඔන්න අකිල වගේ මැසේජ් එක තමයි පුතේ අපි මේ විදිහට කිව්වේ ආදරෙන්. සුන්දර ජ්‍යොතිරාත්‍රියක් වේවා හිමාල් මල්ලි. මාවර්ලෙන් රම්ම තමයි මේ මැසේජ් කියවන්නේ. අර ගීතේ එකතු කරගන්නවා මහත්තයා නිමල්, ඒ වගේම පොඩි පුතා කුෂාන්, ලොකු පුතා නිරෝෂ, දුව සඳලී, ගොම්බැදල නංගි, මැනික, එයාගේ මහත්තයා දුව, ඒ වගේම පුතාලා දෙන්නවත් පනාකඩේ රුවන් මල්ලිවත්, ලොකු අයියා, ඒ වගේම මේ වෙලාවේ ජ්‍යොතිරාත්‍රිය අහන හැමෝම ආදරෙන් එකතු කරගන්නවා කියලා තමයි මැසේජ් එකේ තියෙනවා. රම්මක්කගේ මැසේජ් එකද අපි ඉදිරියට කියුවේ. ඉතින් තව පුංචි වෙලාවක් තියෙනවා අපිට මේ ආදරේ බෙදාගන්න. ඉතින් වෙලාව ටික ටික යනවා නේද? කොහොමවත් අපි සතුටින් ඉන්නකොට අපි ආස දේවල් අහනකොට අපිට වෙලා යන දැනෙන්නෙම නැහැ නේ. ඒක තමයි විශේෂත්වය මේ ආදරේ ආදරණීය ජෝතිගේ.

0: ලකන්න රේඩියෝ ITN
1: ඔබ වාහනේ ගමන් කරන සෑම විටම ආසන පටි පැළඳ ගන්න. ආසන පටි ඔබේ ජීවිතය බේරා ගැනීම සඳහා පමණක්ම නොවේ. ඒවා ඔබ වීරයන් බවට පත් කරයි.
0: ටේකියා සුරකින් මගතොට
2: නොකරයේ පෙරලි කරන NLB මෙගා පව දැවන්ත මෙගා සුපිරි ටැග්ගට අමතරව රුපියල් කෝටියක පව සුපිරි ටැග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්ගට සුපිරි මෝටර් රථයක් දිනන ලොකුම සුපිරි ටැග්ග දෙන එකම ලොතරැය NLB.

0: ලක් හඬ රේඩියෝ ITN රටට වග කියන රේඩියෝ හදට දැනෙන හැඟීමේ ජීවමාන උත්කර්ෂය
1: ආදරණීය ජෝති
2: රාත්‍රී 8යි විනාඩි 53යි වෙලාව. එහෙම කියද්දි නම් ඉතින් පොඩ්ඩක් ඉතර හිතට දුක දැනෙනවා නේද? පුංචි පුංචි දුක් වෙනවා ඉතින් එහෙම තමයි නේද? හරි අපි ඔන්න ගණේමල වැතර තමයි යන්න හදන්නේ. අයබෝන්.
3: සුබ සන්ධ්‍යාවක් වේවා මේ ඉමල් මාත්‍ය.
2: ඉතින් කොහොමද ජීවිතේ?
3: සාත්‍යක් වේවා.
2: ඔබ තමයි ඕක තමයි කියන්නේ ලැබීම කියලා ජීවිතේ නේද? කොහොම හරි අද මුලින් කතා කරලා අහිමි වෙච්ච දේ දැන් ලැබුණා. හරි ඉතින් සතුටුයිද?
3: සතුටුයි දැන් මේ මට ඉස්සෙල්ලාම කියන්න තියෙනවා දැන් උතුංග දේයදාරි අපේ අසහාය ගායක එච්.ආර්. ජෝතිපාල මාතතම හැමදාම ඒ ගායක තාමත් ඒ කියන්නේ ළමා මේ තරුණ මාළු කාගෙත් ගායක එච්.ආර්. ජෝතිපාල ඒක කවදාවත් වෙනස් වෙන්නේ නැහැ. ඉතින් අපි මේ ආත්මෙත් අපල සතර සරණතුරා හිමාල් මහත්තයත් එක්ක ජෝතිරාත්‍ය හමු වේවා කියලා ප්‍රාර්ථනා
2: ඔබ ඉස්තුතින් ඒ ප්‍රාර්ථනා නම් අපි කවදා ආදරෙන් එකතු කරන්නේ ආදරණීය ජෝති වෙනුවෙන් ඊළඟ ගීතේර අවසන් ගීතේර
3: මගේ පුතා ගන්නවා මේ මගේ පුතා සුදස්සන් දේශප්පිය නදී සානි ආගුත්තාන දුව එතකොට අපේ ඉමුල්ගොඩ නිමාවසිල්ලා එකතු කරගන්නවා ඉමුල්ගොඩින් පියතිලක රාජපක්ෂ ජයතිලක රාජපක්ෂ දේමතිලක රාජපක්ෂ ඥානරාජපක්ෂ රජවත්තෙන් මංගලික රාජපක්ෂ රත්නායි එතකොට ගණේමුල්ල කළුවල පාරේ ජගත් සොත්තුකඩේ ජගත් එකතු කරගන්නවා එකතු කරගෙන ඉතින් අපි ඔබතුමාත් එකතු කරගෙන ලස්සන ගීතයක් අහමු දැන් අන්තිමාරි මම නවාගත්ත රයි කළා ඉතින්
2: ඒකනේ කියන්නේ ඉතින් එහෙම තමයි ජීවිතේ උත්සාහවන්ත වුණොත් වරදින්නේ නැහැ පහුබලින්න එපා හරි ජෝතිමත් රාත්‍රියක් වේ ඉතින් අපි ආයෙත් දවසක
3: මේ අපිට ගායක ඉන්න නැහැ ඉතින් දෙදක් සුව වෙන අහනකොට
2: ඒකනේ ඒ සුවේ හදවත සනසාලන හඬ නේද? ඉතින් අපි ආයෙත් දවසක මේ ආදරේ බෙදාගෙන කතා කරමු. ජෝතිමත් රාත්‍රියක් වේවා.
3: ඔව් ඔබතුමාලා ජයෙන් ජයම
2: වේවා. හදවත සනසාලන හඬක් ඉතින් මනස සුවපත් කරන ලෙඩ දුක් සුවපත් කරන හිත සතුටින් තියන්න පුළුවන් හඬක් අවියා නෙමේ පැය දෙක. හිත රාත්‍රියේ 7:09 කියන්නේ ඉතින් එහෙම වෙලාවක්. යනදන්නේ ටිකක් දුරකට ඉතාලියේ ඉඳලා අපි මේ වෙලාවෙ අහන් ඉන්නවා කියලා තමයි මෙන්ඩිස් මැසේජ් එකක් දාලා තිනේ. ඔන්න මෙන්ඩිස් ඔයාගේ මැසේජ් එකට බොහොම ස්තුතියි. ඉතින් ඔන්න ඔයාගෙනම අනිවාර්යෙන්ම කියන්න ඕන කියලා හිතුණා. ඉතින් ඔන්න මෙන්ඩිස් පරිස්සමෙන් ඉන්න ඕන. රාජාධිනීට යන්න ඉතාලි ඉඳලා කෙරීම. 39 වසරක නොව කොතරම් කලක් කියද රන් මිනි මුතුමැණික් අගේ අඩු නොවේ. එහෙමයි කියලා තියෙන. ආදරණීය ජෝතිගියා අගයත් අඩු නොවේ වැඩි වේ. ජූලි 7 වෙනිදාට ජෝතිගේ 39 වෙනි අනුස්මරණ දිනය සීකරමින් තමයි එච්.එම්. විජේසිංහ රාජාංගනින්ද මේ මැසේජ් එක එවන්නේ. ඒක තමයි ඇත්ත. ඒක තමයි අපේ හදවතට දැනෙන අපි හැමෝම බලාපොරොත්තු වෙන ඇත්ත. සුබ සුබ ජෝති රාත්‍රියක් වේවා තලාවේ හිරිගොල්ලා ගමින් තමයි මේ ප්‍රදාස මේ මැසේජ් එක එවන. අද ලස්සන සින්දුවර එකතු කර ගන්න අපිව. අපේ ගමේ දිසානායක සහ ලලිතා ඇතුළු පවුලේ සියලු දෙනාම ඒ වගේම ලස්සන නෝනා සීතයි. ඒ වගේම මිනිබිරිය බිනායයි. මුණුබුරා මිහෙන් ඒ වගේම දරුවෝ මුණුබුර ඔක්කොම පුතේ ඔයා පත ආදරෙන් එකතුගෙන ඒ කියන්නේ හිමාල් පුතාව ආදරෙන් එකතුගෙන ලස්සන ගීතයක් අහමු කියලා තමයි මැසේජ් එකේ තියෙන්නේ. සුබ රාත්‍රියක් වේවා. සන්ධ්‍යා තමයි මේ මැසේජ් එකේ වෙල් තියෙන්නේ. මගේ පළවෙනි මැසේජ් එක මේ ජ්‍යොති රාත්‍රියේ ලැබෙන ජ්‍යොති රාත්‍රිය අහන සියලු දෙනාම එකතු කරගෙන ලස්සන සින්දුවක් දෙන්න. ඉතින් ඔන්න සන්ධ්‍යා කොහෙන්ද මේ වෙලදින් මැසේජ් එක? මට හිතෙන්නේ බටපොල වගේ තමයි මට පේන්නේ. කොහොම වුණත් කවන්නයි ඉතින් ඔන සන්ධ්‍යා වගේ මැසේජ් එක තමයි අපි එහෙම කිව්වෙ. ඉතින් මැසේජ් ගොඩාක් අතරේ පළවෙනි මැසේජ් එක කියවන්න හිතුණා හිමාල්ට. අද දවසේ අවසන් මැසේජ් එක විදියට. කොහොම වුණත් ආදරණීය ජෝති අපිව දාලා ගිහිල්ලා වසර 39ක් කියලා තව දවස් දෙකකින්. හිතට දුකයි අද හො නැති එකට. නමුත් හදවතින් අපි සතුටු වෙන්න ඕන. ආදරණීය ජෝති අපි වෙනුවෙන් ගොඩාක් දේවල් ඉතුරු කරලා ගිහින් තියෙනවා. ඔබේ ජීවිතයේ ඕනම හැඟීමකට ආදරණීය ජෝතිගේ හඬවට ආදරණීය ජෝතිගේ හඬ ඔබේ හදවත ළඟම තියවි. ඉතින් මැණික් ඕනෑතරම් දෙවුනට ඉතින් අපි ආලා තියෙන විදියට නිල්මැණික් ටිකක් අඩුයි හොයාගන්න. මේ රටේ කොයිතරම් ගස් තිබුණත් සඳුන් ගස් ටිකක් අඩුයි නේද? ඒ වගේ තමයි මිනිසුන් කොයිතරම් හිටියත් සැබෑ මිනිස්සෙක් හදවතේ රැඳෙන මිනිස්සෙක් බිහි වෙනවා හරිම අඩුයි. වසර 39කට පෙර අපිව දාලා ගියපු මේ මිනිස්සයා ආදරණීය ජෝති හදවතේ රැඳේවි. ඒ මතකයන් අපේ හිතේ රැඳේවි. අපි සුවපත් කරාවි. ඔහුට අපි ණයගත්. ඒ ණය හදවතේ රැඳේවි. තියේවි. ඉතින් හරිම දින හදකින් එන්න පරිස්සමෙන් සතුටින් ඉන්න. ඔබේ ජීවිතය ආදරණීය ජෝතිගේ ජීවිතය වගේ හදාගන්න ඕන. සුබම සුබ ජෝති රාත්‍රියක් වේවා. මම හිමාල්. මේ ආදරේ ජීවමානයි. මේ ආදරේ ජීවමාන ආදරේ ආදරණීය ජෝතිගේ.

0: සසර මග පින්පුරන ඔබ සිත නිවන බුදු බණ දායකත්වයේ සඳහා විමසන්න 0777 273 454 සිහිනක තනි වෙලා.
1: ඇත්තටම අයියෝ මාව මේ වගේ තැනකට එක්කන් ආවේ?
2: මම මෙතෙන්ට ටික කාසි. හරි නිස්කලංක.
1: ඇත්තටම මෙතෙන් නිස්කලංකයි තමයි. හැබැයි අපිට ඇවිදින්න යනවා නම් මීට වැඩිය ලස්සන තැන ගොඩාක් තියෙනවා.
2: ඒ වුණාට මම මෙතෙන්ට හරි ආසයි. මෙතන තමයි මගේ ෆස්ට් ගර්ල් ෆ්‍රෙන්ඩ් මට ආදරේ කියලා.
0: තිමිර උඩුමත් අධ්‍යක්ෂණයක්.
1: ඒ වුණාට මට බොයෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නවා. මට එයාට බොරු කරන්න බෑ නේද?
2: මං කියන්නේ එයාට බොරු කරන්න. මං කියන්නේ මට ආදරේ කරන්න කියලා විතරයි.
1: අපි බලමු කොෂණා.
0: සතියේ දිනවල රාත්‍රී 8:30ට

ආණ්ඩුව හොඳයි කියන ගායන හැකියාව උරගා බලන්න තරගකාරී වටේක රින්දනය සමග ගම්බට රටට ලොවට ඇහෙන්න ගයන්න

0: Radio ITN රටට වග කියන රේඩියෝව.
1: අයිබෝන් වාසනාවන්ත රාත්‍රියක්. දැන් වෙලාව හරියටම රාත්‍රී 10යි. අද දවසේ මෙමෙල දීගත් ලොතරැයි පත් අතර ගන්න. මහජන සම්පත අද සම්පත NLB ජය මෙගා පව ධන නිධානය හඳහන ගොවිසත වගේම සුබ දවසක් ලොතරැයි අතර ගන්න. මේ තමයි ඔබේ ජයග්‍රහී ප්‍රතිඵලය හෙන වෙලාව.
2: නිරන්තර උත්සාහය තුළින් ඔබ වාසනාව කරා රැගෙන යන හොඳම වේලාව. වාසනාවේ සුබ අඩහෝරාව NLB ජාතික ජයවරණේ අදත් වාසනාවන්ත ලොතරැයිපත් 8ක් තුළින් සුපුරුදු ඔබේ ජය හිමි කර දෙන්න අපි සූදානම්. අදද මේ වාසනාව පිළිබඳ පරිගණක නිල වාර්තාව ලබා දෙන්නේ පරිගණක නිලධාරී චමිත පුෂ්පකුමාර මහතා. හඳුනාගනිමු දවසේ අධ්‍යක්ෂණ මණ්ඩලය. මුදල් අමාත්‍යාංශයේ කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ JI රත්නායක මහත්මිය, ජාතික ලොතරැයි මණ්ඩලයේ අධ්‍යක්ෂ FPD ප්‍රියාණී පතිරණ මහත්මිය, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සරච්චන්ද්‍ර ගුණතිලක මහතා, ජාතික විගණන කාර්යාලයේ විගණන අධිකාරී NN ගම්කොටගේ මහත්මිය. එහෙනම් අද ඔබට මුලින්ම වාසනාව NLB ජයින් ආරම්භ කරන්න අපි සූදානම්. අතට සල්ලි වෙනුවෙන් NLB ජය තුලින් දැන් සෑම දෙදා දිනකම සන්නිතේ බෝනස් සංඛ්‍යාව ගල්පා ගැනීමෙන් රුපියල් 10,000 මුදල් ත්‍යාගවලට ඔබට වැඩි හිමිකම් කියන්න පුළුවන්. එහෙනම් මේ සියලුම වාසනාව ඔබට හිමිවයි ප්‍රාර්ථනින් අපි සූදානම් ආරම්භ කරන්න. NLB ජය වාසනාවන්ත දිනුම් ඇතීම 507. NLB ජය දිනුම් ලැබීම තුලින් ඔබට වාසනාව උදා කරගෙන ජයග්‍රහණ ඉංග්‍රීසි අක්ෂරය සමග ජයක හතර දැන් හොරා ගන්නවා. වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය B ජය අංක 3.4. රුපියල් 10,000 මුදල් ත්‍යාග ඔබට මිතර දෙන සන්දේ බෝනස් සංඛ්‍යාවයි අපි තෝරා ගන්නවා. අද සන්දේ බෝනස් අංකය 4769. අපේ ශ්‍රම බලකාය අපේ ශක්තියයි. ජාතික ශ්‍රම බලකායට සුබසාධන සලසන ශ්‍රම වාසනා අරමුදල වෙනුවෙන් රජ ඒකාබද්ධ අරමුදලට දායක වන ඔබේම ලොතරැයි NLB ජය තුළින් මෙවසරට රුපියල් 105 ත්‍යාගලාභින් 238ක් වගේම රුපියල් 50,000 ත්‍යාගලාභින් 6,097ක් පිහි කළා. අදත් NLB ජය තුළින් රුපියල් 105කට හිමිකම් කියන වාසනාවන්තෙක් සමත් වෙනවා. ලොතරැයි පත අලෙවි කරනවා වසන්ත ජයවීර වැල්ලිගම අලෙවි නියෝජිතවරයා. එවගේම රුපියල් 50,000 මුදල් ත්‍යාග වාසනාවන්තයන් 31 දෙනෙකු අතර අද දවසේ අපි බෙදා දුන්නා. එවගේම සන්දේ බෝනස් සංඛ්‍ය ගලපා ගැනීමෙන් රුපියල් 10,000 මුදල් ත්‍යාගවලට හිමිකම් කියන අදත් වාසනාවන්තයන් 55 දෙනෙක් සමත් වෙනවා. ඒ අනුව අද දවසේ වාසනාවන්තයන් 65,575 දෙනෙකු අතර අපි බෙදා දුන්නා රුපියල් 62,23,570ක මුදලක්. තවත් තෑගේ වැටි උන නියත ධනයෝගේ හතහන 1548 වන දිනු මැදි ආරම්භ කරන්න අපි සූදානම්. එහෙනම් අතර අරගන්න ඔබ මිලදේගත් හඳහන උතරයි පා. NLB හතහන දිනු මැදීමෙන් ඔබට වාසනා උදා කර දෙන ජයග්‍රහී ලග්නය දැන් අපි තෝරා ගන්නවා. අද වාසනාවන්ත ලග්නය තුලා. දෙවන යන්ත්‍රයේ තුලින් ඔබට වාසනා උදා කර දෙන ජය අංක 4 තෝරා ගන්න අපි සූදානම්. මුලින්ම ඔබට වාසනා උදා කර දෙන පළමු අංකය අංක 16. ඔබේ වාසනාව වෙන්නේ දෙවන ජය අංකය තෝරා ගන්නවා. දෙවන ජයග්‍රාහී අංකය අංක 35. අංක දෙකක් තෝරගෙන අවසන් මේ ඔබේ වාසනාව වෙනින් තෝරා දෙන ජයග්‍රාහී තුන්වන ජය අංකය. වාසනාවන්ත දෙවන ජය අංකය අංක 17. අංක 16, 35, 17 අවසන් ජයග්‍රහී අංකය දැන් අපි තෝරා ගන්නවා. වාසනාවන්ත සෙව්වන ජය අංකය අංක 20. අපේ රටේ උදව් අවැසිම සමාජ කොටසක් වෙත සත්කාරක මෙහෙවරක යෙදෙන්නට පිහිට වූ සමාජ සේවා අරමුදල වෙනුවෙන් රජ ඒකාබද්ධ අරමුදලට දායක වන හතහන උතරයෙන් මෙවසරට සුපිරි ත්‍යාග 7ක් වගේම 110 ප්‍රථම ත්‍යාග ලාභින් 128ක් බිහි කළා. බලමු අද හතහනින් ඔබ වාසනාව දිනාගත් ආකාරය. බොහොම ස්තුතියි. අදත් NLB හඳහන වාසනාවන්ත දිනුම් ඇදීම තුළින් වාසනාවන්තයන් 115,452 අතර අපි බෙදා දුන්නා රුපියල් 70,97,400ක මුදලක්. හෙටත් NLB හඳහන ඔබේ වාසනාව වෙනුවෙන්ම තිළිල කරනවා රුපියල් 42,24,413.70ක මුදලක්. දිනපතාම ඔබේ කෝටිපති සීන හැබෑ කර දෙන සත් දිනව ජය නියත ගොවිසෙත 4,481 වන දිනු මැදීමයි දැන් ආරම්භ වන්නේ. එහෙනම් අපි ආරම්භ කරමු දිනු මැදීම. එන්.එල්.බී. ගොවිසෙත දිනුම් බැඳීම තුළින් ඔබට වාසනාව උදා කර දෙන ජැක් රහින් දිසි අක්ෂරය දැන් අපි තෝරා ගන්නවා. අද වාසනාවන්තින් දිසි අක්ෂරය ටී. දෙවන යන්ත්‍රය තුළින් ඔබේ ජය තහවුරු කර දෙන වාසනාවන්ත ජයංක හතර තෝරා ගන්න අපි සූදානම්. අද වාසනාවන්ත පළමු ජය අංකය අංක 35. ඔබේ වාසනාවෙන් මින් දෙවන ජය අංකයයි දැන් අපි තෝරා ගන්නේ. ජයග්‍රහී දෙවන ජය අංකය අංක 77. අංක දෙකක් තෝරගෙන අවසන් අංක 35 අංක 77 මේ ජයග්‍රහී තුන්වන ජය අංකය. වාසනාවන්ත දෙවන ජය අංකය අංක 71. මේ සියලුම තෝරා ගැනීම එක සිවන ජයංකය ගලපා ගත්තොත් සුපිරි ත්‍යාගයට ඔබට හිමිකම් කියන්න පුළුවන්. එවැනිම සිවන ජයංකයයි දැන් අපි තෝරා ගන්නේ. අද අවසන් ජය අංකය අංක 37. කෘෂිකර්මාන්තයේ නගා සිටවන දායකවන ගොවින්ගේ භාරකාර අරමුදල වෙනුවෙන් රජ ඒකාබද්ධ අරමුදල දායකවන ගොවිසෙත ලොතරැයියෙන් මේ වසරට සුපිරි ත්‍යාග දෙකක් රුපියල් 120 ප්‍රථම ත්‍යාග ලාභින් 55ක් වගේම රුපියල් 250,000 ත්‍යාග ලාභින් 417ක් බිහි කළා. බල්මද ගොවිසෙතින් ඔබ වාසනාව දිනාගත් ආකාරය බොහොම ස්තුතියි. අදත් එන්.එල්.බී. ගොවිසෙත දෙනුම් ඇදීම තුළින් රුපියල් 250,000 බැගින් දිනා ගන්න වාසනාවන්තයන් දෙදෙනෙක් සමත් වෙනවා. ලොතරැප්පත් අලෙවි කරනවා KAC යවති කලුතර MA වීරසිරි සූර්යවව අලෙවි නියෝජිත වරුන්. ඒ අනුව වාසනාවන්තයන් 103,821 දෙනෙකු අතරේ අද දවසේ අපි බෙදා දුන්නා රුපියල් 67,54,080ක මුදලක්. හෙටත් ඔබේ කෝටිපති සිහිනේ වෙනුවෙන් ගොවිසෙත තිල්ල කරන සුපිරි ත්‍යාග මුදලේ වටිනාකම රුපියල් 7,09,93,736 මුදලක්. දවස සුබ කරගන්න නම් ඔබ ගන්න මොන ලොතරැයි පත තමයි සුබ දවසක් ලොතරැයි පත. දැන් ඔබට හැකියාවක් තියෙනවා අලුත් උණු පහසු උණු තෑකි වැඩ උණු නවතම ත්‍යාග රටාවත් එක්ක එකතු වෙන්න. එහෙනම් මේ සියලුම වාසනාව ඔබ වෙනුවෙන් ප්‍රාර්ථනා කරමින් අපි ආරම්භ කරමු සුබ දවසක් වාසනාවන්ත දිනුම් ඇදීම 355. එන්.එල්.බී. සුබ දවසක් දිනුම් ඇදීමෙන් අප මුලින්ම තෝරා ගන්න ඔබට වාසනාව උදා කර දෙන සුබ ලග්නය. අද වාසනාව

0: විසිපන්දහසේ මුදල් ත්‍යාග ඔබට හිමි කර දෙන ප්‍රවර්තන ත්‍යාග අංකය දැන් ඔබ තෝරා ගන්න. අද ප්‍රවර්තන ත්‍යාග අංකය 5055. රටේ සංවර්ධනයේ මෙන්ම රාජ්‍ය සේවය පවත්වා ගැනීමට රජයේ ඒකාබද්ධ අරමුදලට ඍජුවම දායක වන සුබ දවසක් ලොතරැයෙන් මේ වසරට රුපියල් ලක්ෂ 5ක් වූ ඉලෙක්ට්‍රික් යතුරුපැදි ජයග්‍රාහකයන් 233 දෙනෙකු වගේම 50,000 ත්‍යාග ලාභීන් 1189ක් බිහි කළා. සූති බලමු අද දවසක් සුබ දවසක් ලොතරැය තුලින් ඔබ වාසනාව දිනාගත් ආකාරය. අදත් එන්ඩිල්වේ සුබ දවසක් දිනු මැදීම තුලින් මුදල් රුපියල් ලක්ෂ 5ක් වූ ඉලෙක්ට්‍රික් යතුරු පැදයකට හිමිකම් කියන්න වාසනාවන්තෙක් සමත් වෙනවා. ලොතරැය පත අලෙවි කරනවා ජේ අරුණේ කන්කසන්තුරේ අලෙවි නියෝජිත වරිය. ඒ වගේම රුපියල් 50,000 මුදල් ත්‍යාග වාසනාවන්තයන් 6 දෙනෙකු අතරේ අදත් අපි බෙදා දුන්නා. ඒ වගේම ප්‍රවර්තන ත්‍යාග අංකේ ගලපා ගැනීමෙන් රුපියල් 25,000 බැගින් දිනා ගන්න වාසනාවන්තයන් 33 දෙනෙක් සමත් වෙලා තියෙනවා. ඒ අනුව අදත් වාසනාවන්තයන් 92,847 දෙනෙකු අතර අපි බෙදා දුන්නා රුපියල් 80,98,500 ගලක්. වාසි වැඩි වුණු, තෑගි වැඩි වුණු තවත් ලොතරැයි පත් 4ක් තුලින් ඔබට විජය ග්‍රහණය මුදා කර දෙන්න ජිතාරා සමගින් රුෂාන්ත ප්‍රියා සූදානම්.
1: මීළඟට මෙගා පව
2: රුපියල් 40කට ඔබ මෙදී ගන්නේ බලාපොරොත්තුවක්. ඒ බලාපොරොත්තුවට කෝටි 23ක කෝටි 47ක වටිනාකම් මේ වෙනකොටත් අපි එකතු කොට අවසන්. අද කෝටි 29ක් වගේ වටිනාකමක් ඔබේ කරන්න මෙගා පව දිනුම් වාරයකටයි මේ අපි ආරම්භය දෙන්නේ. අද අපි සෝදානම් ඔබේ මෝටර රථ සිහිනය සැබෑ කරන්න මේ මෙගා පව ග්‍රෑන්ඩ් සුපිරි ත්‍යාගයට ග්‍රෑන්ඩ් වෙනසක් එකතු කරමින් අද දවසේ ඔබට ලබා දෙන සුපිරි මෝටර රථය. ඔව්, සුපිරි ත්‍යාග තුනකම වාසනාව ඔබේ කරන්න මේ අපි ආරම්භ කරන්නේ ඔබේ සිහින සැබෑ කරන මෙගා පව ජයග්‍රහී 2587 වන දිනුම් වාරය. මෙගා වාසනාවක් ඔබේ කරන වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරයයි අපි මුලින්ම තෝරා ගන්නේ. අද ඔබට වාසනාව රැගෙන එන්නේ U අක්ෂරය. දැන් අපි තෝරා ගන්නවා අද දවසේ සුපිරි අංකය. වාසනාව ඔබේ කරන සුපිරි අංකය අංක 26. මෙගා වාසනාවක් ඔබේ කරන්න ජය අංක 4ක් දැන් අපි තෝරා ගන්නවා. අද දවසේ පළමු ජය අංකය අංක 8. දෙවන ජය අංකය අංක 55. අද දවසේ තෙවන ජය අංකය අංක 72. වාසනාව ඔබේ කරන අවසන් ජය අංකය අංක 74. රටේ සංවර්ධනයේ මෙන්ම රාජ්‍ය සේවය පවත්වා ගැනීමට රජ ඒකාබද්ධ අරමුදලට ඍජුවම දායකත්වය ලබා දෙන මෙගා පව ලොතරැයියෙන් මේ වසරදී සුපිරි ත්‍යාගලාභීන් 10 දෙනෙක්, 20 ලක්ෂපති ප්‍රථම ත්‍යාගලාභීන් 49 දෙනෙක් ඔබ අතරින් මේ වෙනකොටත් අපි බිහිකොට අවසන්. අද මෙගා පව තුළින් 20 ලක්ෂපති ප්‍රථම ත්‍යාගලාභීෙක් අපි බිහි කරනවා. මේ වාසනාවන්ත ලොතරැයි පත ඔබට අලෙවි කරන්නේ රුවන්වැල්ල NLB අලෙවි නියෝජිත HMW විජේසිංහ මහතා විසින්. ඒ විතරක් නෙවෙයි, ලක්ෂ 2 බැගින් දිනා ගන්නා වාසනාවන්තයින් 2 කොත් අද ඔබ අතරින් බිහි වෙනවා. මේ වාසනාවන්ත ලොතරැයිපත් ඔබ චලවි කළා මෙන්න මේ NLB අලෙවි නියෝජිතයින් විසින්. උපුල් කුමාර කඹරපිටිය, රසික කුමාර අතරගිරිය. එයනුව අද රජපුරම වාසනාවන්තයින් 104,313 දෙනෙක් බිහි කරද්දී ඔවුන් අතරේ රුපියල් 83,68,400 මුදලක් මෙගා පවතරින් මේ දැන් අපි බෙදා දුන්නා. ඔව්, නිසක වශයෙන්ම දිනන ඔබට ලොකුම තෑගි ලබා දෙන එතෙකම ඔබේ විශ්වාසය අඛණ්ඩව දිනාගත් ඔබේ සිහින සැබෑ කරන මෙගා පවතරින් ඔබවන දෙවන්ත සුපිරි ත්‍යාගය රුපියල් 29,68,80,266ක් පව සුපිරි ත්‍යාගයේ රුපියල් කෝටියක්, ඒ වගේමයි ග්‍රෑන්ඩ් සුපිරි ත්‍යාගයට සුපිරි මෝටර රථයක්. NLP අපෙන් ඔබට බෝනස් ලැබෙන ඉරිද දවස තමයි අද. ඉතින් සන්ඩේ බෝනස් සංඛ්‍යාව ගලපාගෙන රුපියල් 10,000 මුදල් ත්‍යාගයන් වගේම රුපියල් 8 කෝටියක් වගේ නිධානයක් ඔබේ කරන්න ධන නිධානයේ දිනුම් වාරයටයි මේ අපේ සූදානම. වාසනාව වෙනුවෙන් මේ අපි ආරම්භ කරන්නේ ජාතියේ මහ ධන සම්පත ධන නිධානය ජයග්‍රහී 2269 වන දිනුම් වාරය. නිධානයක් ඔබේ කරන වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරයයි මේ අපි තෝරා ගන්නේ. අද වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය L. ඔබ වෙනුවෙන් කෝටි 8 ඉක්මවාගිය සුපිරි ත්‍යාගයක් සෝදානම්. මේ තෝරා ගන්නේ අද වාසනාවන්ත ජය අංක 4. පළමු ජය අංකය අංක 25. දෙවන ජය අංකය අංක 79. වාසනාව ඔබේ කරන තෙවන ජය අංකය අංක 1. අද දවසේ අවසන් ජය අංකය අංක 3. රුපියල් 10,000 මුදල් ත්‍යාගයන් ඔබට ලබා දෙන්නයි මේ අපි සූදානම් වෙන්නේ. අද ධන නිධානය සන්ඩේ බෝනස් සංඛ්‍යය 0.0049. රටේ සංවර්ධනයේ මෙන්ම

0: සේ පොත්වා ගැනීමට රජ ඒකාබද්ද අරමුදලට රජම දායකත්වය ලබා දෙන නිධානයක් ඔබේ කරන දර නිධානය ලොතරැයිෙන් මෙවර්දදී එක්සුප්‍රී ත්‍යාගලාභියෙක් විසලක්ෂපති ප්‍රථම ත්‍යාගලාභීන් 30 දෙනෙක් ඔබ අතරින් බිහි කරන්න අපිට හැකියාව ලැබුණා. ඉංග්‍රීසි අක්ෂර සමගින් ජයංක 3ක් ගලපාගෙන රුපියල් ලක්ෂ 2ක් හිමි කරගන්නා වාසනාවන්තයෙක් අද අපි බිහි කරනවා. මේ වාසනාවන්ත ලොතරැයි පත ඔබට අලෙවි කරන්නේ කිරිබත්ගොඩ NLB අලෙවි නියෝජිත TMB රොජ්ජිකෝ විසින්. එතෙක්ම සන්ඩේ බෝනස් සංඛ්‍යය ගලපාගෙන රුපියල් 10,000 බැගින් දිනා ගන්නා වාසනාවන්තීන් 60 දෙනෙකුත් අද අපි බිහි කරනවා. ඔවුනුත් එක්ක සමස්ත වාසනාවන්තීන් 79,309 දෙනෙක් බිහි කරද්දී ඔවුන් අතරේ රුපියල් 52,45,960 මුදලක් දර නිධානයෙන් මේ දැන් අපි බෙදා දෙනවා. ඔව්, කෝටි 13ක, කෝටි 12ක, කෝටි 9ක, කෝටි 8ක සුපිරි ත්‍යාගයන් ඔබට ලබා දුන්නු දර නිධානයෙන් මිලඟට බිහිවන සුපිරි ත්‍යාගලාභියා ඔබ වෙන්න පුළුවන්. ඉතින් හෙට ඔබට ලබා දෙන සුපිරි ත්‍යාගයේ වටිනාකම රුපියල් 8,88,22,772. රුපියල් කෝටි 3ක් වගේ සුපිරි ත්‍යාගයක් ඔබට ලබා දෙන්න ලොතරැයිලව රජ කිරුළ මහජන සම්පත මේ අපි ආරම්භ කරන්නේ ජයග්‍රහී 6239 වන දිනවාරය. මහජන සම්පත වාසනාවේ රටාවයි මේ අපි තෝරාගන්නේ. අද වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරයේ C ඡය අංක 5, 6, 1, 9, 3 සහ 9. රටේ සංවර්ධනයේ මෙන්ම රාජ්‍ය සේවය පවත්වා ගැනීමට රජ ඒකාබද්ධ අරමුදලට රජම දායකත්වය ලබා දෙන මහජන සම්පත ලොතරැයියෙන් මේ වර්ෂයේදී සුපිරි ත්‍යාගලාභීන් 9 දෙනෙක්, 25,00,000 ප්‍රථම ත්‍යාගලාභීන් 204 දෙනෙක් ඔබ අතරින් අපි බිහි කළා. බලමු අද වාසනාව ගැන. එනර්ජි අපේ එකම ප්‍රාර්ථනාව ඔබ වාසනාවේ කිරුළ පැනදවීම. ඒ නිසාමෙන්ම ලොතරැයිලව රජ කිරුළ මහජන සම්පතෙන් අද අපි සුපිරි ත්‍යාගලාභියෙක් බිහි කරනවා. අද මහජන සම්පතෙන් ඔබ වෙත රැගෙන ආ රුපියල් 3,04,29,288 ඒ සුපිරි ත්‍යාගය අද ඔබ දිනා ගන්නවා. මේ වාසනාවන්ත ලොතරැයි පත ඔබ චලවි කරන්නේ අනුරාධපුර NLB අලෙවි නියෝජිත K චන්ද්‍රලතා මහත්මිය විසින්. ඒ විතරක් නෙවෙයි, ලක්ෂයකින් දිනා ගන්නා වාසනාවන්තින් 21 දෙනෙකුත් අද අපි බිහි කරනවා. මේ වාසනාවන්ත ලොතරැයිපත් ඔබ චලවි කළා ඉන්ද්‍රෝනි ස්වර්ණලතා කතුරුවෙල, RMP මහින්දරත්න මාතලේ, RJ රංජිත් ඌරුබුක්ක, AS විජේසිංහ පිට්ටුගල, අනෝමා කුමාරි මහරගම, දිනේෂා දිල් රුක්ෂි නුගගලයාය, කනිෂ්කා දිසානායක ගාල්ල, AS ප්‍රේමරත්න හෙට්ටිපොල, කුමාර හපුගොඩ අඹතැන්න, සුනන්ද බාලගේ නුවරඑළිය, ධම්මික ක්‍රිෂාන්ත ආණ්ඩියම්බලම, ගිල්මන් සිල්වා මහනුවර, KP වික්‍රමසූරිය දිමටගොඩ, රෝහණ කුමාර ගලලියද්ද, ලලිත් ප්‍රියන්ත බැලුම්හර, BA ලෙසිකා ඉන්ද්‍රාණි නයිබල, තිලක් පුෂ්ප කුමාර රුවන්වැල්ල, HG ප්‍රියන්ත ඇඹිලිපිටිය, PHC තිලක් කුමාර උණවටන, M පිරසිංහ නාකියාදීන කියන NLB අලෙවි නියෝජිතින් වගේම මහනුවර දිස්ත්‍රික්කයෙන් අද තවත් වාසනාවන්ත ලොතරැයිපතක් ඔබට අලෙවි වුණා. ඒ අනුව අද සුපිරි ත්‍යාගලාභියෙකුත් එක්ක රජපුරාම වාසනාවන්තීන් 225,811 දෙනෙක් දිකරද්දී ඔවුන් අතරේ රුපියල් 4,69,8,128 මුදලක් මහජන සම්පතින් මේ දැන් අපි බෙදා දුන්න. ලොතරැයිලව රජ කිරුළ මහජන සම්පත 6,240 වන හෙට දිනවරෙන් ඔබේ වන නැවුම් සුපිරි ත්‍යාගය රුපියල් 2,00,000. අද වේදමට ඔබ මිලදී ගන්න අද සම්පතින් අදත් ඔබට වාසනාව රැගෙන එන්නේ මහජන සම්පතින් අපි තෝරා ගන්නා ලද ඉංග්‍රීසි අක්ෂරය සහ අවසන් ජයංක 4. ඒ අනුව 804 වන අද සම්පත මේ දිනවාරයේ ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරයේ C ඡය අංක 1, 9, 3 සහ 9. අද සම්පත විනින් ඉංග්‍රීසි රටේ C and the winning number සහ 193N9. ඒ ඉංග්‍රීසි අක්ෂරයත් ඡය අංක 4ත් සහිත කොටපේලිය නිවැරදිව ගලපාගෙන රුපියල් 250,000ක් හිමි කරගන්නා වාසනාවන්තයෙක් අද අපි බිහි කළා. මේ වාසනාවන්ත ලොතරැයිපත ඔබට අලෙවි කළේ කෙසල් පොත NLB අලෙවි නියෝජිත ප්‍රියත්න පත්මසිරි මහතා විසින්. එතෙක්ම රුපියල් 50,000 බැගින් දිනා ගන්නා වාසනාවන්තින් 44 දෙනෙකුත් අද ඔබ අතරින් බිහි වෙනවා. ඒ අනුව අද සම්පත මේ දිනවාරයෙන් රජපුරාම වාසනාවන්තින් අතරේ රුපියල් 1,88,000ක මුදලක් මේ දැන් අපි බෙදා දුන්නා. අද ඔබේ වාසනාවේ සුබ අඩ හොරාව NLB ජාතික ජයවරණෙන් සුපිරි ත්‍යාගලාභියෙකුත් එක්ක රජපුරාම වාසනාවන්තීන් 809,722 අපි බිහි කළා. ඔවුන් අතරේ රුපියල් 9,87,84,028 මුදලක් අපි බෙදා දුන්නා. ඉතින් හෙට NLB ජාතික ජයවරණෙන් බිහිවන සුපිරි ත්‍යාගලාභියා ඔබ වෙන්න පුළුවන්. ඒ නිසාවෙන්ම වාසනාව රැගෙන හෙටත් ඔබ හමුණෙතෙක් මතකයේ තබා ගන්න ජීවිතයේ සේනෙට
1: වාසනාවේ ආශිර්වාදය NLB.

ආකාරුණික බුදුරජාණන් වහන්සේ විසින් ලෝක සත්ත්වයා වෙත අනුකම්පාවෙන් දේශනා කරන ලද ආරක්ෂක පරිත්‍රාණ දේශනා අතරින් මහා සමය සූත්‍ර දේශනාව අති විශේෂ වූවකි. තාරකා සමූහයක් පිරිවරා බැබලෙන පූර්ණ චන්ද්‍රයාසේ එදා කපිල වස්තු නගරාසන්නයේ මහා වනපෙත ඒකාලෝක කරමින් සමස්ත මහා විශ්වතලයේම බුද්ධඥා චක්‍රයට හසු කරමින් පවත්වන ලද මේ දේශනාව විශේෂයෙන්ම සජ්ජායනා කෙරෙන්නේ සම්‍යක් දෘෂ්ටික දිවි දේවතාවුන් වහන්සේලාගේ ඇලෙන්ම මෙල්ම හා ආශිර්වාදය අපේක්ෂාවෙනි. එදා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී පාද මූලෙහි ගෞරවාභිවාදන පූර්වකව දස දහසක් චක්‍රාවාටයන් සිට සපමිනි. මහානුභාව සම්පන්න දිව්‍ය ගණයා බුදුරතුන් සරණ ගිය යම් පින්වතෙක් වේ නම් ඒ අය කිසිදා අපායගාමී වන්නේ නැතේ කියමින් බුද්ධ ප්‍රමුඛ ශ්‍රාවක සංඝ රත්නයට ස්වකීය අත්‍යන්ත ගෞරවය පුද කළහ. මේ වනාහි විශ්වගත දිව්‍ය ශක්තිය ඒකරාශී කරමින් ජීවිතයට එළඹෙන සකලාන්තරාය දුරුකොට සිත ශාන්තිය සැලසීමේලා මහෝපකාරී වන පරිත්‍රාණ ධර්මයකි. සියලු දෙවියන්ගේ ආශිර්වාදය පිණිස ඒ මහානුභාව සම්පන්න මහා සමය සූත්‍රය සැතැහැ සිටින් සජ්ජායනය කරනු ලබන්නේ පූජ්‍ය ගණ

බුදුරජාණන් වහන්සේ සාරා සංඛ්‍ය කල්ප ලක්ෂයක් පෙරුම් පුරා අවබෝධ කරගත් ධර්මය කැටි කොට කළ දේශනාව ධම්සත් පැවතුම් සූත්‍රයයි. බුදු දහමේ යන මූලික ඉගැන්වීම් මෙහි විවරණය වේ. අරි අතංගි මඟ හරහා නිවන් මඟට ප්‍රවේශ වන පුද්ගලයා විසින් අනුගමනය කළ යුතු නිවැරදි සදහම් මඟ හෙළි කර ඇත්තේ මෙම සූත්‍රයෙහිය. ධම්සත් පැවතුම් සූත්‍ර පිරිත් සජ්ජායනය තුළ ඇත්තේ උද්‍යෝගයේද ධෛර්යයේද වඩවන ශෛලියකි. දුක් දොම්නසින් පිරි මනසට මෙම සජ්ජායනය ශ්‍රවණය කිරීමෙන් නව බල

සැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනය කොට වදාලේ පානුදුර ගඟුල සිරි පරම විශුද්ධාරාමාධිපතිව වැඩ සිට අපවත් වී වදාළ ප්‍රවචන කීර්ති ශ්‍රී සරබඤ්ඤ විශාරද පූජ්‍යපාද මිගස්වැවේ සෝමරතන ස්වාමින් වහන්සේ විසිනි.

0: නිරෝගී භව දිසා සිදු කෙරෙන මහා ආශිර්වාද සජ්ජායනය. පින්වත් සහභාගීත්වය පූජ්‍යපාද ගලගොඩාත්තේ ඥානසාර ස්වාමින් වහන්සේ.
1: අපි දැන් සෝබාදහමේ අපූර්ව නිර්මාණයක් වන මේ ශරීරය දෙස මොහොතක් බලමු. මසසින් නොවේ, අපි නුවණසින්ම බලමු. මෙහි කුපමණ දේවල් හටගනීද, පවතීද, නැතිවයයිද

නැවතීම් ස්වභාවයන් අපි නුවණින් දැකගන්න ඕන. එය කයේ ස්වභාවයේ සේම සබාධමේ ස්වභාවයයි යථා ස්වභාවයයි යථාර්ථයයි. මොහොතක් සිතන්න, මේ කය අපට සිටින හොඳම මිතුරාණු වේද? අප කැමති දේ බැලීමට, ඇසීමට, විඳීමට, සිටීමට එපමණක්ද ඇවිදින්න, වැඩ කරන්න, මේ සියල්ලටම

ඒ ස්වභාවය කුමක්ද? මේ මොහොතක් පාසා දිරාපත්වන සුළුයි, කැඩෙන බිඳෙන සුළුයි, ලෙඩ වෙන සුළුයි, දිරාපත්වන, කැඩෙන බිඳෙන, ලෙඩ වෙන මේ ස්වභාවය කයේ පවතින, කයට උරුම වූ තවත් එක් ස්වභාවයක්. නිරෝගී බව උතුම්ම ලාභයයි. මේ සත්‍ය වචනය අපට සැබවින්ම වැටහෙන්නේ අපේ කය රෝගී වූ විටයි. කයේ හටගන්නා නිම්නැති රෝගී භාවයන් අතර

ඉරතු විපර්යාසයෙන් හටගන්නා රෝග, කයේ අනිසිභාවිතයන් නිසා හටගන්නා රෝග, උපක්‍රමික රෝග, කර්ම විපාක වශයෙන් හටගන්නා රෝග ආදී වූ අනේකවිධ රෝගවලින් මේ කය පිරී පවතිනවා. එපමණක් නොවේ,

ආදී විසමතාවන් විසින් පවා මේ කය ලෙඩ කරනවා නොවේද? නිරෝගීව සිටින නිමේෂයන්ට වඩා රෝගීව සිටින නිමේෂයන් වැඩි බව ජීවිතයේ ස්වභාවයයි. මෙය සත්‍ය නොවේද? එය සෝබාධමේ නියාමයේ හෙවත් ධම්ම නියාමයයි.

කයට පමණක් උරුම වූවක්ද? උපන් සියලු සත්වයින්ටම මේ ව්‍යාධි ධර්මතාව පොදුයි. ගස්වැල් පවා ලෙඩ වෙනවා, රෝගී වෙනවා. එසේනම් රෝගී වූ විට, ලෙඩ වූ විට අපසිත සසල කරගන්නේ ඇයි? රෝගයනු උපන් සත්වයාට අරුමයක් නොව උරුමයක් බව

කුමක්ද? අන් කිසිවක් නොව නිරෝගී බව සඳහා උත්සාහ දැරීමයි. බුදු වදනට අනුව ඒ ප්‍රයත්නය දෙයාකාරයි.

පිළියම් යොදමු. දෙවනුව අප මනස දුබල නොවන්නට ප්‍රඥාමය පිළියම් යොදමු. කයට අනුව සිත ලෙඩවීම එය වළක්වා ගැනීම සඳහා සිතට නිසි මඟ පෙන්වමු. රෝගී බව හමුවේ පුහුදුන් අපි මේ දෙයාකාර වූ පිළියම් කළ යුතු වෙනවා. මෙතැන් සිට ලෞතුරා බුදුරජාණන් වහන්සේ ගිරිමානන්ද තෙරුන් ගිලන් වූ අවස්ථාවේ දෙසූ දස සංඥා ඇතුළත් ගිරිමානන්ද සූත්‍රය ඔබට ශ්‍රවණය කරන්න පුළුවන්.

වීම අපට කියා දෙනවා. කය මනස එකිනෙක බැඳී ඇති බැවින් කයේ රෝග මනසට බලපාන බව අපි දනිමු. ඒ බලපෑම අවබෝධ කර නොගතහොත් මනස දුබල වීම, රෝගී වීම අනිවාර්ය වෙනවා. බුදු අවදන නම් මනස ශක්තිමත්ව නිරෝගීව තබා ගැනීමයි. එනම් සිතේ නිරෝගී බවයි. අපි සිතින් ලෙඩ වෙන්නේ සංඥා විපර්යාස හේවත් වැරදි ලෙස කරන හඳුනා ගැනීම නිසායි. පුහුදුන් අප අනිත්‍ය වූ කය නිත්‍ය වශයෙන්ද, අනාත්ම වූ කය ආත්ම වශයෙන්ද, දුකට මුල් වන කය සැපගෙන දෙන්නක් වශයෙන්ද හඳුනා ගනිමු. මේ වැරදි සංඥාවයි. වැරදි සංඥාවන් හැම විටම සිත ලෙඩ කරනවා. එබැවින් රෝගී කයක් හමුවේ නිරෝගී හිතක් තබා ගැනීමට මඟ පෙන්වන මේ දස සංඥාවන් සිහි කරමු. අපි දැන් සූත්‍ර පිටකයේ අංගුත්තර නිකායේ දසක නිපාතයට අයත් ගිරිමානන්ද සූත්‍රය

නිරෝගී වේවා සුවපත් වේවා නිරෝගී වේවා සුවපත් වේවා නිරෝගී වේවා සුවපත් වේවා සිතහා බැඳි මගේ කයද නිරෝගී වේවා සුවපත් වේවා නිරෝගී වේවා සුවපත් වේවා

අභිසංවිධාන පිරිතක. මෙලොවදී ලැබිය හැකි උතුම්ම ලාභය නිරෝගී සුවය බව බුද්ධ දේශනාවේ සඳහන් වේ. එබැවින් මෙම උතුම් අභිසංවිධාන පිරිත් දේශනය ශ්‍රවණය කිරීමෙන් ඒ ආනුභාවයෙන් ඔබට බලපාන නොඑක් ආකාරයේ සියලුම ලෙඩ දුක් දුරු වේ, නිදුක් නිරෝගී සුවය උදා වේවා. එම අරමුණින් සැදැහැ සිතින් ඉතා ගෞරවයෙන් අභිසංවිධාන පිරිත ශ්‍රවණය කරන්නේ

අනුභවයෙන් ශෝක රෝග බය අනතුරු අමනුෂ්‍ය උපද්‍රව රාජභය සොර සතුරු කරදර ගිනිබිය තිරිසන්ගත සතුන්ගෙන් සිදුවන සියලු උපද්‍රව දුරින් දුර

ලෙස සැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනය කොට වදාළේ වයඹ ස්විස්සත් ජය දහම් නිකේතනාධිපති විචිත්‍ර ධර්මකථික බෝධිමළුවේ සංඝානන්ද ස්වාමින් වහන්සේ.

සතානුස්සති බුදුරජාණන් වහන්සේ හා අනුගත වීම පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර ස්වාමීන් වහන්සේ.

දැන් ඔබ සම්පූර්ණයෙන්ම බුදුරජාණන් වහන්සේට පූජා වෙලයි ඉන්නේ. මේ මොහොතේ මට මගේ කියලා කිසිම බැඳීමක් නැහැ. මගේ ජීවිතයේ දැන් බුදුරජාණන් වහන්සේට පූජා වෙලා දැන් මට බැඳෙන්න කිසිවක් නැහැ. දැන් මා ජීවත් වන්නේ බුදුරජාණන් වහන්සේ සමගයි. මගේ ජීවිතේ මා තැහැරලයි සිටින්නේ. මම දැන් ඉතාම සැහැල්ලුවෙන්, ඉතාම සන්සුන්, මගේ මුළු හදවතම බුදුරජාණන් වහන්සේ සමග අනුගත වෙලයි සිටින්නේ. දැන් මට සියලු දෙනාගේ දුක් වේදනා ඇහෙනවා. කුසගින්නෙන් දුක් විඳින මගේ රටේ මිනිසුන්ගේ දුක් සුසුම් මට දැනෙනවා. ණය බරින් අසහනයට පත්වෙච්ච හැම දෙනාගේම අසහනය මගේ හදවතට දැනෙනවා. දූ දරුවන් මව්පියන් අතර ඇති දුක් වේදනා මට දැනෙනවා. අනුන්ගේ බඩගින්න දුක් සුසුම් මගේම දුක් වේදනාසේ මට දැනෙනවා. පවුල් බිඳුන මිනිසුන්ගේ අවුල් වියවුල් මට දැනෙනවා. සුරාවට මතට වහල් වූ මංමුලා වූ මිනිසුන්ගේ හිස්කම මට ඉතා හොඳින් දැනෙනවා. කලකිරීම, අසහනය, තනිකම, මේ හැම දුකක්ම මගේ මනසටත් විවෘතයි. පාරමිතා පිරෝ සියලු බෝසතාණන් වහන්සේලා මිනිසුන්ට සතුට සහනය ගෙන දිය හැකි මං සෙව්වා. බුද්ධිය ශ්‍රමය කැප කළා. මා සමග ජීවත් වන මගේ ජනතාවගේ දුක් නිවන මගක් බුද්ධියෙන් සෙව්වා. තමන්ගේ ජීවිතය අනුන්ගේ යහපත උදෙසා පූජා කළා. ඒ සියලු බුදුවරයන් වහන්සේලා අනන්ත සසර පිරූ සියලු පාරමිතාවන් මගේ සිහියට එත්වා. ධනය බලය පරම සතුටයයි සිතනා මිනිසුන් ඒ මතම අසහනයට පත්වී සැටි මට පේනවා. ඒ හැමට සත්‍ය පෙන්වා දීම මගේ යුතුකමක්. බුදුරජාණන් වහන්සේගේ සියලු ගුණ දැන් මගේ මනසට ගලා එනවා. උන්වහන්සේගේ වචනේහි පැවති සංවරකම, ගැඹුරු බව, කාරුණික බව මට හොඳින් දැනෙනවා. උන්වහන්සේගේ සිත නිසල වූ ගැඹුරු විලක්සේ පවිත්‍රයි. හරිම සන්සුන්. අයාලේ සිත ගමන් කරන්නේ නෑ. තමාටම තමාගේ සිත පාලනය වෙලා හැම මොහොතකම සිත සතුටින් කරුණාවෙන් පිරිලා කිසි තැනක අසහනයක් නෑ. තරහ, ක්‍රෝධ සිතුවිලි කිසි විටක උපදින්නේ නෑ. මේ මොහොතේ මගේ සිතුවිලි පවිත්‍රයි, සන්සුන්, ඉතාම සන්සුන්. දැන් මට පායන හිරුවෙලෙහි සුන්දරත්වය පේනවා. ගස්වැල්වල සුන්දරත්වය මට දැනෙනවා. පිනිබිඳුවලින් දිලිසෙන උදෑසන කෙතරම් ලස්සනද.
ඒ සුන්දරත්වය සමග මා එකතු වෙනවා. හිරු එළිය තුරුලිය මතට වැටෙන විට කොතරම් ප්‍රසන්නද මගේ ඇස ගැටෙන ඒ සුඳුරු දෙයින් මා සතුටට පත් වෙනවා. වතුර නාන විට ඒ සිසිලස කොතරම් සතුටුද පිපෙන මල්වල අසිරිය මට දැන් පේනවා, මට දැන් දැනෙනවා. දැන් ඔබ ගැඹුරෙන් හුස්ම අරගෙන හුස්ම පිට කරන්න. දැන් ඇතුළුවන පිටවන ඔබගේම හුස්මෙහි රිද්මයට සිත යොමු කරන්න. ස්වභාවිකව සිදුවන හුස්මෙහි රිද්මයට සිත යොමු කරන්න. කුසෙහි පිම්බීම හැකිලීම, පපුවෙහි උස් පහත් වීම, නාසය අග හුස්ම හැපෙන ආකාරය, ස්වභාවිකව සිදුවන මේ ක්‍රියාවන් දෙස බලන්න. ඇතුළු වන විට පිටවන විට දැන් ඔබ සිටින්නේ හුස්ම සමග සිත පිහිටුවමින්. කය හැකි තරම් සැහැල්ලු කරගෙන හුස්මෙහි රිද්මයටම සිත යොමු කරන්න. දැන් ඔබ ඉතාම සැහැල්ලුවෙන් ඔබ මෙතෙක් නොඇසු කයෙහි රිද්මය සමගයි ඔබ ඉන්නේ. දැන් කය ඉතාම සැහැල්ලුයි. කය ඉතාමත් සන්සුන්. ඇතුළුවන පිටවන හුස්ම දෙසටම සිත යොමු කරන්න. කය දැන් ඉතාම සැහැල්ලුයි. දැන් මගේ මුළු කයම හුස්ම සමග සංවේදී. දැන් මගේම හුස්මෙහි රිද්මයට සිත සමාධිගත වෙලා හුස්ම සමග ඇති බැඳීම මට දැන් හොඳින් දැනෙනවා. මේ හුස්ම මට ලැබෙන්නේ පිටින් සෝබා දහමෙන් හමායන සුළඟ ගස්වැල් සමග බැඳිලායි තියෙන්නේ. දැන් මට දැනෙනවා සෝබා දහමත් සමග මමත් එකට බැඳිච්ච බව, වෙන් කරන්න බැරි බව. ජලය, වාතය, රස්නය මේ සියල්ලම සෝබා දහමයි. මගේ යයි මට අල්ලා ගන්නට කිසිවක් නැහැ. මමත් සෝබා දහමත් එකක්. මගේ සිත දැන් ඉතාම සැහැල්ලුයි. දැන් මා තුළ පවත්නා වේගය සහ මුලින්ම සංසිඳිලා දැන් මගේ සිතට ඉතාම සැහැල්ලුවක් දැනෙනවා. මගේ ශරීරය තුළ අල්ලා ගන්නට යයි කියලා, මගේ යයි කියලා කියන්නට කිසිවක් නැහැ. දැන් මගේ සිත කරුණාවෙන් පිරෙනවා. අනුන්ගේ දුක් වේදනා

වචනය ස්මේසියල්ලම පොදු යහපතට යොදනවා. ඒ උතුම් කල්පනාවෙන් මගේ සිත පිරී යනවා. මගේ සිතිවිලි දැන් හරිම මෘදුයි, සැහැල්ලුයි, ගලන ගඟක් වගේ, මල් පෙත්තක් වගේ ඉතාම සෞම්‍යයි. මාහට සඟවා තබන්නට කිසිවක් නෑ. මා සිතන දේ කියනවා, කියන දේ කරනවා. මා කිසිවකට බියවන්නේ නෑ. මරණය ඉදිරියේ සැලීමක් නෑ. මක් නිසාද? මම යන මායාවෙන්, මම මිදෙමින් සිටින නිසා. මා දැන් ඉතාම ඍජුයි. බුදුරජාණන් වහන්සේ ඍජුභාවයෙන් යුක්තයි, නිර්භයයි. ඒ ආධ්‍යාත්මික ශක්තිය මට දැන් දැනෙනවා. මට දැන් ඕනෑම දෙයක් අතහරින්න පුළුවන්. මගේ ජීවිතය දැන් ඉතාම සරලයි. මගේ අඩුපාඩුකම් මට පේනවා. කයෙහි නොසන්සුන් නලියන වේගය මට දැනෙනවා. ඇඟ ඇතුලෙන් එන වේගය මට හොඳින් දැනෙනවා. මට ඒවාට යටත් නොවේ පාලනය කරන්න පුළුවන්. මගේ සිතට නැගෙන සිතුවිලි මට පේනවා. ඇයි මේ තරහ එන්නේ? දැන් මට හේතු වෙන දේත් පේනවා. නිසල ජලයක පතුල පේනවා වගේ මගේ සන්සුන් මනසට මගේ සිත මට පේනවා. ක්‍රෝධය, දැඩි බව, කාම ආවේග මේ සියල්ල එන විටම මට දැනෙනවා. ඒ නිසාම ඒවාට යටත් නොවි පාලනය කරගන්න පුළුවන්. දැන් මා මේ ජීවිතය තුල මෙහෙවන හැටි පේනවා. මා තුල නිදන්ගත සියලු සිතිවිලි මට පේනවා. හීනමානයක් එන විට මා එය දන්නවා. උඩඟු සිතිවිල්ලක් එන විට මා එය දන්නවා. මා මට යටත් නෑ. මගේ සිත දැන් නිදහස්. මට ඕනෑම දුකක් දරා ගන්න පුළුවන්. ඕනෑම දෙයක් අතහරින්න පුළුවන්. ඕනෑම පරිත්‍යාගයක් කරන්නත් පුළුවන්. මා තුල ධර්මයේ ජීවමානයි. දැන් මා වැනිම ධර්මයේ දුටු පිරිස සමග මං එකතුයි. මා දැන් සමූහයකට අයිති. තෙරුවනම මා තුල ජීවමානයි. මට දැන් ලෝකයෙන් ගැලවෙන්න බෑ. අන්ධ හිස් ලෝකය තුලම මා ජීවත් වෙන්න ඕන. ගැලවිලා යන්න අමුතු තැනක් නෑ. සොයාගෙන යන්න, වෙහෙසෙන්න අමුතු දෙයක් නෑ. රාගය, ද්වේෂය, මෝහය මා තුලම එන ස්වාභාවික දේවල්. ඒ ගැන මම දැන් දැනුවත්. මට සිහිනුවන තියෙනවා. මා කිසිවකට වහල්වන්නේ නෑ. මා කිසිවකට වහල්වන්නේ නෑ. දැන් මේ ආධ්‍යාත්මික ශක්තියෙන් සිටි මේ මොහොතේ මගේ ජීවිත පාරමිතාව මා ජීවත් වෙන පරිසරයට එක් කරනවා. මේ රට, මේ උතුම් ධර්මයේ ආභාසය ලැබූ තැනක්. අද ඒ උතුම් ධර්මය කාලයේ වැලිතලාවට යට වෙලා මා සමග ජීවත් වෙන ජනතාව වහල්කමට හසු වෙලා
බලයට ධනයට හසු වෙලා සිහිනුවන නැති වෙලා මේ පුණ්‍ය භූමියේ ගස්වැල් තුරුලිය මහ පොළව මේ උතුම් ධර්මයේ ආභාසය ලබා තියෙනවා. අපේ සංසාරික ජීවිත තුලම ඇතැම් විට අපි මෙහිම මැරිලා ඉපදිලා තියෙනවා. මේ සමාජ මඩගොහරුවෙම මට පේනවා මගේ සිත නෙළුමක් වගේ විකසිත වෙන බව. මට පේනවා මගේ රටෙහි මිනිසුන් බලහත්කාරයට අධර්මයට යට වෙන විට, අතීතයේ උතුම් මිනිසුන් බිහිවෙලා මේ සමාජයම සුවපත් කරපු හැටි. ඉතින් මමත් මගේ දේශයේ ජනතාවගේ යහපත උදෙසා මගේ ජීවිතයම පූජා කරනවා. ආත්මලාභයක් කීර්ති ප්‍රශංසාවක් නොසලකා මගේ දේශයත් ජනතාවගේ යහපතත් සඳහා මගේ ජීවිතය සහ මුලින්ම මා කැප කරනවා. මේ උතුම් ධර්මය ලෝකයට ගෙන යාම හැර මට වෙන පරමාර්ථයක් නැහැ.

පන්සිල් සමාදන් වීමට පෙර අපි තෙරුවන් සරණ යමු. තෙරුවන් යනු ලෝ පහළ වූ උත්තරීතර මිනිත් තුනයි. බුදුරජාණන් වහන්සේ යනු මහා සීලයකින්, මහා සමාධියකින් සහ මහා ප්‍රඥාවකින් සෝභමාන වූ මිනිකක්. ධර්මයේ යනු ඒ මහා ප්‍රඥාවේ උල්පතයි. ආර්ය සංඝ රත්නයේ යනු ඒ මහා ප්‍රඥාව ඇසුරු කළ උත්තම ගණයේ පිරිසයි. ඒ තෙරුවන් සරණ ගොස් අපි උදාර ප්‍රතිපත්ති පහක් රකින්නට පොරොන්දු වෙමු. ඒ උදාර ප්‍රතිපත්ති පහ නම් පංචශීලයයි.

මිනිසුන් අතර බුදුරජාණන් වහන්සේ විශිෂ්ට වන්නේ ආධ්‍යාත්මික වටිනාකම් වලින් පිරී ඉතිරී ගිය බැවිනි. උන්වහන්සේගේ අනන්ත බුදුගුණ සමුදායේ අසිරියෙන්ද උන්වහන්සේ විසින් දේශිත සත්‍ය වූ සද්ධර්මයේ අනුහසින්ද ආර්ය සංඝ රත්නේ ආර්යමය බල මහිමෙන්ද ඔබ සැමට සිතක් සාන්ත

පැමිණෙන අනතුරු වළක්වාලන හේින්ද පිරිතනම් වූ ධර්මස්කන්ධය සජ්ජායනා කරනු ලැබුවේ සමස්ත ලංකා සසුන් මග භික්ෂු සංවිධානයේ

වාසනාවන්ත පින්වත සූර්ය පරිත්තේ නැත්නම් සූර්ය සූත්‍රයේ තුලින් මේකෙන් අදහස් කරන්නේ මේ සූත්‍රයේ තුලින් සූර්ය දිව්‍ය පුත්‍රයා රාහු අසුරේන්ද්‍රයා විසින් ගිලගත්තා. ඒ වෙලාවේ සූර්ය දිව්‍ය පුත්‍රයානන් බුදුරජාණන් වහන්සේගේ උතුම් නව අරහාදී බුදුගුණ මෙනෙහි කරමින් බුදුරජාණන් වහන්සේගේ පිහිට ආශිර්වාදයේ ආරක්ෂාව මට ලැබේවා කියලා සත්‍යක්‍රියා කළා. ඒ සත්‍යානුභව බලයෙන් ඒ රාහු අසුරේන්ද්‍රයාට මේ සූර්ය දිව්‍ය පුත්‍රයා ගිලගෙන ඉන්න බැරි වුණා. ඒ සූර්ය දිව්‍ය පුත්‍රයා අර රාහු අසුරේන්ද්‍රයා විසින් ඒ බන්ධනයෙන් නිදහස් කරලා දැම්මා. ඒ සත්‍යානුභව බලය තමයි මේ පිරිතින් පැහැදිලි කරලා දේශනා කරන්නේ. ඕනෑම කෙනෙක් උදේ හවස මේ සූර්ය පිරිත දේශනා කරනවා නම් ඒ තුලින් ඔබලාට පුදුමාකාර සාන්තිය, ආරක්ෂාව, ග්‍රහ දෝෂ ආදී කොට ඒ සියලු උවදුරු ගැහැට පීඩා නැති කරගෙන ආශිර්වාදයේ ආරක්ෂාව සලසා ගන්නට පුළුවන් පුදුමාකාර බලයක් මේ සූර්ය පිරිත තුල තියෙනවා. ඒ තුලින් ඔබය මෙනෙහි කිරීම තුලින්, ඔබය සජ්ජායනා කිරීම තුලින්, ඔබය නිතර දිවේලි භාවිතා කිරීම තුලින් ඔබට යහපතක් වේ.

සූවිසි මහා ගුණ බලයෙන් ඔබ අප හැම දිනාටත් මුළු රටටත් සියලු සත්වයන්ටත් සැපතක් සැනසීමක් සාන්තියක්ම වේවා කියලා ප්‍රාර්ථනා කරන්නේ.

බුදුගුණ කියනකොට අහන ඇත්තන්ගේ සිත් සැනසෙනවා. අහන හැමදිනාගේම සිත් සැනසෙනකොට අපටත් පින් සිද්ධ වෙනවා. බුදුගුණ මහණින් කියනකොට වාක් සුචරිතය පුරුදු වෙනවා. තමන් කියන වචනය ලෝක සත්වයා සාංසාරික ජීවිතයේදී මහත්සේ පිළිගන්නවා. බුදුගුණ මහණින් කීමෙන් බොහෝ ජීවිතවලට ආශිර්වාදයක් ලැබෙනවා. අනන්ත බුදුගුණ බලයෙන්, අනන්ත ධම්ගුණ බලයෙන්, අනන්ත සංඝගුණ බලයෙන්, සූවිසි මහා ගුණ බලයෙන්, උතුම් ජයසිරි මහ බෝධීන් වහන්සේගේ අනන්ත ආනුභාව බලයෙන්, උතුම් දළදා වහන්සේගේ අනන්ත ආනුභාව බලයෙන්, අෂ්ටඵල බෝධීන් වහන්සේලා, දෙතිස්ඵල රුහ බෝධීන් වහන්සේලාගේ අනන්ත ආනුභාව බලයෙන්, ලංකා ධරණිතලයේ පුරා සියලු වෙහෙර විහාරස්ථානවල වැඳුම් පිදුම් ලබමින් වැඩ සිටින බෝධිද්‍රුම රාජයාණන් වහන්සේලාගේ අනන්තානුභාව බලයෙන්, සතර දළදා වහන්සේ, අකුධාතුන් වහන්සේ, ග්‍රීවා ධාතුන් වහන්සේ, ලලාට ධාතුන් වහන්සේ, කේශ ධාතුන් වහන්සේලා ඇතුළු කොට ලංකා ධරණිතලයේ පුරා සියලු වෙහෙර විහාරස්ථානවල පූජ්‍යස්ථානවල වැඳුම් පිදුම් ලබමින් වැඩ සිටින උතුම් සරුවඥ ධාතුන් වහන්සේලාගේ අනන්ත බුදුගුණ බලයෙන්, අටවිසි බුදුරජාණන් වහන්සේලාගේ අනන්ත බුදුගුණ බලයෙන්, පින් කැමැති දෙවියන්ගේ දේවාසිරුවාදීන්, ලෝකපාලක ශාසන මාමකින් රූපේන්ද්‍රාදී සමස්ත දේව මණ්ඩලයේ දේවාසිරුවාදීන් ඔබ අප හැම දෙනාගේ යහපත් පැතුම් ප්‍රාර්ථනා බුදුන්පත් වේවා. අපල උවදුරු දුරු වේවා. ඇස්වහ කටවහ දෝෂ නැති වේවා. සතුරු කරදර බාධා දුරු වේවා. දියුණුවට බලාපොරොත්තුෙන් සිතන මතන කරන කියන යන එන ගමන බිමන සර්වප්‍රකාරයෙන් සඵල වේවා. මේ පූජානිසංස බලයෙන් ඔබට යහපතක් සිතක් සා

0: FM 93.5 99.7 හතෙන් ලක්කඩ අහගෙන ඉන්න වෙලාව දෙ 5 විනාඩි 2යි.
1: FM 93.5 FM 93.7 ලක්කඩ Radio ITN.

පිරිත යනු පරිත්ත යන පාලි වචනයෙහි සිංහල වදනයි. පරිත්ත යන්නෙහි අරුත හාත්පසින්ම රැකවරණය ලබා දීමයි.

යහපත් අදහස් වල ශක්තිය ශබ්ද තරංගයට මුසු වී බොහෝ ඈත සිටින සත්‍යයන් වෙතද විකාශය වෙයි. පිරිතෙහි ලයාන්විත නාදය ස්නානු පද්ධතිය පිනවීමටද රුධිරයේ පවිත්‍රත්වයටද මානසික සංහිඳියාව ඇතිවීමටද හේතුවන බැවින් මානසික මෙන්ම ශාරීරික සුවේද ධනවති සැලකේ. ජය පිරිත සියලු රෝගයන්ටද යක්ෂ භයටද ග්‍රහ දෝෂවලටද යහපත් ප්‍රතිඵල අත්කර දෙන බව පුරාතදී සිට පැවතින ජන විශ්වාසයයි. ජය පිරිත ශ්‍රවණය කරන

සැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනය කොට වදාලේ පානතුර ගඟුල සිරි පරම විශුද්ධාරාමාධිපතිව වැඩ සිට අපවත් වී වදාළ ප්‍රවර්ජන කීර්ති ශ්‍රී සරබඤ්ඤ විශාරද පූජ්‍යපාද මිගස්වැවේ සෝමරතන ස්වාමින් වහන්සේ විසිනි.

බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ ලාභීන් අතර අගතන්පත් රහතන් වහන්සේ සීවලී මහා රහතන් වහන්සේය. ඒ උතුම් සීවලී මහා රහතන් වහන්සේගේ මහා තේජානුභාවයෙන් ධනය කීර්තිය වර්ධනය වේවා. භව භෝග ආහාර පාන සුලභ වේවා. රජ බිය සොර සතුරු බිය දුරු වේවා. ඔබේ කායික මානසික සුවය වර්ධනය වේවා. මේ මහානුභාව සම්පන්න සීවලී පිරිත සෑම දිනකම ඔබේ නිවසේ, ව්‍යාපාරික ස්ථානයේ, සේවා ස්ථානයේ, රථවාහන ආදී ශ්‍රවණය කිරීමෙන්, සිහිපත් කිරීමෙන්, සජ්ජායනා කිරීමෙන් සියලු යහපත උදාකර

0: මේ භාවිතා කරන ඔබ හැමට මේ තුලින් සිතක්ම වේවා, සාන්තියක්ම වේවා, යහපතක්ම වේවා.
1: ලෝවැසි හැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනා කොට වදාළේ පානදුර ගඟුල සිරි පරම විශුද්ධාරාමාධිපති ප්‍රවචන කීර්ති ශ්‍රී සර්වඥ විශාරද පූජ්‍ය මීගස්වැවේ සෝමරතන ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ.